මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 33 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.

බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත්
1: මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ ඉස්කෝලනි ලැඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයි. ඉතින් කසුනියක්කයි මායෙක් රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ ගොඩක්. උසස් පෙළ කරපු අයලක් කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
3: Brought to you by
1: Haride Hari Tani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevithayak. Master Guide within Pirapasale Sito Saspela Dakwa Seelu Wedapod Pasuge Vibhaga Prashnottara Saha Prakashana Vishesha Vattam Sahithawa Laba Ganna September 25 Wenada Sita BMI CHEQ Vishalawata Enna Master Guide Prakashakeyo.
4: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනේන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනීය සහ ක්ෂේත්‍රීය ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට.
5: මනුලොව පින්කෙතනම්මෝ ගම්පා උඩුගම්පොළ පිටියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
6: බිනර පුන් පොහෝදා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා
5: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දේ පින් අනුමෝදන් වන්න.
6: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න.
5: අනුශාසකත්වය
6: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
5: විමසීම් 0772-12-48-999 0772-32-11-758
1: සජීවී විකාශනදායකත්වය දී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්.
0: කවදත් අලුත් කාගේ

0: කිතු දහමින් ඔබේ දිවියට
1: ප්‍රේමවන්ත දරුවෙනි. ඔන්න අද දවස් ඔබේ නිවහනට මම ගොඩවදින්නේ සමිදානන් වහන්සේ වෙත ඔබ යන ගමනේ අත්‍යවශ්‍ය කාරණාවක් ඔබට සිහිපත් කරන්න. පාපය අපිව වෙන් කරනවා. පාපයයි අපි හඳුන්වන්නේ. දෙවි සමිදානන් හා ඔබ අතර ඇති සබඳතාවයේ ඔබ කඩා බිඳ විසිරුවා ගැනීමයි. ඒකෙන් තව කඩවීමක් සිද්ධ වෙනවා. එනම් දෙවිඳුන් සමග අප විරසක වන හැම වාරයකදීම මගේ ආදරණීය දරුවෙනි අපි ස්වභාව ධර්මය සමග විරසක වෙනවා. ස්වභාව ධර්මය අපට එරෙහි වෙනවා. අප ස්වභාව ධර්මයට විරෝධී වෙනවා. එහි ප්‍රතිඵලයක් ඇටියට තුන්වෙනි අවස්ථාව අපි අතර සහෝදරයා සහෝදරිය අතර එකිනෙක අතර මානව වර්ගයා අතර නොහොද නොහොක්කඩු හට ගන්නවා. මේක පාපය. සමිදානන් වහන්සේ වෙත යන්න ඔය පාපය ඇතුලේ නොහැකි. එබැවින් පාපයෙන් මිදීම යනු නැවත උන්වහන්සේත් නැවත ස්වභාව ධර්මයක් නැවත ඔබේ සහෝදරයා සහෝදරිය සමගත් එකී ආදරණීය සබඳකම වගා කිරීමයි. දෙවිඳුන්ට එරෙහි වුණෙත් ස්වභාව ධර්මයට එරෙහි වුණෙත් ඔබේ සහෝදරයාට එරෙහි වුණෙත් ඔබ ආත්මාර්ථකාමීව ඇහුම්කන් දුන්නු ඔබගේ නපුරු ඥානයයි. එත අපි කියනවා ග්‍රීක භාෂාවෙන් ඩයාබලෝස්, පිට සිට අපේ මනසට නපුර කොඳුරන්නා. නපුර කොඳුරන්නාගෙන් ඉවත් වෙන්න ආත්මයානන්ගෙන් පිරෙන්න. සමිදානන් වහන්සේ ඔබව යහපත් වූ දේශයකට යහපත් වූ දිසාවකට රැගෙන යන බව මට විශ්වාසයි. උන්වහන්සේගේ භාග්‍ය ආත්මය ඔබ මත වේවා. ආමෙන්.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: ගෞරවනීය සහෝදරවරුනි, මේ සුන්දර උදෑසන අපි සහෝදරත්වය කොහොමද ත්‍යාගත්තේ යුත්තේ කියන එක ගැන බලමු. නබිතුමානම් කිව්වා දවසක් එක් විශ්වාසවන්තයෙකු තවත් විශ්වාසවන්තයෙකුට මේ ශරීරයේ තියෙන අවයවයන් වාගේ ජීවත් විය යුතුයි කියලා. ශරීරයේ අවයවයන් රාශියක් තිබෙනවා. ඇහ, කන, නාසය, අත, පය, මේ හැම දෙයක්ම අවයවයන් හරි එකමුතුයි. කවදාකවත් ගහගන්නේ නැහැ. කවදාකවත් ගහගන්නේ නැහැ. දකුණු අත වම් අත බලලා නුඹ හොඳ නැහැ කියලා බේත්තලයක් අරන් අත කපන්නේ නැහැ. ඒ වගේම අඬුවක් අරගෙන දත නිකම්ම ගලවලා දාන්නේ නැහැ. හරි එකමුතුයි. එකිනෙකාට උදව් උපකාර කරගන්නවා. දත් කැක්කුමක් ආවොත් මේ අතින් මොනා හරි අරන් ඒ කටේ තියන්න බලනවා. ඒ වගේම මේ කකුල එහෙමහ දුවනවා. ඒ වගේම මේ ඇහැ කඳුළු සල්නවා. මේ කට ගෑ ගහනවා. අම්මෝ මට රිදෙනවා කියලා කෑ ගහනවා. හරි එකමුතුයි මේ අවයවය. මේ අවයවන් වගේ අපි සෑම කෙනෙක්ම ජීවත් විය යුතුයි. ලෝකයේ මේ රට තුල නගරයේ පවුලේ ජීවත් වෙනකොට අපි සෑම කෙනෙක්ම මේ අවයවයන් වගේ එකිනෙකාට උදව් උපකාර කරගනිමින් අපි ජීවත් විය යුතුයි. ඒ බෞද්ධ, කතෝලික, හින්දු, මුස්ලිම්, මැලේ, බර්ග කියන සෑම ජාතින්ම මේ ශරීරයේ තියෙන අවයවයන් වගේ කවදාකවත් අනිත් අයට හිරියරයක් වන්නට ඉඩ තියන්න නරකයි. හැම කෙනෙක්ම එකිනෙකාට උදව් උපකාර කරගරිමින් මේ අවයවයන් වාගේ ජීවත් වීමට අපි සෑම කෙනෙක්ම වග බලා ගනිමු. අල්ලා දිව්‍යන් වහන්සේ ඒට භාග්‍ය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් Hindu ධර්මයෙන් ඔබේ දිවියට

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අතම ගන්න ෆෝන් එකයි.
2: ගේ සබ දවසක් වෙලාවාලියම හයයි ඔබ අහගෙන ඉන්නේ නැත්තෙ.

0: FM 95 94.8 දිවයින පුරා Net FM Alpha Studio
1: brought to you by
2: Haride Haritanin Araganna Vision Care සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්

0: Bet FM Alpha Studio with Cosini and Lehansa.
1: Hello, very good morning, Katiyatama. Good morning, Cosini Aki.
2: Good morning, Udehaya Vinadi Pahai Velava. දෙදස් විසි හයේ සැප්තැම්බර් 22 ලස්සන මඟහරු ආදාවක් අපි පටන් ගන්න සූදානම් වෙනමු. ඉතින් හැමදාකම කියනවා වගේ එක එක දේවල් එක එක කාලවලට අපි කොච්චර නම් මුහුණ දෙනවාද. හැබැයි ඒ හැම දෙයකටම හිත හය ජාතියක්නේ අපි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ශ්‍රී ලාංකිකයෝ විදිහට ඕනම දෙයකට ඕනම කාලෙක මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් හයක් අපි ළඟ තියෙනවා ලෙහන්ස. ඉතින් ඒ හයිය ශක්තිය හැම තත්පරයකම හැම මිනිත්තුවකම හැම කාලිකම හැම දවසකම තව තව වැඩි වෙනව මිසක් අඩු වෙන්නේ නැහැ. ඔයත් ඒකට අත්දැකීම් තියෙනවද?
1: අම්මෝ අත්දැකීම් නම් ඕන තරම් තියෙනවා. ඉතින් අර අපි ඊයේත් කතා කළා නේද කසුණියා කී ගැන, අපි කොච්චර නම් ප්‍රශ්නවලට මුහුණ දුන්නද පහුගිය අවුරුදු ගානෙම. ඒත් ඉතින් අද අපි හරිම ශක්තිමත් විදිහට තාමත් ඒ විදිහටම ශ්‍රී ලංකාව කියන අපේ රටේ නම ලස්සනට බබලවනවා.
2: ඕ ඉතින් දැන් මේ දවස්වල ලෙහන්ස දකින්න ඇති අර විදුහල්පතිතුමාගේ කතාව. ඉතින් හදිස්සි රියානතුරක් නිසා ජීවිතය සමුගත්ත අවුරුදු 38ක් වුණු අපේ රටේ හිටපු දක්ෂ විදුහල්පතිවරයෙක්. ලෙහන්ස දන්නවද විදුහල්පතිවරයෙක් වෙන්න කොච්චර දේවල් ටිකක් සම්පූර්ණ කරගෙන තියෙන්න ඕනද කියලා? කොච්චර විභාග ප්‍රමාණයක් සමත් වෙන්න ඕනද? කොච්චර සුදුසුකම් තියෙන්න ඕනේද? එතකොට ඒ මහන්සිය කැපවීම කාලය මේ හැම දෙයකම වටිනාකම කොතනද තියෙන්නේ? එතකොට ඒ වගකීම තියෙන්නේ Tamanට විතරද? අනිත් අයට නැද්ද? මේ දේවල් අපි තව තව හිතන්න ඕන නේද කියලා මම කල්පනා කරා. ඉතින් අර මතකද ලෙහන්සට මම දවසක් කිව්වා සමහර කාරණා තියෙනවා අපිට ව්‍යංගයෙන් කියන්න වෙනවා. හරි, සමහර කාරණා තියෙනවා අපිට කියන දෙයයි කෙලින් කියලා දාන්න වෙනවා. සමහර දේවල් අපිට අමුවෙන්ම කියන්න වෙනවා. ඉතින් මම අදත් කියනවා මේ කියන්නේ අමුවෙන්. කරුණා කරලා රියදුරු මහත්වරුන්ට අපි කියනවා අනේ දෙයනේ පරිස්සමින් යන්න, කලබලයක් නැහනේ නේද? මේ ලෝකෙ කලබලයි තමයි. ඉතින් අපිට හදිස්සියක් නැහැ. පරිස්සමින් යන්න, අනවශ්‍ය වේගෙක යන්න ඕන නැහැ. ඔයාට හොඳ හැකියාවක් තියෙනවා කියලා හැමෝම දන්නවා. රියදුරු මහත්මයෙක් වෙන්න බෑනේ හැකියාවක් නැතුව. ඒ කියන්නේ මට ඇත්තට මේ හැකියාව නැහනේ, ලෙහන්සට ඒ හැකියාව නැහනේ. ඉතින් ඒ සීට් එකේ වාඩි වෙන්න මාර ශක්තියක් මාර විශ්වාසයක් තියෙන්න ඕනි. ඉතින් ඒක ගෞරවනීය රාජකාරියක්. ඉතින් ඒ නිසා ඒ හැකියාවෙන් ඒ ගෞරවනීය රාජකාරිය ගෞරවනීය විදිහට කරන්න කියලා මුළු ලංකාවේම ඉන්න රියදුරු මහත්වරුන්ගෙන් අපි ඉල්ලනවා. අපිත් වගකීම තියෙනවා මගියෝ විදිහට පාර යනකොට පරිස්සමින් යන්න. සුදුයිර කහයිර කියලානේ අපිට පුරුද්ද තියෙන්නේ. කහයිර සුදුයිර තියෙනවා. එතකොට යන්න ඕනි තැන් තියෙනවා නේද? පාර දැන් කොළඹ කිව්වහම අපිට සමහර තැන්වලින් ලෙහන්සා පයින්වත් යන්න ඇවිදගෙන යන්න බැරි මාර්ග තියෙනවා. එතකොට මේ දේවල් ගැන අපිත් ජනතාව විදිහට මගියෝ විදිහට සැලකිලිමත් වෙන්න ඕන. ඒ නිසා මේ නැති වෙන්නේ අපිට ඕන, අපේ රටට ඕනේ, අපි හැමෝටම ඕන වටින ජීවිත. ඉතින් අපි අපිව නැති කරගන්න ඕනේ නැහැ. හරිම සංවේදී මාතෘකාවක්. හැබැයි අද උදේම මට ඒක කියන්න ඕන වුණා. මොකද මේ වෙලාවේ මේ වැස්ස වෙලාව සමහර පළාත්වලට වැස්ස තිබුණත් නැතත් අපි අපේ පරිස්සම ගැන හිතන්න ඕන ලෙහන්ස. ඉතින් එතකොට දැන් ස්කූල් වෑන්වල ස්කූල් බස්වල මේ වෙලාවේ යන ගමන් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ලෑස්ති වෙන ගමන් වෙන්න පුළුවන්. මේක අහගෙන ඉන්න හැමෝටම මේ පණිවිඩය අරන් යන්න කියන ආදරණීය ගෞරවණීය ආරාධනාව අපි අල්ෆා ස්ටුඩියෝ එකෙන් කරමු. ඔයාට තියෙනවද සිසුවියක් විදිහට එකතු කරන්න දේවල්?
1: මම මෙහෙම කියන්නම්කෝ කසුණියකි. දැන් අපි කොච්චර දේවල් කළත් අපි එක දවසකුත් ඔය ගැන කතා කළා. අපි ඉගෙන ගන්නවා, අපි ජොබ්ස් වලට යනවා. එහෙම එහෙම අපේ ජීවිතේ එක එක හීන තියෙනවා, බලාපොරොත්තු තියෙනවා. ඉතින් ඒ දේවල් ලස්සනට හැබෑ කරගන්න ඕන නම් අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා අපිව ආරක්ෂා කරගන්න. ඉතින් අර අපි කියන්නේ තමන් තමන්ට ආදරය කරන්න ඕනේ, self love. ඒ වගේම තමයි අපිට ආදරය කරන අපි දිනනකම් බලන් ඉන්න ගොඩාක් කට්ටිය ඉන්නවා. ඉතින් කසුණියක් මං ආදරේ මතක් කරනවා. ඔයා දිනනකම් බලන් ඉන්නවා ඔයාගේ අම්මයි තාත්තයි. එහෙම නැත්නම් මිනිස්සෙක් තනියෙන් මේ ලෝකේ ජීවත් වෙන්න බෑනි කසුණියකි. සමහර විට අම්මයි තාත්තයි නොවෙන්න පුළුවන්. කවුරුම හරි කෙනෙක් ඇතිනේ ඔයා ජීවිතේ ලස්සනට ගෙවනව බලන්න. ඉතින් එයාල වෙනුවෙන් ඔයා වෙනුවෙන් ඔයා පරිස්සම් වෙන්න. මොකද ඔයාගේ ජීවිතේ අපිට ගොඩාක් වටිනවා.
2: හරි. ඉතින් ඒ ඔක්කොම දේවල් එක්ක මම කියෝනේ දැන් ඉතින් හිත හයිය කරගෙන අපිට අපේ වැඩ ටික කරගෙන යන්න වෙනවාදත්. ඉතින් ඔන්න ඒ වගේ දක්ෂ කණ්ඩායමක් අද ඇල්ෆා ස්ටුඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. දැන් අපි ඒ පැත්තට යමුද?
1: අපි මුලින්ම නම් කියමුද?
2: කියමු.
1: ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ සිතිල ජයකොඩි, හිරුෂ එදිරිසිංහ, රිහාන් ඒකනායක.
2: අපි ආදරෙන් පිළිගන්නවා ඇල්ෆා ස්ටුඩියෝ එකට. කොළඹ රාජකීය විද්‍යාලයේ ලස්සන වැඩක් වෙනවා සැප්තැම්බර් 24 වෙනිදා. ඉතින් ඒ වෙනුවෙන් තමයි අද දවසේ එකතු වෙලා ඉන්නේ ඇල්ෆා ස්ටුඩියෝ එකත් එක්ක. අපි බලමු මේ කවුද අද ඇවිල්ලා ඉන්නේ කියලා, මොනවද ඒගොල්ලෝ කියන්නේ කියලා. අපිට වැඩිය මේ ගැන හොඳටම විස්තර කරන්න ඒගොල්ලෝ තමයි දන්නේ. මුලින්ම මම කැමති සිතිලගේ පැත්තට ලිහන්ස යනවනම්.
1: අපි එහෙනම් සිතිලට කියමු. සිතිල ගැන වචනයක් දෙකක් කියලම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කියලා.
3: So good morning everyone.
1: Very good morning.
3: මගේ නම සිතිල. මම මේ අවුරුදු grade 11 වල ඉන්නේ. So මම තමයි රාජකීය විද්‍යාල තරුණ නවීන සංගමයේ මේ අවුරුද්දට chief organizer.
2: එතකොට දැන් සංවිධායක මණ්ඩලයේ ප්‍රධාන තනතුර දරන කෙනෙක් හැටියට සිතලට අභිමානයක් ආඩම්බරයක් ඇතිනේ future 26 ගැන නේද? ඒ ගැන වචනයක් කියන්න බලන්න.
3: ඔව්, දැන් අපි මේක ඇත්තටම plan කරන්නත් පටන් ගත්තේ ගිය අවුරුද්දේ අන්තිම ඉඳලම වගේ. So ඒක finally මේ Thursday වෙනවා කියන එක ගැන ලොකු මේ ආඩම්බරයක් ඒ වගේම අභිමානයක් තියෙනවා. එදාට event එක full success එකෙන් හරියටම කරන්න තමයි අපි ඉන්නේ.
2: Future 26 කියන්නේ මොකක්ද කියලා කාටද කියන්න පුළුවන්? සිතලටම කියන්න පුළුවන්ද නැත්නම් තව දෙන්නෙක් ඉන්නවා කණ්ඩායමේ නේද? හරි, කියන්න.
3: So future 26 කියන්නේ සමස්ත ලංකාවේම අපි ස්කෝල වලට invitations යවලා ඒගොල්ලන්ට අපි ඇහුවා මේ exhibition එකක් යනවා, ඒකට inventions register වෙන්න කියලා.
2: මොකක්ද exhibition එක? මෙහෙම exhibition එකක්
3: කියන්නේ නවනි පැයුම් exhibition එකක් විදිහට තමයි යන්නේ. නවනි පැයුම් exhibition එකක් තමයි යන්නේ. So 24 වෙනිදා උදේ 9:00 මාරි ඉඳලා අපි ස්කෝලේ Royal College MA Serena එකේ full දවසම ලංකාවටේ ළමයි මොනාද ඊළඟ හෙට දවස දිනු කරන්න හදලා තියෙන්නේ කියලා ඒගොල්ලෝ ඇවිල්ලා ඩිස්ප්ලේ කරනවා.
2: එතකොට එක එක නිර්මාණ මේ වෙනකොට දැන් රාජකීය විද්‍යාලයට ඇවිල්ලා ඇති නේද? හරිම දක්ෂ යාළුවෝ ඔයගලන්ගේ යාළුවෝ ඉන්නවා කියලා ඔයගලන්ට සතුටු ඇති. දැන් ලෙහන්සා මෙතනදී මම මේ ගොඩක් මේ ගැන හිතුවා. ඇත්තටම නවෝත්පාදන කියලා කිව්වහම අපි හිතනවට වැඩිය දුරක හිතනව කට්ටිය. දැන් ඔය මේ අලුත් පරම්පරාව ජෙනිසෙඩ් ඇල්ෆා ජෙනරේෂන් එක මේ ගැන හිතන්නේ ටිකක් වෙනස් විදිහට. අපි මෙහෙම කිව්වෝ, දැන් අපි හිතමුකෝ අපි මේක කළුයි කිව්වෝ, නෑ නෑ නෑ මේක සුදු පාටයි එහෙම කියනවා. ඒකට හේතු සාධකත් ඒගොල්ලෝ කියනවා. ලෙහන්සට මං හිතන්නේ අහන්න දේවල් තියෙනවනේ.
1: දැන් කසුණියා කිය ඔය ගැන මතක් කරපු නිසාම මං අහන්නම්. දැන් මේ පාර Future 26 කියන exhibition එකේ ගොඩාක් විශාල තැනක් හම්බ වෙලා තියෙන AI, artificial intelligence, ඒ වගේම ඔය මේ කෘෂිකාර්මික පැත්තට agritech, අන්න ඒ පැත්තට. ඉතින් අර මේවා කසුණියක් කි මේ කාලේ ගොඩක් නැගියන ශාස්ත්‍රයන්නේ. ඉතින් ඇයි ඒ වගේ දේවල් ගැන වැඩිපුර අවධානයක් දෙන්න හිතුවේ?
3: මෙහෙමයි, දැන් අපි ලංකාව තුල දකින ප්‍රශ්නයකුත් තමයි agri sector එකේ තියෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. තන අපිම දැක්ක අපේ දැන් එක්සිබිෂන් එකට ගොඩක්, ඒ කියන්නේ කොළඹවටත් නෙමෙයි දුර පළාත් වලින් කට්ටිය සබ්මිට් කරලා තියෙනවා. AI යොදාගෙන ඒගොල්ලෝ බලලා තියෙනවා මේ ෆාමින් වල එන ගැටලුස් කොහොමද සෝල්ව් කරන්න කියලා. එතකොට එක ඉන්වෙන්ෂන් එකක් අපිට සබ්මිට් කරලා තියෙනවා. එයා මේ ඒ කියන්නේ සත්තු වෙන එක බලලා, ඒ කියන්නේ එයා කැම් සිස්ටම් එක යූස් කරලා සත්තුන් ඩෙන්ටිෆයි කරලා ඒක ගැන නොටිෆිකේෂන්ස් එන සිස්ටම් එකක්, තව ප්ලාන්ට් වල growth එක ඒව සේරම මොනිටර් කරන්නත් වෙනම සිස්ටම් එකක් එයා හදලා තියෙනවා මේ AI වලින් තව එක්කෙනෙක්. So ඒ වගේ ඉතින් ලංකාවේ දැන් ප්‍රශ්න තියෙනවා agri sector එකේ. ඒතොර දැන් ලෝකෙ දියුණු වෙන එන artificial intelligence කියන concept එකට ඒගොල්ලෝ ඒවට විසඳුම් ඉතින් හොයන්න බලලා තියෙනවා.
2: අපි තව දෙන්නෙක් ඉන්නවනේ සිතල විතරනේ කතා කරේ. අපි යමු දෙහා පැත්තට. මම හිතන්නේ රෙහාන් දෙන්නේ හිරුෂද? රෙහාන්, හරි. රෙහාන් කියන්න බලන්න, රෙහාන්ට ෆියුචර් 26 ගැන මොනවද කියන්න තියෙන්නේ?
4: ඔව්, අත්‍තරම සිතල කිව්වා වගේම අපි අත්‍තරම ඒක බලාපොරොත්තු වෙන්නේ දැන්ට ලංකාවේ තියෙන පාසලකින් සංවිධානය කරන්න පුළුවන් හොඳම එක්සිබිෂන් එකක් නැත්නම් ඉනෝවේෂන් කම්පිටිෂන් එකක් විදිහට තමයි මේක අපි සංවිධානය කරන්නේ. එතකොට මේක සම්පූර්ණයෙන්ම ළමයි ඕගනයිස් කරලා මේක සම්පූර්ණයෙන්ම වැඩ ඔක්කොම කරන්නේ ළමයි. එතකොට එහෙම ෆුලි ළමයි යොදාගෙන මේ වගේ හොඳ ස්ටෑන්ඩඩ් එක තියෙන එක්සිබිෂන් එකක් සහ කම්පිටිෂන් එකක් ඕගනයිස් කරන එක තමයි අපි බලාපොරොත්තු. සහ දැන් තව ප්‍රශ්නයක් තියෙනවා ඉනෝවේෂන්ස් කරන කට්ටියට. මොකද ඒගොල්ලන්ට සමහර වෙලාවට හරි එක්ස්පෝෂර් එක හරි වෙලාවෙ හම්බෙන්නේ නැහැ. එතකොට දැන් අපි හොඳ ඉන්වෙන්ෂන් එකක් කරන් යද්දී හරි එක්ස්පෝෂර් එක හරි වෙලාවෙ හම්බුනේ නැත්නම් අපිට ඉන්වෙන්ෂන් එක අර ඉදිරියට ගෙන යන්න අමාරුයි. මොකද අපිට අවශ්‍යම වෙලාවේ ඒක හම්බුනේ නැත්නම් කියන අපිට න්‍යාය එක ගැන එපා වෙන හැකියාවක් වෙනවා. එතකොට ඒක නිසා අපි දැන් මේ වගේ ළමයි ගොඩක් ඉන්නවා. එතකොට මේ වගේ ළමයින්ට අපි අවස්ථාවක් දෙන්න ඕනේ කියලා තමයි අපි මුලින්ම මේ ෆියුචර් කියන එක
2: අනාගතයනේ.
4: ඔව් අනාගතය කියන එක හිතලා මේක පටන් ගත්තේ. ඒකත් එක්ක තමයි දැන් අපි ෆියුචර් 26 කියන එක දැනට ලංකාවේ තියෙන ස්කෝලෙකින් සංවිධානය කරන ලොකුම එක්සිබිෂන් ඇන් ඉන්වෙන්ෂන් කම්පිටිෂන් එක විදිහට ඕගනයිස් කරා.
2: ආහහා දැන් ලෙහන්ස මේ විදිහට මේ කතා කරාට ලොකු ලොකු කටහඬවල් තිබුණට මේ ලෙහන්සකෙම වයස කට්ටියක් තමයි මෙතන ඉන්නේ. කොළඹ රාජකීය විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙන ගන්න නවෝත්පාදනය ගැන හිතන දකින ඒ කියන්නේ අනාගතය ගැන හිතලා යමක් කරන පිරිසක් තමයි මේ ඉන්නේ. දැන් කියවනේ රට වටේම ඉස්කෝල එකතු වෙලා ඉන්නවා කියලා කහවත්තෙන් ඉන්නවා. කහවත්ත සෙන්ට්‍රල් කොලේජ් කහවත්ත මධ්‍ය විද්‍යාලයේ ඉන්නවා. එතකොට ජිනරාජ මහා විද්‍යාලය ඊළඟට තව දැන් කොළඹ අවට පාසල් ගත්තොත් එහෙම මියුසියස් සුජාතා විද්‍යාලය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය නේද මේ වගේ යශෝදරා දේවි බාලිකා විද්‍යාලය මේ වගේ ගොඩාක් ඉස්කෝල එකතු වෙලා ඉන්නවා. තව මං හිතන්නේ නෝරිනුත් ඉන්නවා නේද සිතිල. නෝරින් ඉන්නවා කෝට්ටේ මාතලේ අමීනා ගර්ල්ස් නැෂනල් ස්කූල් ඉන්නවානේ ඔගොල්ලොත් එකතු වෙලා. ඉතින් මේ වගේ මේ මාතලෙන්ද කෝට්ටේ කහවත්ත හැම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරනවා මේ පාර ෆියුචර් 26 එක්සිබිෂන් එක. ලෙහස
1: දැන් කසුනියක් ඉස්සලා කිව්වා වගේ මේ මෙතන ඔක්කොම ඉන්නේ මගේ වයස කට්ටියනේ. ඉතින් අපි ඊළඟ ප්‍රශ්නය හමු හිරුෂගෙන්. දැන් ඔයාලා ඔක්කොම ග්‍රේඩ් 11. එතකොට වැඩ ගොඩක් තියෙනවනේ කසුනියකි කරන්න. ග්‍රේඩ් 11 කියන්නේ ඕ ලෙවල්ස්. එතකොට මේ අවුරුද්දේ අන්තිම ඒකට මුණ දෙන්නත් ඕනේ. ඉතින් මේ ඔක්කොම බැලන්ස් එකේ කොහොමද කරන්නේ වගේම විශේෂයෙන්ම දැන් මේක දැවැන්ත වැඩක්. හරි ඉස්සලා කිව්වා වගේ මේ ඉස්කෝලකින් කරන දැවැන්තම වැඩක්නේ. ඉතින් ඒකට මුහුණ දෙද්දී ඕගනයිස් කරද්දී අනිවාර්යයෙන්ම ගොඩක් අභියෝග වලට මුණ දෙන්න ඇති. ඒ අභියෝගිකුත් අපි කියමු.
5: ඔව් ඇත්තටම අපි මේ වගේ ලොකු ඉවෙන්ටක් ඕගනයිස් කරද්දී අපිට අභියෝග ගොඩක් මුහුණ පාන්න සිදු වුණා. ඇත්තටම අපිට මේ කලින් අපි මේක ඕගනයිස් කරද්දී අපිට මේ ලංකාවේ කාලගුණය හා ගැටලු ඇති වුණා. එතකොට අපි ඒක අපිට පෝස්ට්පෝන් කරන්න සිද්ධ වුණා. පස්සේ අපි ඊට පස්සේ ඊටත් වඩා ලොකුවට මේක අපි ඕගනයිස් කරගෙන ආවා. අපි හිතපු මේ මට්ටමටත් වඩා අපි ලොකුවට ඒක ඕගනයිස් කරා. ඊට පස්සේ අපිට ඒ වගේම තව ගැටලු රාශියක් කර අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා.
2: මොන අභියෝගය ආවත් අනාගතය ගැන ඕගොල්ලෝ හිතුවා. ඒ වෙනුවෙන් ලස්සන වැඩක් සංවිධානය කරා. ඒ නිසා ඔන්න සැප්තැම්බර් 24 සිතල ආයෙ මතක් කරමු වෙලාව කොහොමද කියලා. හැමෝටම මේකට එන්න පුළුවන්ද එහෙම කියලා කියන්න සිතල.
3: සැප්තැම්බර් 24 උදේ 9:00 මාට එක්සිබිෂන් ඕපන් වෙනවා. එතකොට ඔයගොල්ලෝ හැමෝම මේ රොයල් කොලේජ් MS අරීනා එකට එන්න. එතන තමයි එක්සිබිෂන් එක තියෙන්නේ.
2: හරි. ඔහොම බින්න උදේ 6:45 වෙනකන් ඉතින් මේ නවෝත්පාදනය ගැන කතා කරන්නේ කොළඹ රාජකීය විද්‍යාලය නව නිපැයුම් ගැන අපි හිතනවා හැමතිස්සෙම. හැබැයි ලෙහන්සා මේ යන්ත්‍රෝපකරණ වගේම ජීවිතය ගැන කොහොමද අපි අලුත් විදියට හිතන්නේ, නැවුම් විදියට හිතන්නේ නේද? නවෝත්පාදනය වෙනවා වගේම අපි හැම දෙයකින්ම ජීවිතය කොහොමද එහෙම හිතන්නේ?

0: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
1: හැමකතරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හිට මුද මට ගන්නට වෙන්නේ. හිට නෙමේ අද
2: විශ්වාසය වගකීමයි සුග එකේ තියෙන්නේ.
1: අදම ගන්න ෆෝන් එකයි.
3: විභාග ප්‍රශ්නෝත්තර සහ ප්‍රකාශන විශේෂ වට්ටම් සහිතව ලබා ගන්න සැප්තැම්බර් 25 වනදා සිට BMICHQ ශාලාවට එන්න. මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
3: ඇයි ෂුගර් කියලා මූණෙන්න කල සෙවන කළ මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
5: මනුලොව පින්කෙතනම්මෝ ගම්පා උඩුගම් පුල පිටියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
6: බිනර පුන් පොහෝදා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා. ශ්වේත පූජා
5: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දේ පින් අනුමෝදන් වන්න.
6: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න.
5: අනුශාසකත්වය
6: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
5: විමසීම් 0777 12 48 999 0771 32 11 758.
3: සජීවී විකාශන දායකත්වය ටී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්.
7: FM 95 FM 94.8 Net FM Net FM Alpha Studio
8: brought to you by
3: Haride Haritani Naraganna Vision Care Supahadili Dasanak Paripurna Jeevitayak. රාජකීය විද්‍යාලයත් එක්ක අපි අද ඇල්ෆා ස්ටුඩියෝ අරගෙන ආවේ ෆියුචර් 26 ගැන කතා කරන්න. ඉතින් අපි මේ හැමදේම කරන්නේ හෙට වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් නේද? කතාවක් තියෙනවා ලෙහන්සත් අහලා ඇති, හෙට ගැන කරදර වෙන්න එපා. හෙට ගැන සැලසුම් කරන්න, හෙට ගැන හිතන්න එක හොඳ දෙයක්. හැබැයි හෙට ගැන හිත හිත කරදර වෙන්න එපා. නේ, අනාගතය ගැන හිතන්න ඕන නේද? සිතිලා අනාගතය ගැන සැලසුම් කරන්න ඕන. හැබැයි අපි මොකටද අනාගතය ගැන කරදර වෙන්නේ? එතකොට තමයි අපි ස්ට්‍රෙස් එකක් ඇති කරගෙන, බොරුවට නිකන් කලබල ඇති කරගෙන වැඩ ටික අර කියන්නේ අවුල් කරගන්නේ. එහෙම වෙන්න ඕන නෑ. අපි ඕනවට වඩා ඕනම දෙයක් ගැන කරදර වුණේ නැති වුණාම අපිට හරිය ලස්සනට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඉතින් අපි කොළඹ රාජකීය විද්‍යාලයට මේ වෙලාවේ සමුදෙන්න ඕන. යන්න කලින් මං හිතන්නේ සිතලට ඇති සමස්තයක් විදිහට ඉවෙන්ට් එක ගැන කියන්න, ආරාධනා කරන්න. අපි ඔක්කොම එකතු කරගෙන, යාළුවෝ දෙන්නගේ දේවලුත් එකතු කරගෙන කියමු. ෆේස්බුක් ලයිව් එකනොත් අපි ඇවිල්ලා ඉන්නේ නේද? හරි, සිතල කියන්නකො මයික් එක අරගෙන.
9: ඉතින් ෆස්ට් ඔෆ් ආල් මම තැන්ක් යූ කරනවා නෙත් FM එකට අපේ මීඩියා පාර්ට්නර්ස් විදිහට ඉවෙන්ට් එක ජොයින් එක ගැන. එතකොට ඉවෙන්ට් එක මේ බ්‍රහස්පතින්දා 24 වෙනිදා උදේ 9 මාට රොයල් කොලෙජ් MS සරීනා එකේදී තියෙනවා. ඌගලන මුළු දවසම ඇවිල්ලා අද ලංකාවේ ළමයි අද ලංකාවේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් හදලා තියෙන්නේ කොහොමද කියන එක එතෙන්දී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්.
3: සිතල කියන්නේ අලුත් කෙනෙක් නෙමෙයි කියලත් අපි කියන්න ඕන. දැන් Facebook Live එකේ නම් කට්ටියට කිව්වා නේද? FM 95.8 ගොඩක් අය මේ වෙලාවේ අහගෙන තමයි වැඩ ටික කරන්නේ උදේ. ඉතින් සිතල, සිතලගේ චූටි කාලේ ගැන කියන්න බලන්න පොඩ්ඩක්.
9: එතකොට මං Net FM වල කලින් තැල තියෙනවා. මං පොඩිම කාලේ Net FM කලබල පැංචා ප්‍රෝග්‍රෑම් එකේ මම පැංචෙක් විදියට හිටියා.
3: ඒ කොයි අවුරුද්ද වගේද?
9: අවුරුදු 7-8 වගේ
3: කාලේ. ඒ කියන්නේ සිතලට අවුරුදු 7-8 වගේ. ඒ කියන්නේ අපි දැන් 2000 කීයද එතකොට?
9: 2017-2018.
3: හා හා. එතකොට අවුරුදු 7ක් වගේ. දැන් එතකොට අවුරුදු 10ක්.
9: මේ අවුරුදු.
3: දැන් ඉස්සර චූටි බබා වගේ ඇවිල්ලා දැන් නේද 11 ශ්‍රේණිය අවුරුදු 16ක් ලොකු ඉවෙන්ට් එකක් සංවිධානය කරනවා රටේ ප්‍රධාන පෙළේ පාසලක කොළඹ රාජකීය විද්‍යාලයේ. ඒ වගේම මේ ටීම් එකේ ඔයා කවුද?
9: මම ක්ලබ් එකේ මේ අවුරුදු චීෆ් ඕගනයිසර් විදිහට වැඩ වෙනවා.
3: ඉතින් බලන්නකෝ කොච්චර සතුට දාඩම් වරද කියලා නේද ලෙහන්සා. මේ තමයි අපේ රටේ ඉතින් අනාගතය. අපිට බය වෙන දෙයක් නැහැ. සතුට වෙන්න පුළුවන්. තව මොනා හරි කියන්න තියෙනවද? හරි, අපි අනිත් අයට දෙමු එහෙනම් chance එක. මොකද රෙහන්ට කියන්න තියෙන්නේ?
10: ඇත්තට අපි මේ අවුරුද්දේ ගොඩක් හොඳින් ඕගනයිස් කරලා තිනවා ෆියුචර් 2026 කියන නවනිපෙන් ප්‍රදර්ශන. එතකොට අපි ඔයගොල්ලෝ හැමෝගෙම ඉල්ලන්නේ අපිත් එක්ක 24 වෙනිදා එකතු වෙන්න MA සරිනේකේදී.
11: මට කියන්න තියෙන මේ දැන් අර ලංකාවේ තියෙන ඉනිවේෂන්ස් කියන්නේ ස්කෝල් එකකින් ඕගනයිස් කරන මේ ඉවෙන්ට් එක ලංකාවේ හැම පැත්තෙම ලොකු ප්‍රශ්න වලට, පොඩි ප්‍රශ්න වලට, හැම ප්‍රශ්නයකටම සොලියුෂන්ස් හදපු ඉනිවේෂන්ස් තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් අනාගත එක්ස්පීරියන්ස් කරන්න ෆියුචර් 26 එකට එන්න.
3: හරි, ගොඩක් ස්තුතියි ඔගලන්ට අපි විශ් කරනවා හැමදේම සුබ වෙන්න කියලා. අපිට හරි සතුටුයි ඇල්ෆා ස්ටුඩියෝ මේ පාර ෆියුචර් 26 එකතු වෙන්න හැකියාව ලැබීම ගැන. ඉතින් 24 වෙනිද එහෙනම් අපි ආපහු හම්බ වෙමු. දැන් මෙහෙමයි ලෙහන්සා, දැක්කනේ ස්කූල කීයක් නම් එකතු වෙලා ඉන්නවද කියලා. ලෙහන්සට ටක් ගාලා නම් ටික කියාගෙන කියාගෙන යන්න පුළුවන් නේද ස්කූල කීයක් ඉන්නවද කියලා?
12: නුගේගොඩ සුජාතා විද්‍යාලය, කෝටි ප්‍රෙසිඩන්ස් කොලේජ්, එතකොට
3: ලලිත ඇතුළත් මුදලි කොලේජ්,
12: ගම්පහ බණ්ඩාරනායක කොලේජ්, එතකොට මොරටුව සෙන් සෙබස්තියන්ස් කොලේජ්, ඔහොම ගොඩාක් ඉස්කෝල තියෙනවා. ඒ කියන්නේ කසුනියකි, මම දැකපු විශේෂම දේ තමයි කොළඹවට ඉස්කෝල විතරක් නෙමෙයි, ගමේ ඉස්කෝල, එතකොට කොළඹින් ගොඩාක් එහාට වෙච්ච ඉස්කෝල,
3: මාතලේ, කහමත්ත නේද, ඒ පැතිවලින් එකතු වෙලා ඉන්නවා. එහෙනම් අපිට රටේ අනාගතය ගැන අද උදේම කතා කරන්න හැකියාව ලැබුණා. අනාගතය වෙනුවෙන් අපිටත් මොනවද කරන්න පුළුවන් කියලා වැඩිහිටි ඔබත් කල්පනා කළ බලන්න නේද. අපි හැමෝම යමක් කරනවනේ කොහොමත් දවස තිස්සේ. ඒ අපි වෙනුවෙන්, අපේ හෙට වෙනුවෙන්. හැබැයි හරි පරිස්සමෙන් අපි මේ ගමන යන්න ඕන. කොළඹ රාජකීය විද්‍යාලයේ ෆියුචර් 26 ඔබට සුබ පැතුම්.

0: FM Alpha Studio.
1: Brought to you by
2: Haride Haritani Naragana Vision Care. Supahadili Dasanak Paripurna Jeevitayak.
0: FM Anupaha. FM Anuhatarai Dashumata. Net FM.
2: Pol Gala Mahansida. Pol Mirikala Kama Hadale Pavilada. Vesakara Jeevitin Atmidi. Nivase Gedi Pol Venuata. Asurum Kala Pol Kiri Piti Bahavitakara. Pahasu Vasiat within. ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න ලෙහෙසි පහසුයි වාසි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
3: මම වැලිමඩ ආර්යසේන. මට අපේ මහන්සියක් එක්ක හතියක් ආවා. ඊට පස්සේ මම ප්‍රතිකාර ගත්තත් මට ඒක සුවයක් තිබුණේ නැහැ. පස්සේ මම නෙට් එකෙන් ගොන්නේ දිලින් දැනගත්තා. දෙවනගල කොමල්බන්දුල ඉරප්පරම වෛද්‍යතුමා ගැන මාස 3ක් දිගට ප්‍රතිකාර ගත්තා. දැන් මට හොඳටම සුවයක් තියෙනවා. ඒක පරීක්ෂණයක් කරගන්න ලැබුවා. ඒක නෝමල් කප්පේට වත්තර තියෙනවා. දෙවනගල කොමල්බන්දුලම මැච්චුවාට අනේ කවරක් හින්දෙනවා.
2: කතා කරන්න 0777 300 940.

0: ஐ மேவட ஹிட்டட தாண்டே போனக்கா கிட்ட முத மட்ட கண்ணட வெண்ணே
1: ஆ ஹிட்டனுமே
0: அவிஸ்வாச இவக கீமாய் சிங்க கேட்டி என்னே அதும கண்ணு போனுகா ஐ ஹிட்டட தாண்டே
1: விஸ்வாச இவக கீமாய் எக்க சிங்க சிம்பிள் பே ஹிட்டடலோ தா டிக்க டிக்க கி வண்ண அதும ஆகி ஸ்மார்ட் போன் நகர கண்ண
2: கெஸ்ஸைய அதரே ஹங்கன்ன பே கில தீனவனே மே කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ.
4: 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
3: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
5: පොත් අපගේ net වගේ
4: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට හතර ශ්‍රේණිය දරුවන්ට සතර පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න සතර.
6: FM 95 FM 94.8 Net FM.
7: Net FM Alpha Studio with Cousin and Lehansa.
4: අපි දැනට විතරක් ඒ විදිහට සමුතුන්නේ ලෙහන්සා ලංකාවේ තියෙන දෙවැන්තම නවෝත්පාදන ප්‍රදර්ශනය වෙනුවෙන් ඒ කියන්නේ ළමයි සංවිධානය කරන ඉස්කෝලෙලා දරුවෝ සංවිධාන කරන ඒක තමයි ලංකාවේ තියෙන ලොකුම නවෝත්පාදනය වෙනුවෙන් තියෙන ප්‍රදර්ශනය. අනිත් එක 11 වසර මේගොල්ලෝ ඉන්නේ අවුරුදු 16යි. ඉතින් මේ වගේ ටීම් එකක් ලංකාවේ ඉස්කෝලේ එකතු කරගෙන මේ වගේ ලස්සන වැඩක් කරන එක ගැන තමයි අපි කතා කරේ. ඉතින් එතකොට අර එනවනේ අමුතු ගැම්මක් හිතට නේද? ඒ ගැම්මම අරගෙන යන්න දැන් අපි ගැම්මෙන්ම ලස්සන බර්ත්ඩේ කේක් එකක් කපන්නයි හදන්නේ.
8: ඔන්න අපි යමු දෙහිවල පැත්තට. පන්නලෝ මහා ජාතික විද්‍යාලයේ 10 වසර ඉගෙන ගන්න මගේ හොඳම යාළුවා හෂිනී තාරුකාට සුබම සුබ පන්දනයක් වේවා කියලා මෙන්න මේ ශරණී උෂානා හොඳම යාළුවා ප්‍රාර්ථනා කරනවා. හැපි බර්ත්ඩේ හෂිනී. ඊට පස්සේ මගේ ලොකු පුතාගේ උපන්දිනය ලක්දිව් මින්සිත. එයාගේ 13 වෙනි උපන්දිනය අද. ඔන්න මෙන්න පවුල හැමෝම ආදරෙන් විශේෂ එකතු කරනවා. ඒ වගේම අද උපන්දිනය සමරන SAD ජයරත්න තාත්තට සුබම සුබ උපන්දිනයක් කියලා මුණුබුරා දිනු, මිනි බිරියන් යනු සහ ඉනු ඔක්කොම නූලා. ඔය පවුලේ හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැපි බර්ත්ඩේ කටියටම.
4: ඉතින් අපේ සුබ වෙන්න කියලා තමයි කියන්නේ හැමදේම. දැන් අපි යනවා පාට සිත්තම් බලන්න.
8: ඔන්නෝක තමයි මගේ ආස්ම වැඩි.
4: පාට සිත්තම් බලනකොට අන්නේ කොච්චර ලස්සනයිද කියලා හිතෙනවා. දැන් මේ මාතෘකාව ගැන ගොඩක් අය ඇහුවා. කොච්චර ප්‍රමාණයකද චිත්‍ර අඳින්න ඕන කියලා. ඒ කියන්නේ බෝඩ් එකේ ගාන මේ කොලේ ප්‍රමාණය ගැන ගොඩක් අය ඇහුවා. අඟල් 18-14 චිත්‍රයේ ප්‍රමාණය. ඊළඟට ඕනම මාධ්‍යකින් අඳින්න පුළුවන්. කඩදාසි බෝඩ් කැන්වස් ඕනම මතුපිටක තිරස්සතට, ඒ කියන්නේ සිරස්සතට හරි තිරස්සතට හරි ඉදිරිපත් කරන්න පුළුවන්. ඇස් කියන මාතෘකාවනි තියෙන්නේ. ඉතින් ඇස් ගැන කොච්චර දුරක් හිතන්න පුළුවන්ද? ඔයාගේ අම්මයි තාත්තයි ඇස් දෙක වගේනේ. ඔයාගේ ස්කූලේ ඇස් දෙක වගේ නේද? හෙට ලෝකේ දකින්න ඔයාට ස්කූලේ කොච්චර උදව්වක් වෙනවද? කොච්චර ලොකු වාසනාවක් ගේනවද? ඔයාගේ ගුරුවරු, අම්මල තාත්තල, වැඩිහිටියෝ. ඉතින් අපිට මේ ගැන ගොඩාක් දුර හිතන්න පුළුවන්. දැන් අද ෆියුචර් 26 ගැන කතා කරානේ, අනාගතය ගැන කතා කරා. දැන් හෙට ලොව දකින මාගේ දැස්. ඔන්න අපිට අනාගතය ගැන කොයි විදිහටද හිතන්න පුළුවන්. ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන තමයි අපි වැඩිපුර කතා කරන්නේ. එතකොට AI වලින් අපි මොනවද අනාගතය කරන්නේ? මේ ගැන මම දන්නවා. එක ශ්‍රේණි ඉඳලා 13 ශ්‍රේණිය වෙනකම්ම දරුවෝ කොච්චර ලොකුවට හිතලා තියෙනවද කියලා. මොකද අපි ඒ චිත්‍ර දැක්ක, ඇහිම්ම දැක්ක නේද ලෙහන්සා? අපි ආපහු අදත් ඇඩ්‍රස් එක කියමු. සැප්තැම්බර් 25, අද 22. ඔයාට තව දවස් දෙක තුනක් තියෙනවා මෙනික. විෂන් කෙයා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම, අංක 505 යුනියන් පෙදෙස, කොළඹ 2 කියන ඇඩ්‍රස් එකට එවන්න පුළුවන්. ඊළඟට අපි කොහෙටද යන්නේ?
8: ඊළඟට අපි BMCH එක පැත්තට යමුද?
4: දෙමුද ලොකු අත්පුරියක්. නියමයි නියමයි මෙන්න මෙහෙම එදාට ඔයාගේ අම්මා තාත්තා ඉස්කෝලේ ටීචර්ස්ලා එනා යන හැමෝම මිලියන ගානක් බුක් ෆෙයර් එක බලන්න එනවා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එනවා. එන්නේ හැමෝම මෙන්න මේ වගේ ලොකු අත්පොළ සන්නාදයක් දෙනකොට කොහොමද ගැම්ම? වව්! එහෙනම් එන්නේ කියලා කියන්න බලන්න.
8: ඉතින් නෙත් FM Alpha Studio එක තියෙන කසුණියා කීම් මෙහෙනේ කොළඹ අපි තියෙන බම්බල පිටියේනේ. ඉතින් හැමෝටම දැන් මෙතනට එන අමාරුයි. හැබැයි ඔන්න ඔයාලා වෙනුවෙන්ම අපි BMCH කේ පොත් ප්‍රදර්ශනේ අපේ වෙනමම කුටියක් හදලා තියෙන නෙත් FM Alpha Studio එක වෙනුවෙන්. ඉතින් එදාට ඔයාට පුළුවන් මාත් එක්ක එතකොට ගෑන්සෙක් කසුණියා කීක අපි එක හරි හරියට ඇනවුන්ස් කරන්න Alpha Studio එකේ ඊළඟට. ඔන්න අපිට පස්සේ කසුණියක්කිත් එක්ක අනවුන්ස් කරන්න වෙන්නේ, ප්‍රෝග්‍රෑම් එක කරන්න වෙන්නේ ඔයාටම තමයි. ඉතින් ඔයාට එදා ලයිව් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්, සජීවී ඔයාගේ දක්ෂතා ඉදිරිපත් කරන්න පුළුවන්, ඒ වගේම හොඳම දේ තමයි තෑගි ගොඩාක් දිනා ගන්න පුළුවන්. ඉතින් ඒ ලෙවල්ස් කරලිවර අයලක්කලට තවත් සුබම සුබ පණිවිඩයක් තියෙනවා. ඔන්න යාලගේ මාධ්‍ය ජීවිතේ හැරයුම් ලක්ෂයක් වෙන තමයි යන්නේ. ඔන්න ඒ ලෙවල්ස් කරලා ඉවර අයලා BMICකටාවත් එයාලට පුළුවන් අපේ ප්‍රවෘත්ති කණ්ඩායමත් එක්ක එකතු වෙන්න. එකතු වෙලා මාධ්‍ය ජීවිතයේ අර පළවෙනිම අත්දැකීම හරිම රසවත් හරබර අත්දැකීමක් කරගන්න.
4: ඉතින් නිවේදන හැකියාව තියෙන, ප්‍රවෘත්ති හැකියාව තියෙන, විවිධ දක්ෂතා තියෙන ඔයාට 0711 95 95 95 ඒ දක්ෂතාවය වන්න මතක ඇතුව ඇල්ෆා ස්ටුඩියෝ කියලා දාලම එවන්න ඕන. නැත්තම් අපිට හොයාගන්න බෑනේ නේද? මොකද මැසේජස් ගොඩාක් එනවනේ. ඊයේ දවසේ මොනරාගල මේක අර නළුව වගේ හිටපු මේක බබා, මේක බබා තේරුණා ඇල්ෆා ස්ටුඩියෝ එන BMICH අද ඇහැලියකුට මති මහාවිද්‍යාලයේ ඔස්සිත විමංසා දිසානායක. ඔස්සිත විමංසා දිසානායක ඔන්න චූටි බබෝ, ඔයා තේරෙනව BMICH ඇල්ෆා ස්ටුඩියෝ එන්න? ඉඹලාන ශ්‍රී සේන ජාතික පාසලේ නිම්නාද බිනුදිත. කොහොමද එයාගේ වීඩියෝස් වල ලස්සන නේද?
8: වව්!
4: ඉතින් ඔන්න ඕගොල්ලෝ තේරිලා තියෙනවා BMICH ඇල්ෆා ස්ටුඩියෝ ඇවිල්ලා දක්ෂතාවය පෙන්නන්න. ලස්සන වැඩක්, ලස්සන වැඩක්. ඉතින් ලස්සන වැඩ ගොඩක් කරන ලස්සන දවසක් කරගන්නද? මොනදේ කොහොම වුණත් කවුරු ඔයාට මොනදේ කිව්වත් ඒ දේවල් හොඳට හිතට අරගෙන, ගන්න ඕන දේවල් ටික අරගෙන, ගන්න ඕන නැති දේවල් ටික ඉවතලා වැඩ ටික කරගෙන යන්න. මම කස්සනේ.
8: මම ලෙහන්සා.

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නියඳ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0766 716 3672.

0: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 22 වෙනිදා අඟහරුවාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්නාමය. net news සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
1: ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල. චෝදනා 23,000ක් යටතේ ගොනුකළ පාස්කු නඩුවේ තීන්දුව අද. 22 ගැන ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුවත් අද පාර්ලිමේන්තුවට කියයිද? විපක්ෂය 22ට එරෙහි විරෝධයකට සැරසෙයි. අඩුපීඩන කලාපය පීඩන කලාපයක් වෙයි. අදත් ප්‍රදේශ කිහිපයකට මහවැසි. වාහන පෙළක් එකිනෙක ගැටුණු මහා අනතුරෙන් පසු අධිවේගී මාර්ගවල වේග සීමා ඉක්මවන රියදුරන් ගැන පොලිස් ඇස දැඩි වෙයි.
1: net news the truth people trust.
0: නෞෆර් මෞලවිය ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති පාස්කු නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර 22 වන ව්‍යවස්ථා සංශෝධනයේ විවාදයට ගැරෙන පාර්ලිමේන්තු සතියද අදින් නැරඹෙනවා. එම තොරතුරු ඇතුළු උණුසුම් පුවත් පෙළේ සත්‍ය අනාවරණය මෙතෙන් සිට. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර මිනිස් ඝාතන සිදුකිරීම බරපතල තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නෞෆ මෞලවිය ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. දීර්ඝ සාක්ෂි සටහන් කර ගැනීමකින් අනතුරුව විත්තිකරුවන්ගේ විත්තිවාචකද අධිකරණය විසින් සටහන් කරගනු ලැබුවා. ඉන් අනතුරුව තීන්දුව අද දින ප්‍රකාශයට පත් කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කළේ පසුගිය අගෝස්තු මස 24 වනදායි. මරාගෙන මැරණ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව නීතිපතිවරයා විසින් නෞෆ මෞලවිය ඇතුළු විත්තිකරුවන් 24 දෙනාට එරෙහිව 2021 වසරේදී මෙම නඩුව ගොනු කර තිබුණා. මෙම විත්තිකරුවන් සියලු දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා. පාර්ලිමේන්තුව අද පෙරවරු 9:30ට යළි රැස්වනවා. ඛනිජ තෙල් සම්පත් පනත යටතේ අංක 2497 ඇලිරක් 37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග අද දිනේ විවාදයට ගැනීමට නියමිතයි. අනතුරුව පස්වරු 5ට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම් පතක් වන ට්‍රොඩේසෝ සංවර්ධන පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම් පත දෙවනවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවරකාරක සභාව වෙත යොමු කිරීමටයි නියමිතව ඇත්තේ. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම් පත විවාදයට ගැනීමට නියමිතව ඇත්තේද මෙම පාර්ලිමේන්තු සතියේදී. එළමෙන 24 සහ 25 යන දින දෙක ඒ සඳහා වෙන් කර තිබෙනවා. ඒ අනුව එම දින දෙකට පෙර 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුයි. ඒ අනුව එම තීරණය කතානායකවරයා විසින් අද දිනේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවටයි බොහෝ දෙනා අපේක්ෂාවෙන් පසුවන්නේ. මේ අතර 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත මෙම සතියේ විවාදයට ගැනීමට නියමිතව තිබීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙලෙස අදහස් පළ කළා.
2: එන්පීපී ජේවීපී ආණ්ඩුව මැද රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනේ විනාශය ආරම්භ කරන්න මෙතනින්. මේ රටේ සියලු දෙනා මේකට විරුද්ධ වෙලා ඉන්නේ. නීතිජ සංගමයේ විරුද්ධයි, වෛද්‍ය සංගමයේ විරුද්ධයි, විශ්වවිද්‍යාල

0: සාධාරණත්වය ගැන මතක් වෙන්නේ අධිකරණේ. නමුත් ඒකත් අද විනාශ කරන්නයි හදන්නේ. තමන්ට ඕන අය ඒ තනතුරු වලට පත් කළා ආණ්ඩුවට ඕන විදියට අධිකරණයත් මෙහෙමන තමයි මෙතන කටයුතු කරන්නේ. අපි ප්‍රධාන විපක්ෂයේ විදියට හැම ආකාරයකින් මේකට විරුද්ධව කටයුතු කරනවා.
1: දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බුක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය ඉදිරිපැය 24 තුළදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවා. පද්ධතියේ ඍජු බලපෑම ශ්‍රී ලංකාවට නොමැතිවද දිවයිනේ නිර්තදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි කාර්යය නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවේ.
2: මේ පද්ධතිය ඍජු ඵලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවත් මේ පද්ධතිය වෙත ඇති යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නීත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තව දුරටත් බලාපොරොත්තු වෙනවා. මේ අනුව අද දිවයිනේ බස්නාහිර, සබරගමු, මධ්‍යම සහ වයඹ පළාත්වල ගලසා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි කිකරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති වෙන්න පුළුවන්. එවගේම උතුරු මැද පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක්ද ඇතිවීම හැකියාව පවතිනවා. එවගේම ඌව පළාතේ මඩකලප සහ අම්පාර දිස්ත්‍රික්කවල පසල දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි කිකරුම් සහිත වැසි වර්ධනය වෙන්න පුළුවන්. සුළං තත්ත්ව සැලකීමේදී මධ්‍යම කඳුකරයේ බටහිර පැවුම් ප්‍රදේශවල උතුරු මැද සහ වඳ පළාත්වල ත්‍රිකුණාමලයේ හම්බන්තර සහ මාතලේ දිස්ත්‍රික්කවල විටින් විට 5 කිලෝමීටර් 40ත් 50ත් දක්වා වේගෙන් හැමන තද සුළං දැද වෙන්න පුළුවන්. එවගේම ශේෂ මතක් කරන්න ඕන කිකරුම් සහිත වැසි අමක ඇති හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුරු මගින් සිදුවන අනතුරු අමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්න කියලා
1: ප්‍රධාන ගංගා කිහිපයක ජලමට්ටම් සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ එල්.එස්. සූර්යබණ්ඩාර මහතා මෙලෙස කරුණු දැක්වුවා.
3: නිල්ලොන් ළඟගේ පහළ ප්‍රදේශ විශේෂයෙන් මකුරැස්ස සහ තල්ගහගොඩ ඇතුළු ප්‍රදේශවල ජලමට්ටම තවමත් සුළු ගම්මතර තත්ත්වයක ආසන්නව පවතිනවා. තවදුරටත් එතරම් වැඩිවීමක් පෙන්නුම් කරේ නැතත් ඉතාම සෙමෙන් තමයි එම් ප්‍රදේශවල ජලමට්ටම් පහළ බයින්නේ. ඒ වගේම ගින්ගඟ බද්දගම් ප්‍රදේශයේ සුළු ගම්මතර තත්ත්වයකට ආසන්න සුළු ගම්මතර තත්ත්වයක පවතිනවා. අනිකුත් ප්‍රදේශවල ජලමට්ටම් පහළ බෑලා තියෙන්නේ. ඒ වගේම කළුගඟේ මිල්ලකන්ද සහ මාගුරු ස්ථානවල උඩාගඟ සුළු ගම්මතර තත්ත්වයක් සහ පාද වීම යට වෙලා පවතිනවා. කෙසේ නමුත් පොටපවුල ඇතුළු ප්‍රදේශවල ජලමට්ටම් තවමත් සෙමෙන් වැඩි වෙනවා. තරම් ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන්නේ නැහැ. කළුගඟේ විශේෂයෙන්ම ඉහළ ප්‍රදේශයේ වර්ෂාපතනය රත්නපුර සායි මිලිමීටර් 50කට ආසන්න වැඩිම වර්ෂාපතනයක් පෙන්නුම් කරනවා. කෙසේ නමුත් විශාල ජල මට්ටම් වැඩිවීම තරම් ප්‍රමාණවත් වර්ෂාපතනයක් නෙවෙයි. කැලණිගඟ ජල ප්‍රදේශයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 60 අතර වර්ෂාපතනයක් දකින්නට තියෙනවා. අනිකුත් ප්‍රදේශ මිලිමීටර් 40 හෝ 25 40 අතර වර්ෂාපතනයක් ස්ථාන කීපයක දක්නට තියෙනවා. අනිකුත් බොහෝ ප්‍රදේශ මිලිමීටර් 25කට අඩු වර්ෂාපතනයක්. මේ තත්ත්වය යටතේ කැලණිගඟේ ජලමට්ටම් ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන්නේ සහංගල ඇතුළු ප්‍රදේශවල ජලමට්ටම් මේ වෙන විට අඩු වෙමින් පවතිනවා. මාවැලි ගඟේ චනාවල පිටිය සහ පේරාදෙණිය ජලමට්ටම් සෙමෙන් අඩු වෙමින් පවතිනවා. සහ කෙසේ නමුත් සියම් ඉහළ අගයන්වල තමයි මේ ජලමට්ටම් පවතින්නේ.
1: අධිවේගී මාර්ගවල පැයට කිලෝමීටර් 100ට අධික වේගයෙන් ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් දෛනිකව නිරීක්ෂණය කරන බව පොලිසිය පවසනවා. රථවාහන හා මාර්ග ආරක්ෂාව දිසාභාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර මහතා පැවසුවේ උපරිම වේග සීමා ඉක්මවා රියධාවනය කරන රියදුරන් 100කට වැඩි පිරිසක් දෛනිකව හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
4: විශේෂයෙන්ම අපි අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරවහන් විශේෂයෙන් කියන්නේ මේ දෙදිනවල පවසන අධික වැසි තත්ත්වය නිසා පැයට කිලෝමීටර් 100ට වඩා වේගින් ගමන් කරන්න එපා. අපි දෛනිකව අධික වේගින් ගමන් කරන කිලෝමීටර් 100 ඉක්මවා ගමන් කරන වාහන 100කට වැඩි ප්‍රමාණයක් අපි දෛනිකව අපි නඩු ගැනීම කරනවා. ඒකනුත් 120 පන්නල යනව අධික නිදිරිපත් කරනව සෑහන ගන්නාවක් තියෙනවා. විශේෂයෙන් මේ සිළු දිනාට මේක අපි අධික වේගින් ගමන් කරන්න එපා කියන කාරණාවක් කියනවා. ඒ වගේම සාමාන්‍ය මාර්ගවල ගමන් කරන ජනතාවට රියදුරන්ටත් කියන්නේ අධික විශේෂයෙන් යතුරුපැදි වල ගමන් කරන අයටත් මේ කාරණාව පැහැදිලිව මතක් කරනවා. විශේෂයෙන්ම අධික වැසි තත්ත්වයක් තියෙනවා නම් අඳුරු තත්ත්වයක් තියෙනවා නම් අපි අතුරුපැදි ආයතනයට කියන්නේ හෙඩ් ලයිට් එක පත්තු කරගෙන යන්න සහ වීදුමාවගේ තත්ත්වයක් තියෙනවා ෆොග් ලයිට් එක පත්තු කරගෙන යන්න කියන කාරණාව කියන්නේ. විශේෂයෙන්ම නැවතවතාව මතක් කරනවා අධික මේ අනතුරු අවලින් වෙන බරපතල මාරක අනතුරු වලක්ව ගන්න පුළුවන් මේ සීට් බෙල්ට් නීතිය ක්‍රියාත්මක කිරීම තුලින්.
1: අධිවේගී මාර්ගවල ආසන පටි නීතියද මේ වන විට දැඩිව ක්‍රියාත්මක කරනවා.

0: දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැලණිගම අතර කිලෝමීටර් 19 පරගස්තොට ප්‍රදේශයේදී ඊයේ සිදු වූ අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින්ට දැඩි බලපෑමක් සිදු නොවූයේ ආසන පටිපැලඳ සිටීම හේතුවෙන් බවද රථවාහන හා මාර්ග ආරක්ෂාව දිසාභාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර මහතා වැඩිදුරටත් සඳහන් කළා.
1: විශේෂයෙන්ම අපි පැහැදිලිවම කිව්වා අධිවේගී මාර්ගයේ සීට් බෙල්ට් නීතිය අපි විශ්වවිද්‍යාල දින සිට අපි ක්‍රියාත්මක කරා තදින්ම. විශේෂයෙන් මේ ක්‍රියාත්මක කිරීමේදී සීට් බෙල්ට් නැති වාහන ගණනාවක් හරවන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම අපි 70% ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඒ බස් අතේ ගමන් කරපු ඒ ළමයි සියලු දෙනාම සීට් බෙල්ට් පළඳගෙන හිටපු නිසා තමයි මේක මේ සුළු තුවාල වලින් ඒ ළමයි අපිට බේරගන්න පුළුවන් වුණේ. විශේෂයෙන් අනිකුත් වාහන වලත් ඒ වෙච්ච ඩැමේජස් ගොඩාක් අඩුවෙන් ඒ තුවාල බරපතල තුවාල තත්ත්වයට පත් වෙන එක අඩු වුණේ. ඒයි සීට් බෙල් පළඳගෙන සිටින නිසායි අපි විශේෂයෙන්ම මේ සීට් බෙල් නීතිය රජය විසින් පනවලා තියෙන්නේ මහජනතාවගේ ආරක්ෂාවට කියන කාරණාව මෙතනින් මේ අනතුර නිසා සිදුවිච්ච තුවාල නිසා අපිට ඒක පැහැදිලිව පේනවා. කිසිම කෙනෙකුට බරපතල තුවාල තත්ත්වයක් නැහැ. ඒ තුවාල තත්ත්වයක් නැති වෙන ප්‍රධාන වශයෙන්ම බලපාලා තියෙන ප්‍රධානම හේතුව වෙලා තියෙන සීට් බෙල් පළඳ සිටින නිසායි. සීට් බෙල් පළඳ සිටියේ නැත්නම් ඊට වඩා බරපතල තුවාල තත්ත්වයක් ඇති වෙලා වෙන්න අවස්ථාව තිබ්බා.
0: ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම සඳහා වන අවසන් තරගය අද පැවැත්වෙනවා. රන් පදක්කම සඳහා මෙහිදී තරගවදින්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායමයි. මීට පෙර T20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහාද මෙම කණ්ඩායම් දෙක එකිනෙකා මුණ ගැසුණා. එහිදී කුසලානය දිනා ගැනීමට සමත් වූයේ ඉන්දීය කණ්ඩායමයි. කෙසේ වෙතත් වඩා වැඩි විශ්වාසයකින් සහ රන් පදක්කම සඳහා ඉහළ බලාපොරොත්තුවකින් අද තරගයට සහභාගී වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායිකා හර්ෂිතා සමරවික්‍රම කියා සිටියා. ඇය මේ බව පැවසුවේ සියලු ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගෙන්ද ඉල්ලීමක් කරමින්.
2: සෙමිෆයිනල් එකේ අපේ කණ්ඩායමක් ඉදිරිය ඕවරෝල් හොඳ පර්ෆෝමන්ස් එකක් දුන්නා. ඒ වගේම චමරි අක්කා ඉනිං එක පුරාම හොඳින් ක්‍රීඩා කරා. හසිනි අක්කත් හොඳින් ක්‍රීඩා කරා. ඉතින් දරගේ වෙච්ච පොසිටිව් දේවල් ෆයිනල් එකට ගෙනියන්නත් ඒ වගේම අපේ අතින් වුණු අඩුපාඩු අඳුනාගෙන ඒවට ක්‍රියාමාර්ග අරගෙන ෆයිනල් එකේ හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කණ්ඩායමක් විදියට. ඒ වගේම තරගය අපිට ගොඩක් වටින තරගයක්. ඉන්දියානු කණ්ඩායම සමග පැවැත්වෙන්නේ ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්. එදා දවසේ හොඳටම කරන කණ්ඩායම තමයි ජයග්‍රහණය කරන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා වැඩි දියුණු අඩුවෙන් කරලා අපේ ප්ලෑන්ස් හරි වෙලාවේ හරියට එක්සිකියුට් කරලා තරගයේ ජයග්‍රහණය කරලා ශ්‍රී ලංකාව රන් පදක්කමක් අරන් එන්න. ඉතින් ජපානයේ ඉන්න ශ්‍රී ලංකිකයන්ට ආරාධනා කරනවා ඇවිල්ලා අපිට මැච් එක බලන්න, ඇවිල්ලා අපිට සපෝට් එක දෙන්න කියලා. ලංකාවේ ඉන්න සියලු දෙනාට බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ගේ සපෝට් එකත් අපිට හම්බෙයි කියලා.
0: රන් පදක්කම සඳහා අද පැවැත්වෙන අවසන් මහා තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව තරගයකදී පාකිස්තානය පරාජය කරමින්. අනෙක් අවසන් පූර්ව තරගයේදී බංගලාදේශය පරාජය කරමින් ඉන්දියාව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගත්තා. ආසියානු ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වෙන්නේ ජපානයේදී.

0: විශ්වාස කරන සත්‍ය.
1: net news නිමව. net news ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ වෙත ගෙන ආවේ
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: FM 95 FM 94.8 Net FM Divine Pura
6: Good morning. දැන් වෙලාව 7:01යි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: FM Algo Town
2: brought to you by
3: Melwa Box Bar වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melwa එක ලංකාවේ එක.
4: Prime Residences වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo.
5: සුවපහසුව කල්පවැත්ම වගේම නිමාවත් ඉනොත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රෝම තමයි. දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලි.
6: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්ද BYD කරුසරු.
7: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ Fortune Oil තමයි.
8: ඕ ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
9: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය Gallani Fire Shield Purple Fire දැන් වෙළඳපොලේ.
10: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
11: විජයකුරක්කන්
12: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
13: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
14: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ওই සිද්ධිය වෙන්නේ.
15: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
16: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙනවා.
14: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
15: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
16: 69 දී හදටත් යනවා.
15: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
14: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
17: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයි සක්වලත් අහන මෝර්නින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට.
1: Net FM. Algo Town.

0: Good morning. උදේ 7යි විනාඩි 7යි. අද අඟහරුවාද දවසේ ඇල්ගෝ ටවුන් තමයි පටන් ගන්න හදන්නේ. ඔන්සෝ නුව.
1: බොන්සෝද?
0: ඔන්සෝ.
1: ඔන්සෝ. ඊයේ බොන්ජෝ.
0: ඊයේ බොන්ජෝ. අද ඔන්සෝ.
1: ඔන්සෝ. ඒක ඊටවද?
0: නෑ. ඔන්සෝ
1: කියන්නේ
0: නෑ. අනිත් පැත්තේ කොහේ තියෙන්නේ? හකා කියලා ලැන්ග්වේජ් එකක්. මේ චයිනා වල රීජනල් ලැන්ග්වේජ් එකක්.
1: හකා.
0: හකා. Yes.
1: මොනවාද මැන්ඩරින් නේ චීනේ මේ
0: ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන
1: භාෂාව හැබැයි මේ මැන්ඩරින් වලට අමතරව චීන අරහකා වගේ
0: ගොඩක් භාෂා
1: තියෙනවා හැබැයි මුළු රටම මැන්ඩරින් දන්නවා අන්න ඒක තමයි චීනේ වෙලා තියෙන්නේ දැන් මේ චීනේ ඇතුළු මේ ලෝකය නම් මෙහෙම අහන්නම්කෝ ඔයා හැම කෙනාටම සමව සලකනවද
0: හැම කෙනාටම සමව සලකනවාද? නෑ නේද?
1: එහෙම වෙන්නේ නෑ නේද?
0: එහෙම කරන්න බෑනේ නේ.
1: නැචීටයි මටයි වුණත් මන් දන්නවනේ ඉතින්. වෙන වෙනම තමයි අපි දෙන්නට සලකන්නේ
0: කියලා.
1: අද මිනිස්සු හොයාගන්නත් නෑනේ පේනව නේද ඇතුළට දින තත්ත්වේ.
0: ගම් වතුරට අව වෙලාද මන්දා.
1: ඒ සලකීම තමයි. දැන් ඒ වුණාට අද කවුද දවස?
0: අද ඇවිල්ලා 22 වෙනිදා.
1: මොන මාසෙද?
0: සැප්තැම්බර් 22 අඟහරුවාද?
1: ඔව් සැප්තැම්බර් 22 එසේ මෙසේ දවසක් නෙමේ ලෝකේට.
0: එහෙමද?
1: දැන් අපේ අපි කැරකෙන්නේ සූර්යවටානේ.
0: ඔව්.
1: එතකොට හිරු
0: හරි
1: ලෝකෙට සමව සලකන දවස් දෙකයි තියෙන්නේ ඔය කොච්චර කරත් ඈ.
0: ආ ඕකේ.
1: ඒක අපි තේරුම් ගන්න ඕනේ.
0: එයා
1: ඔය කොච්චර කිව්වත්. හරිද? මුළු ලෝකෙටම සමව සලකන දවස් දෙකයි තියෙන්නේ.
0: අනිත් දවස්වලට පොඩි පොඩි තියෙනවා.
1: පොඩි පොඩි වෙනස්කම් කරනවා ඉතින්. ඈ? ඔව්. අද එහෙම දවසක්.
0: රයිට්.
1: ලෝකේ අද සමස්තයක් හැටියට ගත්තම
0: ඔව්.
1: මේ දහවල් කාලයයි රාත්‍රී කාලයයි සමානයි. ආයේ මේ වගේ එකක් එන්නේ මාර්තු මාසේ තමයි.
0: හරි.
1: ලෝකෙටම තියෙන්නේ දවස් දෙකයි. මාර්තු 22යි සැප්තැම්බර් 22යි. කියන්නේ 21 22 අතරතුර කාලය තමයි.
0: රයිට්.
1: ඉතින් අද දවස ලෝකේ ඉතින් අපිට ඒ තරම්ම ශ්‍රී ලංකාව වගේ සමකාසන් රටවල් වලට එච්චර ගාණක් නැති වුණාට ලෝකේ අනිකුත් රටවල් වලට අර සමකයට ඈතින් තියෙන රටවල් වලට අද තමයි දවස.
0: අද තමයි දවස.
1: මොකද දන්නවද? අද තමයි සරත් ඍෂුවේ ආරම්භ වන්නේ.
0: හරි හරි හරි.
1: ඉක්විනොස් කියලා කියන්නේ නේද? ඒක ඇවිල්ලා තියෙන්නේ ඊක්වල් කියන ලතින් වචනේන්නේ.
0: රයිට්.
1: ඔව්. අපි සිංහලෙන් කියන්නේ ඒකට ඍෂුවේ කියලා.
0: රයිට්.
1: ඒකේ අනිත් කාරණේ තමයි ආයනිය. ඉතින් ඕවා විභාග වලට ලියලා තමයි ඕ ලෙවල් එහෙම කරලා මං හිතන්නේ අපි ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ කියන ද අමුතු පැහැදිලි කිරීමක් නෑ. හැබැයි විෂුව කියන එක මං හිතන්නේ බොහෝ දෙනෙක් එහෙම ලොකු හැඟීමක් නැත්තේ අපිට එහෙම වසන්ත සරත් ඒගොල්ලෝ අපේ මොනවාද නාමලේකන වල හිටියට ඍතු වල
0: නැහැ.
1: ඔව්. ඒගොල්ලෝ ඉන්න ආර ස්කෝල් නම් ලකුණු කරනකොට එහෙම සරත්
0: රෙජිස්ටර් එකේ ඉන්නවා.
1: ඒ රෙජිස්ටර් එකේ හිටියට අපිට එහෙම ලොකුවට දැනෙන්නේ නැහැ. හැබැයි යුරෝපය සහ අනිකුත් රටවල් වලට
0: ඒ
1: කියන්නේ කෙරවලල් වල තියෙන රටවල් වලට මේක හොඳටම දැනෙනවා. ඉතින් අද තමයි ලෝකයේ සරත් විෂුවේ පටන් ගන්නෙ. මාර්තු මාසයේදී වසන්ත විෂුවේ ආරම්භ වෙනවා. හේතුව තමයි මේ ඇල වෙලා ඉන්න හින්දා.
0: අපි අංශක ගානක් ඇලවෙලා
1: අංශක 23 මාරක් අපි ඇලවෙලානේ ඉන්නේ. ඉතින් මේ මේක තමයි මේ හේතුව. මොකද අපි ඉලිප්ස් ආකාර ගමනක් යනනේ. එතකොට එක පැත්තකට සමහර කාලවල වල හිරු ළඟ යනකොට ඒගොල්ලන්ට අවුව වැඩි. අනිත් පැත්ත දුර වෙනකොට ඒගොල්ලන්ට සීතල වැඩි. ඉතින් ඔය ඔහොම ඇලවුනේ මේ අර ලොකු ග්‍රහලෝකයක් අවුරුදු බිලියන 5කට විතර එහාදී ඇවිල්ලා හැප්පිල්ල හින්දානේ මේ මෙහෙම මේ නිකන් දුණු කැඩිලා ගියේ පෘථුවේ නේද? පොඩි දුණු බහපු ගතියක් නේ තියෙන්නේ.
0: ඔව්.
1: ඉතින් එහෙම නොවුණා නම් එහෙම මොනව වෙයිද? එහෙමනම් ඉතින් ඒ කියන්නේ හිතන්ඩ අර ආමි එකේ කෙනෙක්ට සිරුවෙන් සිටින් කිව්වාගේ පෘථුවිය කෙලින් හිටියානම්
0: ඈ
1: මේ අංශක 23 මාරක් ඇලවෙන්නේ නැතුව මොනව වෙයිද? ඉතින් ඒ ගැනත් ලෝකේ හොයලා බලලා තියෙනවා.
0: රයිට්.
1: එහෙනම් වෙන්නේ ඍතු ભેදේ නැති වෙනවා.
0: රයිට්. හැමෝටම එක වගේ.
1: ඔව්. හැමෝටම එක වගේ වෙනවා. ඊළඟට ශීත පැති තියෙනවානේ උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය ඒවා එන්න එන්න සීතල වෙනවා
0: රයිට්
1: එතකොට මැදට නිර එළිය වැටෙන්නේ ඔව් එතකොට සමකේ ආසන් රටවල් ආයි දුම් විසිවෙන්න
0: පායනවා
1: රයිට් ඉතින් සමහර වෙලාවට ලෝකයේ ඉන්න ජීවීන් බොහොමයක් එහෙනම් වැඩිකල් පවතින්නේ ඔවුන් වන්ද වෙලා යන්න ඉඩ තියෙනවා ඊළඟට විද්‍යාඥයන් ඉඳන් කියනවා දැන් සමකේ ආසන් රටවල් වල සාමාන්‍යයෙන් ජනගහනය ටිකක් වැඩි එහෙමනම් ජනගහනය වැඩි වෙන්නේ සමකේ ආසන් රටවල් වල නෙමෙයි එතන මැද්දේ තියෙන රටවල් වල මිනිස්සු ගොඩක් ජීවත් වෙන්න ගණී කියලා මොකද අර ගිනිය උින්න පුළුවන්
0: යවන්නේට
1: ඉතින් බලන්න මම කල්පනා කරේ ඒ විතරක් නෙමෙයි තව දේවල් ටිකක් අපිට අහිමි වෙනවා.
0: එහෙම නේද?
1: සින්දු.
0: සින්දු.
1: අයියනේ සින්දු වල තියෙන්නේම වසන්තයේ සරතුයි. වසන්තයේ අග හමු වෙමු කියනවා නේද? වසන්තයේ මල් පිළිමනලාලා කියනවා නේද? වසන්ත නැතුව සින්දුවක් තියෙනවද කියන්නකෝ. ඉතින් අර අවුරුදු බිලියන ගානකට කලින් අර කොහෙද යන ග්‍රහයක් ඇවිල්ලා මේ අපේ පෘථිවිය වැදිලා පෘථිවිය මෙහෙම ඇලවුනේ නැත්තම් මේ අපිට සින්දුත් නැතුව යනවා. ඉතින් ඒකෙන් දා මේ සමහර ඇක්සිඩන්ට් තියෙනවා. සිද්ධ වෙච්ච එක හොඳයි.
0: හොඳයි.
1: හැබැයි අර ඊයේ හයිවේ එකේ වගේ ඇක්සිඩන්ට් නම් කිසිසේත්ම සිදු නොවිය යුතු දේවල්. ඉතින් ඒ ඔක්කොම මතක තියාගෙන අද ලෝකයේ වසන්ත නෙමේ සරත් විෂුවේ ආරම්භ වෙන දවස ලෝකයේ කෙසේ වෙතත් පෘථිවියට මේ සූර්යා සමව සූර්යා ලෝකයේ බෙදෙන දවස ඉතින් එතකොට අපිට අර පෘථිවිය කෙලින් තිබුණා නම් කොහොමද කියලා හිතුණා වගේම අපේ සූර්යග්‍රහ මණ්ඩලයේ ඔක්කොම ග්‍රහයෝ ඉන්නේ අපි වගේම ඇලවෙලාද කියලා හිතන්න පුළුවන්නේ නෑ සමහර ග්‍රහයෝ ඉන්නවා සිකුරු බුධ බ්‍රහස්පති කියන ග්‍රහයෝ ඒගොල්ලොත් පොඩ්ඩක් ඉතින් ඇලවෙලා දිනවෙ නෑ කිව්වට හැබැයි අපිට වැඩි ටිකක් කෙලින් ඉන්නවා ඒගොල්ලෝ කෙලින් හිටියා කියලා වැඩක් නෑ මොනවද මේක තමයි එච්චරයි හැබැයි හිතාගන්න ජීවිතේ සමහර වෙන ඇක්සිඩන්ට් ඔයාට සමහර ලාවට ඊට වැඩිය ලොකු දේවල් ජීවිතර ගෙනත් දෙනවා වෙන්න පුළුවන් ලෝකයේ අද ලෝකයේ අනිත් පැත්තට කැරකෙන විෂුවය ආරම්භ වන දවසේ ඒක සමරන සියලු රටවල් වලට එහෙනම් අපි ජය වේවා කියාගෙන ඇල්ගෝ ටවුන් ආරම්භ කරනවා ඕක හොඳටම තේරිච්ච හින්දා තමයි අමරදේව මහත්තයා මෙහෙම සින්දුවක් කිව්වේ

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: උදේ 7යි විනාඩි 18යි දැන්.
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
3: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
4: හැමකතරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අද විශ්වාසය වගකීමයි සුඟ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකක්.
5: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල්, රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
6: එන්න
7: ෂා,
6: පාරටම එනවා කෑමවල සුවඳ.
7: රසත් එහෙම තමයි.
6: ඔව් ඉතින් ඔයාගේ කෑම හැමදාම රසයිනේ.
7: මොකක්ද අනේ ඔයාගේ රහස?
6: මම හැමදාම ගන්නේ ෆෝර්චුන් ඔයිල්නේ.
7: ඉතින් මොකක්ද වෙනස?
6: ක්වොලිටි එකම තමයි.
7: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නේත් ෆෝර්චුන් ඔයිල්නේ.
6: ඇත්තම තමයි.
8: ඊසි සනී පාරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
0: FM 94.8 Net FM Divaina Pura.

0: උදේ 7යි විනාඩි 23යි යල්ගොටාම වෙලාව.
1: හරි වෙලා.
0: අන්න ඇවිල්ලා.
1: Good morning.
0: Good morning.
2: Good morning.
1: මම නැතුව වාලු වෙන්නේ හිටියෝ ඔයගොල්ලෝ.
0: නැහැ නේ අපි
1: එහෙම යන්නේ නැහැ. ඔව් ගන්නද? එහෙනම් ඉතින් මම යන්න ඉතින් කරගෙන යන්න ඕන සාර කරගෙන.
2: නෑ අපි දැන් අද මේ සරත් විෂුවේ ආරම්භ වෙන හින්දා මම මෙයාගෙන් අහුව අපි දෙන්නට මේකට සලකනවාද කියලා.
1: ආගිවද?
2: පිටරයි.
0: ක්වෙස්චන් වලේ ගාරි ප්‍රශ්න සහගත දෙයක්
2: ඒක. ඔව් ප්‍රශ්න නොකරගෙන ජීවිතේ යන්නේ කොහොමද කියලා අපි මේ කියන්න යන්නේ.
0: හරි.
2: ඒකම මේ ප්‍රශ්න නොකරගෙන ජීවිතේ යන්න උපකාරී වෙන මම හිතන්නේ මේ ලෝකේ තියෙන හොඳම උපාංගය තමයි කඩදාසි සහ තීන්ත පාවිච්චි කරලා හදපු ඩිවයිස් එක.
1: නේ කඩදාසි තීන්තයි.
2: ඔව්.
0: මොකද්ද?
2: පොත කියලා
1: කියන්නේ.
2: ඔව්. ඉතින් දැන් අපි ඩිවයිස් ගොඩක් පාවිච්චි කරනවානේ. ඒ ඩිවයිස් ගොඩක් හදන්නත් හේතු වෙන්නේ ওই ඩිවයිස් එක තමයි අවසානයේදී. මේ ඒකින් දා දැන් ඒක කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලංකාවේ ලයිෆ් ස්ටයිල් එකට එකතු වෙලා තියෙන්නේ. ඉතින් ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ ඒක ලබන සිකුරාදා ආරම්භ වෙනවා. නෙත්නේ ඉතින් ওই වගේ ජාතික කර්තව්‍යයකට ඔෆිෂල් රේඩියෝ එකේ කවුදන්නේ වෙන ඉන්නේ ගන්නද
1: නැත්තම
2: කිව්වොත් ඉතින් නැද්ද
1: කරන්නේ ඉතින්
2: ඔව් ඉතින් ඒකෙන් ද පොත් ප්‍රකාශන සංගමයේ කට්ටිය අද එනවා ආ අපිත් එක පොඩි කතා බහකට ඒකත් මතක් කරගෙන අනිත් කාරණාත් අපි මතක් කරමු
0: හරියට හරි දැන් ප්‍රශ්නයක් කරගන්න නැතුව ජීවිතේ ඉස්සරහට යන්නේ කොහොමද කියලා නුවන්
2: කියවන්නේ
0: ඒ සීදියක් තියෙනවා කියලා එකක් තමයි මේ වාහනයක් ගන්න එක හරිද එතකොට අපිට හිත හිත ඉන්න ඕනේ නැහැ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් පාරක්කු වෙනවද නේද එතකොට වෙන කාට හරි හරි අහන්න ඕනේ නැහැ හදිසියක් වුණාම වාහනේ දෙන්න පුළුවන් ද මෙහෙම ගමනක් තියෙනවා හැබැයි වාහනයක් ගන්න එක හරි වාහනයක් ගත නැතිනොත් ඒත් ඔයාලට හිසරදයක් වෙන්න පුළුවන් ඊට වඩා හිසරදයක් වෙන්න පුළුවන් එතකොට හිතෙනවා බස් එකේ ගියා නම් ඉවරයි කියලා ඒක නිසා තමයි BYD වගේව ලෝකෙට හඳුන්වලා දීලා තියෙන්නේ
2: ඒ කියන්නේ දැන් BYD කිව්වම අනේ පොඩි වෙලාවක් දෙන්න දැන් ඊයේ අපි දන්නවනේ මේ හයිවේ එකේ වෙච්ච ඇක්සිඩන්ට් එක දැන් සාර නූලෙන් බේරුනේ නේද
0: සාර නූලෙන් බේරුනේ
2: ඔව් ඒක ඒ කියන්නේ එතන පහ වූ කළ මොහොතකින් තමයි මේ රියානතුරු වෙලා තින් මම හිතන හයිවේ එකේ වෙච්ච අර දාම මේ මොනවාද ඇක්සිඩන්ට් වලින් මම හිතන ලොකුම එකක් දන්නේ නැහැ දැන් ඉතාලියේ තමයි මම දන්න විදිහට ලෝකේ දිග මේක වෙලා තියෙන්නේ මීදුම හින්දා වාහන 400 ගානක් එක දිගට ඔහොම හැප්පිලා තියෙනවා මේ මම හිතන ඊයේ වර්ෂාව හේතු වෙන්නේ නැති ඒකේ විශේෂයෙන් අර ස්වාමීන් වහන්සේ නමක් හරි අපූරු කතාවක් කියනවා අර පිටිපස්සේ සීට් බෙල්ට් දාගෙන හිටිය හින්දා අර බස් එකේ ආපු ළමයි වගේම අර පිටිපස්සෙන් ඇවිල්ලානේ හාමුදුරන්ගේ වාහනේ හප්පලා තියෙන්නේ. එතකොට ඒ හාමුදුරුයි මේ අපේ පොඩි ස්වාමීන් වහන්සේලයි තුවාලයක්වත් නොවි බේරලා තින්නේ පිටිපස්සේ සීට් බෙල්ට් දාගෙන හිටපු හින්දා කියලා. මම මේ කියන්න හැදුවේ BYD එකේ නම් පිටිපස්සේ යන්න බෑ සීට් බෙල්ට්
1: දාන්න නැතුව.
2: කේ ගන්න ගන්නවා.
1: ඔව් එහෙනම්
2: එතකොට BYD දන්නවා පිටිපස්සේ සීට් බෙල්ට් එකේ තියෙන වටිනාකම. දැන් අපි ඉස්සර එහෙමනේ. ඉස්සර මේ පැසෙන්ජර් සීට් එකේ ඩ්‍රයිවර් සීට් එකේ සීට් බෙල්ට් දාන්න නැතුව ගියොත් තමයි වාහනේ ලාම් එක වදින්න ගන්නෙ. දැන් පිටිපස්සේ සීට් එකේ සීට් බෙල්ට් දාන්න නැතුව ගියොත් වදින්න ගන්නවා. එතකොට පිටිපස්සේ කවුරුවත් යන්නේ නැති වෙලාවටත් කික් කික් ගන්නවද කියලා නෑ එහෙම වෙන්නේ නෑ කවුරු හරි කියලා පිටිපස්සේ ඉඳගත්තු විතරයි කෑ ගන්නෙ
1: විතරයි ඔව් ඔව් ඉතින් ඒ නිසා තමයි අපි වාර මතක් කරන්නේ BYD එකක් ගන්න කියලා. ඔන්න දැන් BYD ගරු සරු එක්ක මේ රාජ්‍ය සේවයේ වගේම පුද්ගලික අංශයේ රාජකාරී කරලා විශ්‍රාම ගිහිල්ලා ඉන්න ඔයාටත් පුළුවන්කම තියෙනවා BYD එකක් බොහොම පහසුවෙන් වාගේ කරගන්න. මේමයි ඔයාට වාහනේ මාසික වාරිකයක් ගෙවන්න අරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඊට අමතරව වාහනේ මිලදී ගන්නා දිනේ සිට පළවෙනි සර්විසස් පහ වාර නොමිලේ හම්බෙනවා. ඒ වගේම තමයි මේ වෙලාවේ ඔයාගේ අතේ සල්ලි නැත්නම් ඔයාට BOS එකත් එක්ක එකතු වෙලා විශේෂ ලීසින් වාරික සැලසුමකට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකෙන් ඔයාට විශේෂ රක්ෂණාවරණ පහසුකමක් දෙනවා. ඊට පස්සේ වාහනේ මේ හෝම් චාර්ජ් එක වාර නොමිලේම හම්බෙනවා. වාහනේ රෙජිස්ට්‍රේෂන් එකත් ලියාපදිංචියත් නොමිලේම කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ හැබැයි BYD ගරු සරු වෙතින් අපේ විශ්‍රාම කින්ට තමයි මේ දීමනාව මේ අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඉක්මන් කරන්න කෝල් එකක් දෙන්න 0112125125 නම්බරකට 0112125125 නම්බරකට කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් ඉතින් මේ ගැන වැඩි විස්තර දැනගන්න මේවා පැහැදිලි කරගන්න. කෝකටත් ඔයාට කියලා වාහනයක් තියෙන එක මේ සෑහෙන්න හොඳයි. ඒ වාහනේ BYD එකක් වුණාම තියෙන ප්‍රශ්න ගොඩකට විසඳුම් ලැබෙනවා. එකක් ඔයා මේ ගෝලීය වැසියෙක් විදිහට ලෝකයට වෙන්න ඕන සේවයක් කරනවා. ඔයාගේ මේ අර අපි කියවන හැම වෙලෙම කාබන් ෆුට් ප්‍රින්ට් එක සෑහෙන්න අඩු වෙනවා කියලා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් මේ ඔයාට ඔයාගේ පොකට් එකට ඒක දැනෙන වාසියක් වෙයි. මොකද මේක EV vehicle එකක් නිසා. අද මටත් හිතුණා එන ගමන් මේ රෝද හතරක් BYD තිබ්බනම් කොහොමද කියලා.
0: එහෙනම් ඉන්න තිබ්බනේ වෙලාවට නේ.
1: ඔව් ඒක තමයි. තාම දැන් ආදුනික නිවේදකයින් හින්දා තාම නැහැ BYD. ඉස්සරහට අපි ගමු එකක් නේද? සාරයි මේ අපි දෙන්නම් බලලා එකක් ගමු. වාට නම් ඔය ලොකු ලොකු යෝ නැහැ. ටෝ 1 එකක් වගේ ඇති.
0: මං ආස ටෝ 1 එකකට ඇත්තම.
1: ඒ ඊට වඩා ගන්නත් එපා. ඒ අමාරු හැන්ඩල් කරන්න.
0: මාව ඩිස්ක්‍රිමිනේට් කරන්න එපා. මම හොඳ ඩ්‍රයිවර් කෙනෙක්.
1: එහෙමද?
0: ඔව් අපේ ගෙදර අයගෙන් අහන්න.
1: ෆෝමියුලා 1 වගේ.
0: ඔව්.
1: හරි ඉතින් BYD එකක් ගන්න ඉක්මනින් කියලා මතක් කරනවා.
0: රයිට්. ඊට පස්සේ මතක් කරන්න ඕනි දෙයක් තියෙනවා.
1: හැබැයි අපි drive කරා BYD.
0: ඒ කියන්නේ අපි drive කරා.
1: මම මාදලියෙම drive කරලා තියෙනවා.
0: අන්න ඒකයි. Full experience එකක් අරගෙන තියන්නේ අපි. මේ කොමාරි දැන් වාගේ ගෙදර ඉන්නවනේ මේ බට්ටෝ.
1: බට්ටෝ.
0: බට්ටෝ.
1: බට්ටෝ කියන්නේ අර තුමුලස්සකද? ඒක හොන් සද්දයි.
0: චුට්ට චුට්ට.
1: චූටි චූටි
0: චූටි බට්ටෝ ඉන්නවනේ. අර හින්දෝනවා මෙහින්දෝනවා ප්‍රශ්න අහනවා. එක එක දේවල් උස්සගෙන ඇවිල්ලා
1: හරියට ප්‍රශ්න.
0: ඔව් ඔව්. අපි හිතන්නේ නැති જાතිය දේවල් අපෙන් අහනවා. ඒතකොට තමයි අපිට හිතෙන්නේ මේ
2: මේකට හිතන දේවල් කියලා.
0: මේකෙන් ඇත්තට මෙහෙම දෙයක් කරන්න පුළුවන් නේද කියලා අපිට හිතෙනවා. අපිට එකකින් පේන්නේ ඒගොල්ලන්ගේ thinking pattern එක. ඒගොල්ලෝ හිතන විදිය, ඒගොල්ලන්ට කරන්න ඕන දේවල් ඉස්සරට වඩා හරි advance.
1: Advance නේ.
0: ඔව්. ඉතින් එහෙම හැදෙන පොඩ්ඩන්ට ඒගොල්ලන්ගේ පෝෂණය ගැන වග බලා ගන්න එක දෙමව්පිය වශයෙන් ඕගොල්ලන්ගේ වැඩිහිටිය වශයෙන් ඕගොල්ලන්ගේ ලොකු වගකීමක්.
1: අන්න ඒ නිසා තමයි වාගේ පොඩ්ඩට ඇන්කර් පීඩියා ප්‍රෝ MFGM දෙන්න කියලා අපි මතක් කරන්නේ. මොකද පොඩ්ඩට ඕන කරන හැම පෝෂ පදාර්ථයක්ම දැන් අපි කියනවානේ මේ අපි PDA Pro දෙන්න කියලා කියන්නේ අවුරුදු 5ට අඩු පොඩ්ඩන්ට. ඔය බෙටා ජෙනරේෂන් එකේ සහ ඇල්ෆා එකේ අග ආපු කට්ටියනේ දැන් අවුරුදු 5ට අඩු ඉන්නේ. ඒ කට්ටිය තමයි අපි දෙන්න කියලා කියන්නේ. මොකද ඒගොල්ලන්ගේ මානසික ක්‍රියාකාරීත්වය, ඊට පස්සේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, පෙනීම, මේ හැම දෙයකම නිවැරදි පෝෂණය හරි විදියට ලැබෙන එක සෑහෙන්න බලපානවා. ඒ කියන්නේ මේ පුංචි වයසේදී ලැබෙන්න ඕන පෝෂණය සාර ලැබුණ නැත්නම් ඒක ඒගොල්ලන්ට ආයේ ලොකු වෙලා ලබා ගන්න පුළුවන් විදිහක් නැහැ. මොකද දරුවෙක්ගේ වර්ධනය ඉහළින්ම සිද්ධ වෙන කාලයක් තමයි ඔය අවුරුදු 5 දක්වා කාලය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ අංකල මතක් කරන්න Ankapedia Pro MFGM එක පොඩ්ඩට අනිවාර්යයෙන්ම බැලන්ස් ඩයට් එකක් දෙන්න කියලා. බොහොම සමබල විදිහට ආහාර එහෙම දෙන්න කියලා. එහෙම දුන්නට පස්සේ හොඳ ස්මාර්ට් පොඩ්ඩෙක්ව අපිට හදා ගන්න පුළුවන්. මොකද මේ ලෝකෙම හරි වේගෙන් ස්මාර්ට් වෙනවා. අපේ කාලේ වගේ නෙමෙයි අපි හරිම outdated කියලා හිතනවා සමහර ලාට මේ අපි පවා. මම හිතන්නේ අපි 20 ගණන් වල ඉඳලා අපිටත් හිතනවා අපි outdated කියලා.
0: අපි Gen Z වෙලත් නේද?
1: මේ තරම් වේගෙන් ලෝකෙ ඉස්සරහට යනවා. ඉතින් ඉස්සරහට යද්දී පොඩ්ඩන්ට අතරමං වෙන්න දෙන්න බෑ. ඒ නිසා තමයි ගොලන්ට ලැබෙන්න ඕන පෝෂණය හරි විදියට දෙන්න කියලා අපි මතක් කරන්නේ.
0: ඕකේ. හරි. දැන් සමහර ගෘහණියෝ ඉන්නවා ඇති.
1: සමහර ගෘහණියෝ.
0: සමහර ගෘහණියෝ. සමහර අපි කියමු කෑම හදන ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. කාන්තාවක් වෙන්න පුළුවන්. පිරිමි පාර්ශවයේ කෙනෙක් වෙන්න පුළුවන්. දැන් දෙගොල්ලම කෑම හදනවනේ. ඒක එහෙම අපිට ජෙන්ඩර් කියලා වෙන් කරන්න බෑ.
1: කෑම හදන්න පුළුවන් ඕන කෙනෙක්.
0: කෑම හදන්න පුළුවන් ඕන කෙනෙක්. සමහරු ඉන්නවා ඒගොල්ලෝ හදද්දි gedara aye දන්නෝ ඒගොල්ලෝ කෑම හදනවා කියලා. හරිද? කාමරවල ඉන්න කට්ටිය එළියට එනවා. නැත්තම් සාමාන්‍යයෙන් කාමරයේ ඇතුළකට ගියාම ওই ළමයි ටික එළියට ගන්න හරි අමාරුයි. කෑම හදලා කියලා කෑ ගහනකම් ඉන්නේ නැහැ.
1: ඉන්නේ නැහැ.
0: හැබැයි මෙන්න මේ જાතිය කට්ටිය උයන්න මටන් ගත්තාම කට්ටිය එනවා එළියට. මොනවද අද කන්න තියෙන්නේ?
1: ඒ කියන්නේ සුවද දැනෙනවා ඒගොල්ලන්ට.
0: අන්න හරියට.
1: ඈතට දැනෙනවා.
0: ඈතට දැනෙනවා. එතකොට යාළගේ ඇපටයිට් එක වැඩි වෙනවා, බඩගින්න වැඩි වෙනවා. ඔව්, රුචි කැම රුචිය වැඩි වෙනවා. එතකොට ඇවිල්ලා අහනවා මොනවද හදන්නේ? අද ඉක්මනට හදලා ගන්න
1: මොකද? කොයිවර නැද්ද? සරින් සරිනවා.
0: ආ ඒක ඒව කරන්නේ කෙනෙක් තමයි.
1: කොයිවර නැද්ද?
0: හරියට ඒ ටෝන් එකේම ඩයලොග් එක කිව්වා. මේ ඉතින් ඒගොල්ලන්ගේ රහස තමයි ෆෝචුන් ඔයිල්.
1: ෆෝචුන් ඔයිල් කියන්නේ රස, ගුණ, සුවද වගේම මේ විශ්වාසනීයත්වය කියන කාරණාව දන්න අපේ ගෘහණියන්ගේ තේරීම තමයි ෆෝචුන් ඔයිල් කියලා කියන්නේ. දැන් ඔය මේ මුළු තැන්ගේ නැත්තම් කුස්සිය කියලා කියන්නේත් මේ එක විදිහක පොඩි කල්චර් එකක් නේ, සංස්කෘතියක්. දැන් අපේ ගෙදර එහෙම මට තියෙන අත්දැකීමක් තමයි අපේ මේ තාත්තයි අම්මයි මේ සර එකට උයන්නේ උදේට පාන්දරට. ඒ උයන වෙලාවට තමයි ඔක්කොම ඩිස්කෂන්ස් ටික යන්නේ. ෆියුචර් එක ගැන
2: ඔක්කොම කතා ටික අපිට වැටෙන්නේ ඒ
1: වෙලාවට. වෙන වෙච්ච දේවල් ටික
0: ලස්සන දෙයක්.
1: ඔව් يعني තාත්තගේ ඔෆිස් ලයිෆ් එකේද අම්මගේ ඒ ලයිෆ් එකේද ඒ දේවල් ටික ඔක්කොම දෙන්න ෂෙයා කරගෙන වැඩේ ඉස්සරහට යන්නේ එහෙම ඒ වෙලාවට තමයි. සමහර වෙලාවට මාත් පැත්ත කරලා පොඩ්ඩක් අහන් ඉන්නවා දෙන්න මොනවද කතා කරන්න කියලා. මං ගැන එහෙමත් කතා කරනවා. ඒ වෙලාවට ඇහුන්නේ නැවගේ කුස්සියට ගිහිල්ලා තේ එකක් බොන්න කියලා.
2: දැන් ඇහුණා.
1: හරිද? ඉතින් අන්න ඒ ආදරය, ඒ සෞඛ්‍ය ආරක්ෂිත බව නේ, තමන්ගේ ආදරණීයන් ගැන හිතන තීරණ ගන්න මුළුතැන් ගෙදර අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ෆෝචුන් ඔයිල්. මොකද ඔය ආවට ගියාට ලේබල් එහෙම බලන්නේ නැතුව මොන හරි තෙල් එකක් අරගෙන ඇවිල්ලා ඔය කෑම වලට දාන්න එපා.
2: පොල් තෙල් වලට භූමි තෙල් වලට නොත් එහෙම නේ.
1: භූමි තෙල් වලට
2: භූමි කම්පාවක් තමයි.
1: කියන්නේ වෙලා තියෙනවා. නා මික්සලා තියෙනවද අපි දන්නේ නැහැ. ඔය තියෙන කඩේ තියෙන බූලියට මොනා වැටලා තියෙනවද අපි දන්නේ නැහැ.
2: අපි බූලිය ඇරලා බලනවද ටැප් එකෙන් තෙල් එනවා විතරනේ අපිට පේන්නේ.
1: පේන්නේ.
2: දැන් මේකේ අඩු ගන්න විනීද පේනවනේ පොතලේ තියෙන දේ. අනිත් එක ගහලා තියෙනවා මොනවද තියෙන්නේ කියලා.
1: අන්න හරියි. ඉතින් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තියෙනවා, මැනුෆැක්චර් ඩේට් එක තියෙනවා, එක්ස්පයරි ඩේට් එක තියෙනවා, මිල ගණන් තියෙනවා. ප්‍රශ්නයක් වුණොත් කෝල් එකක් දෙන්න හොට්ලයින් නම්බර් එකක් තියෙනවා. ෆීඩ්බැක් එකක් දෙන්න විදිහක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ෆෝචුන් ඔයිල් ගන්න කියලා අපි මතක් කරන්නේ. ඔයාට ඕන නම් පොල් තෙල්, ඊට පස්සේ සන්ෆ්ලවර් ඔයිල්, කුකින් ඔයිල්, ඒ වගේම තමයි කෝන් ඔයිල්. මේ ඕනම එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ෆෝචුන් ඔයිල් දැන් ලංකාවේ ওই සුපර් මාකට්ස් වල වගේම සිල්ලර වෙළඳ සැල් වලත් තියෙනවා. හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. මොකද මේ ලිඩ් එකේ මූඩියේ ගහලා තියෙනවා 2026 සුපර් බ්‍රෑන්ඩ් එකත් ෆෝචුන් ඔයිල් කියලා ලස්සන ටැග් එකක්. ඒකවල හොයාගන්න පුළුවන්. මොකද වෙන කාටත් ඒක හම්බෙන්නේ නැහැ. සුපර් බ්‍රෑන්ඩ් එකයි තියෙන්නේ.
0: සුපර් බ්‍රෑන්ඩ් එකයිනේ තියෙන්නේ. ඒකනේ සුපර්
1: බ්‍රෑන්ඩ් බ්‍රෑන්ඩ්ස් කියලා නේ. සුපර් බ්‍රෑන්ඩ් එක තමයි හම්බෙන්නේ.
0: රයිට්. ඒක නිසා ෆෝචුන් ඔයිල් අරගෙන අර කිව්වේ ඒ කල්චර් එක ගෙදර ඇතුලේ හදාගන්න.
1: අනේ කල්චර් එක හදන්න. ඒ කියන්නේ ඒ සෞඛ්‍ය ආරක්ෂිත බව, ඒ ආරක්ෂාව, ඒ රස සුවදේ හැම දෙයක්ම තමයි අපිට දැනෙන්නේ අපි ඉන්නේ මේ ගෙදර කියලා. හෝම් ස්වීට් හෝම් වෙන්නේ එතකොට.
0: අන්න රයිට්. ඊට පස්සේ ඔයාලට මතක් කරනවා කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකේ. ඔයාලට ඉන්වෙස්ට් කරලා ඔයාලට පුළුවන් මොකද කියන්නේ ඔයාගේ ලයිෆ් එක අප්ග්‍රේඩ් කරගන්න.
1: අන්න ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි ඔය ඉන්වෙස්ට්මන්ට් ගැන කතා කරද්දි සාරා ලෝකේ ඉන්වෙස්ට්මන්ට් මෙතඩ්ස් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ අතරින් අපි හැම වෙලේම හොයනවානේ මේ ස්ථාවර වගේම අනිත් පැත්තෙන් අපිට ඉක්මනින් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් දේවල්. ඉතින් එහෙම තැනක් තමයි මේ කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එක කියලා කියන්නේ. දැන් ওই මාතලේ පැත්තට යද්දී ඒගොල්ලන්ගේ තියෙනවා තේ, කරාබු නැටි, ගම්මිරිස්, නයි මිරිස් වගේ වගාවන්. ඊට පස්සේ දකුණට යද්දී ඔන්න කුරුදු තියෙනවා. හරිද? ඊට පස්සේ වැලි මඩ වගේ යද්දී ඔන්න බෙල් පෙපර් වගාවන් තියෙනවා. ඊට පස්සේ ටොම් ජර්සි අඹ කියන්නේ
0: අන්න
1: ඒවත් තියෙනවා. හරිද? හම්බන්තොට පැත්තේ තමයි අඹ වගාව කරගෙන යන්නේ. ඉතින් මේවයි ඔයාට පුළුවන්කම තියෙනවා ආගේ මූල්‍යමය ආයෝජනය කරන්න, කරලා ප්‍රතිලාභ දිනා ගන්න. ඉතින් බලාගෙන ඉන්න එපා, මේ වෙලාවේ කෝල් එකක් ගන්න. මේක තමයි නම්බර් එක. දැම්ම ගන්නත් එපා, අට පහු වෙලා වගේ ගන්න. නම්බර් එක දැන් ලියා ගන්න. මේක තමයි නම්බර් එක 0111 207 77 87 0111 207 77 87.

0: FM Anupaha Anuhatrai Dashama Atta Net FM Divaina Pura.
1: උදේ 7යි විනාඩි 39යි දැන්.
2: බොක්ස් බාර් නම් වෙළඳපළේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
3: කෑම උයත්ති පොල් වලට එන වේදම වැඩිද? පොල් ගෙඩියෙන් ගන්න කිරි ප්‍රමාණවත් මතිද? උදේට උයන්න පොල් වැඩිපුර යනවද? කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0777-6767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
6: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න BYD කරුසරු. සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
7: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල්, රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
8: තැඹිලි තෙල්, කොකුම් පොතු, සුදු හඳුන්, වෙනිවැල්, අරෝද සහ වැදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප, කැකුළු බේබි සබන්, බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
0: FM 95 FM 94.8

0: උදේ 7යි විනාඩි 48යි ඇල්ගොටාවම වෙලාව.
1: අපේ ඉංජිනේරු අංශ ඉන්නව නේද?
2: ඔව්. එබිකම් කරලා යනවා. සැකයි අපිව. මෙතන තාක්ෂණික අර්බුද ඇති කරයි කියලා අපිව සැක නිසා ඇවිල්ලා.
1: අපි ඉරගෙන කතා කරලානේ හඳ පායලා තියෙන්නේ.
2: ඔව් හඳ බෑවෝ වගේ.
0: දිලිසෙනවානේ.
1: දිලා ගන්න පුළුවන් නෙන්නේ සුළු වගේ කෙනෙක් දැවිලා
2: තියෙනවා. හරි. මේ එහෙම තමයි. එහෙම වැඩ ගොඩක් මෙතන වෙනවා ඔගොල්ලෝ හිතන්නේ. මේ මෙතන අපි මේ කතා කරනවා විතරයි කියලා නෙමෙයි. මේ කැමරා දානවා, ලයිට් දානවා, එක එක වැඩ දිනනවා. මොකද මේ අපි දැන් කිව්වනේ අද මේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දීපාල් මොරායස් මහතා තමයි අපිත් එක්ක එකතු වෙන්නේ. එතුමා තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන කමිටුවේ සභාපතිවරයා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ. ඉතින් ඒක හින්දා මෙතන තව වැඩකුත් යනවා. මේ වැඩේ විතරක් නෙමෙයි.
0: සෙටප් කරන්න ඕනේ. ඉතින් පොඩි බිසි මේක ඇතුළේ
2: පොඩක්. ඉතින් ඔන්න ඔය බිසි ලයිෆ් එකේ ඔයාලට වැඩට යන දේවල් වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඔයාගේ දරුවෝ පාසලට යවන දේවල් වෙන්න පුළුවන්. ඔයාගේ වැඩ ටික වෙන්න පුළුවන්. ඉක්මනින් කරගන්න පුළුවන් වෙන්න ඔයා හැම වෙලෙම බලාපොරොත්තු වෙන ඔයාට සමීප තැනක නිවහනක් ගොඩනගා ගන්න. ඒ කියන්නේ ඔෆිස් එකට බොහොම පහසුවෙන් යන්න පුළුවන් වෙන්න ඕන. ඉස්කෝලෙට පහසුවෙන් යන්න පුළුවන් වෙන්න ඕනේ.
1: දැන් හිතන්නකෝ
2: බුක් ෆෙයර් එකට පහසුවෙන් යන්න පුළුවන්.
1: බුක් ෆෙයර් එක රෑ 9ට ඉවරලා යන්නේ. දැන් බුක් ෆෙයර් ගැන ෂටල් දාලා එහෙම දානවා කොළඹ බස් මේ බස් නැවතුම් පොළ. ඒත් ඉතින් අනේ නේද?
2: ඒත් ඉතින් මේ
1: වෙලාවට අනේ නේද?
2: දැන් ඔය
1: BMI CH එකට චුට්ටක් ඇහැන් තිබ්බනම් තන
2: ඈ
1: ඇවිදගෙන හරි යනවනේ.
2: යනවනේ.
1: අර කඩල ගොට්ටක් හරි මොක් හරි
2: කන්න හරි. පොත් ටික ගත්තා කඩල ගොට්ට කාගෙන යන්න තියෙන යන තැනට. ප්‍රශ්නයක් නැතු. ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ කොළඹ 9 අලුත්ම රෙසිඩෙන්සි එක ගැන. මේක ප්‍රයිම් ලගේ වැඩක්. ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ වැඩක්. දැන් ඔයාට මේ විදිහට තෝරගන්න පුළුවන්. නිදන කාමර දෙක තියෙනවා, නිදන කාමර තුන තියෙනවා. ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාට තෝරගන්න පුළුවන් හැකියාව තියෙනවා. වර්ගඩි 1125 ඉඳලා අපාර්ට්මන්ට්ස් තියෙනවා. ඒකත් ඔයාගේ අවශ්‍යතාවය අනුව තෝරගන්න පුළුවන්. ඒ වගේම තමයි ෆ්ලෝස් 7ක පාකින් තියෙනවා.
0: right
2: තට්ටු 7කම පාකින් තමයි තියෙන්නේ.
0: ඕකේ.
2: ඉතින් බොහොම ආරක්ෂිත නිවිසන සෙල්ලේ ඉන්න පුළුවන් වටපිටාවක්. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිදි වෙන අපාර්ට්මන්ට් එකක් මේක. අර ඔයාක් මේ බේස්ලයින් රෝඩ් එක පැත්තෙන් යද්දි බැලුවොත් ඔයාට ඔන්න බලා ගන්න පුළුවන්කම තියෙනවා. ලොකුවට ටවර්ස් 3ක් විතර පේනවා. ඒ තමයි මේ ප්‍රයිම් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක. ඉතින් රුපියල් මිලියන 45 ඉඳලා ඉහළට ඔයාට පුළුවන්කම තියෙනවා ගේ අපාර්ට්මන්ට්ස් වෙන් කරගන්න. හිතන්න නිකන් ලක්ෂ 450කට වගේ. මං හිතන්නේ ඔයාට ඉඩමක් කරන් කොළඹ 9 වලින් ගයක් හදන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඔයාට අපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන්. ෆුලි ෆර්නිෂ් අපාර්ට්මන්ට් එකක්. මේක ලක්ෂරි අපාර්ට්මන්ට් එකක්. ජාත්‍යන්තර ප්‍රමිතියේ තැනක්. එහෙම තැනක් මං හිතන්නේ මිලියන 45කට ඔයාට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ඉක්මනින් කෝල් එකක් දෙන්න. මොකද මේ අපාර්ට්මන්ට්ස් ටික ඉවර වෙන්න පුළුවන් ඉක්මනින් කට්ටිය දැන් රිසර්ව් කරගෙන යන්නේ. මේක තමයි නම්බර් එක 0710-7133-3.
0: අපාර්ට්මන්ට් එක වින්
2: කරගන්න
0: මම ඊයේත් කන්වර්සේෂන් එකක් ගියා ළමයෙක් එක්ක යාළුවෙක් එක්ක
2: අපාර්ට්මන්ට් එකක් ගන්න
0: ඇත්තටම
2: මේ මොකක්ද ඒක දැන්
0: කන්ක්ලූෂන් එක
2: නිගමනයකට
0: ගන්න ඕනේ කියලා අපාර්ට්මන්ට් එකක් කවදා හරි කොළඹ 9 එකේ ප්‍රයිම් ලගේ කිතුරු වෙලා තිබ්බොත්
2: කවදා හරි නම් ඒක ගන්න වෙන්නේ නැහැ. ඒක දැනටමත් කට්ටිය අරගෙන තියෙන්නේ.
0: ඒකනේ ප්‍රශ්නේ. මේවා ඉතින් ප්‍රයිම් ලගේ වැඩ දිගටම
2: තියෙනවානේ.
0: මම ඒක කොහේ හරි මට ගැළපෙන එකක් මම ගන්න.
1: සාමාන්‍යයෙන් මෙතන අල්ලපුවත් වෙන්නත් පුළුවන්.
2: ඒක ප්‍රයිම්
1: ලගේනේ.
0: ආ ඕනේ.
1: මේ බම්බල පිටියේ ඉන්න ඕෂන් ටවර් බිල්ලිමට එහා පැත්තේ තියෙන ඉඩ ප්‍රයිම් ලෑන්ඩ්ස් දැම්ම වෙන් කරගෙන තියෙන. අතරමායෝ මාක් කරලා තියෙන.

0: ඔක්කොම කරගන්න පුළුවන් ඔයාලට.
1: රයිට්. මේ මගේ කියන්නේ ඔය දෙන්නගේ තමයි.
0: ඔව් ඔව්. අනිවාර්යෙන්ම.
1: සමානව සලකනවාද කියලා අහුවනේ.
0: අපේ.
1: අපේ. හරිද? හරි. දැන්
2: අර ඔයා සල්ලි දාගන්න.
0: ඔව් අනේ අපි එන්න.
2: අපි එන්න. ඒක අපේ කරගන්නවා.
0: එතනදී වාගේ.
2: අපි හරි දස්සයි ඒවා.
0: ඔව්. අපි අනුන්ගේ අපේ කරගන්න
2: පුළුවන්. නෑ ඔය මෙතන චොකලට් එහෙම ගෙනවා. මේවා අපේ.
0: අපේ.
2: ගෙනාවේ ආ තමයි.
0: දැන් ඊයේ චොකලට් එකක්
2: අම්මලා. ඒක
0: අපේ.
1: ඒක අපේ.
0: අපේ
1: වටේ එක අපේ.
2: ඒක තමයි රසිකත්වය කියලා කියන්නේ. Thank you chocolate එක පුරව රසික රසික කියන්නේ. ඔව්
0: රසිකාවියට.
1: Right.
2: නොකක්. ආවිය කියන්නේ කනවා කියන එක නේද?
1: හරි මම කියන්නේ මේ වැස්ස වාට ලන්ච් එකට පපඩමක් ඕන.
0: අනිවාර්යෙන්ම ඕන.
1: මොකද දන්නවද වැස්සත් එක්ක හරිය තියෙනවනේ පොඩි මේ චුරුචුරු ගතියක්, චිරිචිරි ගතියක්.
0: තෙතබරිත ගතියක් තියෙනවනේ. දැන් මටත් තියෙනවා මේක. අද තෙමුණා ඉද්දි.
1: ඔව්.
0: වැස්සටත් තෙමුණා.
1: ඔව්.
0: ඒකින්ද පොඩ්ඩක් නිකන් මොනවා හරි නිකන් රස්නෙට
1: නිකන්
0: බත් එක්ක පපඩමක් වගේ තිබ්බොත් කරස් ගාලා හැපෙන්න.
1: පොඩ රිෆ්‍රෙෂ් වෙනවා.
0: මරු.
1: ඔව්
0: නියමයි.
1: අන්න හරි. ඒක නිසා තමයි ඔයාට කියන්නේ විජේ පපඩමක් බද ගන්නවා වගේ ලන්ච් එකට අද. හැබැයි විජේ පපඩමක්ම ගන්න වෙන පපඩම් හරියට කරස් ගෑවේ නැහැ කියලා අපිට කම්ප්ලේන් කරන්න එපා. නේද ඇචි විජේ පපඩම් විතරයි කරස් ගාලා හැපෙන්නේ.
0: අන්න හරි. ඒ කියන්නේ නියම උදුපිටි වලින් තමයි විජේ මේ පපඩම් හදන්නේ. අවුරුදු 30ක විජේ විශ්වාසයත් එක්ක තමයි මාකට් එකට එන්නේ. 100%ක් ස්වාභාවික අමුද්‍රව්‍ය තමයි විජේ යොදාගන්නේ. ඉතින් ඒකෙන්ද මාකට් එකෙන් විජේ පපඩම් අරගනිද්දී අනිවාර්යයෙන්ම WP ලාංඡනය බලන්න. නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ WP තියනවාද කියලා.
1: ඓ
0: මේ කහපාට බෑග්ග්‍රවුන්ඩ් එකේ WP තිබ්බොත් ඒ නම්බර් ප්ලේට් එක දිහා බලන්න. ඒ වෙස්ටර්න් ප්‍රොවින්ස්. ඒක නෙමෙයි අපි මේ කියන්නේ නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ කහපාටින් WP තියෙන එක.
1: රයිට්.
2: හැබැයි ඔය විජය තියෙන්නේ වෙස්ටර්න් ප්‍රොවින්ස් එකේ තමයි.
0: ඔව් නේ. ඔව් මේ පැත්තෙන් ගන්නත් පුළුවන්. ඉතින් ලංකාවේ ඕනම සුපර් මාකට් එකකින් ඒ වගේම තමයි සිල්වර වෙළඳසැලකින් හොයාට පුළුවන්කම තියෙනවා විජය නිෂ්පාදන මිලදී ගන්න.
1: හරි.
0: පපඩමක් කන්න.
1: පපඩමක් කන්න.
0: කරස් ගාලා තියෙන්න ඕනේ ඉතින්.
1: පපඩමක් කන ගමන් හිතන්න.
0: ඔයාගේ
1: ගෙදර හදද්දී ඔයා කන්ස්ට්‍රක්ෂන් වලට පාවිච්චි කරන ස්ටීල් වර්ගෙ මොකද්ද කියලා.
0: හරිද? වානේ වානේ.
1: වානේ
0: වර්ගෙ.
1: ඒ වානේ අනිවාර්යෙන් මෙල්වා ස්ටීල් වෙන්න ඕනේ. මොකද ඔයා ගෙදරක් හදන්නේ, ඔයා බිල්ඩින් එකක් හදන්නේ කාලයක් පවතින.
0: කාලයක් පවතින.
1: ඔව්. අනිත් එක තමයි ඔයාගේ ආදරණීයන්ගේ ආරක්ෂාව
0: ගැන හිතලා.
1: ඒක නිසා තමයි ඔයාට මෙල්වා ස්ටීල් ම පාවිච්චි කරන්න කියලා අපි කියන්නේ.
0: කියන්නේ ඉතින් මෙල්වා ස්ටීල් කියලා කියන්නේ ලංකාවේ අංක 1 ස්ටීල් එක. ඔයාගේ ගෙදර වෙන්න පුළුවන් අලුත්ම නැත්නම් ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන් වෙන ඕනම වාණිජ ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන් හදද්දී පරම්පරා ගානක් විශ්වාසනීයව පවතිනනම් මෙල්වා ස්ටීල්ම දාන්න. මොකද මෙල්වා කියන්නේ ලංකාවේ අපේ එක.

0: FM.
1: Prime Colombo. කොළඹ මැද බේස් ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුලේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
4: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සහකෝකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
6: ඔයාට විෂ මද්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27 කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
7: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
8: ඊසි නිසා ඇත්තටම ලේසිද?
9: ඊසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා. දැන් රුපියල් 150යි.
10: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112-125-125 මතන්න. BYD කරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
11: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
12: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
0: FM 95.8 Net FM Divaina Pura
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
14: අතම ගන්න ෆෝන් එකයි.
15: ඇයි හෙටට දාන්නේ?
14: විශ්වාසේ වංග කීවා එක සිංගල් සිම්පල් පේ.
15: ටිකට ලොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
16: වේලාව දෙයටයි දැන්නේ.

0: சத்யா, ஒப்ப வித்தகினே நீ
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වෙන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
0: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නියුස්.
2: අයිබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නියුස් සමග මම කේසර. ආයුබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නියුස් සමග මම කේසර. මාතර වල්ගම ප්‍රදේශයේදී අයිස් මද්‍රව්‍ය කිලෝ 21 ග්‍රෑම් 810ක් සමග සැකකාරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ මාතර හා හම්බන්තොට දිසා අපරාධ කොට්ටාස වලට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී එහිදී මද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 105ක මුදලක්, එම ජාවාරමට යොදාගත් බවට සැක කෙරෙන මෝටර් රථයක්, යතුරු පෙදියක් හා ජංග මුදුරු කතන 3ක්ද සිය බහරයට ගත් බවයි පොලිසිය පැවසුවේ. වයස අවුරුදු 34ක් වන සැකකාරිය වංචාවල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර වයස අවුරුදු 28ක් වන සැකකරු යක්කලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් මාතර දිසා අපරාධ කොට්ටාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. අමරිකාවේ ප්‍රධාන පිළේ ගුවන් තොටුපළ කිහිපයක ගුවන් ගමන් කටයුතු වලට දැඩි බාධා එල්ල වී තිබෙනවා. ඒ ඉදිකිරීම් කටයුත්තක නිරතව සිටි පිරිසක් විසින් ගුවන් ගමන් පාලන පද්ධතියට අත්‍යවශ්‍ය විදුලි සංදේශ කේබලයක් අත්වැරදීමකින් කපා දැමීමත් සමගයි. මේ හේතුවෙන් නිව්යෝර්ක්, පෙන්සිල්වේනියා, නිව්ජර්සි සහ යන ප්‍රාන්තවල පිහිටි ගුවන් තොටුපළ රැසක ගුවන් යානා ගොඩවැස්සීම සහ ගුවන්ගත කිරීම తాවකාලිකව අත්හිටුවීමට බලධාරීන්ට සිදු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගුවන් යානා ගොඩවැස්සීමේදී සහ ඉහළට ගැනීමේදී මඟ පෙන්වන ප්‍රධාන රේඩා පද්ධතියේ ක්‍රියාකාරීත්වය අක්‍රිය වීමෙන් මෙම තත්ත්වය හටගෙන තිබෙනවා. කෙසේ වෙතත් අදාළ කේබලය නැවත අලුත් වැඩියා කර ඇති අතර ගුවන් තොටුපළ කටයුතු යථා තත්ත්වයට පත් කරමින් පවතින බව අමරිකානු ප්‍රවාහන ලේකම්වරයා පැවසුවා. ඊළඟ නිවුස් පෙරවරු නවයට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: FM 95, FM 94.8, Net FM.

0: උදේ 8 විනාඩි 9යි යල්ගටවම වෙලාව. අපේ නුවා ගානට වැඩි පොඩ්ඩක් නේද?
1: ඔව් නේ. පොරොන්දු වෙච්ච දේවල්
2: නෑ. දැන් මට දොස්තරත් කිව්වා තව කිලෝ 6ක් විතර බස් එක
1: ගාන වැඩි.
0: දැන් මේ නුවාට හම්බෙලා දෙයක්.
2: මොනවද?
0: බෙදා ගන්න අපි.
1: මොනවද හම්බෙලා
0: තියෙන්නේ? ඒක දන්නේ නෑ.
1: ඒක රහසක්.
0: ඒක රහසක්.
1: අපිට
0: තාම හම්බුන්නේ නෑ.
2: එහෙම නියමයක් නැහැ අනුගුණ ව්‍යවස්ථාවේ. මට බැලුම වලත් එක බෙදා ගන්න
1: කියලා. 22 සම්මතන ගන්නේ. ඊට පස්සේ
2: 22 සම්මතන පොඩ්ඩ ඉන්නකෝ මේ සතිය සම්මත කරනවා.
1: ඊට පස්සේ තමයි බලය ලැබෙන්නේ.
0: ඕකේ. දැන් මං අහන්න ඕන නුවාගෙන් සමානව සලකනවාද කියලා නුවා හැමෝටම අපි දෙන්නේ.
2: සමානව ලබා දෙන්න කියලා යමක් ලැබුණොත් සමානව සලකනවා.
1: අපේ දර්ශනය
0: ඒක. හෙලින් ඕඩර් එකේ ඉන්නවනේ සමානව සලකන්නේ කියලා.
1: ඔව්.
0: හරි
1: හරි. එහෙම වුණාම තමයි වෙන්නේ වැඩි විදිහට. හරිද මේ ආරක්ෂාව?
0: ඔව්.
1: කියන්නේ මේ අපි ජීවිතේ හිතන්න ඕන දෙයක්. දැන් මේ ඊයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ රියාන තුල ගැන අපි කතා කරානේ. මේ එතනදී ඇත්තටම ජීවිත බේරෙන්න හේතුවක් වුණේ සීට් බෙල්ට් එක. දැන් අද උදේ මම බස් එකට නැග්ගම හයිවේ එකේ එන්න කොළඹ ගටනායක අධිවේගී මාර්ගයේ මේ කොන්දොස්තර මහත්තයා ඇවිල්ලා කිව්වා බොහොම සද්දෙට හැමෝම මේ සීට් බෙල්ට් දාගන්න කියලා.
0: රයිට්.
1: හරි ලස්සන වැඩක්.
0: අපිට
1: අපිට නිකම් පුරුදු දෙයක් නෙමෙයි මෙච්චර ගල්. කවුරුත් එහෙම මේ සීට් බෙල්ට් දාන්න කිව්වේ නැහැ. ඔය නීතිය ආපු මුල් කාලේ මේ මං ඇහුවා මේ මාත්මේග්ගෙන් කොන්දොස්තර මාත්මේග්ගෙන් මේ සීට් බෙල්ට් කෝ කියලා.
0: ඔව්.
1: එතකොට දුන්න උත්තරේ තමයි මහත්තයා මේ බස්වල සීට් බෙල්ට් එන්නේ නැහැ. ඉතින් මේවා දැන් පරණයි. සීට් බෙල්ට් ගැලවිලා ඕවා මේ ඔතාගත්ත කියලා ඕගොල්ලන්ට එහෙම ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. මොකද සීට් බෙල්ට් එකේ තියෙනවානේ ස්ටෑන්ඩඩ් එක.
0: අර
1: හයියෙන් ඇද්දම ලොක් වෙනවා නම් තමයි ඒක වැඩ කරන්නේ. සමහර සීට් බෙල්ට් තියෙනවා දාගත්තට පස්සේ ලොක් වෙන්නේ නැහැ. ඒකේ තියලා තමයි මොන හරි වෙන්නේ. බෙල්ල වටේ හරි කොහේ හරි තියෙනවා.
0: ඒ කියන්නේ ඇඩ්ජස්ට් කරන්න බැරි නම් ඔයාගේ ඔයාව අඩු වුණාම ඔයාව කියන්නේ මොකක් හරි ගැස්සීමක් ආවොත් ඔයා හිර වෙන තරමට ඒක ඇඩ්ජස්ට් කරන්න බැරි නම් ඒ සීට් බෙල්ට් එකෙන් අඩකුත් නැහැ.
1: වැඩකුත් නැහැ. ඉතින් ඇත්තටම වාහනයක් නියම ප්‍රමිතියෙන් එන්නේ සීට් බෙල්ට් එකත් එක්ක.
0: හරි.
1: සීට් බෙල්ට් එක තියනවා කියන්නේ ඒක ප්‍රමිතියක්. ඔය ලෝකයේ වාහන හදන සමාගම් මේ ආරක්ෂාව ගැන සහතික කරගන්න. දැන් අපේ BYD වගේ සමාගම් ගිහිල්ලා ඔය වාහනේ හප්පනවා.
0: රයිට්.
1: හප්පලා ටෙස්ට් කරලා බලනවා මේක හරිද වැඩ කරනවද කියලා. එහෙම බලලා තමයි මාකට් එකට දාන්නේ. ඒ සම්බන්ධයෙන් මේ සේෆ්ටි ස්ටෑන්ඩඩ්ස් ලෝකේ තියෙනවා.
0: ඕකේ.
1: ඉතින් අපිට මේව පොඩ්ඩක් අලුත් වුණානේ. අපි එච්චර අපිත් කැමති වුණේ නැහැ මගින් විදියට සීට් බෙල්ට් දාන එකම කරදරයි. බඩ එක්ක බෑ. එහෙමත් තිබ්බ ලංකාවේ අපි ගොඩකට දින ප්‍රශ්නේ
0: බඩ
1: එක සීට් බෙල්ට්ස් අමාරුයි. මොකද අර බස්සල එන්නේ එහෙම මේ අපේ අර වාහනේ කාරකයේ අදි දානා වගේ සීට් බෙල්ට් යන්නේ
0: මීට වෙනස් විදිහකින්
1: ෂෝල්ඩර් එකට එකක් නෙමෙයි. ඒ කියන්නේ අර බද වටේ. එතකොට පොඩ්ඩක් බඳ පුලුල් වුණා පොඩ්ඩක් අමාරුයි. ඒක
2: සුකුමල බඳ ලෙලවා කියලා යන්න
1: වැඩේ අමාරුයි.
2: සීට් බෙල්ට් දාලා
0: තියෙන්නේ. ඔව්. ඊට පස්සේ මේ බෙල්ල කැපෙනවා කියලත් ප්‍රශ්න
1: තිබ්බා. එහෙම ප්‍රශ්න තිබ්බා. ඉතින් කොහොම හරි මේ දේවල් දාන්න කියලා මේ මෙච්චර කියන්නේ නීති ගෙනල්ලා තරහකට නෙමෙයි. ඕගොල්ලන්ගේ ජීවිතවලට තියෙන ආදරයට සහ ආරක්ෂා කරගන්න ඕන නිසා. ඉතින් අර ඊයේ සිද්ධ වෙච්චේ රියානතුරේදී ජීවිත රැකුනේ සීට් බෙල්ට් එක තිබ්බ නිසා. ඉතින් ඕකේ ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි සීට් බෙල්ට් වැඩ කරන හොඳ වාහනයක් ගන්න අපිට පුළුවන්ද? දැන් මාකට් එකේ අපේ සාමාන්‍ය පුද්ගලයෙක්ට ගන්න පුළුවන් රීච් කරන්න පුළුවන් වාහනයක් affordable ද? ගන්න පුළුවන් හැකියාව තියෙනවද කියන එක. ඉතින් ඒක හින්දා මේ රජයක් විදියට ප්‍රතිපත්ති හදද්දී ඒගොල්ලන්ට තියෙන තවත් එක දෙයක් තමයි ලංකාවේ ඕනම පවුලක සාමාන්‍ය පවුලක 3 දෙනෙක් 4 දෙනෙක් ඉන්න පවුලකට උනත් ආරක්ෂිතව යන්න ගමනක් යන්න අලුත් වාහනයක් ගන්න පුළුවන් විදිහේ පසුබිමක් හදලා දෙන එක
0: අනිවාර්යයි.
1: අපි සාමාන්‍ය ලංකාව කියන්නේ මේ මැනුෆැක්චර් කරන කම්පැනියට වඩා වාහනේ ටැක්ස් වලින් ආදායම් උපයන රටක්.
2: අපි ඒක මාරයිනේ.
1: ඒගොල්ලෝ හරි පුදුම ජපානයේ ජීනේ පුදුම වෙනවා.
2: ඔව් හිතන්න ජපන්ව පරිශන කරලා.
1: ඔව්.
2: හරිද?
1: මේව
2: හරවල පාන හප්පලා.
1: ඔව්.
2: කොච්චර මහන්සියක් වෙනවද? ඔය ගිකුණ වාහනකින් ඒ මිනිසුන්ට 10% වගේ ලාභයක් තමයි තියෙන්නේ. ඒකට අපි ඒක ඇණයක්වත් අදන් නැතුව 100-300
1: ලාභයක් ගන්නවා.
2: ඉතින් මොකටදන්නේ මේ රටේ වාහන හදන්නේ? හදන්න නැතුවම
1: ලාභ ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ හැම කෙනෙක්ටම අලුත් වාහනයක් ආරක්ෂිත වාහනයක් මේ පාවිච්චි කරන්න පුළුවන් පවුලකට ආරක්ෂිතව ගමනක් යන්න පුළුවන් වටපිටාවක් හැදෙන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් අද අර කොන්දොස්තර මහත්තයා මේ කියපු පණිවිඩය හරි ලස්සනයි. හැමෝම සීට් බෙල්ට් දාගන්න. මෙතනින් එහාට මම හිතන්නේ ලංකාවේ හැම බස් එකකම විශේෂයෙන්ම අධිවේගී මාර්ගයේ ගමන් ගන්න බස්වල අපිට ඇහෙන පණිවිඩයක් බවට පත් වෙයි යෝග. හැමෝම සීට් බෙල්ට් දාගන්න කියලා. අපිත් ඇල්ගොටවුන් පටන් ගන්න සීට් බෙල්ට් දාගන්න කියලා.
0: අපි
1: හයියෙන් යනවා. හයියෙන් යද්දි සීට් බෙල්ට් දාගන්න. එතකොට ආරක්ෂාව උපරිමයි.
0: තව දෙයක් මතක් කරන්න ඕන ආචි මේ සීට් බෙල් ගැන කියපු නිසා මේ මම හයිවේ බස් එකේ සෑහෙන යන එන කෙනෙක්නේ හයිවේ එකේ මේ කන්ඩක්ටර් කියනවා දාන්න කියලා මේ සීට් බෙල්ට් එක අතන මේ ටිකට් කවුන්ටර් එක ගාවනේ අපේ පොලිසිය මහත්තුරු ඉන්නේ එතන පහුණකම සීට් බෙල්ට් එක කටි ගලව ගන්න එහෙම කරන්න එපා ඒක දාන්නේ ඔයාගේ ආරක්ෂාවට
1: ඒක දාගෙන ඉන්න ගමනාන්තයට යනකම් ඉවරනකම් දාගෙන ඉන්න මොකද ලෝකේ පරේක්ෂණ කරලා මේ වෙනකොට තහවුරු කරලා නැහැ පොලිසිය නැති තැන විතරයි අතුරු
2: වෙන්නේ
1: එහෙම මොකද තහවුරු කරපු දත්තයක් අපි ගාව නැහැ
2: දැන් මේ පරේක්ෂණ වලින් තහවුරු කරපු එකක් තියෙනවා දැන් සාමාන්‍යයෙන් අපි කියනවානේ මේ ටිකක් තද ට්‍රැෆික් එකක් තිබ්බම ඉස්සරහා පොලිසියෙන් ඇති කියලා හරිද අනිවාර්යෙන් ඉන්නවා ඉතින් ඒගොල්ලන්ට ඒක තමයි ට්‍රැෆික් පොලිස් කියන්නේ
1: පොලිස් කියන්නේ ඉන්න ඕනේ ඉස්සරහා
2: ට්‍රැෆික් පොලිස් කියලා දාලා තියන්නේ ඒක නේද ට්‍රැෆික් පොලිස් ඉන්නවනේ ට්‍රැෆික් තියන්න
1: බෑ
2: ට්‍රැෆික් ලස් පොලිස් වගේ
1: හරි ඉතින් මේ හැමදේම ඔයාගේ ආරක්ෂාව වෙනුවෙන් සමහර දේවල් අලුත් දේවල් වෙන්න පුළුවන් ඔයාට හුරු නැති වෙන්න පුළුවන් ටිකක් අමාරුයි වෙන්න පුළුවන් මේවට හුරු වෙන්න හැබැයි අවසානයේදී ඔයාගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ ඒ නිසාම තමයි අපි කියන්නේ ඔයාට ගෙයක් හදනවා නම් ගෙදර වයරින් කරනවා නම් ආරක්ෂාව ගැන හිතන්න කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් එක දාන්න කියලා. හරි පොඩි දේවල්. අර සීට් බෙල්ට් එක දානවා කියලා පොඩි දෙයක් නේ අපි නිකන් සමහරවිට පහසුවට නේ ඔක දාන්න නැතෝ යන්නේ. හැබැයි අනතුරක් සිද්ධ වුණොත් ලොකු ඛේදවාචකයකින් තමයි හැමදේම ඉවර වෙන්නේ. ඒ වගේ තමයි ඔය ගෙදර වයරින් කේබල් එකත් හරියට ප්ලේස් කරලා තිබ්බේ නැත්නම් කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් එක වගේ හරි බ්‍රෑන්ඩ් එකක් වා තෝරගෙන තිබ්බේ නැත්නම් අවසානය ඛේදවාචකයක් වෙන්න පුළුවන්. වා හිතන්න ඇති තැන්වල තමයි අනතුර සැගවිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි කියන්නේ. දැන් ඔන්න දම් පාටි. පර්පල් වයි කියන්නේ ඉතින් දම් පාට තමයි.
0: පර්පල් කියන්නේ දම් පාට.
1: ඔව්. දම් පාට. ඒක ස්ටෑන්ඩඩ් එකක් දැන්. කැලණි ෆයර් ෂීල් පර්පල් වයි කියන්නේ මේ වෙනකොට ලංකාවට වයරින් කේබල්ස් පර්පල් කියන ස්ටෑන්ඩඩ් එකෙන් තමයි ගන්න පුළුවන්. ඒ ස්ටෑන්ඩඩ් එක මාකට් එකට ගෙනාවේ වෙන කවුරුත් නෙමෙයි කැලණි කේබල්ස්ලා. ඉතින් ඒ නිසාම තමයි කියන්නේ මේ වෙලාව අපි වහන් ඉන්නවා නම් පවුලේ ආරක්ෂාව ගැන හිතන අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ගෘහමූලිකයෙක්, වැඩිහිටියෙක්, සහෝදරයෙක් ඔයා ගෙදර ආදරණීයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ඔයා අනිවාර්යෙන්ම දාන්න ඕන කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් එක ගිනි රැකවරණේ ජාතික සුරක්ෂිතකරණේ කියලා අපි කැලණි කේබල්ස් වලට කියන්නේ අන්න ඒ නිසා
0: පොඩි දේවල්
1: වයර් එක ගෙදර වයරින් එක අපි හිතන්නේ හැබැයි ලොකු දේවල් ඇති කරන්න අවසානයක් ඛේදවාචකයකින් ඉවර කරන්න පුළුවන් ඒක හින්දා මේ අනිවාර්යෙන්ම කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දාන්න සීට් බෙල්ට් උත් දාන්න
0: සීට් බෙල් නොදාන්න. ඒ දෙකම ඔයාගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි අපි මතක් කරේ. හරි ඊට පස්සේ ඔයාලට මතක් කරන්න ඕනේ මොකක් ගැන දන්නවද? ඔයාගේ ආරක්ෂිතව හදන ගෙදර ඔයාට නිදහසේ ඇවිල්ලා වැටිලා ඉන්න පුළුවන් වෙනවා. හරිද? ටීවී එක බලනවා නම් හොඳට පහසුවෙන් හැමෝටම එක තැන වාඩිලා බලන්න පුළුවන් වෙන්න ඕනේ. ෆැමිලි මීල් එකක් ගන්නවා නම් හොඳට ලස්සනට වාඩිලා හරිද අර අර අචීලයි ගෙදර වගේ ඉස්සරහ ගැන කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. හිතන්න දැන් ඔතනට මේ පුටුව එක පැත්තක් කැඩිලා. එහෙම නැත්නම් එක එක පුටු එක එක වගේ. එහෙම වුණාම මේ වයිබ් එක යනවා අචී. හරිද?
1: මෙහෙමයි මේ දැන් අලුත් තියෙන කන්සෙප්ට් අනුව. ගෙවල් හදද්දි එහෙම ඕනවට වඩා ෆර්නිචර්ස් පුරව ගන්න ඕනේ නැහැ.
0: Yes.
1: එහෙම too much යන්න ඕනේ නැහැ. හැමතැනම පුටු හැමතැනම එහෙම සෝෆා එහෙම ඕනේ නැහැ. ඔයා ගන්න එක නියම ප්‍රමිතියෙන් කල්පවතින්න ගන්න ඕන. එතකොට ඒ තියෙන ටික හොඳටම ප්‍රමාණවත් හොඳ ඉන්ටීරියර් එකක් ඩිසයින් කරගන්න.
0: ඒ
1: නිසා තමයි අපි ඔයාට කියන්නේ යන්න කියලා දම්රෝ එකට. ඔන්න දැන් දම්රෝ එකට ගියාම ඔයාට ගැළපෙන විදිහට ගෘහ භාණ්ඩ මිල දී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. සෝෆා මාදිරින් රසක් තියෙනවා. නිදන කාමර කට්ටල තියෙනවා. කෑම මේස කට්ටල තියෙනවා. ඔයාට අවශ්‍යතාවය අනුව මිල දී ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මතක් කරන්න ඕන ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් ඔයාට මාස 36ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් දම්රෝ එකෙන් ඕන දේවල් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙනම් යන්න ලංකා වටේම දම්රෝ ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ ඕන තැනකින් ඔයාට පුළුවන් අපි මේ කියපු වෙනස අත්දකින්න.
0: ඕකේ. ඊට පස්සේ ඔය ගෙදර ඉන්න පොඩ්ඩන්ට ඔය එකට වාඩි වෙලා කද්දී චුට්ටෝ ඉන්නවනේ නේ.
1: චුට්ටෝ.
0: ඉන්නවනේ
1: ඒගොල්ලෝ
0: බට්ටෝ. බට්ටෝ. කියුට් නේ. නම් චුට්ටෝ
1: බට්ටෝ. දැන් අපි දෙන්නත් එහෙමනේ මෙහෙ.
0: ඔව් මම චුට්ටි.
1: අපි චූටි.
0: මම මෙහෙ ඉන්න චූටිම චුට්ටා.
1: ඔව්. බට්ටෝ.
0: බට්ටෝ. හරිද?
1: බට්ටි.
0: බට්ටි. අනේක කියුට් එකේ
1: ඒක ඉතින් ඉන්නවා ඉතින් ගොඩක් අය අපි මේ කියන්නේ එහෙම නෙමෙයි ඇත්තම පොඩ්ඩක් අවුරුදු 5ට අඩු මේ ජෙනරේෂන් ඇල්ෆා එකේ අග වගේ සහ මේ අනිත් පැතෙන් ජෙනරේෂන් බීටා නැත්නම් බෙටා කියලාත් කට්ටිය කියනවා ඒ ජෙනරේෂන් එකේ කට්ටියට පොඩි කට්ටිය ඒගොල්ලෝ ඉන්නේ බොහොම මේ තරගකාරී වෙනස් ලෝකයක ඩිජිටල් ලෝකයක ඒගොල්ලෝ ඉන්නේ අපිට වඩා හැමදේම වෙනස් වෙලා තියෙනවා ඉතින් ඉස්සරහට යද්දි තරගයේ සෑහෙන්න වැඩි. ඒ නිසා තමයි කියන්නේ ඒගොල්ලන්ගේ පොඩි වයසෙම ඒගොල්ලන්ට ලැබෙන්න ඕන පෝෂණය ඒ විදිහටම ලැබෙන්න ඕන. ඒක ඒගොල්ලන්ගේ අපි කියන්නේ මානසික වර්ධනයට වෙන්න පුළුවන්, ශාරීරික වර්ධනයට වෙන්න පුළුවන්, ප්‍රතිශක්තිකරණයට වෙන්න පුළුවන්, පෙනීමට වෙන්න පුළුවන් මේ දේවල් වලට බලපානවා. ඉතින් අවුරුදු 5ට අඩු වයසේදී ඒගොල්ලන්ට ඒ පෝෂණය ලැබුණ නැත්නම් ඒක කවදාරි දවසක ඉස්සරහට අනාගතයේදී ඒගොල්ලන්ගේ වර්ධනයට ඒගොල්ලන්ට තීරණ ගන්න ඒගොල්ලන්ට ඉස්සරහට යන ලොකු බාධකයක් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි වාගේ පොඩ්ඩට අනිවාර්යෙන්ම Anchorpedia Pro MFGM දෙන්න කියලා අපි මතක් කරන්නේ. හැබැයි Anchorpedia Pro විතරක් නෙමෙයි අංකල මතක් කරනවා හොඳ බැලන්ස් ඩයට් එකකුත් පොඩ්ඩට දෙන්න කියලා.
0: ඕකේ. හරි අපිට යන්න තියෙනවා වැදගත් කතාවකට. ඊට කලින් අපි සින්දුවක් අහලා
1: පොඩි රවුමක් ගහලා ඇවිල්ලා තව ටිකක් තියෙනවා මතක් කරන්නත් ඔයාලට.
0: පොඩි break එකක් කරන් ඉක්මනට එන්න ගන්න.

0: FM Anupaha, FM Anuhatarai Dashumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: උදේ 8 විනාඩි 24යි දැන්.
3: රසතුන් හදක පාරම්පරික අපේ රසය. මේනක සහල් buy and win within Smart TV Rice Cooker Blender දිනා ගන්න. සහල් කවරේ කූපනය ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය. ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ආධික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
5: ප්‍රයිම් කොලම්බෝ
6: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොලම්බෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710777333
7: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
8: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම්. හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 25ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවකට ගෙනවෙත් පාර දෙන්න.
9: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
10: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු
11: මෙල්වා බොක්ස් බාරවල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
12: මෙල්වා එක ලංකාවේ එක
13: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ
0: FM Anupaha FM 94.8 Net FM
14: Net FM Algo Town

0: උදෑසන විනාඩි 27යි ඇල්ගොටවුමේ වෙලාව. දැන් අචි මං ඔයාලට කිව්වනේ මං ඊයේ කන්වර්සේෂන් එකක් ගියා අපාර්ට්මන්ට් එක ගන්න ඕනි කියලා. යාළුවෙක් එක්ක.
1: ඔව්. යාළුවෙක් එක්ක.
0: ඔව්.
1: හරි.
0: එතකොට කන්වර්සේෂන් එකේ අපි කන්සිඩර් කරපු දේවල් ටිකක් තියෙනවා.
1: ඒ මොනවාද?
0: කොහොමද ඒක කියන්නේ? කියන්නේ අපි හොයපු කාරණා කීපයක් තියෙනවා. එකක්
1: සාධක ටිකක් සලකා බලපු දේවල් ටිකක් තියෙනවා.
0: ඔව්. අයි අපි ඒක ගන්නෙ.
1: Factors to be considered.
0: ඔව්. කොතනින්ද අපි ඒක ගන්නෙ කියලා. එකක් තමයි මේ ඔෆිස් එකට.
1: ඔව්.
0: ඉස්කෝල වලට, හොස්පිටල්ස් වලට ළඟ වෙන්න ඕන.
1: ළඟ වෙන්න ඕන. හරි.
0: හරිද? එහෙම ළඟ තැන් තියෙන හබ් එකනේ. දැන් කොළඹ හබ් එක මැද තමයි ඒක තියෙන්නේ.
1: තියෙන්නේ.
0: එතකොට අපිට ප්‍රශ්නයක් එනවා මේ සෙනඟ වැඩි, බිසී වැඩි, සද්ද වැඩිද දන්නේ.
1: ඔව්.
0: හැබැයි නිස්කලංක වෙන්න තෝනේ.
1: ඔව් ඒ කියන්නේ මේ අද වෙනකොට ඔය නිස්කලංක බව නිදහස කියන එක ඇත්තටම මේ ලක්ෂරිය එකක් වෙලා තියෙනවානේ.
0: ඔව්.
1: ඒක මේ සුඛෝභෝගී දෙයක්. ලීසින් හොයාගන්න බෑ අපිට.
0: ඔව්.
1: ඉතින් අර ඒ නිසානේ අපි අර ඊයේ කිව්වේ මේ සංඝ සමර්සෙට් ගියයි කියලා.
0: ඇයි කියලා?
1: දැන් සංඝ වගේ අපි හැමෝටම කලින් විශ්‍රාම ගිහිල්ලා සමර්සෙට් යන්න බෑ.
0: යන්න බෑ.
1: ඒ හින්දා අපේ වැඩ කටයුතු ටික, අපේ වැඩ රාජකාරි ටික, වැඩට යන ටික, දරුවන් ඉස්කෝලේ දාන ටික ඔය ඔක්කොම වෙන ගමම්ම අපි නිදහස නිස්කලංක බව මේ දෙකම හොයා ගන්න ඕන. අපි කියන්නේ සමාන්තරව යන්න ඕන මේ වැඩි. ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ද ප්‍රයිම් කොලඹෝ ඉන් කොලඹෝ 9 බයි ප්‍රයිම් රෙසිඩෙන්සිස් අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක ගැන. මෙහෙමයි. නිදන කාමර දෙක නම් ඔයාලට ඕනේ අපාර්ට්මන්ට් එකේ. ඔයාලට එහෙම තෝරගන්න පුළුවන්. දෙකක් මදි. ඔයාලට තුනක් ඕනේ කියලා හිතනවා නම් අන්න තුනක් විදිහට තෝරගන්න පුළුවන්. වර්ගඩි 1125 ඉඳලා ඉහළට ඔයාගේ අපාර්ට්මන්ට්ස් තියෙනවා. ඒ කියන්නේ මේ ඔක්කොම අපාර්ට්මන්ට්ස් එක වගේ නෙමෙයි. හරිද? ඒව ඔයාගේ අවශ්‍යතාවය අනුව වෙනස් කරලා හදලා තියෙනවා.
0: ඕකේ.
1: ඒ වගේම තමයි 7 floors of parking.
0: Right.
1: ඒ කියන්නේ තට්ටු 7කම පාකින් කරන්න පහසුකම් තියෙනවා.
0: තට්ටු 7ක් ලේසි නෑ.
1: Ample of parking කියලා කියන්නේ ඕකට තමයි. බය නැතුව වාහනේ වාඩ පාක් කරලා වාගේ ජීවිතේ කිසි ප්‍රශ්නයක් නැතුව පල්ලෑ වාහනේ තියෙනවා. මේක කෑලි ගලවයිද, වාහනේ අරන් යයිද, ඒ බය වෙන්න කිසිම හේතුවක් නෑ. ඉතින් අවුරුදු 30ක අපි කිව්වා ප්‍රයිම් ලගේ විශ්වාසයත් එක්ක බොහොම විනිවිදව ඇති කරගන්න පුළුවන් ගනුදෙනුවක් තමයි මේක. ඔය බේස් ලයින් රෝඩ් එකේ යනවා නම් පොඩ්ඩක් බලන්නකෝ වටේට ලොකු ටවර්ස් තුනක් පේනවා. ඒ තමයි ප්‍රයිම් ලගේ අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක. ඉතින් කොලඹෝ 9 වගේ තැනකින් ඔයාට රුපියල් මිලියන 45කට අපාර්ට්මන්ට් එකක් හම්බෙනවා කියලා කියන්නේ. ෆුලි ෆර්නිෂ් අපාර්ට්මන්ට් එකක්, ලක්ෂරි අපාර්ට්මන්ට් එකක් ලැබෙනවා කියලා කියන්නේ. ඒක හොඳ ඩීල් එකක්. ඉතින් ඩීල් එක කතා කරගන්න කෝල් කරන්න මේ නම්බර් එකට 0810 7031 3031 0810 7031 3031.
0: රයිට්. මේක ඔයාලට හම්බෙන හොඳ ඔපචුනිටි එකක්.
1: ඔපචුනිටි එකක් මිස් කරගන්න එපා.
0: යස්. දැන් අචි දැකලා තියෙනවද ඔයාගේ හන්දියේ කඩේ? ඔයාට අම්මා ඉස්සර කියනවා ඉතින් සමහර විට මෙන්න මේකට තෙල්ලක් අරගෙන එන්න කියලා. එතකොට මේ අංකල් තෙල් වර්ග තියෙනවනේ. භූමි තෙල් තියෙනවා, පොල් තෙල් තියෙනවා. එක එක වර්ග තියෙනවා ඒ කඩේ. ඔය හැම එකකින්ම පාවිච්චි කරන්නේ එකම කූප්පේ.
1: ඔව්. එහෙම වෙන වෙලාවක් තියෙනවා. සමහර මෙහෙමයි. දැන් ඔය පොල් තෙල් වෙන්න පුළුවන්. ඊට පස්සේ කුකින් ඔයිල් කියන්න පුළුවන්. ෆාම් ඔයිල් කියලා අපි කිව්ව කාලයක්. ඒවට එකම කෝප්පේ අපි පාවිච්චි කරනවා. භූමි තෙල් එකට නම් එහෙම පාවිච්චි වෙනවා බොහොම අවමයි. හැබැයි ඔව්, ඒ කියන්නේ නොසලකිල්ල නිසා
0: ඔය ලේබල් කරලා නැහැ.
1: එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිකම්ම අර බූලියක තෙල් පුරවලා තියෙන්නේ. ඕකට දාලා තෙල් බෝතලයක් දෙන්න, බෝතල් භාගයක් දෙන්න කියලා පුරවලා දෙනවා. අපි දන්නේ නැහැ ඔවයි මොනාද තියෙන කන්ටෙන්ට් එක කියලා ඇතුලේ. මොනාද කොහොමද ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මොනාද
0: මේ හැදිලා තියෙන්නේ කොහොමද?
1: ඔය මොකුත් දන්නේ නැහැ. ඒක හින්දා තමයි අපි හැම වෙලේම කියන්නේ තෙල්, පොල් තෙල්. ඔය කන්නනේ ගන්න. පවුලේ ආදරණීයන්ට කන්න බොන්න හදලා දෙන්න තමයි ඔය තෙල් ටික අරගෙන එන්නේ. ඒව ඇතුලේ හැංගිලා ලොකු ලෙඩ රෝග තියෙන්න පුළුවන්.
0: කාලයක් තිස්සේ ඔය එහෙම තෙල් අරගෙන
1: අරගෙන අනිවාර්යයෙන්ම.
0: පස්සේ ඔයාට එකකින් මේ මොනාරි ලෙඩ රෝග හැදෙන්න පුළුවන්.
1: ඒ කියන්නේ එකපාරෙන්නෙත් නෑ. කාලයත් එක්ක තමයි මේ දේවල් එන්නේ. ඉතින් රසය, සුවඳ, ගුණාත්මක බව වගේම අනිත් පැත්තෙන් වසර ගණනාවක විශ්වාසය දිනාගත්තු ෆෝචුන් ඔයිල් වලට භාවිතා කරන්න කියලා අපි මතක් කරන්නේ ඒකයි. ඉතින් පොල් තෙල් වලට ගන්න තියෙනවා, සන්ෆ්ලවර් ඔයිල් තියෙනවා, කුකින් ඔයිල් තියෙනවා, කෝන් ඔයිල් තියෙනවා. වාගේ අවශ්‍යතාවය අනුව වාට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මිලිලීටර් 200 බෝතල් වල ඉඳලා ලීටර් 20 ලොකු කෑන් වෙනකන් ෆෝචුන් ඔයිල් තියෙනවා. ඔයාගේ අවශ්‍යතාවය අනුව. ඔයා බෝඩිමක ඉන්න කෙනෙක්ද? ඔයා මහා පරිමාණයෙන් උයන පියන කෙනෙක්ද? ව්‍යාපාරික විදිහට ඔන්නාගේ ව්‍යාපාරයටත් ගැලපෙනවා ෆෝචුන් ඔයිල් ගන්න පුළුවන්. මොකද මේ
0: විශ්වාසනීයත්වය
1: ඉහළින්ම ඔයාට ලබා ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් තමයි ෆෝචුන් ඔයිල් කියන්නේ. ඒ විශ්වාසය නිසාම තමයි 2026 අවුරුද්දේ සුපර් බ්‍රෑන්ඩ් එක විදිහටත් ෆෝචුන් ඔයිල් අභිසෙස් ලබන්නේ.
0: ඕකේ. දැන් ඊට පස්සේ දවසේ හන්දියේ කඩේට ගියාම ඔයා ෆෝචුන් ඔයිල් එකක් ඉල්ලගෙන එන්න.
1: ඉල්ලගෙන එන්න. ඔයාට සුපර් මාකට් වලින් වෙන්න පුළුවන්, හන්දියේ කඩෙන් වෙන්න පුළුවන්, ඕනම තැනකින් ෆෝචුන් ඔයිල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඒක
1: පහසුයි. මේ ලේසි. දැනගෙන අමාරුවේ වැටෙන්න ඕනේ නැහැ
0: නේ.
1: දැනගෙන අමාරුවේ වැටෙන්න එපා.
0: Yes. ඊට පස්සේ ඔයාලට මතක් කරන්න ඕනේ ඔයාගේ ගෙදරට ඕන බඩු ටික ඔක්කොම එකම තැනකින් ගන්න ඕනේ නම් ඔයා යන්න ඕනේ කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට.
1: අනිවාර්යයෙන්. මේ කියන්නේ මේ වෙනකොට අතුරුගිරිය ඊට පස්සේ මුල් ඒරියාවේ ඒ වගේම තමයි ගණේ මුල්ල ඊට පස්සේ නාරම්මල නුවරට ගියොත් ඔන්න ගම්පල රටමැද මාතලේ කසාගල ග්‍රීන් සුපර් මාකට් තියෙනවා ශාඛාවන් ගණනාවක් මේ ඕන තැනකින් ඔයාලට අඩුම මිලට නියම ප්‍රමිතියෙන් ඔයාලට ඕන කරන දේවල් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි එහෙනම් ඉතින් අපි යනවා කෙටි විරාමයකට. ගිහිල්ලා අපි එනවා අපි කියපු කතාවත් එක්ක. පොත් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ඔන්න දීපාල් මොරායස් මහත්මයා ඇවිල්ලා ඉන්නවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන කමිටුවේ සභාපතිවරයා. ඉතින් එතුමන් එක්ක අපි සූදානම් මේ ගැන කතා කරන්න මේ විරාමයෙන් පස්සේ.

0: Anupaha FM Alu Hatarai Tashmaata Net FM Velava oba veta gena enne
1: Anda kale hondama ayojanaya brand new Bajaj Trirodha Rathaya Masika Warike rupiyal 22000 sita Dan Divenupura DPMC Pradarshanagara saha dealerun gen
2: Udaya 8 minadi 36 ay dan
3: Parampara gananawak api upawa bala ganbowa Eha meha nupenana vidyak athule thibunu ape namaya usas tattwaya upa ope jeevithaye taram vishwasa kala denen dina thakshanaya arakshawa ihala nanbamin pramithiya sahathika kala gini rakawarane jaathika surakshita karanaya kalani fine shield purple wire dan vilanda pole
4: oya gattet fortune oil da
5: quality ekak gana hitala mama nan hemadaama ganne fortune oil ma thamai
4: oya hari vishwasaya gana හිතනවා නම් ඒත් ෆෝචුන් ඔයිල්ම තමයි.
5: පොල් තෙල් විතරක්කේ.
4: කෝන් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල්.
5: ඔව් ඉතින්
4: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
6: සුවපහසුව කල්පවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයිනපුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
7: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
8: ඉසි නිසා ඇත්තටම ලේසි සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න ඉසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
9: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනීය සහ ක්ෂේත්‍රීය ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
10: හිරුසාල් පෞලේ සීලු දෙනාට ගැලපෙන රසම රසබත්වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබාගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රසබත්වේලක් පිළියෙල කර ගැනීමට හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න
11: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් Prime Residences වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710 777 333.
12: වෙනස්ම රසය වෙනස්ම විදියට. Veg Instant Noodles. රස හතරකින්.
0: FM 95 FM 94.8 Net FM Net FM Algo Town

0: උදෑසන විනාඩි 39යි අල්ගොටවුමේ වෙලාව. අපි කියවනේ අපි පොත් ගැන කතා කරන්න හදන්නේ කියලා. නේද නෝ?
1: ඔව් ඔව්. අපි මේ සතියේම කතා කරෙත් විශේෂයෙන් විශේෂ අවධානයක් යොමු කළා පොත් ගැන මේ සාහිත්‍ය මාසයේ හින්දා.
0: ඔව්.
1: මේ සාහිත්‍ය මාසෙන් පස්සේ එන මාසය දන්නවද මොකද්ද කියලා?
0: මොකද්ද? ඔක්තෝබර් මාසය.
1: ඔක්තෝබර් මාසයේ කැලෙන්ඩරේට අනුව සාමාන්‍යයෙන් වෙන් කරලා තියෙන්නේ කියවීම් මාසය කියලා.
0: රයිට්.
1: ඉතින් සැප්තැම්බර් මාසේ පොත් ගන්න ඕනේ ඔක්තෝබර් මාසේ කියවන්න නම්. ඉතින් දැන් අවුරුදු 27ක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට අපි හැමදාම කියන වගේ අපේ ශ්‍රී ලාංකිකයන්ගේ ලයිෆ් ස්ටයිල් එකේ අංගයක් බවට, ඒ කියන්නේ නත්තල් වෙසක් ඒ වගේ එකක් බවට පත් වෙලා ඉවරයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ කියන එක. ඒකෙන් අවුරුදු 27න් 21ක්ම එහි නිල රේඩියෝ මැදිහත්කරු විදිහට කටයුතු කරන්නේ නෙත් FM. ඉතින් අතණ්ඩ 27යි මෙතෙන්ට 21යි ගැන තේරුම දන්නවා. මොකද අපි නෙත් FM එකට වයස
0: 21යි.
1: දැනගහද්දිම අපි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක අත්වල් බැඳගත්තා. හරි, දැන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය දැන් දොර ගාවට ඇවිල්ලා
0: තියෙනවා.
1: දැන් දොරට තට්ටු කරමින් තියෙන්නේ. ඉතින් ඒකෙන් හින්දා පොත් ප්‍රදර්ශනය ගැන පොඩ්ඩක් කතා බහක් අවදි කරන්න කියලා හිතුවා. අපි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ කමිටු සභාපති දීපල් මොරයස් මහත්මයා ඇවිල්ලා ඉන්නවා. ඔබතුමාට සුබ උදෑසනක් ආයිබෝන් කියලා අපි අපේ ටවුමට, ඇල්ගෝ ටවුමට පිළිගන්නවා.
2: සුබ උදෑසනක් ආයිබෝන්.
1: ඔව්, හරියට මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එදාට BMICH එකේ ඒ දවස් කීපය නිකන් පුංචි ටවුමක් වගේ වෙනවා. වෙනම සාහිත්‍ය නගරයක් බවට පත් වෙනවා. මම හිතන්නේ දැන් වෙනදටත් වැඩිය. දැන් මෙවර මම දැක්කා මේ සමහර ඉසව් සමාජ මාධ්‍ය එහෙම පළ වෙලා තියෙනවා. මේ අර නිකන් පොත් විකුණනවට අමතරව වැඩ ගොඩක් මෙවර මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සිදු වෙන බව දැක්කා. එකක් තමයි සාහිත්‍ය කතිකාවන් වගේ දේවල් සිද්ධ වෙනවා. වෙනම මණ්ඩපයක් වෙනදටත් තිබුණා. හැබැයි මිට වැඩිය වෙන පිළිවෙලකින් සිද්ධ වෙනවා. ඉතින් මම මේක කිව්වේ ඇල්කොටොම් වගේම වෙනම නගරයක්. දවස් කීයක් තියෙනවද දිවල් මහත්මයා මෙවරත් පොත් ප්‍රදර්ශනය? 10යිද?
2: ඔව්, මෙවරත් පොත් ප්‍රදර්ශනය දින 10ක් පුරා පැවැත්වෙනවා.
1: අර කාරණේ කිව්වොත් පොත් මිලදී ගැනීම විතරක් නෙමෙයි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියලා කියන්නේ.
2: ඔව්, මේ අලුත් අංගයක් කියන්නත් බෑ. ඒක කලින් තිබ්බ අංගයක්. අපි නැවත මේ
1: කාලයක් අයින් වෙලා වගේ
2: තිබුණ එකක් දැන් අපි ආයෙ අලුතෙන් පටන් ගත්තා. එහිදී සාහිත්‍ය සංවාද, විශේෂ වැඩමුළු, ළමා වැඩසටහන්, ඒ සියලු දේ අන්තර්ගතයි.
1: ඒ කියන්නේ මුළු දවස පුරාම මේ පොත් තක් මිලදී ගන්න එන කෙනෙක්ට එතන හැසිරෙන්න ගොඩක් දේවල් තියෙනවා නේද?
2: අනිවාර්යෙන්.
1: දැන් මෙවර මේ පොත් අලවිසල් කොච්චර විතර ප්‍රමාණයක් සූදානම් කරලා තියෙනවද?
2: මෙවර පොත් ප්‍රදර්ශනයේ කුටි 475කින් සමන්විතයි. එයිදී දේශීය විදේශීය වශයෙන්
1: 475ටත් වැඩි ඕනනම් දෙන්න පුළුවන් නේද?
2: හැබැයි දැන් මේ වෙනකොට මේ සියලු කුටි බෙදා
1: දෙන්න. මම කියන්නේ දැන්
2: අවසානයි.
1: ඉල්ලුම ඊට වැඩිය තියෙනවනේ. හැබැයි
2: අනිවාර්යයෙන්
1: යම් කිසි ආකාරයක ප්‍රමිතියක් අනුවනේ පොත් ප්‍රදර්ශන සංගමය මේ කුටි ලබා දෙන්නෙත්.
2: අනිවාර්යෙන්.
1: ඔව්, 400 කීයද කිව්වේ?
2: 475.
1: 475ක් තියෙනවා. ඊට ඒකට මේ දැන් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන හිඳ විදේශීය අලවිසලුත් තියෙනවා නේද?
2: විදේශීය අලවිස ප්‍රකාශකින් 20ක් පමණ මේවර සිටිනවා. ඊට අමතරව තව දෙයක් කියන්න ඕනේ. මේවර සුවිශේෂී කටයුත්තක් සිද්ධ වෙනවා පොත් ප්‍රදර්ශනයේ. මුල් දින පහේදී දකුණු ආසියානු පොත් ප්‍රදර්ශකින් විසින් සංවිධානය කරන ජාත්‍යන්තර ප්‍රකාශන අලෙවි කිරීමේ වේදිකාවක් ක්‍රියාත්මකයි. එය ප්‍රධාන ශාලාවේදී පැවැත්වෙනවා. මම ආරාධනා කරනවා පාඨක ලේඛක ඔබට ඒ අවස්ථාව
1: මොකද ඒ කාර්යය පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ නියන් ඒක.
2: ඒකෙදී ජාත්‍යන්තර මට්ටමින් පළවෙච්ච ප්‍රකාශන මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ කොපිරයිට්ස්
1: කියලා කියන්නේ
2: කොපිරයිට්ස් මිලදී ගන්න පුළුවන්.
1: කොපිරයිට්ස් මිලදී ගන්න පුළුවන්. ඒක මම හිතන්නේ විශේෂ අවස්ථාවක් නේද? ඒ කියන්නේ දැන් අපි ඔය දැන් අපිට ඉංග්‍රීසි පොතක් හම් වෙලා ඉස්සර නම් ගොඩාක් කාලයකට කලින් නම් ඒ කතෘගේ හරි ප්‍රකාශකයාගේ හරි අවසරේ නැතුව අපි දන්නවනේ අපි මේ ප්‍රකාශ කළා. ඒ කියන්නේ මේ පරිවර්තනය කළා. ඉතින් සමහර ලාවට ඒ ලේඛකයා ශ්‍රී ලංකාව කියලා රටක් තියෙනවද කියලා මේ දැනන් හිටියේ නැහැ. මට මතකයි මේ ගර්ෂියා මාකේස් මහත්මයාට මුලින්ම මේ එතුමගේ පොත් මෙහි පළ වෙලා, හැබැයි අපේ ශ්‍රී ලාංකික ලේඛකෙක් හම්බුනහම මේ සිටියම තියලා පෙන්වන්න උනාලු මේ තමයි ඉන්දියාවට පල්ලෙහා තමයි මේ ඔබේ පොත් සිංහලට පරිවර්තනය වෙලා පළ කරපු රට තියෙන්නේ කියලා. ඉතින් එහෙම කාලයක් හැබැයි දැන් ලෝක බුද්ධිමය කාර්යයත් එක්ක එහෙම සෙල්ලම් කරන්න බෑනේ.
2: අනිවාර්යයෙන්.
1: ඔව්.
2: අනිත් එක තව දෙයක් කියන්න ඕනේ, ඉංග්‍රීසි පොත් සිංහලට පරිවර්තනය කරන්න අවසර වගේම සිංහල පොතුත් අපිට ජාත්‍යන්තරයට අලෙවි කිරීමට හැකියාව තියෙනවා එම ප්‍රදර්ශනයේදී. ඒ සඳහාත් සිංහල පොතපත ප්‍රකාශයට පත් කරන ප්‍රකාශන ආයතන කතෘ ප්‍රකාශකින් ඒ සෑම දෙනෙක්ටම අවස්ථාව හිමි වෙනවා පොත් ප්‍රදර්ශනයේදී.
1: ඒ කියන්නේ දැන් හිතන්න මගේ මම ලියපු පොතක් මට ඕනේ ජාත්‍යන්තර ප්‍රකාශකයෙක් එක්ක ප්‍රකාශ කරගන්න. එතකොට ඔහුන්ව සම්මුඛව හමු වෙලා කතා බහ කරලා මේ පොත ඉදිරිපත් කරලා එහෙම සම්මුතියකට යන්න අවස්ථාව තියෙනවා මුල් දවස් පහේ නේද?
2: තියෙනවා අනිවාර්යයෙන්. එහිදී ලේඛක පාඨක ප්‍රකාශක ඔක්කොන්ට මේ අවස්ථාව විවෘතයි. මම ආරාධනා කරනවා සියලු දෙනාටම ඒකට එන්න, ඒ අත්දැකීම් විඳගන්න කියන කාරණේ.
1: ඊට අමතරව දවස් 10 පුරාම අපි කිව්ව විවිධ කාරණා තියෙනවා. දැන් මෙවර රජිත පුස්තක සහ ස්වර්ණ පුස්තක ප්‍රකාශයට පත් වෙලා ඉවරයි. ඒවටත් දැම්මේ තියා ලොකු ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා. දැන් මෙතෙන්ට එන දැන් ඒක අපේ ජීවිතේ එකංගයක් බවට පත් වෙලා තියෙන එක ඇත්ත. හැබැයි මෙවර දැන් ওই විශේෂතා එක්කම ලක්ෂ මිලියන සංඛ්‍යාත ජනකායක් ওই දවස් 10 එනවනේ. ආසන්න වශයෙන් මම හිතන්නේ මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් එනවා. ඊටත් වැඩිද මන්ද? නෑ,
2: මිලියන 20කට ආසන්න සංඛ්‍යාවක් ගිය sorry මිලියන 2කට ආසන්න
1: සංඛ්‍යාවක් 20ක්
2: ලක්ෂ 20ක්.
1: ඔව්. ඒ එන අයට මේ වෙලාවේ පණිවිඩයක් දෙන්න තියෙනවා නම් ඔබතුමාට
2: එන අයට කියන්න දෙයක් තියෙනවා. මෙවර ඇත්තටම තදබදය මගහරවා ගන්න අපි QR ක්‍රමවේදයක් පාවිච්චි කරලා තියෙනවා ටිකට් පත් ලබා ගන්න. එය මගහරවා ගන්න ඔබ කලින්ම ඔබේ ප්‍රවේශ පත්‍රය ඔන්ලයින් හරහා මිල දීගෙන
1: ගන්න පුළුවන්ද? දැන් ගන්න පුළුවන්ද?
2: අනිවාර්යෙන් පුළුවන්. මේ අපේ වෙබ්සයිට් එකේ තියෙනවා cibf.lk.
1: ආයෙ කියමු.
2: cibf.lk.
1: cibf.lk කියන වෙබ්සයිට් එකට ගියාම තමන්ගේ නම දාලා ඒ අදාළ ප්‍රවේශ පත්‍රය දැන් මේ පන්න පොඩ්ඩක් ගණන් ඉස්සුව කියලා ආරංචි. හැබැයි ඒක සාධාරණ මිල රුපියල් 20යි කලින් තිබුණේ.
2: ඔව්. නමුත් කියන්න ඕනේ දින 10 ටිකට් පතක් අපි ඔන්ලයින් අපි ලබා දෙනවා.
1: ආ 10ටම.
2: දින 10ටම රුපියල් 250කට අඩු කරලා තියෙනවා ටිකට් පතක මුදල.
1: සාර ඒක ගන්න එක වාසි අපිට නේද?
0: ඒකනේ.
1: නිරන්තරයෙන්ම යන්න
0: බෙදාගෙන යන්න
1: පුළුවන්. නෑ දරද මිල වැඩි කිරීමත් ඔබ ඒක නිකන් වැරදි පැත්තකින් ගන්න එපා.
2: මිල වැඩි කිරීම ගැන කිව්වොත් අපි මේ මුදල අපි 1/5ක්වත් ගන්නෙ නැහැ. එය දරුදිරිය කියලා ෆන්ඩ් එකක් තියෙනවා අපේ සංගමයේ පවත්වාගෙන යන. ඒ ෆන්ඩ් එකට තමයි අපි ඒක බැර කරන්නේ. ඒ ෆන්ඩ් එකනොත් අපි ශිෂ්‍යත්ව ලබා දෙනවා අවුරුද්දක් පාසා.
1: දැන් මම දැක්කා මේ වර්තමාන සභාපතිවරයා කියලා තියෙනවා. දැන් ඔබ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇතුල් වෙන්න මෙතෙක් අවුරුදු 26ක්ම මම හිතන්නේ මුලින්ම රුපියල් 10යිද කොහෙද තිබුණේ. ඊට පස්සේ 20 වුණා. 20 අවුරුදු ගානක් තිබ්බා. 20 අවුරුදු 10ක් විතර තිබ්බා. ඉතින් ඒ 20 පුංචි 20 20 එකතු කළා පොත් ප්‍රකාශන සංගමය මේ රටේ ඥානනය කරන්න, රටේ ජනතාව ඥානනය කරන්න විශාල වැඩ කොටසක් කළා. පුස්තකාල හදලා තිනවා, මේ ශිෂ්‍යත්ව ලබා දීලා තිනවා, තව තව දේවල් කරලා තිනවා. ඉතින් මේවර රුපියල් 50ක් කිරීමේ අරමුණ මේ අරමුදල තවත් වැඩි කරගෙන අපේ රටේ දරුවන්ට, අපේ රටේ දරුවන්ට විතරක් නෙමෙයි
2: අඩු ආදායම් ලාභී,
1: අඩු ආදායම් ලාභීන්ට,
2: දරුවන්ට සහ ශිෂ්‍යත්ව ලබදෙන්.
1: ඉතින් ඒක ලොකු කාර්යයක්. ඉතින් ඔබ මේ රුපියල් 50ක් නිකන් ටිකට් ටැග් මිලදී ගැනීමක් නෙමෙයි එතන වෙන්නේ. අර ඔන්ලයින් ගිහිල්ලත් මිලදී ගන්න පුළුවන්. ඒකම මේ ප්‍රවාහන පාසකුණු සුපුරුදු පරිදිම සූදානම් නේද?
2: අනිවාර්යෙන්. මෙවර බස් රථ අපි 3ක් විතර යොදලා තියෙනවා. එය මම හිතන්නේ කොළඹ නගරේ පුරා
1: යනවා. අපි දැන් කොළඹ කොටුවෙන් ආරම්භ වෙනවා, බොරැල්ල හරහා යනවා. ඉතින් ඒකත් මම හිතන්නේ නොමලියේ තමයි
2: නොමලියේ ප්‍රවාහන සේවය
1: ලබා දෙන්නේ. ඉතින් ඔබට කොළඹ කොටුවේ දුම්රිය ස්ථානයට ආවොත්, බොරැල්ලට ආවොත්, ඒ වගේ තැන් වලට ආවොත් කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රශ්නයේ කියලා ගහලා තියෙන බස් එකේ නොමිලේම පොත් ප්‍රදර්ශනයට එන්න පුළුවන්. ඒකම පොත් ප්‍රදර්ශනයේ ඉඳලා ඒ තැන්වලට නොමිලේම
2: යන්න පුළුවන්.
1: යන්න පුළුවන්. තව යමක් තියෙනවද විශේෂ යමක් මතක් කරන්න මේ වෙලාවේ?
2: කියන්න දෙයක් තියෙනවා 25 වෙනිදා ඇත්තටම මේ ආරම්භ වෙනවා. එය පොත් ප්‍රදර්ශනය ආරම්භ කරන්නේ අතිගරු ග්‍රාමාත්‍ය හරිණෑමුණු සූර්ය මෙතිණියගේ ප්‍රධානත්වයෙන්. ඔබ සියලු දෙනාට මම ආරාධනා කරනවා ඒකට පැමිණෙන්න. 8:30ට තමයි ඕපනින් එක තියෙන්නේ. මම ආරාධනා කරනවා සියලු දෙනාටම එම උත්සවයටත් පැමිණලා.
1: මම හිතන්නේ මේ අපි අවුරුදු 21ක් විතර අපි ඔතන හිටපු හින්දා අපි පිවිසෙන තැනමනේ FM කුටිය තියෙන්නේ. ඔබ ශ්‍රී මාවු බණ්ඩාරනායක ශාලාවට ඇතුල් වෙන තැන වම් මත පැත්තේ. මේ ඉතින් මට මේ මතක් වෙන්නේ මේ හරිණි ආචාර්ය හරිණි අමරසූරිය මේ රටේ අගමැතිනිය වෙන්න ඉස්සෙල්ලා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිරන්තරයෙන් හැසිරිච්ච චරිතයක්. අපි නිරන්තරයෙන් නැව දැකලා තියෙනවා පොත් කුටිවල ඉන්නවා මේ ඒ වගේ. ඉතින් මං හිතන්නේ ඒක ඇයගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් වෙයි. සාමාන්‍ය මේ ලේඛිකාවක් විදියට, සාමාන්‍ය පාඨකෙක් විදියට ඇවිල්ලා ගිය කෙනෙක් දැන් මෙවර පොත් ප්‍රදර්ශනය විවෘත කරන්න අග්‍රාමාත්‍යවරයා හැටියට රටේ එනවා. හරි, ඉතින් එහෙමනම් බොහොම ස්තුතියි ඔබතුමාට. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශන සංගමයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රකාශන කමිටුවේ සභාපති දීපල් මොරායස් මහත්මයා ඔබතුමා ජාත්‍යන්තර පොත් ප්‍රකාශනයේ පිළිබඳව අපිත් එක්ක කතා බහ කරෙක් වුණා. ඉතින් මේ ඉදිරි සතිය, මේ සිකුරාදායෙන් එළඹෙන සතිය අපි නිරන්තරයෙන්ම ඔබට ඒ ස්ථානයේ ඉඳලා ඇල්ගෝ ටවුන් එකත් අනිකුත් දේවල් ඒකම අපේ ඇල්ෆා ස්ටුඩියෝ ස්පෙෂල් ස්ටුඩියෝ එකක් අපි දීපල් මහත්මයා එතන හදනවා.
2: ස්තුතිවන්ත වෙනවා ද නෙට් FM ආයතනයට මේ ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන්.
1: ඔව්, බොහොම ස්තුතියි. ඉතින් අපි අපේ පොත් ගන්න, පොත් කියවන්න ඒකම දැන් මෙවර අලුත් අත්දැකීමක්. ඔබ පොත් ඔබ පොත් පරිවර්තනය කරන්න කැමති නම් දකුණු ආසියාවේ පොත් ප්‍රකාශකකින් රැසක් ඇවිල්ලා ඉන්න ඔවුන්ගෙන්නේ කොපිරයිට්ස් වගේ දේවල් ගන්න පුළුවන්. තමන්ගේ පොත් ජාත්‍යන්තරයට යවන්න ඔවුන් එක්ක කතා බහ කරන්න පුළුවන්. ඒ ඔක්කොම ඔස්සේ අපි අපේ ඇල්ෆා ස්ටුඩියෝ එක හදලා තියෙනවා අපේ ආදරණීය නංගිල මල්ලිලාට ඇවිල්ලා නේද? අපි වගේ මෙහෙම රටට කතා කරන්න අපි වැටිච්ච අමාරු වැටෙන මේ අවස්ථාව උදා කරලා තිනවා. ඉතින් ඔබේ හඬ පරීක්ෂණ එතන සිද්ධ වෙනවා. මේ අපිත් එක්ක ඒකටත් එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඔබතුමාට නැවතත් බොහොම ස්තුතියි.
2: Thank you very much.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් ඊසි නිසා ඇත්තටම ලේසිද?
1: ඊසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග

0: අද අචාරුවට එක ඩිලිවර් කරන්න පුළුවන්.
1: ජොබ් එකත් එක්ක ඇයි මෙච්චර මහන්සි වෙන්නේ?
0: පොඩි දෙන්නට හොඳට උගන්නන්න ඕනේනේ.
1: ඔයා ගැනත් හිතන්න ඕනේනේ. ඒකට ඕනි අයඩෙක්ස්. විනාඩි 4කින් ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුකු වීමවලටද සහනය දෙනවා අයඩෙක්ස්.
2: ප්‍රයිම් කොලම්බෝ.
3: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොලම්බෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
4: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112-125-125 මතන්න. BYD කරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
5: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හිට මුද මට ගන්නට වෙන්නේ. හිට නෙමේ අද.
6: විශ්වාසයේ වගකීමයි සිඟ එකේ තියෙන්නේ.
5: අදම ගන්න ෆෝන් එකක්. ඇයි හිටට දාන්නේ?
6: විශ්වාසයේ වගකීමයි එක සිඟ සිම්පල් පේ.
5: හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක අරගන්න.
7: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
8: කලප හැලප රොටි බිට්ටු ඇඟට ගුණට පදමට කිජේකින් අරන්නාවේ හොඳම කුරක්කන් එක.
9: එදා රොඩක් සවි බලගෙන වූ අපේ කුරක්කන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රොඩක්ට්ස් වෙතින් විජය කුරක්කන් පිටේ ලෙඩ නැති රජ කෑමකට.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM 95 FM 94.8 Net FM.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ.
3: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. චීනයේ නිෂ්පාදිත දුම්මැටි තොගයක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඒවා කටුනායක ගුවන්තොටුපලින් පිටකරගෙන යාමට උත්සාහ කළ විදේශීය ගොන්මගියකු පොලිස් මද්‍ර විනාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා චීන ජාතිකයෙකු බවද හඳුනාගෙන තිබෙනවා. ඔහු 38 වන වියේ පසුවන්නෙක් බවයි වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ. මෙම චීන ජාතිකයා වෘත්තියෙන් කාර්මික ශිල්පියෙකු බවද ප්‍රශ්න කිරීමවලදී අනාවරණය වී තිබෙනවා. අදාළ දුම්මැටි තොගය සංගවා තිබී ඇත්තේ සැකකාර චීන ජාතිකයා විසින් රැගෙන ගමන් මළු තුලයි. දුම්මැටි 20,000ක් සහිත කාටුන් 100ක් ලෙස සංගවාගෙන තිබී සොයාගෙන තිබෙනවා. ඒවායේ වටිනාකම ₹30,00,000ක් පමණ වටයි ඇස්තමේන්තු ගත කර ඇත්තේ. මෙම දුම්මැටි තොගය චීනෙන් මිලදීගෙන පළමුව මැලේසියාවේ කුවාලාලම්පූර් වෙත පැමිණ එතෙන් සිට ශ්‍රී ලංකාවට පැමිණි බව සැකකාර චීන ජාතිකයා ප්‍රශ්න කිරීමවලදී ප්‍රකාශ කර තිබෙනවා. ඔහු එලෙස ශ්‍රී ලංකාවට පැමිණෙත්තේ එයා ඒෂියා ගුවන් සේවයට අයත් AK-47 දරන ගුවන් යානයෙන්. 2027 විසර්ජන පනත් කෙටුම් පත ගැසට් කර තිබෙනවා. ඊයේ දින තිවයි මෙම කෙටුම් පත ගැසට් කර තිබෙන්නේ. 2027 වසර සඳහා රජයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සහ එම සේවා සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර ණය ලබා ගැනීම ඇතුළු අරමුණු වෙනුවෙනුයි මෙම කෙටුම් පත සකසා ඇත්තේ. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ වෙත ගෙන ආවේ
3: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: FM 95 FM 94.8 Net FM

0: උදේ 9 විනාඩිය ටයිල් ගොඩවම වෙලාව අපි ආවේ අපේ තුන්වෙනි සහ අවසාන පැයට.
1: අවසාන පැය කියද්දී නිකන්
0: අවසාන පැය.
2: සින්දුවකුත් තියන්නේ.
1: අවසාන පැය කිව්වම. දැන් මේ ඔය වැස්ස. ඊට පස්සේ කුණාටු. ඔය අඩු පීඩන කලාප මේ ටිකේ යන ටොපික්ස් ටික ඕවනේ.
0: නෝ.
1: නේ. ඔච්චර උනත් අර සරලවම අපි කියනවා නම් පොඩි චුරු චුරු වැස්සක් දිගටම තියෙනවා.
0: ඔව් චුරු චුරු වැස්ස.
1: ඉවර වෙන්නේ නැහැ. මේ ඔයා දන්නවා දැන් මේ අපි ඕවා ගැන හිතන්නේ ඔය වහින වෙලාවටනේ වහිද්දී අපි හිතනවා වැස්ස ගැන.
0: ඔව්.
1: කුණාටුවක් එද්දී අපි හිතන ඔන්න කුණාටුවක් එනවෝ කියලා හිතනවා. සමහරවිට එද්දී හිතන්නේ නැහැ ගියාට පස්සේ වගේ තමයි හිතන්නේ. මෙන්න කුණාටුවක් ගියා අපි මේවට ලෑස්ති වෙන්න ඕනේ ලොකු සංවාද පටන් ගන්නවා. විද්වත් සාකච්ඡා පටන් ගන්නවා අපි කොහොමද ඊළඟ කුණාටුවෙන් බේරෙන්නේ කියලා.
0: කුණාටුව ආවට පස්සේ.
1: ඔව් ආවට පස්සේ.
0: ආවට පස්සේ.
1: ඊට පස්සේ සාකච්ඡාත් එහෙම අවුලන්නේ නැහැ වෛරල් වෙනවා ඒ ටිකේ ලිවස් ටිකක් එහෙම එනවා ප්‍රශ්නයක් නැහැ වැඩි ඕකේ.
2: අපේ යා ටයිම් වලට කිසි ප්‍රශ්නයක් නැහැ. යා ටයිම් එකක් ෆිල් වෙනවා.
1: වැඩි මරු කට්ටිය ඔක්කොම අහන් ඉන්න ආයේ ටිකකින් වැඩි එච්චර ආයිලක කුණාටුවේ තමයි අපිට මතක් වෙන්නේ. අඩි අපි මෙහෙම කතා කරානේ කියලා එනවා අපේ ඔළුවට එකක්. හරිද ඒක සංකල්ප තියෙනවා ඉතින්.
2: මම හිතන්නේ කුණාටු සම්බන්ධයෙන් ඒ කියන්නේ අපි නෙමේ මේ ජාත්‍යන්තරයේ වුණත් හරියටම කරන වැඩේ තමයි නම දාන එක.
1: නම දාන එක නේ.
2: ඔක්කොටම ඉස්සෙල්ලා ඒක දානවා.
1: ඒ නම් දාලා ලස්සනට
2: එහෙම. ඩිටා ඒක.
0: ලස්සන නමක් හොයා ගන්නවා.
1: ඔව් දැන් මේ
2: සිංහල මේ ඕන කෙනෙක් නම් යෝජනා කරන්න පුළුවන්.
0: ආහා.
2: දැන් අහගෙන ඉන්න අයටත් ලෝක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට මේ නම් යවන්න පුළුවන්. මේ එතකොට අපේ කලාපයට එනකොට ඕන නුවන් කියලා වගේ
1: දාන්න පුළුවන් සාර වගේ ඒවා දාන්න පුළුවන්. මොකක් ඔය ගෑන් ළමයිගේ නම්
2: තමයි. ඒක රුසියාව පැත්තට තමයි දාන්නේ.
0: මම ඉතා දරුණු කුණාටුවකට මගේ නම දා
1: ගන්නවා. කොහොමත් ගෑන් ළමයිගේ ඒවා දාන්නේ
2: ඒ වගේ
1: දරුණු කුණාටුව කියන්නේ.
2: අපේ ඒවා දාන්නේ මද නලකට වගේ
1: පොඩි උලන් පාරවල් වලට. සමහර ගුණාට ඔය හරිකේන් එහෙම තියෙන ඇමරිකාව පැත්තේ ඔය කත්‍රිනා කියලා එහෙම කිව්වේ ගෑනු නම්නේ ඔක්කොම දාලා
0: දෙන.
1: ඒ කියන්නේ ගියාට පස්සේ ආය හොයා ගන්න නැහැ. අතු ගාගෙන යන්නේ.
2: කත්‍රිනාලත් නැහැ හොයා ගන්න ඊට
0: පස්සේ.
1: හරිද ඉතින් මේ දැන් ඔය අපිට ඔය විෂයන් හරි මේ අලුත් දේවල් වෙනස් දේවල් සහ ඒ කාලෙට විතරක් කතා කරන දේවල් වුණාට මේ ඇමරිකාවේ පෙන් ස්ටේට් එහෙම නැත්නම් පෙන්සල්වේනියා වල මෙහෙම ඉන්නවා කට්ටියක් කණ්ඩායමක් සෙට් එකක් ඉන්නවා. මේ ස්ටෝම් චේස් ටීම්ස් කියලා.
0: රයිට්.
1: මේගොල්ලෝ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් වෙන්න පුළුවන්, පරේෂකයින් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අවුරුදු 25ට අඩු, සාමාන්‍යයෙන් අවුරුදු 16ට වගේ වැඩි තරුණයෝ සහ තරුණියෝ තමයි මේ සොසයිටිස් ඒගොල්ලන්ගේ සංගම් මෙහෙම හදාගෙන තියෙන්නේ සමාජය. මේගොල්ලෝ කරන දේ තමයි දැන් අපි දන්නවා ඇමරිකා වගේ රටවල් වලට ඔය හරිකේන්ස්, ටොනඩෝ වගේ දේවල් හරිම බහුලයිනේ. මේවා පිටිපස්සේ පන්නනවා. ඒගොල්ලෝ ඒක තමයි කරන්නේ. ඒවා පිටිපස්සේ පන්නලා ඒවයි ඩේටා කලෙක්ට් කරනවා. මේවා ඇති
2: වෙන්නේ ඒ වස්ස රින්ගනවා නේද මං.
1: ඒ වස්ස රින්ගනවා. දැන් ওই ට්විස්ටර් කියලා 2024 එහෙම ආවා මූවි එකක්. ওই මූවි එකේ තියෙන හැම තමයි. මේ ස්ටෝම් හන්ට් කරන කට්ටිය. දඩයම් කරනවා. ඒගොල්ලෝ වාහනවල නැගලා ලොකු ලොකු ඩිවයිසස් අරගෙන අර GPS වලින්, මැප් වලින්, බලලා සැටලයිට් වලින්
0: ටෝනඩෝ මැදට ගිහිල්ලා ඒක නිෂ්ක්‍රිය කරනවා. මැදට
1: ගිහිල්ලා ඒවා නිෂ්ක්‍රිය කරන්න පුළුවන් හැකියාවන් ගැන මේ විද්‍යාත්මක සොයා ගැනීම කරනවා. මේවා මේ කරන්නේ මේ අපි කියන්නේ මේ විද්‍යාවේ පරතරට ගියපු විශ්වවිද්‍යාලවල ඉන්න මහාචාර්යවරුන් පරේෂකයින් නෙමෙයි. මේ සාමාන්‍ය පාසල් වයස්වල ඉන්න ළමයි.
2: කොහොම අංගේ අමාරුවක් තියෙනවද කියලා හිතන්න.
1: හිතන්න ඔය ඇත්තටම කොහොමද කියලා ඒගොල්ලන්ගේ අධ්‍යාපන ක්‍රමය හැදිලා තියෙන විදිය. ඉතින්
2: හැබැයි ලොකු දත්ත ටික ඒගොල්ලෝ එකතු කරලා දෙනවා.
1: එකතු කරනවා. ඒගොල්ලෝ මාර දත්ත ප්‍රමාණයක් එකතු කරනවා. ඉතින් ඒගොල්ලෝ කියන කාරණාව තමයි මේ දේවල් අපිට කල්තියා හඳුනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. කල්තියා මේවා රීඩ් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපිට මේ දත්ත පුරෝගතණය කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපිට ලොකු තාක්ෂණයක් නැහැ මේවා ප්‍රොසෙස් කරලා ඉස්සරහට මේක වෙන්න පුළුවන් කියලා පුරෝගතණය කරන්න. හැබැයි අපිට පුළුවන්කම තියෙනවා දත්ත එකතු කරන්න. ඒ කියන්නේ දත්ත එකතු වෙන ප්‍රමාණය වැඩි වෙන්න අපි අර කියන අනාවැකිය හරියන්න තියෙන සම්භාවිතාව වැඩි වෙනවා. අන්න ඒක තමයි ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇයි මේක කරන්නේ කියන කාරණාව විදිහට ඒගොල්ලෝ කියන්නේ. ඉතින් අර අපිට සාමාන්‍යයෙන් කුණාටුවක් කියන දේ නැත්තම් අපි ඔය කියන ඔය ට්‍රොපිකල් සයික්ලෝන් කියන දේවල්, නිවර්තන සුළි කුණාටු කියන දේවල් අලුත් දේවල් වුණාට අපේ මේ කලාපයටම විදිත්ව වගේ එකක් අලුත් දෙයක් වුණාට, අලුත් සංකල්පයක් වුණාට ඒ වගේ දෙයක් එද්දි මේ වගේ පොඩ්ඩක් හතර වටින් කළු කරගෙන එද්දි අපි ඒව ගැන කතා කරලා පස්සේ අමතක කරලා දැම්මට ලෝකයේ තත්ත්වය එහෙම නෙමෙයි. ලෝකයේ දරුවෝ අපි කියන්නේ පාසල් වාස්සල ඉන්න ටීන්ස්ලා අපි කියන්නේ නව යෝන් වියේ දරුවෝ තමයි මේවා ගැන දත්ත එකතු කරන්නේ. ඒගොල්ලේ දත්ත පිටිපස්සේ පන්නගෙන යනවා. හිතන්න ඔකේ දීලා තියෙන නිදහස කොහොමද කියලා අධ්‍යාපන ක්‍රමය ඇතුලේ. අපිට කුණාටුවක් පිටිපස්සේ පන්නන්න වෙලාවක් නැහැනේ. අපිට ඊට වඩා ඔච්චර වැඩ
2: දෙනවා. ඔච්චර පස්සේ පන්නන්න
0: තියෙනවා. කොච්චර සිලබස් ගොඩක් කව කරන්නේ.
1: කුණාටුවා හිතන්න සාර කුණාටුව පස්සේ පැන්නුවොත් කොච්චර දේවල් මිස් වෙයිද?
0: ඔව් එහෙනම් මට
1: ලෙක්චර්ස් කීයක් මිස් වෙයිද 180 නැහැ කියලා ඔයාලට එළියෙ ඉන්න වෙයිද?
0: හරියට හරි ඩිග්‍රී එක එනහන් ගන්න පුළුවන් මට 2030
1: 35 වගේ. එහෙම ගන්න පුළුවන්. ඉතින් අර ටෙස්ට් බුක් වලට නැත්නම් මේ පොත් වලට සීමා වෙන්නේ නැතුව සිලබස් වලට සීමා වෙන්නේ නැතුව මේගොල්ලෝ ගිහිල්ලා රියල් වර්ල්ඩ් ෆැක්ට්ස් එකතු කරනවා. ඇත්ත ලෝකයේ දත්ත එකතු කරනවා. එහෙම එකතු කරලා ඇවිල්ලා ඒවා ප්‍රොසෙස් කරලා ඒගොල්ලෝ විවිධ රිපෝර්ට්ස් දෙනවා. ඔය අපි කියන දේක් තමයි අපි කරන රිසර්ච් තියෙනවානේ. ඔය පරේෂණ වාර්තාවන් තියෙනවානේ විශ්වවිද්‍යාලවල වෙන්න පුළුවන්. MA එකට ගියයි BA වලට ගියයි අපි කරනවා පරේෂණ වාර්තාවන්. මේ පරේෂණ වාර්තාවන් රටක GDP එකට බලපෑමක් කරන්න ඕන. ක්‍රොස් ඩොමෙස්ටික් ප්‍රඩක්ෂන් කියලා කියන්නේ අන්න ඒකට දලදේශීය නිෂ්පාදනයට බලපෑමක් කරන විදිහේ රිසර්ච් වෙන්න ඕන. ඒක වර්ධනය කරන විදිහ රිසර්ච් වෙන්න ඕන. නැත්තම් මේ කොළපුරවලා වැඩක් නැහැ ඒ වැඩි. නිකන් පොත් කඳු පිටින් රිසර්ච් කඳු පිටින් ගොඩ ගහලා වැඩක් නැහැ.
0: අනිත් එක ඒකට දාන එෆර්ට් එක ආචි.
1: එෆර්ට් එක. ඒක අපි මා එෆර්ට් එකක් කරනවානේ.
0: කියවන්න ඕනේ ගොඩක්. ඒව ඇනලයිස් කරන්න ඕනේ. කන්ක්ලූෂන් එකකට එන්න ඕනේ.
1: ඔව් ඒ විශේෂඥයෝ ගිහිල්ලා හම්බ වෙනවා. තොරතුරු එකතු කරනවා. දත් එකතු කරනවා. ප්‍රොසෙස් කරනවා. ටයිම් එක ගන්නවා. සමහර වෙලාවට අවුරුද්දක් විතර අරගෙන අපි මේ රිසර්ච් එකක් කරනවා. හැබැයි අන්තිමට ඒක අපේ රටේ GDP එකට අපි අර කියපු දලදේශීය නිෂ්පාදනයට අගයක් එකතු කරන්නේ නැත්නම් අන්න ඒක වැඩක් නැහැ. හැබැයි ඇමරිකාවේ මේ වෙනකොට සිද්ධ කරන අපි මේ කියන ස්ටෝම් චේසර්ස්ලා කරන වැඩේ එහෙම අගයක් එකතු කරන දෙයක්. මොකද ඒගොල්ලෝ අනාගතේ වෙන්න පුළුවන් අනතුරු කල්තියා මේ පුරෝකථනය කරනවා.
0: ඒතර
1: ඒව දැනුම් දුන්නට පස්සේ දත් එකතු කරලා දුන්නට පස්සේ ඒගොල්ලන්ගේ ආර්ථිකයට හානි වෙන එක තමයි කල්තියා නවත්ත ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට මේ වගේ සුලිකුණාටු මේ වගේ වැස්සක් එද්දි පොඩි මන්දාරමක් එද්දි ඔන්න දැන් බෙංගාල බොක්ක පැත්තෙන් මෙහෙම වෙනවා කිව්වම ආව පීඩන කිව්වම අඩු පීඩන කිව්වම මතක් වුණාට ලෝකේ මේ විෂයන් ගැන විශේෂයෙන්ම කාලගුණ විද්‍යාව භූ විද්‍යාව වගේ විෂයන් ගැන කරන හැදෑරීම් සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක හින්දා තමයි මේ වගේ මේ ටීන්ස්ලා අපි මේ කියන්නේ 18 19 වල 20s early 20s වල ඉන්න කොල්ලෝ කෙල්ලෝ තමයි මේ විදියට සංගම් සමාජ හදාගෙන සයික්ලෝන් පිටිපස්සෙ වෙන්න පුළුවන් ටොනඩෝ පිටිපස්සෙ වෙන්න පුළුවන් හරිකේන් පිටිපස්සෙ වෙන්න පුළුවන් පන්නගෙන යන්නේ. බලන්න එතන තියෙන දැනුමනේ විද්‍යාව කොච්චරද ඔච්චර ඩේටා ප්‍රමාණයක් එකතු වෙනවාද ඒවා ප්‍රොසෙස් කරලා අවසානයේදී ඒගොල්ලෝ මෙන්න කන්ක්ලූෂන් එක කියලා නිගමනයකටත් එනවා. ඔන්නෝක තමයි ලෝකේ අලුත්ම අධ්‍යාපන ක්‍රමවේදය. ඒකට අපි කියනවා මේ පාටිසිපේටිව් education කියලා. නැත්නම් participating education කියලා. සහභාගීත්ව අධ්‍යාපනය කියන්නේ ඔන්න ඕකට ඉගෙන වැඩේ ඇතුලේ ඉන්න ගමන් තමයි කට්ටිය වැඩේ ඉගෙන ගන්නෙ. ආයේ එළිය ඉඳන් ওই පොත් කියවලා ඇවිල්ලා එහෙම පොර ටෝක් දෙන්නේ
0: නැහැ.
1: කුණාටු මැද්දි ඉඳන් තමයි කුණාටු ගැන ඉගෙන ගන්න.
0: කුණාටු ගැන ඉගෙන ගන්න.
1: මමත් කියන්නේ ඉතින් ඔයගොල්ලෝ කුණාටු ගැන ඉගෙන ගන්නවා නේද? කුණාටුව මැද්දට බහින්නම වෙනවා. පීනන්න බෑනේ ගොඩ ඉඳන්.
0: හරියට
1: හරි. ඒ වගේ තමයි.
0: කුණාටු ගැනම විතරකුත් නෙමෙයි මං හිතන්නේ කියලා.
1: ගොඩක් දේවල්.
0: ගොඩක් දේවල්.
1: ඒවා මැද්දට යන්න වෙනවා.
0: මැද්දට යන්න වෙනවා.

0: Anupaha FM Anu Hatarai Tashma Ata Net FM
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: උදේ 9:20 විනාඩි 20යි දැන්.
4: ඔබ වෙළඳපොලේ පොල් තෙල් ලෙස බෙරදී ගන්නේ නියම පොල් තෙල්මද? වෙළඳපොලේ පොල් තෙල් ලෙස විවිධ බාල තෙල් වර්ග තිබීමට ඉඩ ඇත. විෂ රසායනිකයන් අඩංගු පිළිකාකාරක අන්තර්ගතව ඇති එවැනි තෙල් භාවිත කිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකිය. එබැවින් ඔබත් වෙළඳපොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරිය පණිවිඩයකි.
5: අලුතන කාටම මිල කසාගෙන ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් වැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි

0: උදේනාමයේ විනාඩි 27යි ඇල්කොටෝමෙන් වෙලාව.
1: සාරාට පොඩ්ඩක් තරහ ගිහිල්ලා ඉන්න.
0: ඔව්.
1: ඔරවනවා. රවනවා. හරිම රෞද්‍ර විදියට අපි දිහා බලනවා.
0: මං කියන්න දචි පොඩි ට්‍රික් එකක්. මේ දැන් මිනිස්සු කෝල් ගන්නවානේ අපිට.
1: ඔව්. මිනිස්සු කෝල් ගන්නවා.
0: අපි සමහර
1: මට නම් එහෙම කෝල් ගන්න නැහැ ඇත්තටම කවුරුත් මං ඇත්තට මගේ ෆෝන් එක මං සයිලන්ට් දාලා තියෙනේ වෙනසක් නැහැ කියන්නේ.
0: එහෙම තමයි. එහෙම එක එක මගේ ෆෝන් එක හැමතිස්සම සයිලන්ට්. ඒක රින් වෙන වෙලාවක් නෑ. අපේ අම්මගෙන් සමහර වෙලාවට මං බැනුම් අහනවා.
1: ඔව්. අන්න එහෙම වෙලා තියෙනවා. අපේ අම්මා තමයි ගොඩක් වෙලාවට ඔව්.
0: මට ඒක රින් වෙන එක සමහර වෙලාවට වදයක්.
1: මට එහෙම නෑ ඉතින් වෙන කවුරුත් කෝල් කරලා දුක සැපහන්න එහෙම නෑ ඉතින්.
0: එහෙම තමයි.
1: ආ කෝල් කරනවා
0: අපේ. ස්ටේබල් වුණාම එහෙම ඉන්
1: කෝල් කරනවා. මාකටින් එකෙන් කෝල් කරනවා.
0: ඔව් නේද ආචිට සෑහෙන කෝල් එනවා මං කියන්න ගියේ අපි දැන් අන්නෝන් නම්බර් එකකින් අපිට කෝල් එකක් ආවම
1: දන්නේ නැති නම්බර් එකකින් කෝල් එකක් එනවා
0: හරි අන්න හරි අපිට සමහර ලාට ආන්සර් කරන්න බැරි වෙන්න පුළුවන් හරිද එතකොට අපි මොකද්ද කරන්න ඕනේ එතකොට ඒ නම්බර් එක මොකද්ද කරන්න ඕනේ
1: ඒ නම් ඒ කියන්නේ කෝල් එක ගන්න කෙනා අපිට කරන්න පුළුවන් දේවල් එකයි නේ කෝක ආන්සර් කරනවා නැත්නම් ඔක කට්
0: කරනවා
1: නැත්නම් සයිලන්ස් දාලා තියා ගන්නවා
0: ඔව්
1: කෝල් එක ගන්න කෙනාගේ පොඩි එතික් එකක් තියෙන්න ඕන සාමාන්‍යයෙන් එහෙම තියෙනවා දුරකථන භාවිතාවේදී ඔයා දෙපාරක් රින් කරලා එයා ආන්සර් කරේ නැත්නම් ඒ පැත්තෙන් ආයෙ වා රින් කරන්න යන්නේ
0: නැහැ හරියට හරි ආයෙ රින් කරන්න යන්නේ ආයි මැසේජ් එකක් දාන්න මම මෙහෙම දෙයකට කෝල් කරේ කෝල් බෑක්
1: ෆ්‍රී නම් කියලා සහ මේ ඊටත් වඩා දැන් ඔය ලෝකේ ටික ටික ඇඩ්වාන්ස් වෙනවානේ ඇඩ්වාන්ස් වෙද්දී මේ දැන් කරන දෙයක් තමයි කෝල් එකක් ගන්න කලිනුත් මැසේජ් එකක් දානවා
0: ඔව්
1: වා ෆ්‍රීද කියලා බලන්න. වා ෆ්‍රීද. අපිට කතා කරන්න පුළන්ද මෙහෙම එකක් තියෙනවා. පොඩි ෂෝට් මැසේජ් එකක් දානවා. මොකද WhatsApp එහෙම තියෙනවනේ දැන් සෑහෙන දිගුනොයි ඉස්සර වගේ ඉස්සර නම් ඔන්න SMS එකක් යවන ගම වෙන කතාවක්.
0: වෙන කතාවක්. ඒකන එෆර්ට් එකක් දානවා. වැඩි කියන්නේ කෝල් එකේ ඉන්නෙත් WhatsApp.
1: හැබැයි
0: WhatsApp මැසේජ් එකක් දාන්න නැතුව කෝල් 6ක් විතර තියෙනවා මිස් කෝ. එහෙම එපා. අපි පොඩි පොලයිට් වෙමු නේද?
1: අපි
0: ඒ මොනවාද ඒ පුරුදු ඉගෙන ගමු. මොකද කෝල් එකක් කියන්නේ ටිකක් වෙලාව යන වැඩක්
1: නේ. වැඩක් නේ.
0: ඒතර ඒකන අවේලබල්ද? ඒකන කතා කරන්න පුළුවන් තැනක
1: නෑ කියන්නේ ඒක මේ මෙහෙමයි අපි දන්නේ නෑනේ ඒ කෙනා දැන් අපි කෝල් කරන කෙනා මේ වෙලාවේ මොන වගේ වැඩකද ඉන්නේ සමහරවිට එයාගේ ජීවිතේ තීරණාත්මක තීරණයක් මේ වෙලාවේ ගන්නවා
0: වෙන්න පුළුවන් අනිවාර්යෙන්
1: ජීවිතේ බොහොම තීරණාත්මක සංදිස්ථානයක වෙන්න පුළුවන් ඉන්නේ සමහරවිට පවුලේ කවුරු හරි කෙනෙක් අසනීප වෙලා වෙන්න පුළුවන් තමන්ගේ බිරිඳ අසනීප වෙලා සැමියා අසනීප වෙලා දරුවෙක් අසනීපෙන් පුතාගේ දුවගේ සර්ජරි එක වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ මොනවාද කියලා එහා පැත්තේ කෙනාගේ වෙන්නේ අපි මේ පැත්තේ ඉඳගෙන ඩයල් කරනවා ඩයල් කරනවා ඉතින් අපේ කෝල් එක නාන්සර් කරන්න ඕන එහෙම වෙන්න එපා ඒව මේ හරි පොඩි දේවල් අපි කියවන සීට් බෙල්ට් එක දානවා වගේ තමයි
0: හරියට හරි
1: පොඩි දේවල් වලින් පොඩි තැන් වලින් පටන් අරගෙන තමයි රටවල් හැදෙන්නේ අර මේ ජපානේ අපි දැකලා තියෙනවානේ පාර මාරු වෙද්දී පාර මාරු වෙන දරුවොත් ට්‍රැෆික් එකේ ඉන්න කට්ටියට මේ ආචාර
0: කරනවා
1: බව් කරනවා
0: නෑ මෙතුවට thank you
1: thank you කියලා. ඒ කියන්නේ එතකොට දැන් වාහනේ එලවගෙන එන කට්ටිය ඉන්නවා drive කරගෙන එලවගෙන වගේ පස්සෙන් එනවා වගේ drive කරගෙන එන කට්ටිය. ඒගොල්ලොත් ඒ වගේම ප්‍රතිචාර දක්වනවා. හරිම සාමකාමි. හරිම හිමින්. හැබැයි ලෝකේ දිගුණු රටක්. අපි බව් කර කර හිටියොත් මං කියන්නේ පාර පයින් තැන එපා දුවන්න බව් කර කර ඉන්නපා
0: ඉන්නපා
1: ඔළුව නවනවා විතරයි මතක එහෙම වෙන්න පුළුවන්
0: ඔව්
1: ඒකන මේ පොඩි දේවල් අපි මේ අපේ සමාජයට අපහාස කරනවා නෙමෙයි බොහොම රත්තරන් මිනිස්සු ඉන්නවා මේ රටේ හැබැයි මේ පොඩි දේවල් හදා ගන්න බැරි නිසා අපේ රට ගැන ලෝකෙට වැරදි චිත්‍රයක් යන්න පුළුවන් ලෝකෙට කෙසේ වෙතත් අපිට මේක ජීවත් වෙන්න නොසුදුසු වටපිටාවක් වෙන්න
0: පුළුවන්.
1: ඒ නිසා දැන් ඔය සාරා පොඩ්ඩක් මූඩ් ගහලා ඔන්න සාරාට කවුද නොදන්න නම්බර්ස් වලින් කෝල්ස් එනවා එනවා එනවා ඉවරයක් නැහැ.
0: ඉවරයක් නැහැ.
1: කෝල්ස් එන්නයි කෝල් ආන්සර් කරන්නයි ඒවා බලන්නයි ඇල්ගෝටවුන් කරන්නයි දෙක බෑ.
0: ඔක්කොම කරන්න බෑ.
1: එහෙනම් කවුරු හරි කෝල් ගන්න කැමති කියන්නේ අපේ නංගිට කෝල් ගන්න. මෙහෙලා කෝල් ගන්න එපා.
0: ඒක තමයි. මේ
1: හරිනේ ත්‍රෙඩ් එක හම්බුනේ. කටෝරිය ත්‍රෙඩ් එක දැම්මේ නැත්නම් තව ප්‍රශ්නයක්.
0: ප්‍රශ්න නේද?
1: කියන්නේ ඔයා මෙච්චර කෝල් කරන අයියා බලන්නේ නැත්නම් මුකුත් කරන්න බැරි කියලා හනම්. මම ISP නෙමෙයි.
0: ආ ISP නෙමෙයි. හරි. දැන් අපි සමහර වෙලාවට කෝල් එහෙම වැඩි අපි සමහර වෙලාවට එක එක වෙලාවට බලනවනේ මේ කෝල් එක කෙනෙක් කාගෙන්ද කියලා හිතනවනේ. ඒත් අපේ ආරක්ෂාව වෙනුවෙන් සමහර වෙලාවට මේ අපිට ස්කෑම් කෝල්ස් එන්න පුළුවන්. හරිද? ඒ සමහර වෙලාවට කියන්නේ මොනවද කියද කියන්නේ රවට්ටන කෝල් එන්න පුළුවන්.
1: මිස්ලීඩ්
0: කරන ඒවා එන්න පුළුවන්. ඒක නිසා අපි අපි ගොඩක් වෙලාවට අපේ ආරක්ෂාව මම කියන පුද්ගලයාගේ ආරක්ෂාව ගැන ගොඩක් හිතනවා.
1: අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මේ පුංචි දේවල් වල තමයි ආරක්ෂාව තියෙන්නේ. අපි අර කිව්වේ ඒකයි. කෝල් එක වෙන්න පුළුවන්. මොකද්ද මේ නම්බර් එක කියලා හොයන එක වෙන්න පුළුවන්. සීට් බෙල්ට් එක දාන එක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගේ ගෙදර වයරින් කරන වයර් එක වෙන්න පුළුවන්. මේ පොඩි වයර් එකේ ලොකු අනතුරක් සැඟවිලා තියෙනවා. ඔයා නියම ප්‍රමිතියෙන් නියම විදිහට වයරින් එක කරේ නැත්තම්. ඉතින් ඒ නිසා තමයි අපි ඔයාට කැලණි ෆයර් ෂීල් පර්පල් වයර් ගැන මතක් කරන්නේ. ගෙදරක් වයරින් කරනවා නම් ඔයාගේ අලුත්ම ගෙදර වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම කැලණි ෆයර් ෂීල් පර්පල් වයර් එක දාන්න. දැන් මේ වෙලාවේ අපි අර කිව්වනේ සමහර ආරක්ෂකයෝ ටිකක් සැරට ඉන්න ඕනේ. එහෙම ඉන්න ඕනේ. දැන් පොඩ සැර කරලා ඉන්න ඕනේ. දැන් පවුල් වල උනත් අපි එහෙම තමයි තාත්තලා ටිකක් සැරට සමහර තැන් වල තද බල තීරණ ගන්නවා.
0: ආරක්ෂාව සම්බන්ධයෙන් අනිවාර්යෙන් තද බල තීරණ ගන්නවා.
1: සිකියුරිටි එක ගැන තමන්ගේ ආදරණීයන්ගේ ආරක්ෂාව ගැන නිතරම හිතද්දී ආ එහෙම මෙහෙ කට්ටිය කියන ඒවා එහෙම හිතන්නේ නැහැ. ෆැක්ස් එක තමයි තීරණ ගන්නෙ. එහෙම ෆැක්ස් එක තීරණ ගන්න අපේ වැඩිහිටියන්ට අපේ ගෘහමූලිකයන්ට අපේ තාත්තලට අපි කියන්නේ පවුලේ ආරක්ෂාව ගැන හිතනවා නම් ඔය අලුතෙන්ම හදන ගෙදරට වයරින් කේබල් එක තෝරගනිද්දී කැලණි ෆයර් ෂීල් පර්පල් වයර් එක ගන්න කියලා. මේ පර්පල් වයර් කියන ස්ටෑන්ඩඩ් එක ලංකාවේ මාකට් එකට අරගෙන ඉන්නෙම කැලණි කේබල්ස් ලා. ඒක අරගෙන ඉන්න හේතුවක් තියෙනවා. මොකද කට්ටිය ඕන ඕන විදිහට කිසිම ස්ටෑන්ඩඩ් එකක් ප්‍රමිතියක් සම්මතයක් නැතුව වයර් විකුණන්න පටන් ගත්තා. ඒක ප්‍රශ්නයක්නේ. ඒ කියන්නේ මේ කොහොමද සම්මත වයර් එක හරි ප්‍රමිතිය ජාත්‍යන්තර ප්‍රමිතිය හොයාගන්නේ කියලා. අන්න ඒ නිසා තමයි කැලණි කේබල්ස් ලා සංවාදයක් ගේන්නේ. අපි මේක එක කලර් ස්ටෑන්ඩඩ් එකකට ගියමු. එතකොට ඕන ඕන අයට ඕන ඕන විදිහට වයර්ස් හදන්න බෑ. ඉතින් ඒ ස්ටෑන්ඩඩ් එක ගෙනාපු ඒ ප්‍රමිතිය ඒ සම්මතය ලංකාවේ මාකට් එකට අරගෙන ආපු කැලණි කේබල්ස් ලාගේ කැලණි ෆයර් ෂීල් පර්පල් වයර්කම දාන්න කියලා අපි මතක් කරන්නේ. අන්න ඒකයි ඔයාට ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න පොඩි පොඩි දේවල් වල තමයි ලොකු ලොකු දේවල් වලින් ආරක්ෂා වෙන විදි තියෙන්නේ.
0: රයිට්. හරි ඊට පස්සේ ඔයාට මතක් කරන්න ඕනේ දැන් වෙලාව 9:34. හරිද? දැන් මං හිතනවා ගොඩක් අය උදේට උයලා ඉවරයි.
1: ඊළඟට උදේට උයලා ඉවරයි.
0: උයලා ඉවරයි. මොකද ඇයි වැඩට යන කට්ටියට කෑම එක දෙන්න ඕනේ, ඉස්කෝලේ යන බබාලට කෑම එක දෙන්න ඕනේ. ඔයා ගෙදර ඉඳන් උයන කෙනෙක් නම්, ගෙදර හවුස් වයිෆ් කෙනෙක් නම්, එහෙම නැත්නම් ඔයා ඔල්රෙඩි හැමෝටම උයලා ඔයත් වැඩට යන කෙනෙක්
1: නම්
0: උයලා ඉවරයිනේ. හැබැයි දැන් ලන්ච් එක ගැන ප්‍රශ්නයක් එනවනේ. 10 පණිද්දී එනවා, දවල්ට කන්නේ මොනවාද?
1: මොනවාද?
0: ඒක ලොකු ප්‍රශ්නයක්. අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් අපි කන්නේ මොනවාද කියලා.
1: ඒ කියන්නේ ඇත්තටම මේ කියන්නේ අපේ ජන සංස්කෘතියේ තියෙන ලොකු ප්‍රශ්නයක් ඕක.
0: ඔව්.
1: ඒ කියන්නේ අපි රැයට හිතන උදේට කන්නේ මොනවාද? උදේට හිතනවා දවල්ට කන්නේ. දවල් වෙද්දී හිතනවා රැයට කන්නේ මොනවාද
0: කියලා.
1: ඉතින් එහෙම හිත හිත ඉද්දී ඒ නිතරම ඔයාට මතක් වෙනවා පපඩමක් එහෙම තිබ්බනම් කොහොමද කියලා. හැබැයි නියම අර කරස් කියලා හැපෙන නියම ක්වොලිටි එකේ නියම පපඩමක් වෙන්න ඕන.
0: පපඩමක් වෙන්න ඕන.
1: වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම පපඩමක් වෙන්න ඕන. නැත්නම් පපඩක් නෙමෙයි. ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ විජය පපඩම් මිලදී ගන්න කියලා. නියම උදුපිටි වලින් තමයි විජය පපඩම් නිෂ්පාදනය වෙන්නේ. අර වාට නියම කරස් රහත් එක්ක 100%ක් ස්වාභාවික අමුද්‍රව්‍යයත් එක්ක හදපු නියම පපඩම් එකක් රහ බලන්න ඕන නම් අද දවල්ට විජය පපඩම් මිලදී ගන්න කියලා මතක් කරනවා. ඔෆිස් එකේ වෙන්න පුළුවන් මේ වෙලාවෙ ඉන්නේ. දැන් බෙදන් ආපු බත් එකේ පපඩම් නැති වෙන්න පුළුවන්. ලොකු දෙයක් නෑ. විජය පපඩම් ওই සුපර් මාකට් වල සිල්වර කඩවල ඕන තැනක තියෙනවා.
0: ඕන තැනක තියෙනවා.
1: අරගෙන ඇවිල්ලා හදා ගන්න පුළුවන්කම තියෙනවා. ගෙදර නම් ඉන්නේ මේ වැස්සේ සීතලේ පපඩමක් තිබ්බ නැත්තම් මං කියන්නේ වැඩක් නෑ.
0: වැඩක් නෑ.
1: බත් එක මොනාට
0: වැස්සයි හොඳ ශ්‍රී ලංකන් චිකන් කාරියක් එක්ක මරුවට කන්න පුළුවන් අද දවල්ට.
1: නවත්තමු දෙක්කෝ.
0: අපි බලමු මේ පල්ලෙහා හැම කෑම එකක් කොහෙන් හරි කවුරට ගෙන අපයා තියනවාද කියලා.
1: ඔව්, ඒ කෑම එකේ පපඩම් නැත්තම් අපි දෙන්න ගිහිල්ලා විජේ පපඩම්
0: අරගෙන එනවා. රයිට්. දැන් අපි වැස්ස ගැන මතක් කරා. වැස්සට තෙමි නැය ගැන මතක් කරා. ඔය දැන් අචීත් උදේපාන්දර තෙමීගෙන ආවේ. මේ වෙලාවට මෙතනට එන්න ඕන නිසා තෙමීගෙන ඇවිල්ලා තිබ්බා. ඒත් පරක් වුණා. ඒක කමක් නෑ අචියා. සමාව දෙනවා.
1: සමාව දෙන්න මට.
0: අදට මං කියන්නේ තෙමෙන කට්ටිය. කොහට හෙම්බිරිසාව හැදෙන්න පුළුවන්. උණ වගේ හැදෙන්න පුළුවන්. තෙමිලා හරියට වේලුන් නැති වුණාම මේ තෙත ඇඳුම ඇඳගෙන හිටියාම ගොඩක් වෙලා AC වල වාට එන්න පුළුවන් ඔලේ කැක්කෝ මැංගේ පතේ අමාරු උණ හෙම්බිරිසාව මේ ඕනේ හිකට ඔයා මෙල්ඩෝල් කාඩ්ඩක් ළඟ තියාගෙන මෙල්ඩෝල් එකක් බොන්න. එතකොට ආගේ දවස් ඉතුරු වැඩ ටික කිසි ප්‍රශ්නයක් නැතුව කරගෙන යන්න පුළුවන්.
1: අනිවාර්යයෙන් මේ නිසා ඔයා ගාව මෙල්ඩෝල් කාඩ්ඩයක් තියාගන්න කියලා අපි නැවත නැවතත් මතක් කරනවා. හැබැයි දිගටම උණ ගතිය තියෙනවා නම් ගිහලා ඩොක්ටර්ව හම්බ වෙන්න.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: Hamakadaram ay me vada hitada dhanne, phone ka hita muda mata gannata venne. Ah, hitani me adha.
2: Vishwase ivaga keemai sunga hikke diyenne.
1: Adama gannu phone ne gai.
3: දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද්‍රතය දිවයින පුරා පිහිටි 1500කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
0: FM 95 94.8 Net FM දිවයින පුරා

ಡೆತ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ ಬ್ರೇಕಿಂಗ್ ನ್ಯೂಸ್ ದೆವೆಲವ ಉದಯಸನ ನವೆಯೈ ವಿನಾಡಿ ಹತಲಿಸ್ ಹತಾಯಿ ಮೆನ್ನ ತೆನ್ ಲೆಬುಣು ಪುವತಾಕ್ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සඳහා වන කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් මීට නොබෝ වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව එම කෙටුම්පත සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් එය සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ 3-2 විශේෂ බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කර තිබෙනවා. මෙන්න එම පුවත නැවතත්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් මීට නොබෝ වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව එම කෙටුම්පත සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් එය සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ 3-2 විශේෂ බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කර තිබෙනවා.

0: එකම අටෙන් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: Net FM Algo.

0: උදේ 9යි විනාඩි 49යි අල්ගොටවුම වෙලාව.
1: හරි අපිට මේ යන්න වෙලාව ඇවිල්ලා බ්‍රේකින් නිවුස් එකක් ඉඳලා අපි පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා ආවි.
0: ඔව් ඒ කියන්නේ
1: එහෙම වෙනවා. 22ත් එක්ක එහෙම වෙනවා.
0: එහෙම වෙනවා.
2: අද තව බ්‍රේකින් නිවුස් එකක් එන්න නියමිතයි. අද බ්‍රේකින් නිවුස් ටිකක් වැඩි දවසක්.
1: වැඩි දවසක්.
2: ඔව්. පාස්කු ප්‍රහාරයේ නඩු තීන්දුව මේ දැන්ට උසාවියට ඒ සියලුම සැකකරුවන්ව ගෙනාවා කියලා අපේ ප්‍රවෘත්ති අංශය හරහා වාර්තා වුණා. ඉතින් අද සාමාන්‍ය බ්‍රේකින් නිවුස් වැඩි දවසක් වෙයි.
1: වෙයි. ඉතින්
0: FM
1: 94.8 net FM net news අහගෙන ඉන්න කියලා අපි මතක් කරනවා. අපි අද දවසේ කතා කරන්න ටිකක් වැඩිපුර මේ සේෆ්ටි ගැන. සේෆ්ටි ගැන කතා කරපු නිසාම තමයි මේ BYD C-Lion 5 එක ගැන ඔයාලට කියන්න ඕනේ කියලාමයි හිතුවේ. දැන් මේක SUV මාදිලියේ වාහනයක්. මේක හයිබ්‍රිඩ් වාහනයක්. ඒ කියන්නේ බැටරියෙන් වගේම ඉන්ධන වලින් දහනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. දහවණය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉන්ධන දහනය කරලා දහවණය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මේක හැබැයි ටිකක් වෙනස්යි. මේ වෙනස පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරලා දෙන්න ඕන. මේ වාහනේ මෙකැනිකල් මෝටර් එකක් නැහැ.
0: ඕකේ. ඒ
1: කියන්නේ සාමාන්‍යයෙන් ඉන්ධන වලින් දහවණය වෙන වාහනයක වගේ මෙකැනිකල් මෝටර් එකක් නැහැ. මේකේ තියෙන්නේ අර තෙල් ගහලා ඒකෙන් කරන්ට් එක හදලා ඒ කරන්ට් එකෙන් කෙලින්ම ජෙනරේටරයක් වගේ ක්‍රියාත්මක වෙලා බැටරිය චාර්ජ් කරලා බැටරියෙන් තමයි අවසානයේදී ඉලෙක්ට්‍රික් මෝටර් එකක් තමයි වාහනේ තියෙන්නේ.
0: ඕකේ.
1: වාහනේ දුවන්නේ ඉලෙක්ට්‍රික් මෝටර් එකකින්.
0: ඒකට
1: ඔයාලට මේකෙන් දැන් එහෙම ඉන්ධන කිව්වම පස්සේ ඊළඟට ඔයාලට පොඩි ප්‍රශ්නයක් එනවානේ කාබන් ගැන. දුම් ගැන එහෙම ප්‍රශ්න මුකුත් බය වෙන්න හේතුවක් නැහැ. ඉතින් ඒ වගේම තමයි අගල් 8.8ක තිරයක් තියෙනවා. ඒ වගේම තමයි සේෆ්ටි ආ බෑග්ස් 7ක් තියෙනවා. 360 views කැමරාස් තියෙනවා. ඔයාලට අංශක 360ටම බලා ගන්න පුළුවන්. මොනා හරි දෙයක් ගැටෙන්න යනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් විශේෂයෙන්ම අධිවේගී මාර්ගයක වගේ දහවණය කරද්දි ඔයාලට වටේම බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපි කිව්වා මේ කොලිෂන් ඩිටෙක්ට් තාක්ෂණය තියෙනවා. රියර් කොලිෂන් ඩිටෙක්ට් එකකුත් තියෙනවා. ඊට පස්සේ ෆ්‍රන්ට් කොලිෂන් ඩිටෙක්ට් එකකුත් තියෙනවා. රිවර්ස් කරද්දි වෙන්න පුළුවන්, ඉස්සරහට යද්දි වෙන්න පුළුවන්. මොනා හරි බාධකයක ගැටෙන්න කලින් ඔයාලට ඒක දැනුම් දෙනවා. ඒ කියන්නේ නවත්ත ගන්න තරම් දුරක් තියලා ඔයාලට දැනුම් දෙනවා.
0: ඕකේ.
1: ඒ නිසා තමයි බය වෙන්න එපා කියලා කියන්නේ BYD C-Lion 5 එකක් මේ drive කරන්න. ඔය මිස්ට් එක මීදුම නිසා වෙන්න පුළුවන්. ඉදිරිය පැහැදිලි නම් ඔයාලට ඉස්සරහා තියෙන බාධක මොනවාද කියලා මෙයා කල් තියා කියනවා.
0: right.
1: මීදුම විනිවිද දකින්න පුළුවන් හැකියාව BYD C-Lion 5 එකට තියෙනවා. ඉතින් ආරක්ෂාව උපරිමයි. ඒ නිසා තමයි අපි කියන්නේ යන්න BYD එකට. මේ වෙනකොට BYD ප්‍රදර්ශනාගාර රැසක් තියෙනවා ලංකාව පුරාම. යන්න කලින් කෝල් එකක් දෙන්න 0112125125 නම්බරයකට 0112125125 නම්බරයකට කෝල් එකක් දීලා ඔයාට පුළුවන් ඔයාගේ BYD C-Lion 5 එක වෙන් කරගන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිහිල්ලත් ඔයාට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: රයිට්. දැන් අපි Colombo International Book Fair එක ගැන කතා කරා. අපේ යටි පැයේ විස්තර ගොඩක් කිව්ව ඕගලන්ට. ආයේ මතක් කරන්න තියෙන්නේ මේ සිකුරාද පටන් ගන්නවා වැඩි. යන්න ගිහින් පොතක් ගන්න.
1: පොත් ගන්න කියලා මතක් කරනවා. ඉතින් ලොකු දේවල් නැහැ. මෙච්චරයි මතක් කරන්න තියෙන්නේ. සැප්තැම්බර් 25 ඒ කියන්නේ මේ සිකුරාද තමයි පටන් ගන්න. ඔක්තෝබර් 4 වෙනිදා වෙනකොට මේක නිමාවටපත් වෙනවා. තියෙන්නේ කොහෙද කියලා දන්නවනේ BMICH පරිශ්‍රයේ. උදේ 9 ඉඳන් රෑ 9 වෙනකම්ම මෙවරත් ඔන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ඉතින් 21 වෙනි අවුරුද්දෙත් ඔන්න එක දිගට නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහකත්වයෙන් net FM අපි දෙනවා. net FM ඇල්ෆා ස්ටුඩියෝ ඔන්න එදාට කසුනි නැන්දා ඊට පස්සේ ගෙහන්සා ලෙහන්සා කට්ටියවත් හම්බ වෙන්න පුළුවන්. ඔයාට වාගේ වොයිස් එක ටෙස්ට් කරන්න පුළුවන්. අපේ ප්‍රවෘත්ති අංශයත් එක්ක එකතු වෙන්න පුළුවන්. වෙනත් වැඩසටහන් එක්ක එකතු වෙන්න පුළුවන්. ඔයාගේ හඬ පරීක්ෂණ කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි ස්ටුඩියෝ එකක් එහෙම හදලා තියෙනවා. ඉතින් අපි සිකුරාදට එහෙනම් කට්ටිය හම්බෙමු.
0: හම්බෙමු.
1: අපි අදට එහෙනම් යනවා. අදට ගියාට

0: FM 94.8 Net FM Divainapura Net FM Algo Town
1: Brought to you by
2: Melva Box Bar වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melva එක ලංකාවේ එක.
3: Prime Residences වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo.
4: AC ගන්න එන්න තම්බ්‍රු. ලෝකෙම කූල් කරන AC brands ගන්න එන්න තම්බ්‍රු.
5: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112125125 මතන්ද BYD කරුසරු.
6: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ Fortune Oil තමයි.
7: ඕ ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
8: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
9: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
10: එන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
11: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
12: විනාඩි 4කින් ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුකුවීම් වලටද සහනය දෙනවා අයඩෙක්ස්
13: මේක තමයි විස්තරේ දන්න

0: පැරලයිස්සාහ අනිකුත් සේලුම් රෝග සඳහා ඔබ යායුතු විශ්වාසනයම තැන ඇක්ටව ප්ලස් බෞත චිකිත්සක සහ පුනරුත්තාපන මධ්‍යස්ථානය අමතන්න බිඳුවයිතිස් හතරයි දෙසේ විසිහයයි හැත්තෑවයි හතලිසාය.
1: සේවේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් තැන් විශේෂ මිලකට BYD වාහනයක් බිඳුවයි එකයි එක දෙකයි එකසේ විසිපහයි එකසේ විසිපහ අමතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දෙසි සහිතයි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැටි සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුමා නැත්නියුස්.
3: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නැත්නියුස් සමග මම කේසරා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සඳහා වන කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමනාත්න මහතා විසින් මීට නොබෝ වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව එම කෙටුම්පත සම්බන්ධයෙන් සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත්, එය පාර්ලිමේන්තුවේ 3-2 විශේෂ බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කර තිබෙනවා. කෙසේ වෙතත් කෙටුම්පත සඳහා සංශෝධන කිහිපයක්ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර තිබෙනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නඩුවේ තීන්දුව ලබා දීමට නියමිතව තිබීම හේතුවෙන් කොළඹ මහාධිකරණය අවට ආරක්ෂාව තර කර තිබෙනවා. මනුෂ්‍ය ඝාතන සිදු කිරීම සහ බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා 23,270 යටතේ මෙම නඩුව පවරනු ලැබ ඇත්තේ. නෞෆර් මෞලවි ඇතුළු විත්තිකරුවන් 24 එරෙහිව එහිදී අධිචෝදනා ගොනු කර තිබෙනවා. මීට නොබෝ වේලාවකට පෙර ඔවුන්ද විශේෂ ආරක්ෂාවක් යටතේ අධිකරණය වෙත රැගෙන බවයි එහි සිටින නෙට් නිවුස් නියෝජිතයා පැවසුවේ. නඩුව විභාගයට ගැනුනේ නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින්. මීළඟ නෙට් නිවුස් පෙරවරු 11:00. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.
5: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුක බ්ලෙන්ඩ දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.
6: වාසිනා මෙන කොහෙන්ද සර්?
7: PLB වාසි, කොයි කාටත් වාසි.
8: ජනි එක දේ දුනු මාවත, දේ දුනු මාවත.

ஜானி ஏக்க தே துனு மாவ

गुड मॉर्निंग, सुबह उदयासन आखवेवा වෙලාවුදේ 10යි විනාඩි 10යි තප්පර 10යි නැත FM දේදුණු මාවත පටන් ගන්න හදන්නේ. අද සැප්තැම්බර් මාසේ 22 වෙනිදා අඟහරුවාද දවසේ තමයි අපි දේදුණු මාවතේ වැඩ ටික මේ විදිහට ආරම්භ කරන්න ලෑස්ති වෙන්නේ. දවසේ වැඩ ටික පටන් ගත්තට පස්සේ වැඩ කරගෙන යන අතරේ මෝඩ් එක චිල් කරගන්න හැපි පිල් එක නිත FM දේදුණු මාවත පටන් ගන්නක ඔයා බලාගෙන ඉන්නවා කියලා මන් දන්නවා. ඉතින් ඒ විදිහටම දේදුණු මාවත පටන් අරගන්නවා. ඔයා ආස කරන අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදල් තැහැකි ලබා දෙන අකුරෙන් අකුර තරංග වටයත් අද ඔයා වෙනුවෙන් සූදානම් කරගෙන ඉන්නවා. මේ වෙනකොට වැඩිම වචන ගාණක් කියලා මේ සතියේ ඔයා වෙනුවෙන් වෙන් කරපු රුපියල් 5000 මුදල් තැග්ග අතේ තියාගෙන සාක්කුවේ දාගෙන ඉන්නේ ඊයේ දවසේ ගාල්ලේ ඉඳන් අපිට කතා කරපු සීතා. සීතාගේ අභියෝගයේ වචන 32යි. මන් දන්නවා වචන 32 කියලා කියන්නේ මේ තරඟයේ හැටියට නම් ඔයාට බොහොම ලේසියෙන් පරද්දන්න පුරුවන් අභියෝගයක්. ඒක හන්දම වැදගත් කතා කරන්න 01 12 53 63ට WhatsApp මැසේජ් එකක් එවන්න අපිට 011 95 95 95ට. Facebook fan page එක පැත්තට යන්න මං අදත් සින්දු සම්බන්ධ ප්‍රශ්නයක් ඔයාගෙන් අහලා තියෙනවා. ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න. මම ලෑස්ති ඔය කොහෙන් හරි තැනකින් ඔයාව තරඟයට සම්බන්ධ කරගන්න. ඉතින් අද දවස ශ්‍රී ලංකාව ආසියා තරඟවල මොනාද ඒකට කියන්නේ ඒෂියන් ගේම්ස් වල රන් පදක්කමක බලාපොරොත්තුවකින් ඉන්න දවසක්. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද දවසේදී රන් පදක්කමක බලාපොරොත්තු පොදි බැඳගෙන ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව මේ වෙනකොට නිෂින් නුවර තියෙන කොරෝගි ස්පෝර්ට්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී පන්දු කෙලිය සඳහා සූදානම් වෙලා ඉන්නේ. තරඟයේ කාසිය වාසිය ජයග්‍රහණය කරන්න ඉන්දීය කාන්තා කණ්ඩායම, ඒ අනුව ඉන්දීය කාන්තා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීම සඳහා සූදානමින් ඉන්නවා. ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දු යවන්න සූදානමින් ඉන්නවා. අපි මේ පැය කිහිපය පුරාම ඒ සම්බන්ධයෙන් තොරතුරු ඔයාට අරගෙන ඉන්න බලාපොරොත්තුෙන් තමයි නෙත් FM දේදුණු මාවතේ වැඩ ටික මේ විදිහට පටන් ගන්න හදන්නේ. දේදුණු මාවත පටන් ගන්නකොටම ඔයත් එක්ක බෙදා ගන්න ඕනි තොරතුරක් තියෙනවා. ඒ තමයි ඔයාගේ වාසනාව කොහොමද ඔයාගේ ළඟටම අරගෙන ඉන්නේ කියන කාරණාව පිළිබඳව. අපි හැමෝම වාසනාව විශ්වාස කරනවානේ. හැබැයි වාසනාව විශ්වාස කරලා නිකන් හිටියා කියලා නම් වාසනාව ඔයාල ළඟට එන්නේ නැහැ රජු. අහල පහල ගෙදරක ඉන්න වාසනා ළඟට ආවත් වාසනාව ඔයාව හොයාගෙන එන්නේ නැහැ. ඒ හින්දා තමයි මතක් කරන්නේ DLB වාසි ලොතරැයි අදම මිලදී ගන්න කියලා. මංගල දිනුම් මැදීම දැන් එන්න එන්න ළඟට ඇවිල්ලා තියෙන්නේ. ඔක්තෝබර් මාසේ පළවෙනිදා රජ වාසි නමින් මංගල දිනුම් මැදීම ක්‍රියාත්මක කරන්න සූදානම්. එදාට රුපියල් 25000 තෑගී ලොට් එකක් දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ වගේම තමයි රුපියල් 50000 තෑගී 105000 තෑගී සුපිරි තෑග්ග විදියට රුපියල් මිලියනයක තෑග්ගක් වගේම මේ ඔක්තෝබර් පළවෙනිදා තියෙන රජ වාසි දිනුම් මැදීමත් එක්ක ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් ඔයාගේ අතට ලබා දෙන්නත් වාසි ලොතරැයියත් එක්ක DLB කණ්ඩායම සූදානමින් ඉන්නවා. සමහර වෙලාවට ටිකට් එකක් ඇදුනට පස්සේ අපිට ආරංචි වෙන්නේ ලොකු තෑග්ගක් කවුරු හරි එක්කෙනෙකුට හම්බ වෙලා කියලානේ. හැබැයි DLB වාසි ලොතරැයිය හදලා තියෙන්නේ, හඳුන්වා දීලා තියෙන්නේ වැඩි තෑගි ප්‍රමාණයක් ඔයාට ලබා දෙන්න අරමුණු කරගෙනම. පුංචි තෑගිත් නෙවෙයි හොඳේ, පොඩිම තෑගි වටිනාකමත් රුපියල් 25000ක්. මේ දවස්වල රුපියල් 25000ක් මේ පුංචි රුපියල් 40ක් නිසා අතට එනවා කියලා කියන්නේ කොච්චර ලොකු වටිනාකමක්ද කියලා කල්පනා කරලා බලන්නකෝ. DLB වාසි ලොතරැය්‍ය අදම මිලදී ගන්න. අපි පටන් ගන්නවා දේදුණු මාවත. දවල් එක වෙනකන් ඔයත් එක්ක මම ඉන්නවා. මම ජනී.

ගොඩක් වෙලාවට අපි ඉදිකිරීමක් කරන්න සිමෙන්ති එකක් තෝරගන්නකොට ඒකේ ක්වොලිටි එක ගැන අනිවාර්යයෙන්ම හිතලා බලනවා. මොකද නියන් කල්පනා කරලා බලන්න ඔයාගේ ගෙදර ස්ලැබ් එකට කොන්ක්‍රීට් එක දැම්මට පස්සේ ටික කාලයක් යනකොට ඒ කොන්ක්‍රීට් එක ඉරිතලන්න අරගන්නව නම් එහෙම නැත්නම් ඒ දාපු ස්ලැබ් එකේ ඉරිතැලිලා පතුරු ගැලවිලා යනව නම් ආගේ ගෙදර ආරක්ෂාව පිළිබඳව ඔයාට දෙපාරක් හිතන්න සිද්ධ වෙනවා. එහින්දා ඔයාගේ ගෙදර කොන්ක්‍රීට් කරනකොට හොඳම සිමෙන්ති එකක් තෝරගන්න තමයි ඔයා හැම වෙලේම කල්පනා කරන්නේ. එහෙම කල්පනා කරනකොට මුලින්ම ඔයාට මතක් වෙන දෙයක් තමයි අවුරුදු 50කට වඩා වැඩි කාලයක් තිස්සේ අපි විශ්වාසය තියාගත් අපේ රටේ තියෙන මහා ඉදිකිරීම් ගණනාවක ශක්තිය වුණු ඉන්සි සංස්ථා සිමෙන්ති. ඉන්සි සංස්ථා සිමෙන්ති වල දෙනවා ස්මාර්ට් ඇක්ට් කියලා තාක්ෂණය. මේකත් එක්ක තමයි මේ ඔයාගේ ගෙදර වෙන්න පුළුවන් ඔයාගේ ඉදිකිරීමක ස්ලැබ් එකට ඒ වගේම තමයි ඒ වෙනුවෙන් පාවිච්චි කරන සිමෙන්ති එක විදිහට ඉන්සි සංස්ථා සිමෙන්ති එක තෝරගන්න විශේෂ හේතුවක් බවට පත් වෙනවා. මේක තියෙනවා වැඩි දියුණු කරන ලද ජල ආරක්ෂණ විශේෂාංගයක්. ඒකත් එක්ක ඔයාට ජල ආරක්ෂකන පිරිවැය අඩු කරගන්න පුළුවන්. ඔය ගොඩාක් වෙලාවට වතුර කාන්දු වෙන ප්‍රශ්න එහෙම එනවනේ ස්ලැබ් එකක් ගැහුවට පස්සේ. එහෙම නැත්නම් පිටියකට බැම්මකට මේ මොකද්ද මහ පොළොවට ලං කළා මේ මොකක් හරි තාපයක් වගේ බඳින්න උනාට පස්සේ අර දිය සීරාව ඇවිල්ලා පොඩ්ඩක් සේවල වගේ බැඳිලා ඒ ඉදිකිරීම ටිකක් කැත වෙන්න බලනවනේ. ඒ ප්‍රශ්න මුකුත්ම නෑ ඔයා පාවිච්චි කරන්නේ ඉන්සි සංස්ථා සිමෙන්ති නම්. ඒ වගේම තමයි දැන් ඉන්සි සංස්ථා සිමෙන්ති පාවිච්චි කරන ඔයාට ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් එක තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න අවස්ථාව තියෙනවා. මේ පොංචි සිමෙන්ති කොට්ට ගණන් නෙවෙයි හොදේ සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න චාන්ස් එක තමයි ඔයාට හම්බ වෙන්නේ. ඔයාට කරන්න තියෙන්නේ බොහොම පුංචි දෙයක්. අද ඉඳන් ඔයාට පුළුවන් ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් මෙලිදී ගත්ත විල් පතක ඡායාරූපයක් ඔයාගේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය එක්ක 0779-67-67-67 කියන නම්බෙකට WhatsApp message එකක් විදිහට යවන්න. එහෙම නැත්නම් මේ නම්බෙකට මිස් කෝල් එකක් දීලා නිකන් ඉන්න. ඒගොල්ලෝ කතා කරලා ඔයාව තරඟයට ඇතුළත් කරගන්නවා. මේ වෙනකොට තරඟයේ දිනුම් ඇදීම් ආරම්භ කරලා තියෙන්නේ. අවසාන දිනුම් ඇදීම සිද්ධ වෙන්න තව මාසයක් විතර තියෙනවා. ඔක්තෝබර් 23 වෙනිදා තියෙන්නේ. හැබැයි ඉක්මන් කරන තරමට තමයි වැදගත් වෙන්නේ. අඩුම තරමේ ඉන්සි සංස්ථා කොට පහක් මිලදී ගත්ත බිල්පතක ඡායාරූපයක් හදම එවන්න. මේ පිළිබඳව දැනුවත් කරන්න Net FM අපේ කණ්ඩායම ඔබේ නගරයට එනවා කියලා දන්නවනේ. මේ වෙනකොට කට්ටිය ඉන්නේ අලව්ව නගරයට ගිහිල්ලා. හවස් වෙද්දි කට්ටිය කෑගල්ල පැත්තට යන්න තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ. අලව්ව නගරයවට කෑගල්ල නගරයවට ඉන්නවනම් ඔන්න Net FM කණ්ඩායමත් එක්ක ඉන්සි සංස්ථා සිමෙන්ති කණ්ඩායම වාගේ නගරයට එනවා හිස් අතින් නෙවෙයි තෑගි බෝග පිරි වරාගෙන. සෙවනගල කිරිබන්නාර බෝග හහන්දේ තියෙන ආයුම ආයුර්වේද වෙද මැදුර ගැනත් ඔයාට මතක් කරන්න ඕනි. කමල් බන්දුල වීරපෙරුම් වෙද මහත්තයා දෙවි කෙනෙක් වගේ නේ සලකන්නේ අපි එතුමන්ටද. ගොඩාක් වෙලාවට සමහර අම්මල තාත්තල ඔපරේෂන් කරන්න නියම වෙලා තියෙනකොට ලොකු වියදම් යන සැත්කම් වලට නියම වෙලා තියෙනකොට බොහොම ලේසියෙන් එහෙම සැත්කම් කරන්නේ නැතුව ආයුර්වේද ප්‍රතිකාර වලින් ඉතාම නිරෝගීව ඉන්න අවස්ථා අපිට ඕනි තරම්. සෙවනගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙදමෙදුරට ගියාම බලා ගන්න පුළුවන්. කමල් බන්දුල වීරපෙනෝ වෙද මහත්තයා කියලා කියන්නේ රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. සඳුදා අඟහරුවාද පොයේ දවස් සරුණම ඉතිරි හැම දවසකම ඔයාට වෙද මහත්තයාව හම්බ වෙන්න පුළුවන්. කෝල් එක කරගෙන වැඩි විස්තර දැනගන්නකො 0777-300-940ට හරි 0773-273-540ට හරි. ඊට පස්සේ බොන්න හොඳ කෝපි එකක්. මොකද කියන්නේ ෆ්‍රීලන් කෝපි එකක් හදාගෙන බොමුද? ෆ්‍රීලන් කෝපි එකක් නැතුව වෙන කෝපි එකක් බිව්වා කියලා කියනවා නම් වෙන කෝපි එකක් බිව්වා නම් ඔයාට මං කියන ප්‍රබෝධය හම්බ වෙන්නේ නැහැ කියලා 100% කොට්ටුයි. මොකද ගොඩාක් අපේ රටේ තියෙන නිෂ්පාදනවල තියෙන්නේ වැඩි හරියක් කෝපිවල රසට හදපු මොකක් හරි කෙමිකල් එක. අර නියම ස්වභාවික කෝපියට වලින් ලැබෙන ඒ කික් එක අපිට ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම ෆ්‍රීලන් නම තියෙන කෝපි පැකට් එකක් ඔයාගේ ගෙදරට හරි වැඩපොළට හරි අරගෙන යන්න වෙනවා. දැන් නිකන් කල්පනා කරලා බලන්න වැඩ කරන අස්සේ පොඩි කම්මැලි ගතියක් දැනුනොති. දැන් මේ දවස්වල පොඩ්ඩක් වහිනවා. මේ වැස්සත් එක පොඩි නිදිමත ගතියක් ආවොතින් සීතල ගතියක් ආවොතින් ටග්ගාල ෆ්‍රීලන්ඩ් කෝපි එක කරගෙන ඇවිල්ලා හදාගෙන බොන්න. ආයෙත් නිකන් අලුතින් ඉපදුනා වගේ ඔයාට වැඩ කරන ගමන් දවස ප්‍රබෝධයෙන් ගත කරන්න පුළුවන්.
ශ්‍රීලන් කෝෆි නම බලලම අරගන්න.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: වේලාව 10යි විනාඩි 27යි.
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
5: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන්ඩ් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
7: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
8: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 23 අපි එන්නේ උදේ මාවනැල්ල හවස කඩුගන්නාව. තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරගයට එකතු වන්න.
9: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
10: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
11: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් සැප්තැම්බර් 25 වනදා අපි එන්නේ උදේ අකුරැස්ස සවස මාපලගම නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
12: මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ ඉස්කෝලේ නිල ඇඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයක්. ඉතින් කසුනි අක්කයි මායි එක්ක රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ ගොඩක්. උසස් පෙළ කරපු අයලක් කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්.
13: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
14: Brought to you by
15: හරිදේ හරි තැනින් අරගන්න Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
16: මනුලොව පින්කෙතනම්මෝ ගම්පා උඩුගම් පුල පිටියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
15: බිනර පුන් පොහෝ දා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා
16: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දේ පින් අනුමෝදන් වන්න.
15: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න.
16: අනුශාසකත්වය
15: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
16: විමසීම් 077-12-48-999 071-32-11-758
15: සජීවී විකාශනදායකත්වය ටී. විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම
14: උඩුගම්පොළ සචිනි ට්‍රන්ස්පෝර්ට්.
17: මොකද වයිෆ්?
18: දැන් ඔය යාළුවොත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සේ දොරෙන්ද?
17: පිටිපස්සේ දොරෙන්.
18: අදත් වරද්දුවනේ. දැන් තමුන් හිතන් ඉන්නේ යාළුවොත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගනී කියලාද? පාටි දාපු තැනකම ඉන්නේ.

0: ਤੁਆ ਹਨ ਜਾਨੀ ਇੱਕ ਦੇ ਦੁਨੂ ਮਾਵਤ
1: මේ වෙලාවේ මට WhatsApp message එකක් දාපු කෙනෙක් ඉන්නවා. යාව මල් මාල දාලා මල් වෙඩි ගහලා පිළිගන්න ඕනි. මොකද අද තමයි පළවෙනි පාරට NetFM දෙයදුණු මාවතට WhatsApp message එකක් දාලා තියෙන්නේ. පිටිකල ඉඳන් අපිව අහගෙන ඉන්න නදීෂ තමයි එහෙම message එකක් දාලා තියෙන්නේ. එකතු කරගන්න කියලා කියනවා. යාගේ අම්මවයි husband වයි විශේෂයෙන්ම ජනි අය ඔයාව එකතු කරගන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් මම ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා නදීෂා මේ සින්දුවට. මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටය ක්‍රියාත්මක කරන්න. එක හන්දා දැන්ම WhatsApp messages එවන්න, call කරන්න, Facebook fan page එකට ගිහිල්ලා post එකට වැඩි වැඩියෙන් comment කරන්න. මේ සින්දුවෙන් පස්සේ මේ සතියේ රුපියල් 5000 මුදල් තෑග්ග දිනා ගන්න අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටයට එකතු වෙන්නේ ඔයා වෙන්න පුළුවන්. මතක් කරන්න ඕනි මේනක සහල් ගැන. දැන් මේනක සහල් එක හොඳ සහල් එකක් ඔයාගේ ගෙදරට අවස්ථාව ගෙනියන්න ලැබෙනවා වගේම ගෙනියන්න තෑගි දිනන්නත් අවස්ථාව හම්බ වෙනවනේ. මේනක සහල් buy and win තරංගයත් එක්ක ඔයාට chance එක හම්බ වෙනවා. smart tv එකක්, blender එකක්, rice cooker එකක් brand new ඔයාගෙම කරගන්න. මේනක සහල් බෑග් එක ඇතුලේ තියෙන කූපන් එකේ තියෙන නම්බර් එකට WhatsApp message එකක් දාන එක හරි call එකක් දාන එක හරි විතරමයි ඔයා කරන්න ඕනේ. ඔයාට තෑගි දෙන්න බලාගෙන මේනක සහල් නියෝජිතයෙක් ඔයාගේ ගෙදරට එනවා. ඔයාට අවශ්‍ය කරන ඕනිම ජාතියකින් මේ මේනක සහල් අරගන්න පුළුවන්. නාඩු වෙන්න පුළුවන්, සම්බ වෙන්න පුළුවන්, රතු කැකුල්ලෝ, සුදු කැකුල්ලෝ, කීරි සම්බ, මල් නාඩු ඕනිම වර්ගයකින් ඔයාට සහල් අරගන්න පුළුවන්. ලංකාව පුරාම දැන් බෙදා හැරීම් ජාලය පුළුල් වෙලා තියෙන හන්දා ලේසියෙන්ම ළඟම තියෙන සුපර් මාකට් එකකට ගියත්, එහෙම නැත්නම් මේනක සහල් අලවි නියෝජිතයෙක් හම්බ වුණත් ඔයාට මේනක සහල් මිලදී ගන්න පුළුවන්. දැන් මේනක සහල් ගැන මතක් කරනකොට තෑගි දෙනමු කට්ටිය ගැන අනිවාර්යයෙන් මතක් කරන්න ඕනිනේ. මේනක සහල් buy and win තරඟයත් එක ගෝනපල තාරක සහල් කඩේ ඉඳන් තෑගි අරගත්ත ප්‍රියානි නදීෂා මේ වෙනකොට ගෙදර කොස්සිය අලුත්ම අලුත් බ්ලෙන්ඩර් එකක් තියාගෙන ඉන්නවා කියලා ඔන්න මන් රටටම කියලා දීලා. දැන් ඉතින් අපේ නදීෂව හොයාගෙන ඉන්න කට්ටියට බ්ලෙන්ඩර් එකකින් මොනවා හරි හදලා දෙන්න වී ඉතින් රස කෑමක්. ඊට පස්සේ මතක් කරන්න හදන්නේ අපේ කාන්තා පාර්ශවයේ ටිකක් වැඩිපුර වැදගත් වෙන, හැබැයි පිරිමි පාර්ශවයේ අපිත් දැනගෙන ඉන්න ඕනි දෙයක් පිළිබඳව. ඒ තමයි ආර්යා ඊසි සනීප ආරක්ෂක තුවාය ගැන. මේක පුංචි රුපියල් 150කට ගන්න අවස්ථාව දීලා තියෙන්නේ අපේ රටේ ඉන්න සියලුම කාන්තාවන්ගේ සනීප ආරක්ෂාව ගැන ආර්යා ඊසි හිතන හන්ද. ඊසි නිසා ලේසි කියලා කියන්නේ අන්න ඒ නිසාමනේ. ඉතින් කාන්තාවන්ට සනීප ආරක්ෂක තුවායක් මිලදී ගන්නකොට ඒකේ ක්වොලිටි එක අනිවාර්යයෙන්ම බලන්න සිද්ධ වෙනවා. ඒ නිසාම තමයි SLS සහතිකය හරහා රජයෙන්ම ක්වොලිටි නිෂ්පාදනයක් විදිහට සහතික කරපු ආර්යා ඊසි සනීප ආරක්ෂක තුවායම ඔයාට මිලදී ගන්න කියලා අපි මතක් කරනවා. ඒ ක්වොලිටි එක ඒ විදිහටම ආරක්ෂා කරලා තියෙන හන්ද තමයි රජයෙන් පාසල් දරුවන්ට නොමිලේම සනීප ආරක්ෂක තුවා ලබා දෙන තිලිනපත් වැඩසටහනේදී ආර්යා ඊසි සනීප ආරක්ෂක තුවායම ලබා දෙන්නේ. එහිඳ අදම ස්විච් වෙන්න ආර්යා ඊසි වලට. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකකින්ගේ සංගමය සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. පොත්වලට ආදරය කරන හැමෝටම වසන්ත කාලය උදා වෙන්නේ මේ සැප්තැම්බර් මාසේ 25 වෙනිදා, ඒ කියන්නේ මේ සිකුරාදායින් පස්සේ. ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් දින 10ක කාලයක් කොළඹ BMICH පරිශ්‍රයේදී කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා. මේක පොත්වලට විතරක් සීමා වෙන්නේ නැහැ. ඔයාගේ ඉස්කෝලේ යන දුව පුතා වෙනුවෙන් අවශ්‍ය කරන ලිපි ද්‍රව්‍ය, පෑන්, පැන්සල්, බෑග් මේ හැම දෙයක්මත් වට්ටම් සහිතව මිලදී ගන්න අවස්ථාව හම්බ වෙනවා. සහ ලංකාව පුරාම ඉන්න පොත්පත්වල කතුවරුන් ගොඩක් වෙලාවට BMICH පරිශ්‍රයට එනවා. එතකොට පොත අරගන්න ගමන් ඒගොල්ලන්ගේ සයින් එකක් එහෙම අරගෙන පොතක් අරගන්න හම්බ වෙනවා කියලා කියන්නේ පොත් කියවන අයට සෑහෙන වටිනා අත්දැකීමක්. ඉතින් මේ අත්දැකීම අරගන්න අතරේ NetFM අපේ කණ්ඩායමත් එක්ක එකතු වෙන්න, ඔයාගේ හැකියාවන් රටටම ඇහෙන්න, කියන්න, පෙන්වන්න අවස්ථාවක් NetFM අපි ලබා දීලා තියෙනවා. ඒ නිල රේඩියෝව විදිහට මෙවරත් NetFM අපි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙලා ඉන්නහම මෙතෙම ඇල්ෆා ස්ටුඩියෝ කියලා කියන්නේ දැන් රටම අහන වැඩසටහනක් බවට පත් වෙලා තියෙනවනේ. අපේ කසුනි ලිහන්සා ගිහන්සා කියලා කියන්නේ දැන් නිකන් තරු වගේ. ඉතින් ඒගොල්ලන්ව හම්බ වෙන්න වගේම තමයි මෙතෙම ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඔයාගේ හැකියාවන් රටටම පෙන්වන්න අවස්ථාව ලබා ගන්න වාඩ චාන්ස් එක තියෙනවා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පැවැත්වෙන BMICH පරිශ්‍රයේ තියෙන මෙතෙම අපේ කුටියට ආවන එතෙම අපේ කොටියේ මෙවර විශේෂ හඬ පරීක්ෂණ මැදිරියක් අපි ඉදිකරනවා. මේ වෙනකොටත් මේ වැඩ කටයුතු ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් නෙතෙම ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඔයාගේ හැකියාවන් ඉදිරිපත් කරන්න වගේම නෙතෙම අපේ නිවුස් ටීම් එකත් එක්ක එකතු වෙලා මුළු රටටම ඇහෙන්න ප්‍රවෘත්ති කියන්න අපේ කණ්ඩායමක එකතු වෙන්න අවස්ථාව ලබා ගන්න අපේ ඒ ලෙවල් සිවල කරලා ඉන්න ගෙදරට වෙලා ඉන්න නංගිල මල්ලිලටත් අවස්ථාව තියෙනවා. ඉස්කෝලේ යන පුංචි දුවල පුතාලට ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් වැඩ පෙන්වන්න පුළුවන්. ඒ ලෙවල්ස් ඉවර කළා මොකද්ද කරන්න කියලා කල්පනා කර කර ඉන්න අපේ නංගිල මල්ලිලට ඒගොල්ලන්ගේ වැඩ පෙන්වන්නත් අවස්ථාව තියෙනවා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී අනිවාර්යයෙන්ම අපි හමු වෙමු.

අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාවද 6යි විනාඩි 42යි අපි වේගෙන් දුවගෙන දුවගෙන ඇවිල්ලා තියෙන අකුරු එක වචන ගලපන්න මේ පැයේ වෙලාව බොහොම ඉක්මනට ගිහිල්ලා තියෙන හන්දමන් ඉක්මනින්ම යනවා පුත්තලමට ගිහිල්ලා එන්න මොකද පුත්තලම ඉඳන් WhatsApp messages ගොඩක් දාලා තිබුණු මදාරා ඉරන්දිට අවස්ථාව මන් ලබා දුන්නා මේ පැයේදී අකුරු එක වචන ගලපන්න හරි අකුරු එක වචන ගලපන්න එකතු වෙලා ඉන්න වෙලාවේ මේ වෙනකොට මේ සතියේ අභියෝගයේ විදිහට තියෙන්නේ අපිට ගාල් ඉඳන් කතා කරපු සීත ලබා දුන්නක් අභියෝගයේ වචන 32ක අභියෝගයක්. ඉතින් මේ අභියෝගයට මුහුණ දෙන්න අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා පුත්තල වේදන් කතා කරන මදාරා එරන්දි. මදාරා සුබ උදෑසනක් වේවා. හරි තරගයට යන්න හදන්නේ මං ඉතින් තරගේ ගැන විස්තර ඔයාලට කියන්න ඔයා දන්නවා කියලා මං දන්නවා. මං ඔයාලට අකුරක් දෙනවා. ඒ අකුරෙන් වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට තප්පර 30ක කාලය ඇතුලේ කියාගෙන කියාගෙන යන්න තියෙන්නේ. හැබැයි ඒ අතරේ වැරදිලාවත් එකම වචනය දෙපාරක් කියවෙන්න බෑ. අකුරු දෙකේ වචන කියන්න බෑ. ඉංග්‍රීසි වචන කියන්න බෑ. ඒ කියන්නේ වෙනත් භාෂාවල වචන කියන්න බෑ. සහ කියන වචන පැහැදිලිව කියන්නත් ඕනේ. ඊට පස්සේ අර අකුරු දෙක වචන දෙක ගන්න එකට අමුණපු වාක්‍ය වගේ වචන තියෙන්නේ. අන්න ඒ වගේ ඒවා කියන්නත් බෑ. පැහැදිලිද තරංග ගැන?
1: පැහැදිලි.
0: රයිට්. අපි එහෙනම් යන්න හදන්නේ තරංගයට. තරංගයට යන්න කලින් ඔයාලට අදාළ අකුර දෙන්න ඕනේනේ. ඔයාලට දෙන අකුර තමයි ප්‍රතිරූපය කියලා වචනයක් අහලා තියෙනවද?
1: ඔව්.
0: ආ ඒ වචනේ තුන්වෙනි අකුර මොකද්ද?
1: හේ.
0: රයිට්. ඒ අකුර තමයි ඔයාලට ලැබෙන අකුර. ලෑස්ති තරඟයට යන්න. රයිට්. අපි යමු මේ අකුරෙන් අකුර.
2: Your time starts now.
1: සබානේ, නංගි, ගෙම්බා, බින්දු, සුම්දිය, යසිති, තරුසි, ශෂිනි, නියංගල, ලස්සන, නීරස, සුරත, පංගල්ල, ලපටි, තකරම, මధుර, රංග, රස්ලබු, පුරුසුව, පාද්දුව, වසන්ත, තහඩුව, දීනාව, වේරණ, තෙන්සුව, වීරයා, යාරය, යක්කල, ලන්සුව, වාටිය, ඉන්දිය, යගුලිය, යෝතික, තලාව, වීදුරුව, වාසනා, නුවර, රඹුතන්, නිල්ලි, ලාවලු, ලෝකය, යුරේනි, නිසාදි, දින්නා, ඒමක, කසුන්, ඉන්දු, රේකාව.
0: කාලය අවසන්. කාලය අවසන්. කාලය අවසන්. හරි මම හිතනවා හොඳ අභියෝගයක් දුන්න කියලා. වචන 32කට වඩා නම් කිව්වද මන්දා. කොහොම හරි හින්දි සින්දුවක් අහන්න යන්න හදන්නේ. හසද හින්දි සින්දුව අහන්න. හරි මේ සින්දුව අහන්න කවුද එකතු කරගන්නේ?
1: අපේ
0: ගින්දර හැන්දෑව ජානු කිල්ලවත් එකතු කරගෙන. හරි බොහොම ස්තුතියි. දිගටම නෙතාගෙන ඉන්නවා.

0: FM Anupaha FM Anuhatarai Dashumata Net FM
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්
2: වේලාව 10යි විනාඩි 49යි
3: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
4: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 23 අපි එන්නේ උදේ මාවනැල්ල හවස කඩුගන්නාව තෑගි දිනාගන්න ඔබත් එන්න ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදී ගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරගයට එකතු වන්න
5: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
6: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
7: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව Net FM.
8: පොත් අපගේ net වගේ
9: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4
10: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967767 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
11: අපේ අම්මා ගෙදර ආවද
12: නැහැ අම්මා මෙයා වෙන දෙයක් වුණා

0: लंका टाइल्स मोबाइल शोरूम देन उबेनगर एतात सेप्टेंबर 21 वनदा आप ये ने उदित समाहरामय सबस पेन्ने गमु नगर बलट ओबतेन मे अपूर्व अध्यक्षीम विंद गन्न लंका टाइल्स विशेषज्ञ कंडाय महामूवी ओबे निवसे आलिंदेट निदन कामरेट नान कामरेट हरियटम गलपेन टाइल बाफ्या सह उपांग सुविशेषी मिलकट लबा गन्न लंका टाइल्स हेड कराई चमत्कारे संदरु नवातेन
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13.19 අදමම තන්න ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර අපි මුල්‍ය සමාගම ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙක්
2: වේලාව 10යි විනාඩි 53යි
3: මේ හස්බන්ඩ්
2: මොකද වයිෆ්
3: ඔයාට අතීතයේ දෙන චාන්ස් එකක් හමුරතින් ඔයාමව මැරි කරනවා දාපෝ
2: නැතුව
3: අනේ හිතේ ඇති කමුන් හිතන් ඉන්නේ එකපාරක් කරපු මෝඩ වැඩි මං ආපෝ සරයක් කරයි කියලාද
4: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝ පිළ ඔරු මලමුල්ලා පොගුම් නලගින් නලගින්
5: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
2: මෙලාව 10යි විනාඩි 53යි ඉන්සි සංස්ථා සිවෙන්ති තෙක් ස්ලැබ්වරම් අරගෙන තට්ටු ගණන් දිනන්න තට්ටු ගණන් හදන්න කොට ගණන් දිනන්න අවස්ථාව ලබාගන්නේ කොහොමද කියලා පණිවිඩේ කියන්න නෙතෙෆෙම් අපේ කණ්ඩායම ඉන්සි සංස්ථා කණ්ඩායමත් එක්ක රට වටා යන ගමනේ මේ වෙනකොට

0: போட்டு தீன வைத்தீங்க ஒன்னு தரையை அடிக்கிட்டு போக மாதிரி வெடையை வேலை கிடையாது ඔබලන්ට පුළුවන් මේ බිල්පති ලස්සන ෆොටෝ එකක් ගාලා 077 67 67 67 කියන නම්බරයකට WhatsApp කරන්න පුළුවන් නම ලිපිනේ ජාතික හැඳුනුම්පත් අංකයක එහෙම නැත්නම් මිස් කෝල් එකක් දුන්නත් මේ තරඟයට එකතු වෙන්න පුළුවන් ඔක්තෝබර් මාසේ 20 දක්වා මේ වටිනාකම වළංගු වෙනවා. ඉතින් අපි ඔබටත් කියන මේ අවස්ථාව නම් මගේ හරගන්න එපා. මේ වටිනාකම ගැන කතා කරන තමයි කවදත් අලුත් කාගෙත් නෙත් FM මනෝපානෝ 4.8 අද සුන්දර අලව්ව පුරවරයට එකතුලා තින හවස් කාලේ අපි බොහොම බලාපොරොත්තු වෙනවා කෑගල්ල නගරයට යන්න. ඉතින් අපේ කාලගුණික සත්‍යත් පොඩ්ඩක් යහපත් අතර හැරලා තියෙනවා ජනිතී මේ වෙලාවේ අලව්ව නගරේ. ඉතින් අපි ඔබටත් කියන්නේ වටිනා කියන තෑගි බෝග ගොන්නක් අරගෙන තමයි මේ විදිහට අපි ඔබ හොයාගෙන ඇවිල්ලා තින්නේ. ඉතින් ඔබ අලව්ව යවට ගින්න කෙනෙක් නම් ඔබට පුළුවන් ප්‍රශ්න උතුන් පොලට ආවනම් මේ වටිනාකම් කොට ඔබටත් එකතු කරගන්න පුළුවන්. මේ වෙලාවේ මාත් කියන මේ ගැන වැඩිදුර කතා කරන්න ඉන්සි සංස්ථා ආයතනයේ අලවි කරනංශයේ අපේ පැතුම් ගුණරත්න මහතා ඉන්නවා. මොකද මට වැඩි දන්නව ජනි ජනතාවට හැමෙර වටිනාකම ගැන. මොකද අවුරුදු ගණනක ඉතිහාසයක් එක්ක තමයි මේ වටිනාකම මේ ශක්තිය අපේ පාරිභෝගිකයන් ගන්න ලැබෙන්නේ.
1: අනිවාර්යෙන් සුබ උදෑසනක් පැතුම් මහත්මයා.
2: සුබ උදෑසනක් ජනි. ඇත්තටම මේ ඉෂාන් කතා කරා වගේ අපි නෙක්ස්ට් සමග සංස්ථා සිමෙන්ති අත්වල් බැඳගෙන අද අලව ප්‍රදේශයට ඇවිල්ලා තියෙනවා. ඊයේ අපි කඩවත සහ කඩවත ප්‍රදේශ අලවත් සහ ගම්පහ ප්‍රදේශයේ අපේ ඉන්න පාරිභෝගිකයන් ඒ වගේම අපේ අලුතෙන් නිවාස හදන අපේ අලුත් පාරිභෝගිකයන් ඒ වගේම මේසන් මහතුරුන් ඒ වගේ ගොඩක් ප්‍රමාණයක් අපි ඊයේ ගම්පහ සහ කඩවත ප්‍රදේශයේ අපි හම්බ වෙලා කතා කරලා තෑගි භෝග දීලා අපි කතා කරා. ඒ සමගම අද අපි අලව්වට ඇවිල්ලා තිනවා. අද හවස ඉෂාන් කිව්වා වගේ අපි කෑගල්ලට යන්න බලාපොරොත්තු වෙනවා. මේකෙදී ඇත්තටම ලංකාවේ ප්‍රධාන ඉදිකිරීම් සන්නාමයක් වෙන ඉන්සි සංස්ථා සන්නාමය ඉන්සි සංස්ථා සිමෙන්ති අපේ පාරිභෝගිකයන්ට ස්ලැබ් වරමක් ලබා දීලා තියෙනවා. සංස්ථා සිමෙන්ති කොට්ට පහක් ගත්තට පස්සේ මේ ස්ලැබ් වරමට ඇතුල් වෙන්න පුළුවන්. ඒකෙන් ජනි සහ අපේ ඉෂාන් කිව්වා වගේ මිස් කෝල් එකක් හරි නැත්තම් අද අදාළ බිල්පත අපේ WhatsApp මාර්ගයේ යොමු කරාට පස්සේ ඒ ස්ලැබ් වරමට ඇතුල් වෙන්න පුළුවන්. ඒකෙන් ඔබට සිමෙන්ති කොට්ට 100ක ස්ලැබ් වරමක් සිමෙන්ති කොට්ට 100ක් ලබා ගන්න පුළුවන්. ඉතින් අපිත් සමග එකතු වෙන්න අද අලව්ව ප්‍රදේශයේ සිටින මේසන් මහතුරුන් ඒ වගේම අලුතෙන් නිවාස හදන අපේ නිවාස හිමියන් වගේම අනිකුත් අපේ අලව ප්‍රදේශයේ ජනතාව ගෙහෙන්න අපි බලාපොරොත්තු වෙනවා. තෑගි බෝව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද හවස අපිත් සමග කෑගල්ලේ සිටින ජනතාවට ආරාධනා කරනවා ඉන්සි සිමෙන්ති සහ නෙක්ස්ට් සමග මේ අපි කරගෙන යන ස්ලැබ් වරම් සමග එකතු වෙන්න කියලා. බොහොම ස්තුති ඉෂාන් අපිත් සමග එකතු වුණාට.
1: බොහොම ස්තුතියි. විස්තර කියන්න මේ පැතරාවට වෙලාව 10:57.
3: FM 95 94.8 Net FM Divaina Pura Tedunu Mavata Tedunu Mavata
4: Brought to you by
5: Akunulake Namahu Bhavana Ratapuram Rasaganayana Aule Savama Rasakarakana Mother Freela Noodles Taste Ke Trustaka
6: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනාගන්න සහල් කවරේ කූපනය ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
7: වාසිනා වෙන කොහෙන්ද සර්?
8: ටීල්බී වාසි කොයි කාටත් වාසි.
6: රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනාගන්න සහල් කවරේ කූපනය ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
9: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
10: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
6: පෘථුවියෙන් ළඟහරට රේල් පාර ඔන්න ඔහම තමයි.

0: පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
1: අක්මා විතල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
2: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට. සැප්තැම්බර් 23 අපි එන්නේ උදේ මාවනැල්ල හවස කඩුගන්නාව. තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල් පතක් ඔබේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය සමග 0777 9 67 67 67 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතු වන්න.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීම එක්ක සිංගල් සිම්පල් පේ. ටිකට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
5: වේලාව 11:00 විනාඩියකයි.

0: සත්‍ය ඔබ වෙතගෙන එන්නේ.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම ඇත් නියුස්.
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම කේසර. වැලිවේරිය වැබඩ ප්‍රදේශයේදී හෙරොයින් ගිනි අවි සහ පතුරුම් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ටාසේ රැඳවුම් භාරයේ සිටි සැකකරුවෙකුගෙන් ලද තොරතුරු මතයි. ඒ අනුව හෙරොයින් කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් පහක් මෙරට් නිෂ්පාදිත ටී කටස් වර්ගයේ ගිනි අවි පහක් මෙරට් නිෂ්පාදිත ගල් කටස් වර්ගයේ ගිනි අවි දෙකක් එහිදී සුවගත් බවයි පොලිසිය පැවසුවේ. එමෙන්ම T56 ගිනි අවියට භාවිතා කරන පතරොම් ගැබ් 4ක් T56 පතරොම් 95ක් විවිධ ප්‍රමාණයේ ජීව පතරොම් 436ක් සහ අත්විලංගු දෙකක්ද එහිදී සොයාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ටාසේ මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. රුසියානු පාර්ලිමේන්තු මැතිවරණයෙන් නැවත වරක් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ යුනයිටඩ් රුසියා පක්ෂය කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්කරගෙන තිබෙනවා. එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ස්ටේට් ඩූමාහි ආසනවලින් 4-3කටත් වඩා අත්පත් කරගෙන ඇත්තේ යුනයිටඩ් රුසියා පක්ෂයයි. මැතිවරණයේ දින 3ක් පුරා පැවැත්තුණා. එහිදී ප්‍රකාශිත නිල ඡන්දවලින් 58%කට වඩා වැඩි ප්‍රමාණයක් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ යුනයිටඩ් රුසියා පක්ෂයට ලැබී තිබෙන බවයි රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවෙනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95 FM 94.8 Net FM
5: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773-273-540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුක බ්ලෙන්ඩ දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.
6: වාසිනා මෙන කොහෙන්ද සර්?
7: PLB වාසි, කොයි කාටත් වාසි.
8: ජනි එක දේ දුනු මාවත
9: මගේ සුදු මාමේ.

වෙලාවේ 11 විනාඩි 9යි නෙත් FM දේදුණු මාවතේ දෙවැනි පැයේ වැඩ ටික පටන් ගන්න තමයි සුබ මොහොතින් කකුල තියලා මේ පැයේ මේ පටන් ගන්න හද. මේ පැයේ පටන් ගන්නකොටම මගේ අවධානය කෙලින්ම මම අරගෙන යන්නේ ඒෂියන් ගේම්ස් පැත්තට. මොකද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග රන් පදක්කමක බලාපොරොත්තු තියාගෙන මේ වෙනකොට ක්‍රිකට් පිටියේ උණුසුම් තරඟයක් ආරම්භ වෙලා තියෙන්නේ. ඉන්දිය කණ්ඩායම කාසිය වාසිය ජයග්‍රහණය කරලා පළමුවෙන් පන්දුවට පහර දීම තමයි තීරණය කරලා තියෙන්නේ. ඒ අනුව ඒ තීරණයට සාධාරණයක් ඉටු කරමින් ඉන්දිය ආරම්භක පිතිකාරිණියන් දෙපළ සෑහෙන්න හොඳ සම්බන්ධතාවයක් තියාගෙන මේ වෙනකොට පන්දුවාර 9කුත් පන්දු 5ක් අවසානයේ ලකුණු 99කට කිසිඳු කඩුල්ලක් නොදැවි පන්දුවට පහර දෙමින් ඉන්නවා. ශෆාලි වර්මා ලකුණු 48යි, ස්මৃতি මන්දනා ලකුණු 51යි. ආරම්භක ප්‍රතිකාරණියන් දෙදෙනා තමයි මේ වෙනකොට පන්දුවට පහර දෙමින් ඉන්නේ. අපි බලමු ඉස්සරහදී තව පුංචි වෙලාවකින් හරි විකට් එකක් ගියා කියලා සතුටින් ආරංචිය ඔයගොල්ලොත් එක බෙදා ගන්න අවස්ථාව මට හම්බ වෙයි කියලා මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දේදුණු මාවතේ දෙවනි පැයේ වැඩ ටික පටන් ගන්නකොටම ඔයත් එක්ක බෙදා ගන්න තියෙන විශේෂම කාරණාව තමයි මේනක සහල් පිළිබඳ ආරංචිය. දැන් මේනක සහල් කියලා කියන්නේ අපි හැමෝම හොය හොය ගෙදරට අරගෙන යන සහල් වර්ගයක්නේ. සාමාන්‍යයෙන් නිකන් කල්පනා කරලා බලන්න, ගෙදරින් පිටතැනකට ගියාට පස්සේ ගොඩාක් වෙලාවට ඔය අනුරාධපුරේ පැත්තට පොළොන්නරුව පැත්තට වගේ ගියාට පස්සේ ඒගොල්ලන්ගේ ගෙවල් වල ඉදෙන්නේ ඒගොල්ලන්ගේම කුඹුරෙන් අරගෙන ආපු සහල් වලින් හැදෙන බතක්. ඉතින් ඒකේ සුවඳ, ඒකේ රස ආයෙතින් අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. හැබැයි ඉතින් ඒ රසය ගොඩක් වෙලාවට අපි කඩෙන් අරගෙන ඉන්න සහල් එකක් අම්බලා එන්නේ නැහැ කියලා ඔයාලට අනිවාර්යයෙන්ම අත්දැකීම් තියෙනවා ඇති. හැබැයි මේනක සහල් අරගෙන ආවා කියලා කියන්නේ ඒ අත්දැකීම ඒ විදිහටම ඔයාට අරගන්න පුළුවන්. මොකද මේනක සහල් කියලා කියන්නේ අපේ ගොවි මහත්තුරුන්ගේ වී අවස්වැන්නේ හොඳම පළදාව, ඔයාගේ ගෙදරට අරගෙන එන්න තියෙන එකම ක්‍රමයේ හොඳම ක්‍රමය. සුදු පාට බෑග් එකක ඉන්නේ මේනක සහල් කියලා ගහලා ලේසියෙන්ම අඳුරගන්න පුළුවන් මේනක සහල්. මල් නාඩු, ඊට පස්සේ නාඩු, කීරි සම්බා, සම්බා, මේ හැම දෙම හැම සහල් වර්ගයකින්ම ඔයාට මේනක සහල් වලින් මිලදී ගන්න පුළුවන් කියන කාරණාව මතක් කරනවා. වගේම තෑගි දිනන්නත් අවස්ථාව තියෙනවා කියලා ඔයාට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනිනේ. මේනක සහල් buy and win තරඟයත් එක්ක ඔයාට chance එක තියෙනවා ස්මාර්ට් TV එකක්, බ්ලෙන්ඩර් එකක්, රයිස් කුකර් එකක් ඔයාගේම කරගන්න. දැන් නිකන් කල්පනා කරනවා ඇති කොහෙද මේ මේනක සහල් ගන්න තියෙන්නේ, හොයන්න ගියාට හම්බුනේ නෑනේ. හරි දැනට යන්න ඕනි මහත්තයෝ, එහෙම හැම තැනම දෙන්නේ නෑ මේනක සහල් කියලා කියන්නේ quality product එකක්. ලංකාව පුරාම තියෙන සුපිරි වෙළඳසල් වලින් අනිවාර්යයෙන්ම මිලදී ගන්න පුළුවන් කොහොමත්. ඒ වගේම තමයි ඔයා රත්මලානාවට ඉන්නවනම් නිව් මාවැල්ල සුපර් එකෙන්, කඩවතාවට ඉන්නවනම් ජයකොඩි සුපර් එකෙන්, ජයලාවට ඉන්නවනම් සඳුන් සහල් එකෙන්, වගේම ගම්පහවට ඉන්නවනම් අමරස සුපර් එකෙන් ඔයාට අරගන්න පුළුවන්. දඹුල්ලවට නම් ඔයාට ඉන්නේ කලන ට්‍රේඩර්ස් එකෙන්, ඊට පස්සේ පලාපත්වලවට නම් ඉන්නේ නිව් සේපාලි සුපර් එකෙන් අරගන්නත් පුළුවන්. මේ වගේ කඩ දහස් ගාණක් තියෙනවා. ඉතින් නම් වශයෙන් කියන්න මං ඉස්සරහදී අනිවාර්යෙන් ඒ ගැන ඔයාලට විස්තර මතක් කරන්නම්. කොහොම හරි මතකයේ තියාගන්න ඕනි නම තමයි මේනක සහල්. මේනක සහල් කියලා කියන්නේ අපේ උරුමය, අපේ රස. කිතුල් කොටේ ඉඳන් අපේ ප්‍රේම සිරි අයියා අදත් කතා කරා. අම්මා ගුණවති, අසංක මල්ලි, දිනුෂා, ගණේෂා, චමිලානි, කිරණිදු, බිම්සර මේ කට්ටියම එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ කොහොමද ජනි, සුබ උදෑසනක් වේවා, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ගාල්ලේ සුජී විජේනායක අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මං ඔයාව එකතු කරගන්න. ගුඩ් මෝර්නින්, ඔයාටනේ සද්දෙරම නෙත් FM අහගෙන ඉන්නේ. අපිව සින්දුවකට එකතු කරගන්න. ඉෂානි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ මඩවල ඉඳන්. පුතා ගනිඳු, මහත්තයා රුවන් එකතු කරගන්න කියලා තියෙනවා. ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක අපිට අද මැසේජ් එකක් දාලා තියෙනවා. උපන්දින දෙකක්ම අද තියෙනවා කියලා. ඒගොල්ලන්ගේ අම්මා සෝමාවති අම්මගේ 73 උපන්දිනය තියෙනවා. ඒ වගේම තමයි කුරුවිට කඹුරාවේ බින්ති නගාගේ පුතා තනෝෂ, එයාගේ 21 උපන්දිනයත් අද තියෙනවා. ඉතින් දෙන්නටම සුබ උපන්දිනයක්, නිරෝගී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා නෙත් FM දේදුණු මහවත අහන හැමෝම. ඒ වගේම තමයි නෙත් FM ටීම් එකේ අපි හැමෝම. සුබ පතන්න චමින්ද මෝටර්ස් එකේ සෙට් එකම එකතු වෙනවා කියලා තමයි අපිට චමින්ද මෝටර්ස් එකේ කට්ටිය මැසේජ් එක දාලා කියන්නේ. අහසේ දේදුන්නක් පායපු ගමන් දැන් අපේ ගොඩකැවලේ ඉන්න කාටද මේ දන්නවද මතක් වෙන්නේ? ගොඩකැවලේ ඉඳන් අපිව සද්දෙටම අහගෙන ඉන්න අපේ ශෂිකට මතක් වෙන්නේ නෙත් FM දේදුණු මාවතේ ජනීව.
ඔන්න ඒගොල්ලන්ගේ පැත්තට දේ දුන්නක් පායලා ෆොටෝ එකක් ගහලා මට එවලා තියෙනවා. ශෂිකා මං ඔයාව ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. වැඩේ තියෙන්නේ ගිය සෙනසුරාදාද කොහෙද ශෂිකාගේ බර්ත්ඩේ එක තිබුණා. කේක් කෑල්ලක් නම් හම්බුන්නේ නැහැ දේ දුන්නොල ෆොටෝ හම්බ වුණාද? ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා මේ පැයෙත් දිගටම ඉන්න නැත් FM දේ දුනු මාවතත් එක්ක.

වෙලාවෙ කොළහයි විනාඩි 19යි. අපි ඔයාට මතක් කරන්න හදන්නේ මේ වෙලාවේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ගැන. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක මේ දවස්වල රට වටේටම යනවනේ. ඉස්සර තමයි ඔයාගේ ගෙදරට ටයිල්ස් අරගන්න ඕනි වුණාට පස්සේ ටයිල් හොය හොය ෂෝරූම් ගානේ රස්තිය අදපුනේ. දැන් ෂෝරූම් එකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ, ෂෝරූම් එක ඔයාව හොයාගෙන ඔයාගේ නගරයටම එනවා. මේක නිකන් පාරේ යනකොට පේන්නේ නිකන් ටයිල් තියෙන ෂෝරූම් එකක් පාරේ යනවා වගේ. ඇත්තටම එහෙමයි. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකත් එක්ක අද දවසේ නෙතෙෆෙම් අපේ කණ්ඩායම ඉන්නේ හරියටම කියනවා නම් එහෙම දෙබරවැව නගරේ. හවස් වෙනකොට අම්බලන්තොට පැත්තට යන්න තමයි කට්ටිය සූදානම් ඉන්නේ. දැන් නිකන් අපි අහලා නැති වචනයක් මම ඔයාට කියන්න. වසර මැද වාසි. එහෙම අහලා නැත්තේ ලංකා ටයිල්ස් වලින් විතරයි වසර මැද වාසි ලබා දෙන්නේ. 40%ක් දක්වා වාසි මේ දවස්වල ඔයාට අරගන්න පුළුවන්. ටයිල්ස් කියලා කියන්නේ කවදාවත් කල්ලිකුත් වෙන දෙයක් නෙවෙයි. ඒක හන්දා නිවස හදන්න ප්ලෑන් එක තියෙන්නේ තව මාස 6කින් 7කින් වුණත්. මේ දවස්වල ටයිල් ටිකක් අරන් තියාගන්න එක ඔයාගේ පොකට් එකට වාසි. ලංකාව පුරාම තියෙන අලෙවි නියෝජිතයන් හරහා ඒ වගේම තමයි ලංකාව පුරාම තියෙන ෂෝරූම් සරහා ඔයාට මේ වසර මැද වාසි ලබා ගන්න පුළුවන් වගේම ඔයාගේ නගරයට එන ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකෙනොත් මේ වාසි ඔයාට අරගන්න පුළුවන්. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙන්නේ ඒගොල්ලෝ ඇස්ති වෙලා ඉන්නවා. ඕගොල්ලන්ගේ ගෙදර හරියටම කොතනටද ටයිල් වර්ග ගැලපෙන්නේ ඒ දේවල් පිළිබඳව කියලා දෙන්නේ. ඒ වගේම තමයි බාත්රූම් එකට ෆිටින්ග්ස් අරගන්නකොට ඒ දේවල් ඔයාගේ ගෙදරට ගැලපෙන විදිහට තෝරගන්නේ කොහොමද කියලා දෙන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා. අගහඳ අද දවසේදී ඔයා ඉන්නේ දෙබරවැව නගරයවට නම් අම්බලන්තොට නගරයවට නම් සූදානමින් ඉන්න හද උදේවරුවේ දෙබරවැවට හවස්වරුවේ අම්බලන්තොටට එන්න ලංකා ටයිල්ස් කණ්ඩායමත් එක්ක නෙතෙෆෙම් අපේ කණ්ඩායම සූදානම්. රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව මම ඔයාට මතක් කරන්න හදන්නේ. රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක අපේ රටේ සමාජය මේ මද්ද්‍රව්‍ය උවදුරෙන් බේරා ගන්න අපි සෑහෙන වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. ඒකත් එක තමයි ඔය ගොඩාක් වෙලාවට අපිට අහන්න දකින්න හම්බ වෙන්නේ මද්ද්‍රව්‍ය ජාරයව ජාවාරම්වල ඉහළම පුරුක ලංකාවට අරගෙන ඇවිල්ලා සමහර වෙලාවට ඒගොල්ලෝ මේ වෙනකොට ඉන්නේ ගොඩක් අය හිරේ. හැබැයි ඉතින් මතක් කරන්න තියෙන විශේෂම කාරණාව තමයි තාමත් ඒ වගේ අය බලාපොරොත්තුෙන් ඉන්නවා අපේ තරුණ පරපුරේ නංගිලා මල්ලිලා මේ උදුරට ඇදලා අරගන්න. අපි තරුණ කාලේදී හරි ආසයි අලුත් අලුත් දේවල් ට්‍රයි කරලා බලන්න. ඒ හින්දා තමයි ඒ අවස්ථාවක් කරගෙන ඉදී ඒගොල්ලෝ මද්ද්‍රව්‍ය වලට පොළඹවා ගන්න හදන්නේ අපේ තරුණ පරපුරේ කට්ටිය. සමහර වෙලාවට කියයි ඔයාට තියෙන ප්‍රශ්න අමතක කරගන්න පොඩ්ඩක් මේක පාවිච්චි කරලා බලන්න. ගැල්ලමයින්ට කියයි ඔයා පොඩ්ඩක් සුදු වෙනවා මේක පොඩ්ඩක් පාවිච්චි කළොත්. ඒ වගේ දේවල් කිසිම වෙලාවක ඇත්ත නෙවෙයි කියන දේ මතක තියාගන්නකෝ. වැරදිලා හරි හානිකර මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණාට පස්සේ ඒකෙන් ගැලවෙන්න ක්‍රම තියෙනවා. උපදේශනයන් වලට සම්බන්ධ වෙලා ප්‍රතිකාර අරගෙන ගැලවෙන්න ක්‍රම තියෙනවා. හැබැයි ඒ දෙයට වඩා 100,000 ගුණයකින් ලේසි වා කිසිම වෙලාවක මේ හානිකර මද්ද්‍රව්‍ය පාවිච්චි නොකර ඉන්න එක. ඒ අතරේ මතක් කරන්න ඕනි කවුරු හරි කෙනෙක් මේ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉඳලා දැන් ඒවයින් ගැලවෙන්න ඕනි කියන නිවැරදි මානසිකත්වයට ඇවිල්ලා ඉන්නවනම් ඒ වෙනුවෙන් උදව් කරන්න කණ්ඩායම් සූදානම් ඉන්නවා. ඒගොල්ලන්ව සම්බන්ධ කරගන්න 19:27 දුරකථන අංකයට දැන්ම කෝල් එකක් දෙන්න. ඒ වගේම තමයි මතක් කරන්න ඕනි DLB වාසි ලොතරැය්‍ය ගැන. දැන් DLB වාසි ලොතරැය්‍යේ රජ වාසි දිනුම් මැදීම ළඟ ළඟම එනවා. ඔයා DLB වාසි ලොතරැය්‍ය ගන්න කෙනෙක් නම් සමහර විට මේ ඔක්තෝබර් 1 වෙනිදායින් පස්සේ ඔයා පාරේ යන්නේ අලුත්ම අලුත් ඉලෙක්ට්‍රික් බයික් එකක වෙන්න පුළුවන්. ඒකට ඔය හේතුව රජවාසි දිනුම් මැදීමත් එක්ක අලුත්ම ඉලෙක්ට්‍රික් බයික් එකක් තෑගි කරන්න DLB කණ්ඩායම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කණ්ඩායම සූදානමින් ඉන්නවා. රුපියල් මිලියනේ සුපිරි තෑග්ගක් රුපියල් 105 තෑගි වගේම තමයි 50,000 25,000 තෑගි ගොඩක් ඔයාට ලබා දෙන්න සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාසි ලොතරැයි සූදානමින් ඉන්නවා. අදම වාසි ලොතරැයි මිලදී ගන්නවා.

0: FM Anu Paha, FM Anu Hatrai Tashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකේ නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: වෙලාව 11:27.
4: අනුත්තන කඩම මිලක් කසකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහඳ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසකල ග්‍රීන් සුපර් කසකල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් රටත් දිනවන ජාතිය මහත්තම සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා
7: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී
6: ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
8: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
9: EC සනීප ආරක්ෂක තුවා. දැන් රුපියල් 150යි.
10: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
11: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
12: ගින්දර හැන්දෑව විජානු.
13: SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනේන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනයේ සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 සිට 30 දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
14: හැමකතරම ඇයි මේ වැඩ හිටන දාන්නේ ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ
15: ආ හිට නෙමේ අද
14: විශ්වාසය වගකීමයි සිඟ එකේ තියෙන්නේ
15: අදම ගන්න ෆෝන් එකක්
14: ඇයි හිටට දාන්නේ
15: විශ්වාසය වගකීමයි එක සිඟ සිම්පපේ හිටරම දාට ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
16: මාතර ෆ්‍රීලෑන්ස් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ස් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
17: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් සැප්තැම්බර් 21 වනදා අපි එන්නේ උදේ 30:00 සවස පැන්නේගමුව නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
18: මේ හස්බන්ඩ්
19: මොකද වයිෆ්
18: මගේ යාළුවෝ කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුවෝ කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
19: ආහා
18: මොකද කරන්නේ ඔයා?
19: ආව් ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකක් යමු.
18: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවොත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
20: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
3: වෙලාව 11:31. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඒවගේම තමයි ඉන්දිය කාන්තා කණ්ඩායම ඒෂියන් ගේම්ස් වල රන් පදක්කමක බලාපොරොත්තු සහිතව මේ වෙනකොට නිෂින් නුවර කොරෝගි ස්පෝර්ට්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී එකිනෙකා හමු වෙලා තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු කඩුල්ල දවා ගන්න පුංචි බට්ටි පමුදි ප්‍රබෝධා චමුදි ප්‍රබෝධා මීට පුංචි වෙලාවකට කලින් සමත් වුණා. ශෆාලි වර්මගේ කඩුල්ල තමයි ලකුණු 48කට දවා ගන්න චමුදි ප්‍රබෝධා සමත් වෙන්නේ මේ වෙනකොට. ඉන්දිය කණ්ඩායම පන්දුවාර 14කුත් පන්දු තුනක් අවසාන වෙනකොට ලකුණු 141 කඩුලු 2යි. මෙන්න බලාගෙන ඉන්නකොට ඇස්වහ කටවහ වැදුනද බන්දන්නේ ස්මৃতি මන්දනාගේ කඩුල්ලක් දවා ගන්න නෙවෙයි ස්මৃতি මන්දනාගේ නෙවෙයි නායිකා හර්මින් ප්‍රීත් කෞර්ගේ කඩුල්ල ලකුණු 19කට දවා ගන්න. ශ්‍රී ලංකා කණ්ඩායමේ කවිෂා දිල්හාරි ඒ වගේම තමයි පුඩපන්දුව රැකගත්තේ චමරි අතපත්තු සමත් වෙනවා. ඉන්දියා කණ්ඩායම ලකුණු 141 කඩුලු 2යි මේ වෙනකොට. ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන්නේ නිමු ඉති. මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති අකුරු එක වචන ගලපන්න සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න තරංගයත් එක එකතු වෙන්න දැන්ම මේ පැත්තට කෝල් එකක් ගන්න WhatsApp message එකක් දාන්න Facebook fan page එකේ මම දාලා තියෙන post එකට වහලින් comment එකක් දාන්න. රයිට් මං ඔයාලට මතක් කරන්න හදන්නේ ඉන්සි සංස්ථා සිමෙන්ති ගැන. දැන් ඉන්සි සංස්ථා සිමෙන්ති එක ඔයාට තියෙනවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න chance එක. මං අර කලිනුත් ඔයාට මතක් කරන්න ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා කියන්නේ ස්ලැබ් එකකට ගැලපෙනම සිමෙන්ති වර්ගය. ලංකාවේ අපි අවුරුදු 50කට වඩා වැඩි කාලයක් තිස්සේ ඉන්සි සංස්ථා සිමෙන්ති ගැන දන්නවා වගේම තමයි අපේ රටේ ඉංජිනේරුවන් පෙදරේරු මහතුරුන්ගේ පළවෙනි තේරීම බවට පත්වෙන්නේ ඉන්සි සංස්ථා සිමෙන්ති. ඒකට හේතුව වෙන්නේ ඉතින් සාක්ෂි විදිහට ඕනි තරම් දේවල් කියන්න පුළුවන්. ලංකාව පුරාම තියෙන ඔය දැවැන්ත ගොඩනැගිලි ගොඩකඩ ශක්තිය වෙලා තියෙන්නේ ඉන්සි සංස්ථා සිමෙන්ති. දැන් ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් එක සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න ඔයාලට අවස්ථාව තියෙනවා. කරන්න තියෙන්නේ ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් මිලදී ගත්ත බිල්පතක ඡායාරූපයක් නම ලිපිණය ජාතික හැඳුනුම්පත් අංකයක 0.779.67767 නම්බේකට WhatsApp message එකක් විදිහට යවන එක. එහෙම නැත්නම් කෝල් එකක් දීලා මිස් කෝල් එකක් ගහලා තරඟයට ඇතුළු වෙන්න පුළුවන් 0.779.67767 තමයි නම්බේක. නෙතෙෆෙම අපේ කණ්ඩායමත් මේ පණිවිඩය කියන ගමන් රට වටේම යනවා. අද උදේවරුවේ අලව්ව නගරයේ හවස් වෙනකොට කෑගල්ල නගරයේ ඉන්නවා. හෙට උදේවරුවේදී මාවලෙල නගරයටත් හවස් වෙනකොට කඩුගන්නාව නගරයටත් එන්න අපේ කණ්ඩායම සූදානම් වෙන්නේ. වඩ මතක් කරන්න ඕනි සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර ගැන කමල් බන්දුල වීලප්පිනෝ වෙද මහත්මයා දෙවි කෙනෙක් වගේ බලාගෙන ඉන්නවාට පිහිට වෙන්න. සමහර වෙලාවට අම්මල තාත්තලා ඇවිද ගන්නවත් බැරුව තමයි එතනට යන්නේ. හැබැයි කමල් බන්දුල වීරපිනෝ වෙද මහත්තයාගේ ප්‍රතිකාරත් එක්ක ඒගොල්ලෝ බොහොම ඉක්මනට සනීප කරගන්න පුළුවන් වෙලා තියෙනවා. වකුගඩු රෝග, පිළිකා වෙන්න පුළුවන්, ගැස්ට්‍රයිටිස්, චර්ම රෝග, ස්නායු රෝග, ඔය බය හිතෙන ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර ලබා ගන්න සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරට යන්න. යන්න කලින් කෝල් එකක් දීලා වෙලාව වෙන් කරගන්න. 0.777 300 940 හරි 0.773 273 540 හරි කතා කරන්න. ෆ්‍රීලන් නිෂ්පාදන අතර තියෙන ෆ්‍රීලන් බැදපු තුනබහ කුඩු බැගට් එක අනිවාර්යෙන් ගෙදරට අරගෙන යන්න. මොකද අමු තුනබහ කුඩු විතරක් නෙවෙයි බැදපු තුනබහ කුඩු දැම්මමත් කෑම එකට වෙනම රසයක් ඔයාට අරගන්න පුළුවන්. ෆ්‍රීලන් බැදපු තුනබහ කුඩු එකත් එක්ක මේ කෑම වලට දැනෙන රසය දැනගන්න අනිවාර්යයෙන්ම ෆ්‍රීලන් බැදපු තුනබහ කුඩු ගෙදරට අරගෙන යන්න. මොකද සම්පූර්ණයෙන්ම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරයි ෆ්‍රීලන් නිෂ්පාදන හැම එකක්ම වගේ මේ බැදපු තුනබහ කුඩු බැගට් එකත් නිෂ්පාදනය වෙන්නේ. ගෙදර ළඟම තියෙන කඩේට ගියාට පස්සේ ගෙදරට අවශ්‍ය කරන බඩු ලිස්ට් එක අරගන්නකොට ඒ ලිස්ට් එකේ උඩින්ම ලියාගන්න ෆ්‍රීලන් සන්නාමයෙන් එන බඩු ලිස්ට් එකට උඩින්ම ලියාගන්න ෆ්‍රීලන් බැදපු තුනබහ කුඩු කියලා. සින්දුවෙන් පස්සේ ගේම් එකත් එක්ක හම්බ වෙමු.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 11 විනාඩි 38යි. අපි යන්න හදන්නේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි ලබා දෙන අකුරෙන් අකුර තරංග වටේ එක එකතු වෙන්න. මේ වෙලාවේ තරංග කරන්න ඇවිල්ලා ඉන්නේ දිය කඩුවේ ඉඳන් අපි වහගෙන ඉන්න නතාලියා. නතාලියා, අයබෝවන් සුබ උදෑසනක් වේවා. දිය කඩුව කොහෙද තියෙන්නේ?
1: බුලත් සිංහල.
0: හරි, අපි තරඟයට යන්න හදන්නේ. මං ඔයාට අකුරක් දෙනවා, ඒ අකුරෙන් ඔයාට වචනයක් පටන් ගන්න තියෙන. ඊට පස්සේ එක දිගට හැම වචනකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට කියාගෙන යන්න තියෙන්නේ. මේ වෙනකොට වැඩිම වචන ගාණක් කියලා තියෙන්නේ අපිට ගාල් ඉඳන් කතා කරපු සීතා. අපි හිතනවා සීතාගේ අභියෝගය බිඳ හෙලන්න ඔයාට පුළුවන් වෙයි කියලා. නතාලියා, එකම වචන දෙපාරක් කියන්න බෑ, අකුරු දෙකේ වචන කියන්න බෑ, වෙන භාෂාවල වචන කියන්න බෑ, ඊට පස්සේ අර වචන දෙක ගාන එකට අමුණපු වාක්‍ය වගේ වචන කියන්නත් බෑ. කියන වචන පැහැදිලිව කියන්නත් ඕනේ. හරිද? රයිට්. අපි යන්න හදන්නේ තරංගයට. දැන් මේ දිය කඩුව තියෙන්නේ බුලත් සිංහල කියලා කිව්වානේ. රයිට්. බුලත් සිංහල කිට්ටු තවත් නගරයක් මං කියන්නද? හොරණ කිට්ටුයි නේද? හොරණ කියන වචනයේ දෙවෙනි අකුර නෙවෙයි තුන්වෙනි අකුර මොකද්ද? ඒක තමයි ඔයාට හම්බ වෙන අකුර. ලෑස්තිද තරඟයට යන්න? අපි යමු. මේ අකුරෙන් අකුර.
2: Your time starts now.
1: නැටුම් මල්ලි, ලංකාව වාහනේ නරිය, යාපහුව වලහ, හන්දිය, යක්ෂයා යාත්‍රාව, වනිද දෙහැමින, මලීෂා, ශාන්ත තැඹිලි, ලොරිය යටියන්තර, ටොරිය යෝදේ, යොහානි නීතිය, යහපත තීර්ථ, තිරේ අන්තරේ, රමුටන් නිවැරදි, දරුවා විද්‍යා, වේගේ යාළුවා, වැස්ස සලි රැල්ල, ලෝකේ එනුලි රැල්ල, ලාභේ අක්කර, ලැජ්ජා වීලුව, වංගුව වරුණි, නතාලියා යක්කල, ලක්ෂිකා, නොනිමි මිහිරි, රිත්මි මැංගුස්, සෙනග, ගීතේ යුරේ.
0: කාලය අවසන්. කාලය අවසන්. මන් දන්නවා තව වචන ඔයාට තියෙනවා කියලා. හැබැයි ඉතින් කාලය බාධාවක් වෙනවා. අපි බලමු තරංගයේ ප්‍රතිඵල කොහොමද කියලා. හෙට සින්දුවට යන්න කලින් කාව දෙක තු කරගන්නේ.
1: අම්මවයි තාත්තවයි
0: නෑදෑය
1: ඔක්කොමයි
0: අහගෙන
1: ඉන්න හැමෝමයි
0: හතිනේ. හරි, බොහොම ස්තුතියි නතාලියා. දිගටම නෙත් අහගෙන ඉන්නවා.

0: FM Anu Paha, FM Anu Hatarai Dashmata, Net FM. Velava obaveta gena enne.
1: Ada kale hondama ayojaneya brand new Bajaj Trirodha Rathaya. Masika warikaya rupiyal 22000 sita dan Divenupura DPMC Pradarshanagara saha dealerun gen.
2: Velava 11 vinadi 44.
3: Vasina mena kohinda sir?
4: DLP vasi. Koi kaatat vasi.
5: Parampara ganunawak api upawa balagenbowa. Eha meha nupenena pittiyak athule thibunu. Ape naamaya usas tattwaya upa obe jeevithaya taram vishwasa kala. Denen dina thaakshanaya aarakshawa ihala nanwamin pramithiya sahathika kala. Gini rakawarane jaathika surakshitha karanaya. Kalani fire shield purple wire then vilanda pole.
6: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට
7: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවතිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයාර්ස් නම් දම්රෝම තමයි ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයිනපුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
8: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 23 අපි එන්නේ උදේ මාවනැල්ල හවස කඩුගන්නාව තෑගි දිනාගන්න ඔබත් එන්න ඉන්සි සංස්ථා සිමෙන්ති කොට පහක් මිලදීගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරගයට එකතු වන්න
9: Master Guide within පෙරපාසලේ සිට උසස් පෙළ දක්වා සියලු වැඩ පොත් පසුගිය විභාග ප්‍රශ්න උත්තර සහ ප්‍රකාශන විශේෂ වට්ටම් සහිතව ලබා ගන්න සැප්තැම්බර් 25 වනදා සිට BMICHEQ විශාලාවට එන්න Master Guide ප්‍රකාශකයෝ
10: මගේ නම අනුෂා ලක්මාලි මම Active Plus එකට ආවේ පඩි පෙළවත් නැග ගන්න බැරුව මට ලොකු ධන හිස් අමාරුවක් තිබුණා අවුරුදු දෙකක් තිස්සේ මං ගොඩාක් දුක් විඳා ඇත්තටම කියන්න සතුටේ මගේ තිබුණු සියලුම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලුම වැඩකට කරගන්නවා ඇත්තටම කියන්න තියෙන ඔයාලටත් ඇවිල්ලා බලන්න ගොඩාක් පින් Active Plus එකට මගේ මේ ධන හිස් අමාරුව සුවපත් කරලා දුන්නට
11: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0711856956956
12: Lanka Tiles Mobile Showroom den obe nagareta September 21 wenada api enne Ude Thissamaharamaya Savasa Pennegamuwa nagarawalata ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
13: මනුලොව පින්කෙතනම්මෝ ගම්පා උඩුගම්පොළ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
14: බිනර පුන් පොහෝ දා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා
13: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දැක සාදු නාද දේ පින් අනුමෝදන් වන්න
14: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න
13: අනුශාසකත්වය
14: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ
13: විමසීම් 077712489999 071-32-11-758
15: සජීවී විකාශනදායකත්වය දී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්
16: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
17: ක්‍රියාකරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්
2: වෙලාව 11යි විනාඩි 49යි.
18: මේ හස්බන්ඩ්
2: මොකද වයිෆ්?
18: දැන් ඔයා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
2: දන්නවා.
18: මොකද්ද?
2: මගේ ඔළුව.
18: තමුන් හිතාගෙන ඉන්න එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න?
19: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
2: වෙලාව 11:50. මේ දවස්වල ගෙවල් හදාන්න බලාපොරොත්තුවෙන් ඉන්න, ඉදිකිරීම් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම NetFM අහනවා නම් වාසි ගොඩක් ගැන නිරන්තරයෙන් දැනගන්න අවස්ථාව හම්බ වෙනවා. එක පැත්තකින් ඉන්සි සංස්ථා සිමෙන්ති එක්ක තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ස්ලැබ්වරම් තරඟය ක්‍රියාත්මක වෙනවා. අනිත් පැත්තෙන් ලංකා ටයිල්ස් වසර මැද වාසියක 40%ක් දක්වා ඩිස්කවුන්ට් ටයිල්ස් වලට, බාත්รูම් ෆිටින්ග්ස් වලට හම්බ වෙනවා. මේ ගැන පණිවිඩය, ලංකා ටයිල්ස් ගැන පණිවිඩය කියන්න ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකක් තරගෙන මේ වෙලාවේ අපේ කණ්ඩායම ගිහිල්ලා ඉන්නේ දෙබරවැව නගරයට. ඉතින් දෙබරුන්ගෙන් පරිස්සම් වෙලා දෙබරු යනගන්නේ නැතුව අපේ දර්ශන කොමාරි සම්බන්ධ කරගත්ත සජීවීව ආයුබෝවන් දර්ශන, සුබ උදෑසනක් වේවා. මොකෝ වෙන්නේ?
20: ආයුබෝවන් ජනිත, ආයුබෝවන් ඔයගේ වගේම සුබ උදෑසනක් වේවා. ඉතින් ඔන්න අපි ඔය කිව්වාගේම දෙබරු යනගන්නේ නැතුව දෙබරවැව පුරවලා තමයි ජනිත ආවරණය කරන්නේ. ඉතින් ජනිත අවස්ථාව දිනවා අපි කවදා තලු කාගෙත් නැත් අහගෙන අපි ආදරණීය හිතවතුන්ට ඔන්න අවස්ථාව දින අද දවසේදී දෙබරවැව අවට කෙනෙක් නම් ඔයත් ඔන්න ඔයාලට අවස්ථාව දිනවා. දෙබරපුරේ කවුරුද දන්නේ කියන ටයිල් මහගිදර තමයි ජනිත් බිම්බෝ ටයිල්ස් කියලා කියන්නේ. අදවාසේදී අපි මේ දෙවන්ත වැඩ කටයුත්ත ලංකා ටයිල් වසර මැද වාසි 40%ක් දක්වා දෙවන්ත වාසියක් වට්ටම කරගෙන නගරේ නගරේන කොට අද දවසේ ඉන්නවා. හරියටම දෙබරව නගරේ තමයි ආවරණය කරන්නේ. ඉතින් ජනිත් අර කිව්වාගෙම හර හැමදාම කතා කරන වගේ අපි නිවසක් කියලා කියන්නේ අපි හැමෝගෙම ලොකුම සීනයක්.
2: අනිවාර්ය
20: අපේ අපේ ජීවිතේ මොන දේ කරන්නේ අපි නිවසක් හදාගන්න. මේ හතර නිවස ජනිත් අපි හරි ලස්සනට පිළිවෙලට හදාගන්න අපි හැමෝම කැමති. අන්නේ හදාගෙන නිවසට ලංකාටයි අල්ලන දිනන කොච්චර ලොකු දෙයක්ද. අන්නේ ලංකාටයි වසර මැද වාසි තරගෙන තමයි FM 95.8 කවදත් අලුත් කාගෙත් අපි මේ විදිහට සුන්දර දෙබරපුර අදවසේ ආවරණය කරන්න. ඉතින් අපි කවදත් අලුත් කාගෙත් අහගෙන අපි දෙබරව අවට පියාදෙන හිතවතුන් අවස්ථාව තියෙනවා ජනිත්. අදවසේදී මේ පැත්තට එකතු වෙනවා නම් බිපෝ ටයිල්ස් ආයතන එකතු වෙලා තෝරලා බේරලා, මොකද අර අපි බාත්රූම් එකට හරියන ටයිල් එක අපි කුසියට
2: අල්ලන්නේ නැහැ.
20: ඒක හරියන්නේ නැහැ. ඒක නිසා තැනට අවිනික වූ කලාවන් දින සන්නාමයක් තමයි ලංකා ටයිල් කියලා කියන්නේ. මොකද වසර 50කට එහා ඉතිහාසයක් තියෙනවා ජලී. ඒ වගේම ලංකාවට ප්‍රථම වතාව ටයිල් කියන සන්නාමය හඳුන්වා දෙන්නේ ලංකා ටයිල් විසින්. ඒක නිසා තමයි අපි මේ විදිහට ලංකා ටයිල් වසර මැද වාසි 40%ක් දක්වා දෙවන්ත වාසියක් වට්ටම වටිනාකම කරගෙන මේ දිට අපි අද දවසේ එකතු වෙන්නේ සුන්දර දෙබරවැව පුරවරයට. ඉතින් ජනිත් ඔන්න ඔය පැත්තට ටයිල් එකක් එහෙම වුණා නම් ඔන්න අද දවසේ පුළුවන් බිම්නෝ ටයිල්ස් එකකින් තව අඩුපාඩු ටික මේ පැත්තෙන් ඔන්න එකතු
2: කරගන්න. අනිවාර්යෙන් අරගන්න.
20: අනිවාර්යෙන්. ඉතින් දෙබරවැව හැවට අපි ආතන හිතුනට අවස්ථාව දෙනවා. බිම්නෝ ටයිල්ස් ආයතන එකතු වෙලා කැමති විදිහට ජනිත් තෝරලා බේරලා මෙලි ගන්න පුළුවන්. මොකද රේන්ජ් එකක්ම තියෙනවා. ඊළ නව ඊට විලාසතාවෙන් ගියොත් ටයිල් රේන්ජ් එකක් තියෙනවා. කැමති විදිහට තෝරලා බේරලා සාලිට එහෙම නැත්නම් වැරෙන්ඩවට හරි ලස්සන ටයිල් ටික, එහෙම නැත්නම් ඉඳන කාමරේට මුල් තැන්ගෙට, ඒ වගේම නාන කාමරේට මේ ඕන තැනකට සෙට් වෙන විදිහට ඕන කැමති විදිහට තෝරලා බෙල්ල ටයිල් වල දී ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ ට්‍රක් නෙවෙයි ජමි, කොළොම බාත් වියස උපංග වලට වසර 25ක්
2: අම්මෝ
20: කාලයක් නෙමෙයි, වසර 25ක වගකීම් කාලයක් වන්න කොළොම බාත් වියස සහ උපංග වලට ලබා දෙනවා. ඉතින් මේ වගකීම ලබා දෙන්නේ ලංකාවට ටයිල් කලා වහන්සේ උසන්නාමය ලංකා ටයිල් විසින් තමයි. මේ අණගි අවස්ථාව අද දවසේදී ජනිත ලබා දෙන්නේ සුන්දර දෙබර වැව පුරවරය අතරේ හිතවතුන්ට. ඉතින් මේ අනගමනේදී අපට හම්බ වෙනවා. ඉතින් කවදත් අලුත් කාගෙත් නැත්නම් අපි ආදරේ හිතවතුන් හම්බ වෙනවා. ඉතින් ජනිත්වත් අහගෙන ඉන්න කට්ටියක් මේ පැත්තේ
2: අන්න මොකුත් ගෙනල්ලා දුන්නේ එහෙම නැද්ද?
20: අන්න පොඩ්ඩ හම්බ වෙනවා. ඒනවා කැවෙනවා තමයි කියලා තියෙන ජාති. සුමුණත් කමන්නේ එනකොට මං ජනිතත් එවන් අර කඩින් හරි කියලා දෙන්න ඉපහින්න.
2: ඔව් මාක් හරි කරන්න නැත්තම් හරියන්නේ නැහැ වැඩි.
20: හරි කොහොමද නැජම් කවන්නේ ලංකා ටයිල් වසර මැද වාසි අපි මේ විදිහට අද ඔසි සුන්දර අධිබර පුරව තමයි වරණ කරන්නේ. බිම්රෝ ටයිල්ස් ආයතන සමග තමයි FM 95.8 කවදත් අලුත් කාගෙත් මේ වැඩ කටයුත්ත අද දවසේදී මේ විදිහට එකතු කරන්නේ ලංකා ටයිල් වසර මැද වාසි 40%ක් දක්වා දෙවන්ත වාසියක් වට්ටම කද්දවසේදී අපි සුදරම් ආදරණීය දෙබරව පුරව සිට ආදරණීය හිතවතුන්ට හිතවතියන්ට එකතු කරන්නට ලංකාවට ටයිල් කලාවන් සම්මානයේ ලංකා ටයිල් උත් සමගින් ජනිත් බොහොම ස්තුතියි අවස්ථාව මේ පැත්තට ලබා දුන්නට.
2: බොහොම ස්තුතියි.

0: FM Anupaha 94.8 Net FM Divaina Pura Te Dunumavata
1: Brought to you by
2: Akunulake Namahubavana Ratapurama Rasa Genayana Aulesama Rasa Karakana Mather Freela Noodles Tasteke Trusteke
3: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: වාසිනා මෙන කොහෙන්ද සර්?
5: ඩීල්බී වාසි. කොයි කාටත් වාසි.
3: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 25 කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාකාවකට ගෙනවෙත් පාර දෙන්න.

0: කරන්න එන්න තම්රෝ.
1: දැන් එතකොට තමුන් එදින්දා කුලි වැඩ තමයි කරන්න.
2: එහෙමයි.
3: ලක්ෂ දහය පහේ පනස් දහසේ සහ විසි පන්දහසේ මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගිලා ගන්න TLB වාසී කොයි කාටත් වාසී.
4: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙට් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 23 අපි එන්නේ උදේ මාවනැල්ල හවස කඩුගන්නාව. තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරගයට එකතු වන්න.
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.

0: පතවේතන තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා ගැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447-21-33-540.
1: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ඔය සිද්ධිය වෙන්නේ.
2: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
3: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙනවා.
1: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
2: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
3: 69 දී හදටත් යනවා.
2: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
1: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
4: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයි සක්වලත් අහන මෝර්නින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට.
5: Net FM. Algo Town.
6: Brought to you by
7: Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo. අදම කතා කරන්න 0710-777-333.
8: ලෝම දන්න Samsung ගන්න හොඳම තැනයි Damro.
9: Samsung ගන්න හොඳම තැනයි Damro.
10: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ Fortune Oil ම තමයි.
11: ඔව් ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
12: ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය Galanif Fire Shield Purple.

0: ඇංකපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
1: FM Algo Town FM Anupaha FM Anu Hatarai Dasamata Net FM Divina Pura Divina Pura
2: Velava oba veta gena enne
3: Adama ganna phone ekai
4: ai hetata danni
3: Vishwase wanga kiwa ekka singa simpa pay ikada loda tika tika gewanna adama oyage smartphone ekak araganna
5: Velava dawal 12

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අතම මාරු වෙන්න ලෙහෙසි පහසුයි මාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0776 716 3872.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
2: අයිබෝන් අද 2026 සැප්තැම්බර් 22 අඟහරුවාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම සචිනි සීලවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය ඩිල්ෂාන් සඳකැකුළු මඩවල. සිරස්තල හැමෝම බලා සිටි 22 ගැන තීන්දුව පාර්ලිමේන්තුවට සම්මත කරන්න ජනමත විචාරණයක් ඕනි නැහැ. පාස්කු මහනඩුවේ තීන්දුවට විත්තිකරුවන් උසාවියට, උසාවිය අවට ආරක්ෂාව තරකෙරේ. දවල් පෑව්වාට රෑට වෙස්ස, හෙට සහ අනිද්දාත් තවත් වැඩි වෙයි. දීවර සහ නාවික ප්‍රජාවටත් හදිස්සි දැනුම් දීමක්. ව්ලැඩ්මීර් පුටින් යලිත් බලය පෙන්නයි. යුක්‍රේනියට එරෙහි යුද්ධයටත් ජනතා සහය. ආසියානු ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තාවෝ උණුසුම් සටනක. බොහෝ දින අපේක්ෂාවෙන් බලා සිටි ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කථානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. එසේ තිබේදී පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් නඩුවේ අවසන් තීන්දුව අද ලබා දීමට නියමිතයි. ඒ ඇතුළු කතාපෙළෙහි උණුසුම් සත්‍ය අනාවරණය මෙතැන් සිට. ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සඳහා වන කෙටුම් පද සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව එම කෙටුම් පද සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත්, එය පාර්ලිමේන්තුවේ 3-2 විශේෂ බහුතරයකින් සම්මත කළ හැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කර ඇත්තේ. කෙසේ වෙතත් කිටුම් පත සඳහා සංශෝධන කිහිපයක්ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර තිබෙනවා. මීට අමතරව අධිකරණ සංවිධාන සංශෝධන පනත් කිටුම් පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවද කථානායකවරයා විසින් මෙහිදී පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර, එම කිටුම් පත ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත්, ඒ අනුව එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කර ඇත්තේ.
4: කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන අංක 1. I wish to announce that I have received the determination of the Supreme Court in respect of the bill title 22nd amendment to the constitution and the judicature amendment which were challenged in the Supreme Court under article 121(1) of the constitution.
5: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියෝගයට ලක්කරන ලද 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන නැමැති පනත් කෙටුම්පත් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට කැමැත්තෙමි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමැති පනත් කෙටුම්පතේ විධිවිධාන හෝ එහි කිසියම් කොටසක් සඳහා ජනමත විචාරණයකදී ජනතා අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය නොවේ. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නැමැති පනත් කෙටුම්පතේ 2 වගන්තිය සඳහන් ව්‍යතිරේකයේ තුල අඩංගු 67 එළඹෙන දිනේ යන වාක්‍ය ඛණ්ඩය 67 සම්පූර්ණ කළ දිනේ යන වාක්‍ය ඛණ්ඩයෙන් ප්‍රතියෝජනය කළ යුතුය. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නැමැති පනත් කෙටුම්පතේ 2 වගන්තියේ දෙවන ව්‍යතිරේකයේ ලෙස පහත දැක්වෙන ප්‍රතිපාදනය එක් කළ යුතුය. එසේම පළමු ව්‍යතිරේකයේ දක්වා ඇති වසර 6 දුර කාල සීමාව මෙම පනත ක්‍රියාත්මක වන දිනේදී අගවිනිසුරු ධූරයේ දරන කිසිදු කිසිදු තැනැත්තෙකුට අදාළ නොවිය යුතුය. ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් තීරණය කර ඇත්තේ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම් පතේ විධිවිධාන ආණ්ඩුක්‍රම වවස්ථාවට පටහැනි නොවන බවත් ඒ පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත්ය. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද පාර්ලිමේන්තුවේ කටයුතු දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතුයි මම නියෝග කරමි.
4: I order that the full determination of the Supreme Court to be printed in the official report of today's proceeding.
0: Net News. Janathawa Vishwasa Karana Satya.
2: කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද පෙරවරු 9ට රැස් වුණා. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද ඒ සඳහා පැමිණ සිටි අතර අදත් ඔහු පාර්ලිමේන්තුව වෙත රැගෙන ආවේ බන්ධනාගාර බස් රථයකින්. පාර්ලිමේන්තු රැස්වීමේ නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා නෙට් නිවුස් විශේෂ නියෝජිත චිරාන් ජීවන්ත ධර්මසේන. අයිබන් චිරාන්.
6: අයිවන් සචිනි, ඔබ සඳහන් කරපු ආකාරයටම අද කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වුණා. අද දවසේදී බොහෝ දෙනාගේ අවධානය යොමු වෙලා තිබුණේ කථානායකවරයා විසින් 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාව සම්බන්ධයෙන්. අප දැක්කා සභාවේ කටයුතු ආරම්භ වන අවස්ථාවේ සිටම විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මහත් උනන්දුවෙන් මේ කථානායකවරයාගේ දැනුම් දීම අහන්න සූදානම් සිටින ආකාරය. කථානායකවරයා පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරපු මොහොතේම කථානායකවරයාගේ නිල නිවේදන ප්‍රකාශ කරන අවස්ථාවේ පළමු අවස්ථාවේදීම ශ්‍රේෂ්ඨාධිකරණයේ තමන්ට දැනුම් දී තිබෙන 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුව මුළු ඉදිරිපත් කළා. එහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු තමන්ගේ මේස මතට තට්ටු කරමින් ප්‍රීති ഘോഷා පවත්වන ආකාරය තමයි සභාවේ හිටපු සිළු මාධ්‍යවේදීන්ට දක්නට ලැබුණේ. ඒ වගේම අද දවසේදී දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් බන්ධනාගාරනිලධාරීන්ගේ දැඩි ආරක්ෂක රැකවල් මැද්දේ පාර්ලිමේන්තු රණාකාරිය දක්නට ලැබුණා. අද දවසේදී මන්ත්‍රීවරයා මේ වෙනකොට සභාවට සම්බන්ධ වෙලා පාර්ලිමේන්තු විවාද වලට සම්බන්ධ වෙමින් සිටිනවා. ඒ වගේම අද පාර්ලිමේන්තුවේදී දැනට බොහෝ දෙනාගේ අවධානය යොමු වෙලා තියෙන මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ විශේෂයෙන්ම අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවල ආසනපටි මගී ආරක්ෂක ආසනපටි පැළඳීමේ නීතිය සම්බන්ධෙනුත් ප්‍රවාහන මාත්‍ය බිමල් රත්නායක මහතා අදහස් දක්වීමක් කළා. අප සූදානම් ඒ පිළිබඳව ඔබට ප්‍රවෘත්ති ප්‍රකාශය හරහා තොරතුරු වාර්තා කරන්න. ස්තුති සචිනී, අවස්ථාව ලබා දුන්නාට
2: ස්තුති චිරාන්. අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවල ආසන පටි පැළඳීමේ නීතිය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන අතර වාරයේදී
7: විශේෂයෙන්ම අපි වාහනවල සීට් බෙල් සම්බන්ධව වාහනයේට සීට් බෙල් හවි කළාපු නැති වාහනවලට ඒක අනිවාර්ය වුණා අවුරුද්දකට පස්සේ නීතිය ගෙනල්ලා මේ පහුගිය සැප්තැම්බර් 19. ඉතින් ඒකේ තියෙන ප්‍රයෝජනය මම හිතන්නේ කනගාටුදායක සිද්ධියකින් අපිට ඔප්පු වුණා. දවස් දෙකකට කලින් සදර්න් එක්ස්ප්‍රෙස් එකේ වාහන 11ක් ඇක්සිඩන්ට් වෙච්ච එකේ පාසල් දරුවන් හිටියා විශාල පිරිසක්. හැබැයි ඒක බස් එකේ සිරු දිනාම සීට් බෙල් දාගෙන හිටපු නිසා ඒගොල්ලන්ට වෙච්ච අනතුරු අඩු වුණා. එසා අපි හිතනවා අර සමහර දේවල් වලට හැඩ ගැහෙන්න තියෙන දුෂ්කරතාවය මම පිළිගන්නවා. එනිසා තමයි අපි අවුරුද්දක කාලයක් දුන්නේ. අපි කවුරුත් කැමති අර gedara ඉන්න විදියට හැමතැනම ඉන්න. නමුත් එහෙම නෙමෙයි, ආරක්ෂාව පැත්ත බලන්න ඕන. තෙතෙන්දි හැබැයි විශේෂ දෙයක් කියන්න ඕන. අපි නීතිය සම්පාදනය කළා තියෙන්නේ මෙන්න මේ විදියට. වාහනයක සීට් බෙල්ට්ස් තියෙනවා නම් දාගෙන යන්න ඕන. ඇවිල්ලා නැතිනම් සවි කරගත්තම යන්න පුළුවන්. දැන් උදාහරණයකට වාහනයක පස්සෙනෙක් අපේ සාමාන්‍ය පිටිපතමු පවුලක් කියලා පස්සෙනෙට යන්න ඕන නම් කාර් එකේ තියෙන සීට් බෙල්ට්ස් වල තියෙන හතර නම් එයාට පුළුවන් අර මැද පොඩි දරුවෙක් නැන්නේ කියන්නේ ඒ මැදට සීට් බෙල්ට් එකක් හවි කර සවි කරගන්න. දැන් මෙතන කියන්නේ සීට් එකට සීට් බෙල්ට් එකක් හදාගන්න අවශ්‍ය වෙන්නේ. නැතු වාහනේ තියෙන සීට් ගාන ගනින්න අපි යන්නේ නැහැ. මිනිහයට යන්න පුළුවන් සාමාන්‍ය සීට් ප්‍රමාණයක් කොහොමද තියෙනවා. ඒ නිසා සීට් බෙල්ට් එකක් හදාගන්න කියන එකයි තියෙන්නේ. නැතුව වාහනේ යන්න පුළුවන් 4ද 3ද කියලා නියාමනය කරන්න අපිට බලයක් නැහැ. සීට් බෙල්ට් එකක් හයි කරගන්න කියන ඉල්ලීම තමයි තියෙන්නේ. ඒ නිසා සමහර පවුල් වල අයට දරුවෝ 3 දෙනා අම්මයි තාත්තයි ඉන්නවනම් පිටිපස්සේ පොඩි සීට් බෙල්ට් එකක් හයි කරගන්න තියෙනවා.
2: පාර්ලිමේන්තු රැස්වීම තවදුරටත් පැවැත්වෙනවා. 2024 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. ඊයේ දිනwidetildeයි මෙම කෙටුම්පත ගැසට් කර තිබෙන්නේ. දෙදහස් විසිහත වසර සඳහා රජයේ සේවා වේදම් වෙනුවෙන් විධිවිධාන සැලසීම සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර ණය ලබා ගැනීම ඇතුළු අරමුණු වෙනුවෙනුයි මෙම කෙටුම්පත සකසා ඇත්තේ. ඊට අනුව 2027 වසර සඳහා රජයේ ඇස්තමේන්තුගත වේදම රුපියල් 4,992 බිලියන 773 මිලියන 388,000 වෙනවා. මෙම විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම ලබන මස 7 පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි. අයවැය කතාව නොවැම්බර් 12 සිදු කිරීමට නියමිතව තිබෙනවා. අයවැය දෙවනවර කියවීමේ විවාදය සඳහා දින නියම කර ඇත්තේ නොවැම්බර් මස 13 සිට 20 දක්වායි. එහි කාරක සභාවස්ථා විවාදයේ හෙවත් 3 කියවීම නොවැම්බර් මස 21 සිට දෙසැම්බර් 14 දක්වා සිදු කිරීමට නියමිතව තිබෙනවා. පාස්කෝ ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සම්බන්ධයෙන් නඩුවේ තීන්දුව ලබා දීමට නියමිතව තිබීම හේතුවෙන් කොළඹ මහදිකරණයේ අවට ආරක්ෂාව තර්ක කර තිබෙනවා. මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම, මනුෂ්‍ය ඝාතන සිදු කිරීම සහ බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා 23,270 යටතේ මෙම නඩුව පවරනු ලැබ ඇත්තේ. නෞෆර් මාවලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව එහිදී අධිචෝදනා ගොනු කර තිබෙනවා. නඩුව විභාගයට ගැනුනේ නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල විනිසුරුමරුල්ල විසින්. නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කරනු ලැබුවේ ඉකුත් 2021 වසරේදී. දීර්ඝ සාක්ෂි සටහන් කර ගැනීමකින් අනතුරුව විත්තිකරුවන්ගේ විත්ති වාචිකද අධිකරණය විසින් සටහන් කරගනු ලැබුවා. ඉන් අනතුරුව තීන්දුව අද දින ප්‍රකාශයට පත් කරන බවටයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉකුත් අගෝස්තු මස 24 නියම කළේ. තීන්දුව ලබා දීම වෙනුවෙන් විත්තිකරුවන්ද මේ වන විට කොළඹ මහදිකරණය වෙත රැගෙන විත් සිටිනවා. ඔවුන් මහදිකරණය වෙත රැගෙනාවේ විශේෂ ආරක්ෂාවක් යටතේයි. ශ්‍රී ලංකාවේ නීති දිග කොටස්වලට තවදුරටත් වැසි අපේක්ෂා කරන බව කාලවින විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසිද අපේක්ෂා කරනවා. මේ ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන කාලවින විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා.
8: ශ්‍රී ලංකාවට ඊසාන් දෙසින් පැවති අඩුපිටන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙලා තියෙන පද්ධතිය දිර්පැය 24 තවදුරටත් ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ වල දෙතර ගමන් කිරීමේ හැකියාව තමයි පවතින්නේ. මේ පද්ධතියේ ඍජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතුවත් අපි කලින් ප්‍රකාශ කළ පරිදිම ශ්‍රී ලංකාව හරහා ගමන් කරන සුළං ප්‍රවාහයක් මේ පද්ධතිය දෙසට ඇදී යමින් පවතින නිසා ලංකාවේ විශේෂයෙන් නිරත දිග කොටසේ අපි ගත්තොත් මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ පළාත් වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කවල අද දිනෙදිත් කඩින් කඩ වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. දිවා කාලයේ තරමක වැසි අඩු තත්ත්වයක් පැවතුණත් නමුත් රාත්‍රී කාලයේ සිට වැසි තත්ත්වය වර්ධනය වීමක් අපිට තවදුරටත් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම හෙට සහ අනිත් දිනවල මේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් නැවතවත්වක් අපේක්ෂා කිරීමේ හැකියාව දැනට පවතින දත්ත මත පදනම් පවතිනවා. මේ නිසා විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත් වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ජනතාව තවදුරටත් මේ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරන විශේෂයෙන් ගංගා නිම්නාශ්‍රිතව පහත් බිම්වල ජීවත් වන ජනතාව, ඒ වගේම නායා මන්තුරු සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඉදිරි කාලගුණ නිවේදන සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන ඉල්ලා සිටිනවා.
2: ඇතැම් ප්‍රදේශවල වරින් වර තද සුළඟ ඇතිවිය හැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශ, උතුරු හා උතුරු මැද පළාත් සහ ත්‍රිකුණමලය හා හම්බන්තොටන දිස්ත්‍රික්කවලත් එලෙස තද සුළඟ ඇතිවිය හැකි. ඇතැම් විට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ක් හෝ 50ක් දක්වාද වැඩි විය හැකි. එනිසා ගස් කඩා වැටීම් වැනි ආපදා පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරුණා. පීඩන අවපාතයේ බලපෑම හේතුවෙන් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේද වැසි සහ සුළං තත්ත්වය වැඩිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව නැවත දැනුම් දෙනතුරු එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස අනතුරු ඇඟවීමක්ද කෙරුණා.
8: පද්ධතිය විශේෂයෙන් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට උතුරින් තියෙන ගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින නිසා පද්ධතිය මේ වෙනකොටත් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙලා තියෙන දිර්පය 24 තවදුරටත් වර්ධනය වීමේ හැකියාව පවතින නිසා විශේෂයෙන් බෙංගාල බොක්ක උතුරු මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන තීව්‍ර ජනතාව තවදුරටත් ඒ ප්‍රදේශයේ සිටිනව නම් ඉතා කඩිනමින් ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන්න කියන එක මතක් කරනවා. නැවත දැනුම් දෙන තුරු විශේෂයෙන් බෙංගාල බොක ගැඹුරු මුහුදු ප්‍රදේශ විශේෂයෙන් උතුරු බෙංගාල බොක මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතු වලින් වළකින්න කියන එක තවදුරටත් ඉල්ලා සිටින්න කැමතියි.
2: මේ අතර වැසි සමග ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගලයන් දහසකට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. මේ ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතා.
9: පසුගිය දවස් කීපය පුරා දිවයිනට බලපාපු වර්ෂාපතන තත්ත්වයත් එක්ක දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 46ක පවුල් 458කට අයත් පුද්ගලයන් 1616 දෙනෙකු පීඩාවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගංවතුර එවැගේම පස්කණ්ඩි කඩාවැටීම් ආදී ආපදා තත්ත්වේ නිසා මේ වෙද්දී අපට මරණ එකක් සහ පුද්ගල අතුරුදහන්වීම එකක් වාර්තා වෙනවා කෑගල්ල දිස්ත්‍රික්කයෙන්. එවැගේම අර්ධහර නිවාස 88ක් මේ වෙද්දී අපට වාර්තා වෙලා තියෙනවා. එවැගේම මේ වෙද්දී දිස්ත්‍රික්ක 2ක සුරක්ෂිත මධ්‍යස්ථාන 3ක පවුල් 26ක පුද්ගලයන් 94 දෙනෙකු මේ වෙද්දිත් රඳවා තියෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන අනුව ඉදිරි දවස් කිහිපය තුළත් වර්ෂාව බලාපොරොත්තු වෙන නිසා තවදුරටත් මෙම සහන සැපීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් පවතිනවා.
2: ප්‍රදේශ බොහොමයකට දැන් වැසි ඇදහැලෙමින් තිබුණත් ඇතැම් ප්‍රදේශවල වැසියන් වීලි කාලගුණ නිසා තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා. ඒ අනුව ඔවුන් සඳහාද තවදුරටත් සහන සලසන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. එලෙස පීඩාවට පත් පුද්ගලයන් 137,763 දෙනෙකු වෙනුවෙන් බෞසර මගින් තවදුරටත් ජලී සපයන බවද ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතා කියා සිටියා. නතර කරන ලෙසට දුන් සංඥා නොතකා වෙඩි ප්‍රහාර මැද්දේ පලා ගිය සුඛෝපභෝගී මෝටර රථයක් පන්නල නගරයේදී වටකර එහි සිටි රේදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාසේ පැවසුවේ මාර්ග බහදකේක රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරීන් මෙම මෝටර රථයට නතර කරන ලෙස සංඥා කර ඇති බවයි. ඒ බව නොතකා තවදුරටත් ධාවනය කිරීමේදී නිලධාරීන් ඊට වෙඩි තැබූ බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසේ වැඩිදුරටත් පැවසුවේ. අනතුරුව පසුපස සහභාගී පොලිස් කණ්ඩායම් පන්නල නගරයේදී වාහන කිහිපයක් හරස්කර මෝටර රථය නවතාගෙන තිබෙනවා. මෙම අවස්ථාවේදී මෝටර රථයේ රීදුරු දොරවල් වසාගෙන ඇතුළත සිටි ඇති අතර පොලිස් නිලධාරීන් ගිනි අවියකින් මෝටර රථයේ ඉදිරිපස වීදුරුවට පහර දීමෙන් අනතුරුවයි ඔහු දොරවල් විවෘත කර ඇත්තේ. අතරංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී මද්‍රව්‍ය සුළු ප්‍රමාණයක්ද පොලිස් පහරියට ගෙන තිබෙනවා. ආසියානු ක්‍රීඩාවලියේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම සඳහා වන තරගයේ මෙවන විට පැවැත්වෙනවා. ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි. කාසි වාසී දිනාගත් ඉන්දිය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටිටි පිවිසි ඉන්දිය පිතිකාරණියන් ශ්‍රී ලංකා පන්දුයවන්යන් හමුවේ ආරම්භයේ සිටම වේගවත් පිතිහරඹයකයි නිරත වූයේ. නියමිත පන්දු අර 20දී ඔවුන් කඩලු 3ක් පමණක් දැවි ලකුණු 216ක් ලබා ගත්තා. ස්මිත් රිමන්දන ලකුණු 79යි. රීචා ගෝෂ් නොදැවි ලකුණු 49ක් ලබා ගත්තා. යනු තරගයේ ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 217ක් ලබා ගත යුතුයි. මේ අතර 2026 ආසියානු ක්‍රීඩාවලියේ බොක්සින් කාන්තා කිලෝග්‍රෑම් 51 බර පන්තියේ මූලික වටේ තරගයකදී ශ්‍රී ලංකාවේ නදීකා පුෂ්පකුමාරි අද ජයග්‍රහණයක් හිමි කරගත්තා. ඇය මෙම ජයග්‍රහණය හිමි කරගත්තේ අෆ්ගනිස්තාන ක්‍රීඩිකාවක වන ලාලා කාගර් පරාජය කරමින්. තරගයේ අවසන් ප්‍රතිඵලය ලකුණු 5.0ක් ලෙස සටහන් වුණා. තරගයේ පුරාම නදීකා පුෂ්පකුමාරි අෆ්ගනිස්තාන ක්‍රීඩිකාවකට එරෙහිව සිය අනුසක පැතිර වූ බවයි ක්‍රීඩා විචාරකයින් පවසන්නේ. රුසියානු පාර්ලිමේන්තු මැතිවරණයෙන් නැවත වරක් ජනාධිපති ව්ලාඩිමිර් පුටින්ගේ යුනයිටඩ් රෂියා පක්ෂය කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්කරගෙන තිබෙනවා. එරට පාර්ලිමේන්තුවේ 15 මන්ත්‍රී මණ්ඩලය වන ස්ටේට් ඩූමාහි ආසනවලින් 4-3කටත් වඩා අත්පත් කරගෙන ඇත්තේ යුනයිටඩ් රෂියා පක්ෂයයි. මැතිවරණය දින 3ක් පුරා පැවැත්වුණා. එහිදී ප්‍රකාශිත නිල ඡන්දවලින් 58%කට වඩා වැඩි ප්‍රමාණයක් ජනාධිපති ව්ලාඩිමිර් පුටින්ගේ යුනයිටඩ් රෂියා පක්ෂයට ලැබී තිබෙන බවයි රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එකොත් වසර 25 පුරාම රුසියානු දේශපාලනයේ බලය හිබෙවුයේ යුනයිටඩ් රෂියා පක්ෂයයි. කෙසේ වෙතත් 2022 වසරේදී රුසියාව විසින් යුක්‍රේනිය ආක්‍රමණය කිරීමෙන් පසුව රුසියාවේ පැවැත්වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය මේ වනවා. රුසියාවට ඈදාගත් යුක්‍රේන කලාප 4ක ජනතාවද මෙම මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමද විශේෂත්වයක්. ඒ අනුව රුසියානු ඡන්දදායකයන් මෙම මැතිවරණයේදී කෙසේ හැසිරෙයිදයි රුසියාවේ මෙන්ම ලෝකයේ පුරා බොහෝ දෙනාද විමසිල්ලෙන් සිටියා. විශේෂයෙන්ම යුක්‍රේනිය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයාගේ යුදකාමී පිළිවෙතට එරට ඡන්දදායකයන්ගේ ප්‍රතිචාරය කුමක් වනු ඇතැයිද බොහෝ දෙනා අවධානයෙන් සිටි කරුණක්. එසිතිබීදී රුසි අනුජනාධිපතිවරයාගේ යුක්‍රේන විරෝධී යුද ක්‍රියාමාර්ගවලට එරෙහිව පෙනී සිටි එකම ලියාපදිංචි දේශපාලන පක්ෂය වූයේ යප් ලෝගෝ පක්ෂයයි. එහෙත් ඔවුන්ට මැතිවරණයේදී ජාතික මට්ටමින් කිසිදු ආසනයක් හිමි වී නැහැ. මේ අතර රුසි අනුරජයේ යම් යම් ප්‍රතිපත්ති විවේචනය කළද ජනාධිපති පුටින්ව විවේචනය කිරීමෙන් වැළකී සිටි කොමියුනිස්ට් පක්ෂය 13.8% ඡන්ද ප්‍රතිශතයක් දිනාගෙන සිටිනවා. ඔවුන්ට හිමි වූ ආසන ගණන 40ක්. යනු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් පිළිබඳ ආසියානු ඡන්දදායකයන්ට තවදුරටත් ඉතා ඉහළ විශ්වාසයක් පවතින බව පෙනී යන්නේයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකින් පෙන්වා දෙනවා. යුක්‍රේනයට එරෙහිව ඔහුගේ යුදකාමී පිළිවෙතද රුසියානු ඡන්දදායකයන් අනුමත කර තිබෙන බවයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකින්ගේ අදහස වන්නේ. කෙසේ වෙතත් මෙම මැතිවරණයේ නිරීක්ෂණය සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකින්ට අවස්ථාව ලබා දී තිබුණේ නැහැ. ඒ පිළිබඳ ඇතැම් විදේශීය රටවල දැඩි විවේචන එල්ල වී තිබෙනවා. යුරෝපීය සංගමයේ මෙන්ම බ්‍රිතාන්‍ය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල් ප්‍රකාශ කරන්නේ විපක්ෂ නායකයන් සහ විවේචකයන් මර්ධනය කරමින් මැතිවරණය පැවැත්වුණු බවයි. ඒ අනුව ඒ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් නොවන බවද ඔවුන් පවසනවා. නෙත් නිවුස් මේලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
0: නෙත් නිවුස් රාව ප්‍රතිරාව.
3: ජනතාව විශ්වාස කරන සත්‍ය. නෙත් නිවුස් පිළිබඳව ලිබරල් තරුණ ව්‍යාපාරයේ නිර්මාතෘ නීතිඥ නාමිනි පණ්ඩිත මෙනවියද මෙලෙස අදහස් පළ කළා.
10: වසර 20කට අධික කාලයක් ජනතාවට ඉතාමත් වගකීමෙන් වගවීමෙන් ප්‍රවෘත්ති අරගෙන ආපු නෙත් නිවුස් දැන් YouTube එකේ වගේම සමාජ මාධ්‍ය ඔගලට අහන්න බලන්න පුළුවන්. ඉතින් මේ අලුත් අත්දැකීමෙන් ඉතාමත් ජනතාවට වග කියන නිවැරදි ප්‍රවෘත්ති බලාගන්න හැමෝටම ආරාධනා කරනවා නෙත් ඩිජිටල් ඒ වගේම නෙත් Facebook ඇතුළු සමාජ මාධ්‍ය පිටු සමග එකතු වෙලා ඉන්න කියලා. ඒ වගේම තමයි නෙත් රේඩියෝ තවදුරටත් දේශපාලන ආර්ථික සමාජ ගෝලීය කරුණු හමුවේ සිදුවන සිදුවීම් එසනින් ඔබට වාර්තා කිරීම තවදුරටත් දිගටම කරගෙන යනවා නෙත් රේඩියෝ සමග දිගටම එකතු වෙලා ඉන්න ඒක මම්ම නෙත් ඩිජිටල් සමගත් එකතු වෙන්න කියලා ආරාධනා
0: කරනවා. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරිය පණිවිඩයකි.
11: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
12: වාසිනා මෙන කොහෙන්ද සර්?
13: BLB වාසි කොයි කාටත් වාසි.
14: ජනි එක දේ දුනු මාවත.

වෙලාව 12යි විනාඩි 28යි කාලය බොහොම වේගයෙන් ගිහිල්ලා තියෙන එක හන්ද ඉක්මනට ඔයත් එක්ක බෙදා ගන්න තියෙන දේවල් බෙදාගෙන ටක් ගාල එක වෙද්දි පැනලා යන්න බලාගෙන තමයි ජනී කොල්ල වැඩ ටික පටන් ගන්න මේ පැයි. රයිට් මේ පැය පටන් ගන්නකොටම මට ඔයාලට කියන්න තියෙන්නේ ආසියානු තරඟාවලියේ ආසියානු ක්‍රීඩා ඔලෙලේ රන් පදක්කමක බලාපොරොත්තුවත් එක්ක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වෙනකොට තරංග බිමට අපි විසිලා තියෙන්නේ. ඉන්දියා කාන්තා කණ්ඩායමේ ලකුණු 217ක ජයග්‍රාහී ඉලක්කයක් තමයි හම්බ වෙලා තියෙන්නේ. හැබැයි මේ වෙනකොට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පළවෙනි කඩුල්ල දවා ගන්න ඉන්දියා කාන්තා කණ්ඩායම සමත් වෙනවා. ඒ රිචා ഘോഷ്ගේ ස්ටම්ප් කිරීමත් එක්ක, ෂෆාලි වර්මාගේ පන්දු යැවීමත් එක්ක, ඉමේෂා දුලානි ලකුණු 3කට දවා ගන්න ඉන්දියා කාන්තා කණ්ඩායම සමත් වෙලා තිනවා. එකම සතුටට කාරණාව චමරි අතපත්තු පොඩ්ඩක් ෆෝම් එකේ ඉන්නවා, ලකුණු ටිකක් ගහගෙන යනවා. පන්දු වාර 3ක් අවසානයේ ලකුණු 22කට කඩුළු එකයි ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කයේ ලකුණු 217ක්. අපි බලමු අද දවස අවසාන වෙනකොට මැච් එකේ සතුටුදායක අවසානයක් අපිට බලා ගන්න පුළුවන් වෙයිද කියලා. වඩ මතක් කරන්න ඕනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පිළිබඳව. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී NetFM අපි Alpha Studio එක ඔයා වෙනුවෙන් අරගෙන එනවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පැවැත්වෙන BMICH පරිශ්‍රයේ. Alpha Studio එකට ඇවිල්ලා රටටම ඇහෙන්න රටටම පේන්න ඔයාගේ හැකියාවන් පෙන්වන්න වගේම තමයි අපස උසස් පෙළ ඉවර කරලා ගෙදරට වෙලා ඉන්න අපේ නංගිල මල්ලිලට NetFM අපේ කණ්ඩායමත් එක්ක එකතු වෙන්න අවස්ථාව ලබා ගන්නත් හොඳ අවස්ථාවක් ලබා දෙන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පැවැත්වෙන BMICH පරිශ්‍රයේ අපි ඉදිකරන NetFM විශේෂ හඬ පරීක්ෂණ මැදිරියේදී ඔයාට අවස්ථාව ලබා දෙනවා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මෙවර පැවැත්වෙන්නේ 27 වෙනි වතාවට. හරියටම කියනවා නම් මේ සිකුරාදා ඉඳන් ඔක්තෝබර් 4 වෙනිදා දක්වා හැම දවසකම උදේ 9 ඉඳන් රාත්‍රී 9 වෙනකම් වැඩේ ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 27 වෙනි වතාවට සංවිධානය කරනකොට NetFM රේඩියෝවේ අපි නිල රේඩියෝ විදිහට සම්බන්ධ වෙලා ඉන්නවා. මේනක සහල් වැඩි වැඩියෙන් අරගන්න ඔයාට හැමදාම තෑගි දිනන අවස්ථාව හම්බ වෙනවා කියලා මම මතක් කරානේ. මේනක සහල් බයියන් වින් තරංගයත් එක්ක අපේ ගෝණපොළ ඉඳන් අපි වහගෙන ඉඳලා මේනක සහල් මිලදී ගත්ත අපේ ප්‍රියානි නදීකා බ්ලෙන්ඩ් එකක් ජයග්‍රහණය කළා වගේම තමයි දියුල් කුඹුර සුපර් එකේ තියෙන මේනක සහල් මිලදී අරගෙන ජේටි සුලේමාන් මේ පහුගිය දවසක රයිස් කුකර් එකක් ජයග්‍රහණය කරගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් මේ විදිය ජයග්‍රාහකයන් ගොඩ දෙනෙක් ඉන්නවා. හැමදාම හැමෝගෙම නම් කියන අවස්ථාව හම්බ වෙන්නෙත් නැහැනේ. කොහොම හරි වාඩ බලුවන් වැඩි වැඩියෙන් මේනක සහල් මිලදී ගන්න. මොකද මේනක සහල් කියලා කියන්නේ අපේ උරුමය, අපේ රස. මේනක සහල් බෑග් එකේ තියෙන කූපන් එකේ තියෙන නම්බර් එකට කෝල් එකක් දීලා WhatsApp මෙසේජ් එකක් දාලා ඔයාට තරගයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. කූපන් එකේ තියෙන ටැග් අරගෙන මේනක සහල් නියෝජිතයෙක් ඉක්මනින්ම ඔයාව හම්බ වෙන්න එනවා කියන බලාපොරොත්තුව විතරක් තියාගෙන ඉන්න. සෙවනගල කිරීබ් බන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරේ ඉන්න කමල් බන්දුල වීරපෙනෝ වෙද මහත්තයා සෝදානමින් ඉන්නවා ඔයාගේ ඔය සියල්ලම සුව කරන්න බෑ කියලා කියන රෝගාබාධ වලට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර ලබා දෙන්න. යන්න කලින් කෝල් එකක් දෙන්න. සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසකම විවෘතයි. 0777 300 940ට හරි 0773 273 540ට හරි කතා කරන්න. සින්දුවට යන්න කලින් අපි යන්න හදන්නේ WhatsApp messages වල දෙන කට්ටිය කවුද කියලා බලන්න. හෙලෝ ජනී, කොහමද? අපි SMT apparel එකේ සෙට් එක අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ප්‍රහර්ෂා තමයි message එක දාලා දෙන්නේ. මට මතක විදියට SMT apparel එක තියෙන්නේ හුන්නස්ගිරිය වෙන්න ඕනේ. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මදු මට message එකක් දාලා තිනවා. ජනී පැට්ට, කොහමද? ඔයාට මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා තමයි message එක දාලා දෙන්නේ. යඩියන්තොට දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එක එකතු කරගන්නවා. මකුල්ලොලෝ රංජිත් දිසානායක, ඒ වගේම තමයි මොනරාගල චාමර ෆැෂන් එකේ සෙට් එකත් අපිට message එකක් දාලා තියෙනවා. සුරේෂ්, බොස් නලීන් චාමර, අජිත් අයියා, ජයසිරි අයියා, සුගත් අයියා මේ ඔක්කොම එකතු කරගන්න කියලා කියනවා. කළුතර බනාපිටියේ චාමර ස්ටෝස් එකේ සෙට් එකත් අපි වහගෙන ඉන්නවා. චාමර සහ තනෝජ, මාපලගම පියල් ජේ අයියාත් එකතු කරගන්න ඕනි. බදු එන්ඩි අපරල් එකේ ඉඳන් නිශාන්ත අයියා අපිට මෙසේජ් එකක් දාලා දෙනවා. කට්ටියම එකතු කරගන්නම්. කටාන කෝන්ගස් සන්දිය අරෝස් ටේලර්ස් එකේ ඉඳන් ප්‍රසන්න ධම්මිකා, ෂෙවෝන් තාරුක, බෙවෝන් අරෝෂ් ඇතුළු කට්ටියත් අපි වහගෙන ඉන්නවා. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කිරිල්ල වල ඉඳන් කුමුදු මෙසේජ් එකක් දාලා දෙනවා. මං ඔයාවත් එකතු කරගන්නම් කුමුදු. ඊළඟට අම්පාරේ මහාවයේ ඉඳන් නදී රාජපක්ෂ අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. නදී, මං ඔයාවත් ගොඩක් ආදරෙන් මේ අහන්න යන සින්දුවට එකතු කරගන්න.
සිින්දුවට යන අතරේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දෙවැනි කඩුල්ල දවාගන්න ඉන්දිය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වෙනවා. පන්දුවාර 4යි පන්දු 2යි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 4යි පන්දු 2ක් අවසාන වෙනකොට ලකුණු 30කට කඩුලු 2යි. අවසාන වශයෙන් දැවියන්නේ හෂිනි පෙරේරා. කිසිඳු ලකුණක් ලබා ගන්න අවස්ථාව හම්බ වෙන්නේ නැහැ. පන්දු 3කට විතරයි මොන දෙන්නේ. තම චමරි අතපත්තු පිටියේ ඉන්නවා. පන්දු 13කට ලකුණු 22යි 4 පහර 4ක් මේ වෙනකොට පිටින් නෙල්ල වෙලා තියෙනවා. ජයග්‍රහීලකය ලකුණු 217ක්. අපි බලමු ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කමක් අරගෙන ඉන්න පුළුවන් වෙයිද කියලා.

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියෙක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: වේලාව 12:38.
4: Lanka Tiles Mobile Showroom den obe nagareta September 21 wenada api enne ude Tissamaharamaya savasa Pennegamuwa nagarawalata obath enna me apurwa addekima vindaganna Lanka Tiles visheshakne kandayama hamu wi obe nivase aalindeyata nidana kamareyata nana kamareyata hariyatama galapena tile bathwaya saha upanga suvisheshi milakata laba ganna Lanka Tiles heda karai chamatkare sandurunawa den
5: පොල්වතු හිමියනේ පොල් වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු පළදා සහිත පොල් ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනේ ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
6: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙට් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩායම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 23 අපි එන්නේ උදේ මාවනැල්ල හවස කඩු ගන්නව. තෑගි දිනා ගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල් පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය සමග 0777-9-67-67-67 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරගයට එකතු වන්න.
7: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට.
8: නිෂෝන් ලංකා ජපනිස් ලැන්ග්වේජ් සෙන්ටර් වෙතින් භාෂා හා කුසලතා පුහුණුව සමගින් ජපන් රැකියාවකට හරි මඟ පෙන්වීම රාජ්‍ය බැංකු ණය සමගින් නිෂෝන් ලංකා ජපනිස් ලැන්ග්වේජ් සෙන්ටර් ගම්පහ 0776437171
9: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
10: අලුත් තැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල් ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
11: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
12: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල් ගින්දර හැන්දෑව විජානු.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
13: ක්‍රියාකිරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කුවීම් වලටද සහනය දෙනවා අයඩෙක්ස්.
2: වේලාව 12:41. මේ වයිෆ්
14: මොකද හස්බන්ඩ්
2: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංග පතෝල වැටකොළු වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා?
14: අයියේ
2: රිස්ක් එක වැඩිනේ.
14: ඒ කිව්වේ
2: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
14: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලායි තියෙන මොකට කියලා?
15: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
2: මෙලව 12:42 වැඩි කතාවලට යන්න කලින් මැච් එක පැත්තට අවධානය යොමු කළොත් ඉන්නේ මේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 6කොත් පන්දු එකක් අවසානය වෙනකොට ලකුණු 41ට කඩුලු 2යි. පකිස්තානයට එරෙහිව සෙමි ෆයිනල් එකේදී ජයග්‍රාහී සම්බන්ධතාවය ගොඩනගපු කවිෂා දිල්හාරි එක්ක චමරි අතපත් තමයි පන්දුවට පහර දෙමින් ඉන්නේ. කවිෂා පන්දු 7කදී ලකුණු 6යි, චමරි අතපත් පන්දු 18කදී ලකුණු 27යි. රයිට්, මේ වෙලාවේ මතක් කරන්න ඕනි ඔයාට DLB වාසි ලොතරැය ගැන. දැන් ඩීඒ බිල් වාසි ලොතරයිය ගන්නවාට ලොතරයි කූඩුවකටම යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ ෆෝන් එකේ DLB ස්විප් ඇප් එක තියෙනවා නම් ඒ හරහා ඔයාට ඔන්ලයින් මිලදී ගන්න chance එක තියෙනවා. ඔක්තෝබර් මාසේ පළවෙනිදාට රජ වාසි දිනුම් මැදීමත් එක්ක ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් ඒ වගේම තමයි තව රුපියල් 25,000 තෑගි බොහොමයක් ලබා දෙන්න සූදානම් ඉන්නවා. DLB වාසි ලොතරැය වෙළඳපොළට හඳුන්වා දීලා තියෙන්නෙම ඔයාට වැඩි වැඩියෙන් තෑගි ලබා දෙන්න ඕනි හන්ද. රුපියල් 25,000 තෑගි, රුපියල් 50,000 සෑගි, රුපියල් 50,000 තෑගි, ලක්ෂ 5 තෑගි, රුපියල් මිලියනේ සුපිරි තෑගි සූදානම් කරලා තිනවා ඔබ වෙනුවෙන් එක හන්ද වැඩි වැඩියෙන් DLB වාසි ලොතරැය මිලදී ගන්න. රටම එකට ජාතික මෙහෙයුම් පිළිබඳවත් මතක් කරන්න ඕනි. කිසිම වෙලාවක හානිකර මත්ද්‍රව්‍යන්ට පෙළඹෙන්න එපා කියන මතක් කිරීම අපි ඔයාලට කරනවා. මොකද අපේ රටේ අපේ සමාජයේ වැඩි වැඩියෙන් අපරාධ හොරකම් වගේ දේවල් වැඩි වෙන්න හේතුව වෙලා තියෙන්නේ මේ හානිකර මත්ද්‍රව්‍ය. ඉතින් ඒක හන්දා ඒ දේවල් වලට හැම වෙලේම තිත තියන්න කවුරු හරි කෙනෙක් කැමැත්තෙන් ඉන්නවා නම් හානිකර මත්ද්‍රව්‍ය වලින් වැළකෙන්න අනිවාර්යයෙන්ම යාට 19:27 දුරකථන අංකය මතක් කරලා දෙන්න. ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් ගැන ඔයාලට මතක් කරන්න ඕනි. ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් එක දැන් ගෙදර හදන කෑම වේල ඉන්දියාවේ මසාලා රසට රසවත් කරගන්න ඔයාලට පුළුවන්. ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් හදන්නේ ලංකාවේ අපේම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරමයි. ග්‍රීන් කරි මසාලා පවුඩර් එළවලු වලට, මාළු වලට රෙඩ් කරි මසාලා පවුඩර්, මස් ජාති වලට බ්ලැක් කරි මසාලා පවුඩර් දාලා හදලා ගත්තා කියලා කියන්නේ කෑමට එකතු වෙන කට්ටිය සර්ප්‍රයිස් වෙන එක නවත්තන්න දෙයියන්ටවත් බැ. සින්දුවට යන්න කලින් මම මේ වෙලාව එකතු කරගන්නවනේ FM දේදුරු මාවත හගෙන ඉන්න කට්ටිය. ජනී, ඔයා දන්නවද මම ආද ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක හගෙන ඉන්නේ අවිස්සාවේල්ල ඉඳලා කියලා. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ වෙන්දට අතුරු ගිරිය ඉඳන් අපි වහගෙන ඉන්න මැනික් පෙරේරා. එයාගේ UK ඉන්න නැන්ද නිවාඩුවට ලංකාවට ඇවිල්ලාලු ඉන්නේ. ඉතින් එයාගේ ගෙදර ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. නැන්ද, කාන්ති, හේමචන්ද්‍රවත් ඊළඟ සින්දුවට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මම ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ඒ අතරේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ 3 වෙනි කඩුල්ල බිඳ වැටෙනවා. 3 වෙනි කඩුල්ල විදියට බිඳ වැටෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තුගේ කඩුල්ල පන්දු 21ක් තුර ලකුණු 29ක් ලබා ගත්ත 4 පහර 5 එක්ක නවක පිතිකාරණී විදියට පිටියට පිවිසෙන්න නියමිතව තියෙන්නේ හර්ෂිතා සමරවික්‍රම. අපි බලමු ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහී ඉලක්කය සපුරා ගන්න පුළුවන් වෙයිද කියලා. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු අර 6කුත් පන්දු 5ක් අවසන් වෙනකොට ලකුණු 43ට කඩුලු 3යි. ජනියයි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා WhatsApp මැසේජ් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ඒ අතර එකතු කරගන්න ඕනි අපේ අනුර ලක්ෂ්මන් අයියව. ඉතාලියේ මෙසිනවල ඉඳන් අපි වහගෙන ඉන්නේ පවුලේ සියලුම දෙනාව එකතු කරගන්නම්. මිගම ටවුන් එකේ උරලෝස් කණුව ගාව තියෙන ජයසිරි බතික් ෂොප් එකේ ස්ටාෆ් එකේ කට්ටියත් එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට. ඊට පස්සේ මෝල් කාව ඉඳන් අශිනි අපි වහගෙන ඉන්නවා, මම එකතු කරගන්නවා. මොරටුවේ සුජානි චන්දිමා අපි වහගෙන ඉන්නවා. ආදරණීය සුබ දවසක් වේවා ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. පානදුරේ ඉඳන් අපි වහගෙන ඉන්න විනීතා අයිරාංගණී, මම ඔයාව එකතු කරගන්නම්. පානදුරේ ඉන්න අනිල් පුතාවත් එකතු කරගන්න කියලා තියෙනවා. ගාල්ලේ සංජීව සද්දර මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න තියෙනවා චන්දිමා, ඊට පස්සේ ප්‍රියදර්ශනී, තරංග, නයනා, ලක්මාලි, එරන්ද ඇතුළු කට්ටිය මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. බොරලේ නවෝද් මල්ලි, ඒ වගේම තමයි කොලියා පිටේ බරාගෙදර ඉඳන් ජයන්ත අයියා, ඒ වගේම සිරි කුමාර අයියා ඌරු බොක්කේ ඉඳන් අපි වහගෙන ඉන්නවා. කෑගල්ලේ කෑගලු බත් කඩේ සෙට් එකත් මේ වෙලාවේ සද්දරම අපි අහගෙන ඉන්නවා. හොඳටම වහිනවා කියලා තමයි කියන්නේ ඒ පැත්තට නම්. කෑම කඩේ ඉන්න කට්ටිය, අපේ යාළුව කට්ටිය හැමෝම මේ අහන්න යන සින්දුවට මම එකතු කරගන්නවා. වරකාගොඩ අනුරගාමන්ට් එකේ මගේ මිතුරු කැලත් අපි වහගෙන ඉන්නවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා සඳුනි, සම්පත්, නදී, සමන්මලි, ලක්ෂි, තමර, සාම, කේෂ්මි, කවීෂා, නිමාලි, පූජා, දේවි, සුජීව ඇතුළු සෙට් එකම. ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න අද තමයි පළවෙනි පාරට මැසේජ් එකක් දාන්නේ. බදුල්ල හාලියල ගලවුඩ පාරේ 9 කණුවේ ඉඳන් කා වින්දි මැසේජ් එක දාලා තියෙන්නේ. අම්මා චන්ද්‍රාවතී, තාත්තා ගුණපාල, අයියා නිශ්ශංක, අක්කා දිනෝෂා, යාගේ හස්බන්ඩ් චමින්ද ඇතුළු පවුලේ සියලුම දෙනා එකතු කරගන්න කියලා කියනවා. ඒ වගේම තමයි අපිවත් සින්දුවකට එකතු කරගන්න කෑගල්ල ඉඹුල් ගස් දිනිය ෆෙයාෆීල්ඩ් වල තියෙන නිරු ටේලර්ස් එකෙන් ඉඳන් උදේශිකා නිරූපමාලා මැසේජ් එකක් දාලා තියෙනවා. කලවාණි දිරුක්ෂ මල්ලි ඉන්නවා. ඒ වගේම තමයි හම්බන්තොට කළු දොදොල් කඩේ ශානක ඇතුළු කොල්ල සෙට් එක එකතු කරගන්න ඕනි. ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා රුවන්වැල් ඉඳන් මංජුල මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ වයිෆ්ගේ නම රසිකා. එයාවත් එකතු කරගන්න කියලා කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් හැමෝම එකතු කරගන්න. අම්පාර පරණ ගාමන් හන්දියේ හෙල්මට් ජැකට් කඩේ ඉන්න අතුකෝරල අයියා, පරුස්සැල්ලේ සේපාලි හොටෙල් එකේ ඉන්න සේපාලිකා, හර්ණිය ස්ටෝල් එකේ ඉන්න හර්ණිය ස්ටෝස් එකේ ඉන්න හරේන්ද්‍ර මල්ලි, තරිඳු එළවලු කඩේ ඉන්න නංගිවයි මල්ලිවයි කට්ටියම එකතු කරගන්නවා. කලවානේ පුෂ්පක්කා, ඒ වගේම තමයි ත්‍රිකුණාමලේ පහේ කණු ඉඳන් පුංචි බන්ද අයියා, කෑගල්ලේ රාම් අයියා මං එකතු කරගන්නවා මේ සින්දුවට. කහපල හේලිත ෆැෂන් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ චතුර් නංගිවත් එකතු කරගන්න ඕනි මේ සින්දුවට. පූර්ණිමා සෙව්වන්දේ සඳ ලංකාව ඉඳන් අපි වහගෙන ඉන්නවා. සරච්චන්ද්‍ර ඩයස් අයියා ගලේ කඩේ රයිගම ඉඳන් අහගෙන ඉන්නවා. කැකොන්දෙනිය ඉඳන් අලුත් ගේ උපුල් අපි වහගෙන ඉන්නවා. රාජාංගනේ වාසනානංගී හොයාගේ පවුලේ හැමෝමත් එක්ක මේ සින්දුවට එකතු කරගන්නම්. බරුදල් පොල ඉස්සෙල් ප්‍රනාන්දු, ඒ වගේම තමයි දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් ස්ටෝස් එකේ ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ චන්දන සහ චාන්දනි, ජායල කපුවත්තේ මාලනී අක්කවත් එකතු කරගන්න, වයිෆ්වත් එකතු කරගන්න කියලා කියන ප්‍රියන්ද කුයටි දැන් අපි වහගෙන ඉන්නවා. අනුරාධපුරයේ නිපුණි නංගී ඔයාවත් මේ සින්දුවට මං එකතු කරගන්නවා. තංගල්ලේ අප්සරා ඉන්නවා. මේ ඇතුළු ගොඩ දෙනෙක් මේ වෙලාවෙනෙත් FM දේදුණු මාවත අහගෙන ඉන්නවා. කට්ටියම මේ අහන්න යන සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

ශ්‍රීලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 4 වෙනි කඩුල්ල දවා ගන්න ඉන්දියා කණ්ඩායම සමත් වෙනවා. ලකුණු 47ට කඩුලු 4යි, පන්දු වාර 7යි, පන්දු 5යි. නවක ප්‍රතිකාරණීය හන්සිනී කරුණා හන්සිමා කරුණා රත්න ලකුණු 1යි. ඒ වගේම තමයි කවීෂා දිල්හාරි ලකුණු 9යි.

යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ මොකද ගින්දරීම ඇදිරියට ඇවිල්ලා තියෙන්නේ. ඊ ආවටත් වඩා නිකන් කම්මුල් දෙක රෝස පාට වෙලා ඇඳුමත් රෝස පාට වෙලා මට තේරෙන්නේ නැහැ ගිය වැඩේ හරි ගිහිල්ලා වගේ උදේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න ජනියෝ. එහෙම කියන්නේ සිංගප්පූරු ඉඳන් අපි වහගෙන ඉන්න සමිතක්කා. ඒ වගේම තමයි ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. හුන්නස්ගිරියේ නවීන් එක්ස්පෝර්ට් එකේ සෙට් එක ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නම්. හංවැල්ලේ ඩිලාන් නිරෝෂ් මං ඔයාව එකතු කරගන්නවා. ජපානේ ඉඳන් අපි වහගෙන ඉන්න නිශාන්ත කුමාරයියා. ඒ වගේම තමයි ගාමිණී ඊශාන් ඇතුළු සෙට් එකත් එකතු කරගන්නවා. පන්නල කොටුවේ ඉඳන් ප්‍රසංගියක් අපි වහගෙන ඉන්නවා. සයිප්‍රස් වල සුජීව අක්කත් අපි වහගෙන ඉන්නවා. ඒ වගේම තමයි දෙයියන්දර ඉඳන් අපි වහගෙන ඉන්න සුනිත්‍රා කුමාරියක් අපුතා විහඟ සින්දුවට එකතු කරගන්නවා. අනේ ජනී අපේ නමුත් කියන්න බෝකුන්දර නිවන්තිරිය දේවින්‍යා ෆැෂන් එකේ දීප්තියක්කගේ සෙට් එකත් මේ වෙලාවේ නම් ටික කියනකම් බලාගෙන ඉන්නවා. මම ගොඩාක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා. කැමති තව ගොඩාක් වෙලාවත් ඔයගොල්ලොත් එක්ක ඉන්න. හැබැයි අද ලොකු කොස්සා කරගෙන ඇවිල්ලා තමයි ඉන්නේ ගින්දරි. මං එයාට මැදිරිය බාර දීලා යන්න තමයි හදන්නේ. හෙට උදේ 10ට සුපුරුදු විදිහට net fm දේදුණු මාවතෙන් හම්බ වෙමු. පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න ගිහින් එන්න මම ජනී.

0: දිව අටින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: නෙත් නියුස් ජනතාව විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි
2: බෑන් පෑලුත් වන අලුත් පැයි දිවස්ම නෙත් නියුස්
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම තරංග පාස්කුරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. එහි සිටින නෙත් නියුස් නියෝජිතයා පැවසුවේ මෙම නඩු තීන්දුව අද ලබා දීම හේතුවෙන් කොළඹ මහධිකරණයේ අවට ආරක්ෂාව උදෑසන සිට තර කර තිබෙන බවයි. තීන්දුව ලබා දීම වෙනුවෙන් විත්තිකරුවන් කොළඹ මහධිකරණයේ වෙත රැගෙන ආවේද විශේෂ ආරක්ෂාවක් යටතේ බව නෙත් නියුස් නියෝජිතයා පැවසුවා. මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබල ලබා දීම මනුෂ්‍ය ඝාතන සිදු කිරීම සහ බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නඩුව පවරුන් ලැබ ඇතේ නෞෆර් මවුලවිය ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව එහිදී අධිචෝදනා ගොනු කර තිබෙනවා නඩුව විභාගයට ගැනෙන්නේ නවරත්න මාරසිංහ රාමනාදන් කන්නන් සහ සුජීව නිස්සංක යන ත්‍රිපුද්ගල විනසුරු මඩුල්ල විසින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කරනු ලැබුවේ 2021 වසරේ දීර්ඝ සාක්ෂි සටහන් කර ගැනීමකින් අනුතුරුව විත්තිකරුවන්ගේ විත්තිවාචකද අධිකරණය විසින් සටහන් කරගනු ලැබුවා. ඉන් අනතුරුව තීන්දුව අද දින ප්‍රකාශයට පත් කරන බවටයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉකුත් අගෝස්තු මාස 24 වන දින නියම කළේ. ශ්‍රී ලංකාවේ සම්භවයක් ඇති නෙට්ෆ්ලික්ස් රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමකෘෂ්ණන්ගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ ඇය තමන් ශ්‍රී ලාංකිකයෙකු ලෙස හඳුන්වා දීම ප්‍රතික්ෂේප කරමින් තමන් කැනේඩියානු ජාතිකයෙකු සහ ඊලාම් දෙමළ සංස්කෘතික පසුබිමක් සහිත අයෙකු ලෙස ප්‍රකාශ කිරීමයි. මෛත්‍රී රාමකෘෂ්ණන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් මෙන්ම ඇය රංගනයෙන් දායක වන බෙස්ට් ඔෆ් ද බෙස්ට් චිත්‍රපටයේ පාදක කරගනිමින් මෙම විවේචනය ලැබෙමින් පවතිනවා. බෙස්ට් ඔෆ් ද බෙස්ට් චිත්‍රපටයේ IMDb ශ්‍රේණිගත කිරීම්ද කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව උපත ලබා මාබිමේ අනන්‍යතාවය අමතක කිරීම සහ එය ලෝකයේ හමුවේ වැරදි ලෙස නිරූපණය කිරීම සාධාරණීකරණය කළ නොහැකි බව ඇයට සමාජ මාධ්‍ය පරිශීලකින්ගෙන් එළවන චෝදනාවයි. කෙසේ වෙතත් ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ සංස්කෘතික පසුබිම සහ අනන්‍යතාවය තීරණය කිරීමට ස්වයං අයිතියක් පවතින බවයි මෛත්‍රී රාමකෘෂ්ණන්ට සහාය දක්වමින් තවත් පිරිසක් පවසන්නේ. මිලක නෙට් නිවුස් පසුරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් ට්‍රේල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: ඔබ වෙත ගෙන ආවේ
4: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවෙනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි
6: FM 95 FM 94.8 net FM
7: ගින්දර හැන්දෑවා
8: Brought to you by
9: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැ
10: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
11: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
12: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
13: FM 95 94.8

Hi! Dawa lekhai winari ekol la hi. Super da hawala. Only thing adat super do idi hatama oyata. හරියටම හවස 4 වෙනකන් ගින්දර හැන්දෑව. ඔයාගේ මගේ ගින්දර හැන්දෑව අහගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කොහොමද මොනවාද විස්තර කියන්නකෝ බලන්න. මට මෙසේජ් මොනවා හරි තියෙනවද කට්ටියක දැනගන්න. ගොඩක් දේවල් අපි දෙන්න මිස් වුණා වගේ කියලාත් මට වෙලාවකට හිතෙනවා. සෑහෙන්න. කොහොමද අද ඔයගොල්ලන්ගේ පැත්තට කාලගුණය? වහිනවද? ඇස්සේ කම්මැලිකමේ ගෙදරට වෙලා හිටියද අද වැඩට යන්නේ නැතුව? මන්නම් කැමති නෑනේ ඔය නිවාඩු කියන වචනෙට. කවුරු හරි බොරු කිව්වා නම් ඒව එච්චර හිතන්න එපා. මම මේ ඇත්ත කියලා තියෙන වැහි හතක් වැස්සත් මම එනවා ඔෆිස්. ඒකනේ මේ අදත් ඇවිල්ලා මෙතන ඉඳගෙන ඉන්නේ. ඉතින් වඩ පුළුවන් අදත් වෙනද වගේම කාල් එකක් දෙන්න, මෙසේජ් එකක් දාන්න. කාල් කරන්න 01 2 55 33 63 කාල් එකක් දෙන්න පුළුවන්. හවස 4ට කලින් ඒ වගේම තමයි වට්ස්ඇප් මෙසේජ් කරන්න 0711 95 95 95. ටග්ගාල වට්ස්ඇප් පැත්තට එන්න chat එකට. මම මේ වෙලාවේ chat එකේ ඉන්නවා. එතකොට ඉතින් වට්ස්ඇප් පැත්තෙන් කාල් කරන්න බෑ. ඔයාලට හොට්ලයින් නම්බර් එකට විතරයි කාල් කරන්න පුළුවන්. වට්ස්ඇප් පැත්තෙන් chat එකේ වටයි මටයි ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ අතරේ NFM official Facebook fan page එක තියෙනවා. තාමත් ඔයා like කරලා follow කරලා නැත්නම් fan page එක like කරලා follow කරලා ඊට පස්සේ ඔයාගේ message එක inbox කරන්න. ඒ විතරක් නෙමෙයි, ඔයා දන්නවනේ wall post එක තියෙනවා. wall post එකටත් comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. wall post එකට comment කරන කටියත් කවුද කියලා මම කියනවා. එහෙනම් ඉතින් ඔයා එන්න ඕනි මේ පැත්තට. කීයට කලින්ද? හවස 4ට කලින්. එතකොට තමයි මේ ඔක්කොම සින්දු ටිකත් ඔයාගේ කරගෙන කතා කරන්න තියෙන කොහොම දේවල් ටිකත් අපි දෙන්නට කතා කරගෙන වැඩ කරගෙන යන්න තියන්නේ. ඉන්න හවස 4 වෙනකන් මං ඔයාගේ ජනු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකේ නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: දවල් එකයි විනාඩි 20යි.
3: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
4: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 21 වනදා අපි එන්නේ උදේ තිස්සමහාරාමය සවස පැන්නේගමුව නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
7: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අද විශ්වාසය වගකීමයි සිඟ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකක් ඇයි හිටට දාන්නේ? විශ්වාසය වගකීමයි එක සිඟ සිම්පල් පේ. ටිකට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
8: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙට් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩායම සමග ඔබේ නගරයට. සැප්තැම්බර් 23 අපි එන්නේ උදේ මාවනැල්ල හවස කඩුගන්නාව. තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදී ගත් බිල්පතක් ඔබේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරගයට එකතු වන්න.
9: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
10: මනුලොව පින් කෙතනම් වූ ගම්පා උඩුගම් පුල පිටියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
11: බිනර පුන් පොහෝදා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා. ශ්වේත පූජා
10: උදෑසන 6 සිට සීල සමාදාන, දම් දෙසුම්, සදහම් සංවාද, ආශිර්වාද පූජා දෙක සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
11: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න.
10: අනුශාසකත්වය
11: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
10: විමසීම් 0772-12-48-999 0771-32-11-758
12: සජීවී විකාශනදායකත්වය ටී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්.

இந்த வலைக்காய் வினாடி வீசு ஹாத்ரா வேலாவ நான் ஸ்டாப் எக்கமா ஹனதென லாசிக்கிறகுன தியன்னே මේ සෙන්දුටික හන්න දෙන්න කලින් WhatsApp messages පැතර යන්න තෝනි ඊට පස්සේ මාව අහගෙන ඉන්නවාගෙන මතක් WhatsApp පැතර ගිහිලා කරන්නේ ඒකනේ හැබැයි ඊට කලින් කියන්න තියෙන මෙන්න මේ දේවල් ටික මම ඔයාලට මතක් කරලා ඉන්නද මුලින්ම ඔයාලට මතක් කරන්න හදන්නේ ගෑනු ළමෙක් වුණාම තමන් පාවිච්චි කරන පෑඩ් එක හරීම පෑඩ් එක වෙන්න ඕනි ළඟ තියෙන්නේ ඒ කියන්නේ පීරියඩ්ස් කාලය කියලා කියන්නේ කොච්චර අපහසු දවස් ටිකක්ද ගෙවන්නේ ඒ අපහසු දවස්වලදී ඔය තියෙන අපහසුතාවය මන් දන්නෝ ඔයා වැඩි කරගන්නේ පාවිච්චි කරන පෑඩ් එකේ හින්දා කොහොමත් අපහසු දවස් ටිකක් ඒ ගෙවන්නේ හැබැයි හරිම පෑඩ් එක වාගේ ළඟ තිබෙන්නේ නැත්නම් ඔය තියෙන අපහසුතාවය ඩබල් වෙනවා ඉතින් එහෙම කරගන්නේ ඇයි අන්න එතකොටනේ දන්නෙම නැතුව ඔයාට ඔයාව මිස් කරගන්නේ ආසාවෙන් කරපු වැඩ පවා ඔයා අතහැරගෙන ගෙදරට වෙනාම ඉන්න බලන්නේ ඔයා පාවිච්චි කරන පෑඩ් එක අවුල් හින්දා හැබැයි ඔයා හරිම පෑඩ් එක නම් පාවිච්චි කරන්නේ දැන් ඔයාට කිසිම වෙලාවක ආසාවෙන් කරපු දේවල් අතහැරගන්න දෙයක් නැහැ කල් දාන්න දෙයක් නැහැ ඔයාට ඔයාව මිස් කරගන්න දෙයක් නැහැ දැන් ඔය හරිම පෑඩ් එක කියලා කියන්නේ මොකද්ද කියලා කවුරු හරි කෙනෙක් මගෙන් ඇහුවොත් මම ඔයාලට මෙන්න මෙහෙම කියනවා සාමාන්‍යයෙන් අපි පෑඩ් එක ගන්නකොට සලකලා බලන්න ඕනේ දේවල් කීපයක් තියෙනවා ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනේ ලීක් වෙන්නේ නැති වෙන්න ඕනේ ගෙවන මිලට උසස්ම තත්ත්වයේ පෑඩ් එකක් වෙන්න ඕනේ ඉතින් මේ හැමදේම ඒ කියපු විදිහටම තියෙනවද මාකට් එකේ තියෙන පෑඩ්ස් වල ඔව් තියෙනවා එහෙම එකක් තියෙනවා අන්න ඒ ගැන තමයි ඔයාලට මේ මතක් කරන්නේ FM's AI SLS ISO සහතික සහිතව සාධාරණ මිලකට ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක විදිහට දැන් FM's AI ඔයාගේ අතට පත් වෙනවා එතකොට ඉතින් ඔයාට කිසිම වෙලාවක ආසාවෙන් කරපු දේවල් අතහැරගන්න දෙයක් නැහැ මගේ අරගන්න දෙයක් නැහැ ඔයාට ඔයාව මිස් කරගන්න දෙයක් නැහැ ඔයාටත් ෆේම්ස් අය පාවිච්චි කරන්න පුළුවන් එහෙනම් ඉතින් පීරියඩ්ස් දවස් කියලා නිකම් බොරුවට අමුතුවෙන්ම ඔයාට ඔයාව මිස් කරගන්න නැතුව ඔය තියෙන අපහසුතාවය වැඩි කරගන්න නැතුව ඔයාත් ෆේම්ස් අය අද ඉඳලා පාවිච්චි කරන්න ඕනි හරිද එතනින් පස්සේ මට ඔයාලට මතක් කරන්න තියෙන ඊළඟ දේ තමයි ඔයාටත් මෙන්න මේකේ රෝග තියෙනවද කියලා මට චුට්ටක් ඉස්සලා කියන්නකෝ බෙල්ලේ කොන්දේ වේදනාව ඇතුළු මොනෑම් හරි ස්නායු රෝගයක් ආතරයිටිස් වෙන්න පුළුවන් සන්ධි රෝග වෙන්න පුළුවන් මාංශපේශී වේදනා නහර ගැට ගැසීම ක්‍රීඩානතර නිසා ඇතිවලා තියෙන ආබාධ වයස්ගත වීම නිසා ඇතිවලා තියෙන දුර්වලතා එහෙමත් නැත්නම් මාංශ භාගයේ පාකින්සන් සුප්සුන්නාවේ ආබාධ වෙනත් පැරලයිස් රෝග මෙන්න මේ වගේ දේවල් තියෙනවා නම් ඔයාට හරියටම හරියන දවස් ටික මතක් කරන්න ඕනේ ඒ විතරක් නෙමෙයි පුංචි දරුවෝ ඉන්නවා උපතින්ම වෙන්න පුළුවන් උපතින් පසුව වෙන්න පුළුවන් යම් යම් ආබාධ වලට ලක් වෙච්ච අය. එහෙම දරුවෙක් ඉන්න අම්මෙක් තාත්තෙක් නම් ඔයාටත් මේ පණිවිඩේ ගොඩක් වැදගත් වෙනවා. කල්පවතින සොසන ආබාධ තියෙනවා නම් අන්න එහෙම කෙනෙක්ුණත් මේ පණිවිඩේ තමයි හරියටම වැදගත් වෙන පණිවිඩේ. මං ඔයාට මෙච්චර මේ දේවල් ගැන මතක් කරන්නේ ඔයා වෙන වැඩ එහෙම දාගෙන තියෙනවා නම් ඒ කියන්නේ ලබන මාසේ 7, 8, 9, 10 කියන දවස් හතරේ කරුණා කරලා ඔයා ඒ දවස් හතරේ වෙන වැඩ නම් දාගන්න හිතන්නවත් එපා. මොකද Active Plus Center 3 කොට්ටාව ශාඛාවේ 3 සංවත්සරය වෙනුවෙන් ඔක්තෝබර් 7, 8, 9, 10 කියන දවස් හතර පුරාවට ඔන්න ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවක් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔයාටත් පුළුවන්කම තියෙනවා ඔක්තෝබර් 7, 8, 9, 10 කියන දවස් හතර පුරාවට ඔයාගේ මේ කිව්ව ලෙඩ රෝග තියෙන කෙනෙක් නම් නොමිලේම රෝග පරීක්ෂාව සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවට සහභාගී වෙන්න. එතනදී ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධචිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට සුදුසුම ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ දවස් හතර පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වට්ටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% විශේෂ වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. මතකයිනේ දවස් හතර ඔක්තෝබර් 7, 8, 9, 10 කියන දවස් හතර පුරාවට Active Plus Center 3 කොට්ටාව ශාඛාවට ඔයා අනිවාර්යයෙන්ම යන්න ඕනි. යන්න කලින් දුරකථන ඇමතුමක් දීලා එන දිනය, ඒ වගේම වෙලාව, ඒ ඔක්කොම දේවල් ටික ඔයාලට වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න. 0842217870, 0842217870, එහෙම නැත්නම් 0775113918, 0775113918. එතකොට මේ මතක් කරන්න හදන්නේ ඔයාට ඊළඟ පණිවිඩේ. මේක ගැන දැනගෙනම ඉන්න ඕනි. ලංකඩයිල්ස් මොබයිල් ෂෝරූම් අදකීම විඳ ගන්න. කෝ බලන්න කට්ටිය ලෑස්තිද? අද කවද්ද? 22 ඔන්න අද 22 ලංකඩයිල්ස් මොබයිල් ෂෝරූම් එක මේ වෙනකොට උදේවරුේ දෙබරවැව හිටියා. ඔන්න හවස අම්බලන්තොටට ඇවිල්ලා ඉන්නේ.
ඉතින් දෙබරවව හිටපු කටියට දුදේ වරුවම ලංකඩයිල්ස් මොබයිල් ෂෝරූම් අධදකීම විඳ ගන්න පුළුවන් වුණානේ නේද? එහෙනම් දැන් ලෑස්ති වෙන්න අම්බලන්තට ඉන්න කටිය ඔන්න ඔයාට තමයි ලංකඩයිල්ස් මොබයිල් ෂෝරූම් එක ළඟට මම මේ දැන් යන්න කියලා කියන්නේ. මොකද අම්බලන්තට ඉන්න ඔයා ගෙයක් දොරක් අලුතින් හදන්න, අලුත් වැඩියා කරන්න මේ දේවල් ප්ලෑන් කරගෙන ඉන්නවා නම් ඔන්න ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන ටයිල්ස්, ඒ වගේම බාත්‍යා, උපාංග මේ හැම දෙම සුවිශේෂී මිලකට ලබා ගන්න පුළුවන්කම දෙන ලංක ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ නිවසේ ආලින්දයට නිදර කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල්, බාත්‍යා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න අනිවාර්යයෙන්ම යන්න. දැන් මේ වෙනකොට ඉන්නවා අම්බලන්තොට නගරේ. ඉතින් අම්බලන්තොට ඉන්න ඔයාට ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අධදකීම ඒ විදිහට විඳ ගන්න පුළුවන් වෙනකොට ලංක ටයිල්ස් වසර මැද වාසි අත් විඳින්න නම් ඔයාත් යන්න අදම ළඟම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශන ගාරයට. තෝරාගත් ටයිල් සඳහා 40%ක් දක්වා ඉතිරියක් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා යන්න අදම ළඟම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශන ගාරයට. ලංක ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. කොතනින්ද පටන් ගන්න? කවුද ඉන්නේ මාව අහගෙන? අද මුලින්ම ඉන්නවා ගින්දර හැන්දෑව අපිත් අහගෙන ඉන්නේ වීරමල මෝටස් කැල්ල හන්දිය ත්‍රිවිල් පාගිකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. එක සින්දුවකින් නම් නතර වෙන්න පුතේ. සින්දු සෙට් එකක් මහන්න දෙන්න ලෑසි කරගෙන තියෙන. සුබ දහවලක් වේවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. මම කපිල දුව යනුචි වයිෆ් චාතුරිකා. ඉහළ වෙල්කම් මෙසේජ් කියලා තියෙන මේ හැන සින්දුවට එකතු කරගන්නම්. ජානු මගේ සුදු මණික. ඔයා එනකම් බලාගෙන හිටියේ පැටියෝ පැණි කොමඩු ගෙඩියා. මහත් ආදරේ යන්නේ. මොකදර නිවතිටි දෙවිද ෆැෂන් කේ අපි දීප්තියක් කවෙන්ද වගේ මැසේජ් එකවල දිනු ඉනෝස ක්‍රිෂාන්ත අයියා අනුෂ ලලිතක්ක මානෙලක මදිරංගි නාදීෂමී සිට පස්සේ ධම්මික මල්ලි මයුරා දහයකනු මංගලි ෆැෂන් කියාලෝ සෙටගත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු සුද්ධිය ඉනෝසට ගීන්දර වගේ ලොකුම එකක් දෙන්න කියලා තියෙනවා. ඉනෝසට ඉතින් මං අනිවාර්යෙන් හැමදාම උම එකක් දෙනවනේ නේද? ඉනෝස දන්නවා මට ආව අමතක වෙන්නේ නැහැ කියලා. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මට ඉනෝෂ් සර් කියන වචනේ ඒ වචන දෙක එකට කියන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ආ දැන් කට්ටිය try කරනවා නේද කියලා බලන්න. එහෙනම් ඉතින් මේ සින්දු ටික එකතු කරගන්න සෙට් එකම

මං කියන්න ඇති මං අර කියනකොට ඔගොල්ලන්ට එක අහගෙන ඉන්න බෑනේ. එහින්දා ඒ වගේ මියුසික් එකක් විතරක් දින මං ආයෙ තව ඊළඟ සින්දුවට. දැන් නටන එක වඩක් නතර කරලා හිමීට වැඩ කරගෙන යන ගමන් මෙන්න මේ කතාවත් අහන්නකෝ. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම හැමෝගෙම හදවත එළිය විච ආයතනයනේ මේක. හේතුව ඇහුවොත් ඉතින් කියන්න පුළුවන් එකම හේතුව, ලොකුම හේතුව, ආයිතින් එතනින් එහාට කිසිම දෙයක් නෑ. ඕනාවටත් වැඩිය හදවතේ මේ ආයතනය ලියවිලා තියෙන්නේම ප්‍රතිඵල 100%. ආයිතින් ඊටත් වඩා මොකද්ද නේද? තැන්වල දුවන්න දෙයක් නෑ. දැන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන මේ ඖෂධ ටික ගත්තනම් ඔයාගේ ප්‍රශ්න 100%ක්ම විසඳ ගන්න පුළුවන්. දියවැඩියාව ලොකුම ප්‍රශ්නේ. එහෙනම් දියවැඩියාව නිට්ටාවටම සුව කරගන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එකකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රතික්ෂේප කැස්ස උණ ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය සෙවනගල මදුකා කැස්සට පැනිය. දැන් ඉතින් උදේට ගෙදරින් එළියට හොඳට යන මනුස්සයා හවසට එනකොට ඔය වගේ ලෙඩක් දුකක් අරගෙන ආවොත් එයාට තග්ගාල දෙන්න සෙවනගල මදුකා කැස්සට පැනිනා. පැටිලිව වලට බය වෙන්නේ මොකටද? බය වෙන්න දෙයක් නැහැ. සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක තියෙනවා. ඉතින් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි කැමෝප්‍රියයි බඩ පිපෙන ඔබට කැකුඹරා ජීර්ණය. ගෙදරවල් ගෙවල් වල නිතරම ඔය වගේ ප්‍රශ්න ඇහෙනව. පොඩි ළමයි එහෙම ඉන්න තැන්වල ඔය වගේ ප්‍රශ්න ඕන තරම් තියෙනවා. ඒවට තමයි හොඳම විසඳුම විදිහට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ සෙවනගල ශ්‍රියා දේවිහා ඔයලක සෙවනගල ස්වභාවික අසමෝදකම් නිෂ්පාදනය වෙන්නේ 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම්. ඔයාට කැමෝප්‍රියයි නම් බඩ පිපෙනව නම් බඩ කැක්කුම නම් බඩ ආජීර්ණය නම් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අර මං කිව්ව සෙවනගල ශ්‍රියා දේවිහා ඔයලක ලස්සන කොණ්ඩෙකට නම් සෙවනගල ශ්‍රියා දේවිහා ඔයලක තමයි. මේ විදිහට කීම කීනෝගේ නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙනවා. අපේ වෙදකම අපේ උරුම එක වසර 40ක විශ්වාසයක් අභිමානයක් දිනාගෙන තියෙන සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට අදම කතා කරන්න 0747 31 3040 0747 31 3040.

0: ගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් වෙතින් භාෂා හා කුසලතා පුහුණුව සමගින් ජපාන් රැකියාවකට හරි මඟ පෙන්වීම. රාජ්‍ය බැංකු ණය සමගින් නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් ගම්පහ 0776437371.
2: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරඟයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙට් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩායම සමග ඔබේ නගරයට. සැප්තැම්බර් 23 අපි එන්නේ උදේ මාවනැල්ල හවස කඩුගන්නාව. තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල්පතක් ඔබේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය සමග 0777967767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතු වන්න.
3: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට්. ඔබත් අදම රස බලන්න.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
5: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 25 වනදා අපි එන්නේ උදේ අකුරැස්ස සවස මාපලගම නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්පයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරු නවාතැන්.

0: Hello.
1: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව

너와 레카의 미나리 바나세카이. 이랑게 저 하늘에 날아시가르가는 티에나 맨나 매 하나 신도에 대한 나갈링 와드 마다카란나 티에나와 맨나 매가나. 인시산스나 슬랩바람 타투가랑 하단 코트가랑 디난나 이거 코트긴 데크긴 나더 웬이나 하이팅 시멘티 코트 시약 모아트 디나간나 폴루앙컴 티에나 와야 단나와니 네다 하리 매가나 이팅 호야 댐 매웬 코트 단나와 හැමෝගෙම විශ්වාසයේ දිනාගත් પરම්පරා ගණ නාමක විශ්වාසයේ හිමි සිමෙන්ති තෝරගන්නව නම් ඉතින් ඒ ඉන්සි සංස්ථා සිමෙන්ති තමයි. ඉතින් ඉන්සි සංස්ථා සිමෙන්ති කොන්ක්‍රීට් එකකට කොච්චර සුදුසු වෙනවද කියලා කවුරු හරි කෙනෙක් අහුවොත් ඕන කෙනෙක්ට කියන්න පුළුවන් වැඩි කල්පවැත්මක් ලබා දෙන අතරම අපේ පෙදරේරු මහත්වරුන්ට හොඳ සුමට සහ සෞන්දර්යාත්මක නිමාවක් සහතික කරන්න පුළුවන්කම තියෙනවා මේ ඉන්සි සංස්ථා සිමෙන්ති නම් පාවිච්චි කරන්නේ. ඒ විතරක් නෙමෙයි ඔය දිය සෙවල බැඳෙන ප්‍රශ්න ඒවෝ මේව මොකුත් නැහැ. හරි ලස්සනට ඔයාට වැඩි කල් පැවැත්මක් ඇතුව ඔයාගේ ඉදිකිරීම කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් මේ වෙනකොට මේ මොකද්ද මේ සිද්ධ වෙන වැඩේ? ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන ගමන් කොට්ට ගණන් දිනන්න ඔයාට කොහොමද ෂාන්ස් එක හම්බෙන්නේ කියලා කියන්නේ පෑ නේද? හරි ලේසි, ලොකු දෙයක් කරන්න නෑ. හරිම පුංචි දෙයක් ඔයාට කරන්න තියෙනවා. ඔයාට සැටලිම ගහලා කෝල් එකක් දුන්නම ස්ලැබ් එක දාගන්න ඔයාට ශක්තියක් වෙන ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් දෙනවා සිමෙන්ති කොට්ට 100ක්. 100ක් අද කාලේ හැටියට නැතුව. ඉතින් ඔයාට ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් එක ජයග්‍රහකෙක් වෙන්න හරිම සුළු දෙයයි කරන්න තියෙන්නේ. ඔයාට දැන් මේ වෙනකොට ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් මිලදී ගත්තු බිල්පතක ඡායාරූපයක් ඔයාගේ නම ගම ලිපිණය ජාතික හැඳුනුම් පත් අංකයේ 1.779.67.67.67 කියන අංකයට එවන්න පුළුවන්. එහෙම නැත්නම් මිස් කෝල් එකක් දෙන්න පුළුවන්. අවසාන දිනුම් මැදීම තියෙන්නේ ඔක්තෝබර් 23 වෙනිදා. දැන් මේ වෙනකොට දිනුම් මැදීම ආරම්භ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාටත් පුළුවන් අර කිව්වා වගේම ඔයා මිලදී ගත්තු ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් ඒකේ බිල්පත ඡායාරූපයක් වගේ නමගම ලිපිණයේ ජාතික හැඳුනුම් පත් අංකයේ 1.779.67.67.67 අංකයට යවන්න. එහෙම නැත්නම් මිස් කෝල් එකක් දීලා මේ තරගයත් එක්ක එකතු වෙන්න. දැන් මේ අපේ කට්ටිය තෑගි භෝග පිරිවරාගෙන ඉන්සි සංස්ථා කණ්ඩායමත් එක්ක ඔයාගේ නගරයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාට යන්න පුළුවන් මෙන්න මේ කියන තැනට. ගියොත් ඉතින් ඔයාටත් ජයග්‍රාහකෙක් ජයග්‍රාහිකාවක් වෙන්න පුළුවන්කම තියෙනවා. අද 22 වෙනිදා උදේවරුවේ හිටිය අපේ කට්ටිය අලව්ව නගරේ දැන් හවස ඉන්නවා කෑගල්. ඉතින් කෑගල්ලාවට ඉන්න ඔක්කොටම යන්න පුළුවන්කම තියෙනවා. ඉන්සි සංස්ථා මේ ස්ලැබ් වරම් දිනා ගන්න අපේ කණ්ඩායම ඉන්න තැනට. එහෙම ගිහිල්ලා තෑගි භෝග දිනා ගන්න සතුට විනෝදෙක ජයග්‍රහකෙක් ජයග්‍රහිකාවක් වෙන්න ඔයාටත් අවස්ථාව තියෙනවා. මතකයිනේ ඔයාට කරන්න තියෙන හරිම ලේසි දෙයයි. ඔයා මිලදී ගතු ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් අන්න ඒකේ බිල්පත ඔයාගේ නම ලිපිණය ජාතික හැඳුනුම් පත් අංකයේ 1.779.67.67.67 අංකයට යවන්න. මිස් කෝල් එකක් දෙන්න තරගයට එකතු වෙන්න ඔයාටත් පුළුවන්කම තියෙනවා. ජයග්‍රහකෙක් ජයග්‍රහිකාවක් වෙන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි.
1: දවල් 1:58යි.
2: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
3: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0-47-31-33-540.
4: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0-779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: මාස්ටර් ගයිඩ් විතින් පෙරපාසලේ සිට උසස් පෙළ දක්වා සියලු වැඩපොත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සහ ප්‍රකාශන විශේෂ වට්ටම් සහිතව ලබා ගන්න. සැප්තැම්බර් 25 වනදා සිට BMICHQ ශාලාවට එන්න. මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ
6: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMICH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
7: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව net FM.
8: පොත් අපගේ net වගේ.
5: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4
9: කින්දර හැන්දෑව
10: brought to you by
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
11: ෆ්‍රෙම්ස් අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
12: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0-47-31-33-540
13: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0-34-226-7046

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ?
2: විශ්වාසේ වගකීම එක්ක සිංගල් සිම්පල් පේ.
1: හෙටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
3: සුබ දහවලක් දවල් දෙකයි විනාඩියකයි.

0: ಸತ್ಯ. ಒಬ್ಬ ವೆತ್ತಗಿನೇನ್ನಿ
1: ಉಬತ್ ಬೆಲಂದ ಪೊಲೆ ತೆಲ್ ಮೆಲದೇ ಗನಿಮೇದಿ ನಿಷ್ಪಾದಿತ ದಿನ್ಯಾತ್ ಕಲ್ಲಿಗುತ್ವನ ದಿನ್ಯಾತ್ ಸದಹನ್ ವ್ಯತಿ ಸಣ್ಣಾಮ ನಾಮ್ಯಾಕ್ ಸಹಿತ ಹೆಸರುಂ ಕಲ ಪೊಲ್ ತೆಲ್ಮ ಮಿಲದೀಗ ಪುರುದುವಾಣ ಪೊಲ್ ಸಂವರ್ಧನ ಅಧಿಕಾರಿ ಪಣಿವಿಡಿಯಕಿ
2: ಪೇಯನ್ ಪೇ ಅಲುತ್ವನ ಅಲುತ್ ಪೇ ವಿಪಸ್ವಾ
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම තරංග ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රිදී පදක්කමෙන් සැහිමකට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු වුණා. එහි රන් පදක්කම දිනාගත්තේ ඉන්දියාවයි. රන් පදක්කම සඳහා වූ දෙපිළ අතර අවසන් තරගය අද පැවැත්වුණා. ප්‍රථමයෙන් පන්දුර පහර දුන්න ඉන්දිය කණ්ඩායම නියමිත පන්දු අර 20 දී කඩුලු 3ක් පමණක් දැපී ලකුණු 216ක් රැස් කළා. පිළිතුරුන්ම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 69කට සියලු දිනා දැවී ගියා. මදුරුවය දම්මින්න ඉහළවැව ප්‍රදේශයේ මරණාසන්නව වැටී සිටින වන අලියෙකුගේ ජීවිතය බේරා ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. වයස අවුරුදු 25ක් පමණ වන මෙම වනාලියාගේ ඉදිරි දකුණු පාදයට සහ පිටුපස වම් පාදයට වෙඩිවැදී ඇති බවයි ඔවුන් පවසන්නේ. දින කිහිපයක සිට ඉහළවැව ප්‍රදේශයේ අසීරුවෙන් සැරසරමින් සිටි මෙම සත්වයා අද දවසේන ඇදවැටි ඇති අතර නැගිටීමට දැරූ වෑයම අසාර්ථක වී එම ස්ථානයේම වේදනාවෙන් පසුවනවා. කඩනමින් පශු වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණහොත් තුවාල ලබා සිටින මෙම සත්වයාට ජීවිතේ පවා අහිමි විය හැකි බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ. එසේ තිබියදීත් වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළද මෙතෙක් සත්වයාට ප්‍රතිකාර කිරීම සඳහා කිසිදු නිලධාරියෙකු නොපැමිණි බවට ඔවුන් චෝදනා කළා. මෙලඟනෙත් නිවස් පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් ටොටල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි
4: FM 95 FM 94.8 Net FM
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
6: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
7: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
8: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
9: FM 95

0: ZFM Kinder Händeva Vigiano.
1: සුබදා බලක් දවල් දෙකයි විනාඩි 6යි වෙලාව. ආගේ මගේ දෙවනි පැයට තමයි මේ ඇවිල්ලා තියෙන. මේ පැයදිත් කෝල් කරමු, මැසේජ් කරමු, සින්දුවක් කිල්ල ගන්න මේ පැත්තේමු. අපි බලමු කාගෙන්ද මේ පැය පටන් ගන්න තියෙන්නේ කියලා. මේ පැය මට පටන් ගන්න තියෙන්නේ ජානු බෝලේ. සුබදා බලක් ඉස්සලාම මේක මට දෙයිද බලමු. අද ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න වින්දනය දෙන්න පුළුවන්ද? අද මේ අර නර්තනී කියලා ළමෙක් ඉන්නේ, ශෂිකා නේද, ගොඩකවලින් එකතු කරගන්නම් මේ සින්දු සෙට් එකකට. මොයාව හරිද නෝන් ස්ටොප් එකක් අහන්න දෙන්න ලෑසි කරගත්තේ. හැබැයි දරුවෝ උම්ම එක නම් දීලා ඉවරයි. පළවෙනි උම්ම එක අද දුන්නේ අපේ ඉනෝසර්ටනේ. මොනා කරන්නද ඉතින්, ඉනෝසර්ට පළවෙනි උම්මක දුන්න හින්දා මන් දන්න ඔයා මට මුකුත් කියන්නේ නැහැ කියලා. ඔයාට දෙන්නම් මන් දෙවෙනි උම්මක. හයි චානු, අපි වද ලස්සන සින්දුකට එකතු කරගන්න. දවස් ගානකින් මට ඔන්න මැසේජ් එකක් දාලා තියෙනවා කියනවා. ෆියුනරල් එකක් වුණ හින්දා අද සින්දුවක් අහමු හොඳද? ලස්සන සින්දු ගොඩක් දෙන්න. අපි බෝකුන්දර 10ක නූපාරේ මංගලී ෆැෂන් එකේ සාලිය, මංගලී, ශ්‍රයන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්ත, දේවින්ද ෆැෂන් එකේ සෙට් එකත් එකතු කරගෙන අහමු ලස්සන සින්දු ගොඩම ගොඩක්. ආදරේ ගොඩම ගොඩක්, මාතාදරේ ගොඩම ගොඩාරියක්. චාමරස් රෝස් කලතර පණාපිටිය අපිවත් සින්දුවකට එකතු කරගන්න. චාමරයියා තනුචක්කා මෙහෙන සින්දු සෙට් එකට එකතු කරගන්න එදිරින් පස්සේ. හයි කොහොමද, සුබ දහවලක් වේවා. මම සුජීවක්කා. ලස්සන සින්දුවකට එකතු කරගන්න. ඊයේ එයාගේ දුවගේ උපන්දිනේ. අන්නේ මට ආවේ කියන්නේ මෙසලා තියෙනවා සුජීවක්කා. අපි ඊට හරියන්න අද මේ විශ් කරමු හොඳද? Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. Suji wakka ge du. Happy birthday. Godamu godak, godamu godak, godamu godariya. Gadare man oyata happy birthday kiyala wish karanawa. Mehana sindoda ekathu karaganna harida? මැනික ජානෝ, මම කොමුදු වරකපලින් දුකින් ඉන්නේ. ඒ මොකදනේ, මං ඉන්නකොට ඔයා මොකද දුකින් ඉන්නේ? ලස්සන සින්දුවකට එකතු කරගන්න. Thank you ආගේ කමෙන්ට් එකට. අහගෙන ඉනවා ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. දැන් දුකින් නෙමෙයි නේද ඉන්නේ. මං ඉන්නවා නම් ඔයාට කිසිම වෙලාවක දුකින් ඉන්න බෑ. හරි, හයි ජනුවක් KSMT හුනස්ගිරිය. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අපේ බිසෝ නැන්දගේ ටිකිරියක්කගේ උපන්දිනේ. එදිනට විශ්කල උම්ම දෙකක් දෙන්න දෙන්නටම. මට දෙකක් දෙන්න. කවුද මේ? Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. Bisonande tikiriyakke. Happy birthday dennatama goddama godariya gadaren dennatama subbama subu pandinayak wewa kiyala wish karanawa. මේ උම්ම දෙක ඔයාල දෙන්නට හරිද? මේක අපේ බිසෝ නැන්දට. ඊට පස්සේ අපේ ටිකිරි අක්කට. එතකොට මේ මැසේජ් කෙව්ව කෙනාගේ නමකෝ? අන්න එයාටත් උම්ම එකක් ඉල්ලා තියෙනවනේ. වැඩේ කරන්න බැහැනේ ඉතින් මේ මැසේජ් කෙව්ව කෙනාගේ නම නැහනේ. හරි, ඔයාටත් මන් දෙන්නම්. ජනුවකේ, අපි සුහදග්‍ර ප්‍රයිවට් ලිමිටඩ් බණ්ඩාර වෙලා වෙනද වගේ මදත්වවාහගෙන ඉන්නවා. ලස්සට සින්දුකට එකතු කරගන්න බොස් ත්‍රිෂාන්, යාගේ වයිෆ් විශාංකා, දසුරන් නිශාන්ත රත්නායක, මේ වෙලාවේ ෂොප් එකේ ඉන්න හැමෝමයි, අකේ ආවයි නෙතන හැමෝමයි එකතු කරගන්න ලස්සට සින්දක් දෙන්න. අද අපේ බොස් ත්‍රිෂාන්ගේ උපන්දිනේ. එයාට විශ් කරන්න කියලා තිනවා බුද්ධ අම්මෝ. අද තියෙන බර්ත්ඩේ කන්දරාවක්.

you. Boss Trishan. ඔයාට ඔයාගේ සුහද ටීම් එකම ගොඩම ගොඩක් ආදරෙන් සුබම සුබ උපදිනක් වේවා කියලා විශ් කරනවා. මේ ටීම් එකේ මම ගොඩම ගොඩ අරියා කාදරෙන් ඔයාට හැපි බර්ත්ඩේ කියලා විශ් කරන ගමන් මෙන්න මේ සිත සෙට් එක අහන එකතු කරගන්නම්.

0: नेट एफएम किंदर हंदेवा विजानू
1: දවල් දෙකයි විනාඩි 17යි. අහමුද ලස්සන හින්ද සින්දුවක්. මාත් හරීම කැමති හින්ද සින්දුවක් තමයි හන දෙන්න ලෑස්ති කරගෙන තියෙන. ඊට කලින් මතක් කරනවා සෙමනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. 100% හරීම ප්‍රතිඵල අරගෙන යන නියම ආයුර්වේද ඖෂධ නම් ඉතින් ඒ සෙමනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන සෙමනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදනම තමයි. ෂුගර් නම් වාට හරීම වැදගත් වෙන දේ තමයි. සෙමනගල මධුමේහාරණි කැප්සියුල් එක කියලා කියන්නේ. ඔයට 100% හරීම ප්‍රතිඵල අත්විඳින්න පුළුවන්කම තියෙනවා. දැන් ෂුගර් තියෙනවා නම් සෙමනගල මධුමේහාරණි කැප්සියුල් එක පාවිච්චි කරලා. ඒ වගේම තමයි ප්‍රතික්ෂේප කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය. සෙමනගල මධුකා කැස්සට පැණිය මං ඔයාට කියනවා. ආයිතින් වෙන වෙනව හොය හොය ඉන්න දෙයක් නෑ. සෙමනගල මධුකා කැස්සට පැණිය ඔයාගේ ගෙදර තියෙනවා නම් ප්‍රතික්ෂේප කැස්ස උන ඇඟපත වේදනාව 100% තුරන් කරන්න ඔයාට දැන් පුළුවන්කම තියෙනවා. ගෙදරක මේක තියෙන්නම ඕනේ. පැටිලිවර් කියන එක අද කාලි ගත්තහම ගොඩාක් අයට තියෙනවා. ඒක වයස් ભેදකින් තොරව තියෙන දෙයක්. ඒකට හේතුව තමයි අපි කන බොන කෑම බීම. ඊට පස්සේ ඉතින් හරියට කඩුට රහට කෑමක්වත් කන්න විදිහක් නැහැ නේද? අරව කන්ට්‍රෝල් කරන්න කියනවා, මෙව කන්ට්‍රෝල් කරන්න කියනවා. එහෙම වෙනවට වඩා ඔයාට පැටිලිවර් වලට තිත තියන්න පුළුවන් බය වෙන්නේ නැතුව දැන් සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක පාවිච්චි කරලා. ඔය අතර සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන අතර තියෙනවා 100% ස්වභාවික සෙවනගල අසමෝදක. මේ වගේම සෙවනගල ශ්‍රියාදේවි ආයිල් එක, සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බල අම්ල පිත්තසුවේ, සෙවනගල හන්දිරාජ තෛලය. මේ විදිහට එකින් එකේ නොකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල් බන්දුල වීරප්පෙරුම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. ඉතින් පොඩි කාලෙකුත් නෙමෙයිනේ වසර 40ක විශ්වාසයක් දිනාගෙන තියෙන අපේ වෙදකම අපේ උරුම 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම අදම කාල එකක් දෙන්න පුළුවන් වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0447 31 33 540 කියන නම්බරයකට කාල එකක් දෙන්න ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමෙන්. ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනි, ලීක් වෙන්නේ නැති වෙන්න ඕනි, ගෙවන මිලට උසස් සත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් වෙන්න ඕනි. ඔන්න ඔය දේවල් ටික ගෑනු ළමයි පාවිච්චි කරන පෑඩ් එකේ තියෙනවා නම් කිසිම විදිහකින් ඔයාට පීරියඩ්ස් කාලේ කියලා අමුතුවෙන් හැමදේම අතහැරගෙන අපහසුවෙන් ඉන්න දෙයක් නැහැ. කොහොමත් අපහසු දවස් ටිකක් තමයි පීරියඩ්ස් දවස් වලදී අපි ගෙවන්නේ. හැබැයි ඉතින් ඕක ඩබල් වෙනවනේ ඔයා පාවිච්චි කරන පෑඩ් එකත් එක්ක. ඔයා හිතන්න එක්සෑම් එකක් තියෙනවා. එහෙම නැත්නම් ජොබ් ඉන්ටර්වියු එකකට යන්න තියෙනවා. ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරගෙන ඉන්න. ඔන්න ඔය වගේ විශේෂම ආසාවෙන් කරන්න බලාගෙන හිටපු දෙයකදී වුණත් පීරියඩ්ස් කියන දේ එදවස් වලටම සෙට් වුණොත් මොකද වෙන්නේ? කී දෙනෙක් ඉස්සරහා පහසුවෙන් ඉන්නද? අපහසුතාවය වැඩි කරගන්නද? අර දේවල් වල තියෙන ස්ට්‍රෙස් එකත් වැඩි වෙනවා. එක්සෑම් එකක් එහෙම දිනවනම් එක්සෑම් එකේ තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක මේක ඩබල් වුණාම ලීක් වෙයිද දන්නේ නැහැ. කී දෙනෙක් ඉස්සරහා පසුතැවෙට පත් වෙන්න වෙයිද දන්නේ නැහැ. ඔය වගේ දේවල් ඔළුවට අහම එක්සෑම් එකේ ගිහිල්ලා ලියන්න හිතාගෙන ඉන්න දේවල් ටිකක් අමතක වෙනවනේ නේද? ඉතින් ට්‍රිප් එකක් යන ප්ලෑන් කරගෙන හිටියොත් අන්න ඒකත් කල් දාන්න වෙනවා. හැබැයි එහෙම නැතුව ආසාවෙන් කරපු හැමදේම ඒ දවස් වලටත් ආසාවෙන්ම කරනවට ආව මිස් වෙන්නේ නැති වෙන්න ලස්සනට සතුටින් ඉන්න නම් ඒ දවස්වල පහසුවෙන් ඉන්න නම් ෆෙම්සය ඔයාගේ ළඟ තියෙන්න ඕනි. SLS හා ISO සහතික සහිත වැඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක සාධාරණ මිලකට වාගේ අතර පතුරායි තමයි ෆෙම්සය. දිවයින පුරා තියෙන ඔන්නෑම සුපිරි වෙළඳසැලකින් ෆාමසි වලින් දැන් ඔයාට ෆෙම්සය මිල දී ගන්න පුළුවන්. වෙනද මෙන් සුපිරිද මැසේජ් එක. හෙලෝ අක්කා, අපි මතුගම පොල්ගම්පලින් ප්‍රමෝ හොටෙල් ඇන්ඩ් ෆුඩ් ඩිලිවරි සෙට් එක වෙනද වගේම ඉන්නවා. ජය වේවා නෙත් FM. ජය වේවා. හෙලෝ අක්කා, සුබ දහමලක් වේවා. ලස්සන සින්දුවකට ගෙදර ආවයි මාව එකතු කරගන්න කියලා බොරැල්ලෙන් නමුත් මැසේජ් කරලා තියෙනවා. අද මං කිව්වනේ ඔයාව හරිද? මේ සින්දුවට එකතු කරගන්නම්. ඊළඟට ට්‍රින්කු පහේ කනේ පුංචි බඩය ගුණ සීලිය රන්දිකා මදුෂා සසෙන්යා සුපුන් දිලංක මේ සින්දුවට එකතු කරගන්නම්. ඊතරින් පස්සේ මාවත් සින්දුවකට එකතු කරගන්න කැකොන් දෙනියන් අලුත් කෙවුපොල්. හයි උපුල් අයියා, කොහොමද? මේ සින්දුවට එකතු කරගන්න ජනු සින්දුවක් ඕනි. අපේ මොරටුවේ සුජානි චන්දිමා කව ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට. හවස 4ට කලින් වහින පාටක් තමයි තියෙන්නේ. ඒත් සද්දෙන මම වහගෙන ඉන්න අම්පාර පණ ගමට හඳියේ හෙල්මට් ජැකට් කඩේ අපේ අත කොරලා අයියා ගොඩ දවසකින් මට ආව හම්බුනේ. ඊට පස්සේ ලක්ෂ්මන් මඩ පාද තමර අනිශානි චේතනා පුංචි පුතා තේජ අවර් භාග්‍ය අවිෂ්ක සේරුවවිල කැඩිකේ සාමර සිංහ අයියා කොලියා පිටියේ බණගෙදරින් ජනතයා මැසේජ් කළා තිනෝ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. මේ සින්දුවටම එකතු කරගන්නම්. ජානු මණිකට ආදරේ ගොඩක්ම. ඇහැලියකට චමිද මෝඩසකේ අද උපන්දින දෙකක්ම තියෙනවා. අම්මා සෝමාවතිගේත්, කුරුවිට කමරායි බින්ති නගාගේ පුතා තනුෂ රාජපක්ෂගේ 21 වැනි උපන්දිනය. යාල දෙන්නටම සුභපතනවා. බොස් චමින්ද, සුදු බබා, සනන්ත රාසින්දු, සුදු නෝනා, කුටිපිටිය නිලෝ, සමන්ත මන්දාර, යනුක, රාමිදු චූරිපුදාලා, ගින්දරිය ඔයත් එක්කම එකතු කරගන්න. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. සෝමාවති අම්මා, ඔයාට සුබම සුබ නිදුක් නිරෝගී උපන්දිනයක් වෙන්න කියලා ඔන්න නැතිම කිය අපි ගොඩම ගොඩක් ආදරෙන් ඔයාට විශ් කරනවා. ඒ වගේම අපේ බින්ති නගාගේ පුතා තනුෂ, ඔයාටත් සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ඔන්න නැතිම කිය අපි ගොඩම ගොඩක් ආදරෙන් විශ් කරන ගමන් මේ සින්දුවට එකතු කරගන්න දෙන්නටම.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරු ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: දවල් 2:27.
3: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
2: ඒයි
3: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
2: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
3: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 23 අපි එන්නේ උදේ මාවනැල්ල හවස කඩුගන්නාව. තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය සමග 0777-9-67-67-67 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරගයට එකතු වන්න.
7: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
8: අරංගි කොහෙද අවසරේ යන්නේ මේ පද්ද පද්ද?
9: කවුදානේ මේ කළුවට කළුවේ?
8: මං තමයි නංගි කළු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
9: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
8: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස හතරට net FM හතර වටේ ආනෝ.
9: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ හතර වටේ දානේ? මෙහෙත් එහෙමයි.
10: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
11: net FM හතර වටේ හතර වටේ.
12: ලේකේ මූඩ් බූස්ට් එක net FM කින්දර හැන්දෑව විචානු
13: විචානු කතාලේ මට කාලෙකට.

දවල් දෙකයි විනාඩි 30යි වෙලා. මතක් කරන්න තියෙන මෙන්න මේ දවල් ටික ඉක්මනට වඩ මම මතක් කරලා ඉන්නද මට කොතනින්ද පටන් ගන්න තියෙන්නේ කියලා බලාගෙන යනකොට මට ඔයාලට මුලින්ම මතක් කරන්න තියෙන්නේ මෙන්න මේ පණිවිඩය ගැන. ඒ තමයි ඔයා ලබන මාසේ කියන්නේ ඔක්තෝබර් මාසේ 7-8-9-10 කියන දවස් හතර වෙනවැඩ දාගන්න නම් හිතන්නවත් එපා. මොකද ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොට්ටාවේ 3 ශාඛාවේ 3 සංවත්සරය වෙනුවෙන් ඔන්න තියෙනවා විශේෂ රෝග පරීක්ෂාවක් සහ සෞඛ්‍ය වැඩමුළුවක්. නොමිලේ තමයි මේ සියල්ල ඔයාට සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාත් අනිවාර්යයෙන්ම ඔක්තෝබර් 7-8-9-10 කියන දවස් හතරේ අනිවාර්යයෙන්ම යන්න ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොට්ටාවේ ශාඛාවට. මෙතෙන්ට යන ඔයාට ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධචිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට සුදුසුම ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, මේ දවස් හතර පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වට්ටමක් සහ ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වට්ටමක්ද තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් වවෙනුවෙන් සූදානම් කරලායි තියෙන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මේ දවස් හතර නම් මිස් කරගන්න හිතන්නවත් එපා. ඔක්තෝබර් 7-8-9-10 කියන දවස් හතරේ ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙන මේ නොමිලේ රෝග පරීක්ෂාව සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුව මිස් කරගන්නවා කියලා කියන්නෙම ඔයා ඔයාටම කරගන්න ලොකුම ලොකු වැරැද්දක්. ඉතින් ඒ නිසා වෙන වැඩ දාගන්න නැතුව ඔක්තෝබර් 7-8-9 කියන 7-8-9-10 කියන දවස් හතර ෆ්‍රී එකේ තියාගන්න ඔයා යන්න ඕනි ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොට්ටාවේ ශාඛාවට. යන්න කලින් දිනේ වෙලාව වෙන්කර ගන්න කාල එකක් දෙන්න මෙන්න මේ නම්බර්ස් වලට කතා කරන්න. 0-34-22-17-870 0-34-22-17-870 එහෙම නැත්නම් 0-77-511-39-18 0-77-511-39-18 කියන නම්බරකට වට කාල එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ කියන්න ඕනි ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම විඳ ගන්න ඔයාට කොහෙටද අද දවසේ යන්න තියෙන්නේ කියන කාරණාව ගැන. ලංක ටයිල්ස් විශ්වේ සංජය කණ්ඩායම හම්බ වෙලා වගේ නිවසේ ආලින්දයට නිදර කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වය සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න පුළුවන්. ගෙයක් දොරක් අලුත් වැඩියා කරනකොට එහෙම නැත්නම් ගෙයක් අලුතින් ඉදි කරනකොට ටයිල් තෝරගන්නවා කියලා කියන්නේ මේක දිගු කාලීන තීරයක්. අපි අද ටයිල් කරනවා හෙට වෙනකොට ටයිල් ටික වෙනස් කරනවා එහෙම කරන්නේ නැහැ නේද? ටික කාලයකට කියන්නේ අපි දීර්ඝ කාලීනව මේ ගැන හිතලා බලලා තමයි මේ වැඩේ කරන්නේ. එතකොට ඉතින් විශ්වාසනීයත්වයේ ගුණාත්මක භාවය කල්පවත්ම අලංකාර මෝස්තර මේ හැමදේම හොඳම තැනකින් තෝරගන්න පුළුවන් වෙනෝනේ. ඉතින් ඔයාට මම කියනවා වැඩි විශ්වාසයක් ඇතුව ඔයාට ඔයාගේ ටයිල් ටික තෝරගන්න පුළුවන් හොඳම තැන තමයි ලංක ටයිල්ස් කියලා කියන්නේ. මොකද පොඩි කාලයක් නෙමේ වසර 50ක විශ්වාසයක් දිනාගෙන තියෙනවා ලංක ටයිල්ස්. ස්ටයිල් කරන්නේ පුරෝගාමියා තමයි ලංක ටයිල්ස් කියලා කියන්නේ. ඉතින් ඔයාට ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන ටයිල් බාත්‍ය උපාංග සුවිශේෂී මිලකට ලබා නනම් අද දවසේ කොහෙටද යන්න තියෙන්නේ? අද 22 වෙනිදා අද දවසේ හවස් වරුව පුරාවටම අම්බලන්තොට නගරේ තමයි ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක තියෙන්නේ. ඉතින් අම්බලන්තොට ඉන්න ඔයාට අද දවසේදී මේ අත්දැකීම විඳ ගන්න පුළුවන්. යන්න ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ළඟට ඔයාගේ නිවසට අවශ්‍ය කරන සියලුම ටයිල් ටික ඔයාට එතනින් හරියට තෝරලා බලලා අරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම හෙට 23 වෙනිදා හෙට උදේ වරුවේ ඉන්නවා අම්බලන්තොට නගරේ, හවස ඉන්නවා තංගල්ල නගරේ. එතකොට ඔයා හිතනවද ඔයාට මොකුත් චාන්ස් එකක් නැති වෙයි, ඔයාටත් ගෙදර අලුත් වැඩියා කරගන්න, ගෙදර ටයිල් ටික මාරු කරගන්න උමනාවක් තියෙනවා, මේක හරියට කරගන්න නම් ලංක ටයිල්ස් එකට තමයි කොහොමත් යන්න ඕනේ. එතකොට මේ වාසිත් එක්ක ඔයාට ටයිල් ටික ගන්න නැති වෙයිද කියලා හිතුවා නම් නෑ, ඔයාට පුළුවන් ලංකම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යන්න. මොකද ලංක ටයිල්ස් වසර මැද වාසියත් විඳින්න පුළුවන්, තෝරාගත්තු ටයිල් සඳහා 40% දක්වා ඉදිරියක් හම්බ වෙනවා. ඉතින් ඔයාත් ඒ නිසා යන්න අදම ලංකම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට, ඔයාගේ නිවසට අවශ්‍ය කරන ටයිල් ටික වාසිත් එක්කම අරගන්න පුළුවන්. ලංක ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. සැප්තැම්බර් මාසේ පටන් ගන්නකොට කටිය ප්ලෑන් කරනවා නේද? අපි මේ පාර කොහොමද බුක් ෆෙයර් එකට යන්නේ කියලා. හරි, යන්නේ ගැන තමයි මේ වාට කියන්න හදන්නේ. 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් පැවැත්වෙනවා. තව දවස් කීයද තියෙන්නේ? අද 22 වෙනිදා. ඔන්න දැන් ඉතින් ටික ටික දවස් ලං වෙනවා. සැප්තැම්බර් 25 වෙනිදා ඉඳන් ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් උදේ 9 ඉඳලා රෑ 9 වෙනකම්ම BMICH පරිශ්‍රයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අත්දැකීම වාට විඳ ගන්න පුළුවන්. ඉතින් කියවීමේ මාසය වෙනුවෙන් හොඳ පොතක් මිලදී ගන්න නම් ඔයාට යන්න පුළුවන් සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම්ම තියෙන BMICH පරිශ්‍රයේ පැවැත්වෙන කොළඹ
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට. ඉතින් හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් නිල රේඩියෝ විදිහට නෙත් FM අපි තමයි අත්වල් බැඳගෙන ඉන්න සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය. ඒ අතරේ තවත් ඔයාට හොඳ අවස්ථාවක් මෙතෙන්ට යනකොට හම්බ වෙනවා. ඒ තමයි නෙත් FM ආල්ෆා ස්ටුඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්න ඔන්න ඔයාට සුවිශේෂී අවස්ථාවක් උදා වෙනවා. ඉතින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන ඔයා වෙනුවෙන්ම නෙත් FM අපි ආල්ෆා ස්ටුඩියෝ විශේෂ සජීවි මැදිරියක් එතන සූදානම් කරලා තියෙනවා. ඉතින් එතනදී කසනී ලෙහන්සා ගෙහන්සා වගේම අපේ ආල්ෆා ස්ටුඩියෝ කණ්ඩායමත් එතනදී ඔයාට මුණ ගැහෙන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි කසනී ලෙහන්සා ගෙහන්සා එක්ක අනිත් නිවේදකයා නිවේදිකාව වෙන්න එදාට ඔයාටත් අවස්ථාවක් හිමි වෙනවා. ඉතින් ඔයාට සජීවීව ඔයාගේ දක්ෂතා ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා වගේම තෑගි දිනා ගන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ආල්ෆා ස්ටුඩියෝ වැඩසටහන් ඉදිරියේදී සම්බන්ධ වෙන්න දිනයක් වෙන් කර ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාට නිවේදන හැකියාව තියෙනවා නම් අපේ ආල්ෆා ස්ටුඩියෝ කණ්ඩායමට එහෙම නැත්නම් අපේ අනිත් වැඩසටහන් වලට සහ අපේ නිවුස් ටීම් එකත් එක්ක එකතු වෙන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ ලෙවල්ස් කරලා ඉන්න ඔයාට නම් මේක හොඳම හොඳ චාන්ස් එකක් වෙනවා. ඉතින් ඔයාට පුළුවන් ලියාපදිංචි වෙන්න මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. WhatsApp message එකක් දාන්න පුළුවන් ඔයාට 0711 95 95 95ට. ඔයාගේ නම, ගම සඳහන් කරලා, පාසල සඳහන් කරලා, වයස, ඔයාගේ දක්ෂතාවය, ඒ හැම දෙම අපිට එවන්න අමතක කරන්න එපා. මම ඔයාට ආයෙත් නම්බර් එක කියන්න 0711 95 95 95. ජානු මණික ගින්දර බෝලේ, ඔයා හොඳින්ද? වැස්සට බය හිටි අපි. බය වෙන්න එපා. හැමදාම බය වෙන්න වෙන්නේ කිසිම දෙයකට. සිරිනිමල් ඉලෙක්ට්‍රොනික්ස් ඇඩියන්ටට මං ගොඩාක් හොඳින් ඉන්නවා. මං හිතනවා සෙට් එකම හොඳින් ඉන්නවා කියලා. එකතු කරගන්න මේ හැන සින්දුවට. කාලිකින් ලොහුවේ වරාමලේ සින්දු. අද මම පටන් ගත්තේ වරාමලේ සින්දු එන්නේ නේද? තැන්ක්යූ තැන්ක්යූ ආගේ කමෙන්ට් එකට අපි කසුන්. ලස්සන සින්දුවකට එකතු කරගන්න ගින්දර හැන්දෑව දාලා යන්නම නෑ මයිලෝ. මේ සින්දුවට එකතු කරගන්න කසුන් කට්ටාවෙන් යටියන්තර නිතු ගරජ් හොරලන්ද, යටියන්තර කුමාර මල්ලිගේ තාත්තගේ උපන්දිනේ. සුබ උපන්දිනයක් වේවා අජිත් ලක්ෂාන් රුක්ෂාන් ජාම්පති සෙල්වම් කුමාර මල්ලි. සුබ පතනවා කියලා තියෙනවා තාත්තට. හැපි

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අලි දියුණු කළ brand new Bajaj 3 Road රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. David Pierce Motor Company Private Limited වෙතින්.
2: දවල් 2:49 යි.
3: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් සැප්තැම්බර් 21 වනදා අපි එන්නේ උදේ 30:00 සවස පැන්නේගමුව නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
4: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
5: ආ එන්න එන්න.
6: ෂා පාරට මේනවා කෑමවල සුවඳ
5: රසත් එහෙම තමයි.
6: ඔව් ඉතින්
5: ඔයාගේ කෑම හැමදාම රසයිනේ.
6: මොකක්දනේ ඔයාගේ රහස?
5: මම හැමදාම ගන්නෙ Fortune oil නේ.
6: ඉතින් මොකද්ද වෙනස?
5: ක්වොලිටි එකම තමයි.
6: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නෙත් Fortune oil නේ.
5: ඇත්තම තමයි.
7: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 23 අපි එන්නේ උදේ මාවනැල්ල හවස කඩුගන්නාව. තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදී ගත් විල්පතක් ඔබේ නම ලිපිනය ජාතික දුනුපත් අංකයේ සමග 077967767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබ තරඟයට එකතු වන්න.
8: නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් වෙතින් භාෂා හා කුසලතා පුහුණුව සමගින් ජපන් රැකියාවකට හරි මඟ පෙන්වීම. රාජ්‍ය බැංකු ණය සමගින් නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් ගම්පහ 076643 7171.
9: මනුලොව පින්කෙතනම්මෝ ගම්පහ උඩුගම්පොළ පිටියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
10: බිනර පුන් පොහෝ දා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා. ශ්වේත පූජා
9: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
10: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න.
9: අනුශාසකත්වය
10: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
9: විමසීම් 077712848999 071 3211758.
11: සජීවී විකාශනදායකත්වය ටී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
12: ක්‍රියාකිරි මාර්බා කොණ්ඩේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කුවීම් වලටද සහනය දෙනවා. අයඩෙක්ස්
2: දවල් 2:52. දවල් 2:52ක් වෙනකොට මම මේ පැත්තේ කියන්න තියෙන මෙන්න මේ පණිවිඩය ගැන මට මතක් කරලා ඉන්නද? මේ කියන්න හදන්නේ ඉතින් ඉන්සිසන්ස් ද සිමෙන්ති. ඉන්සිසන්ස් ද ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න. සැටලිම ගහලා කෝල් එකක් දුන්න ගමන් ස්ලැබ් එක දාගන්න ඔයාලට ශක්තියක් වෙන ඉන්සිසන්ස් ද ස්ලැබ් වරම් දෙනව සිමෙන්ති කොට්ට 100ක්. සියක් ඔව් ඒ සියම ඔයාගේ කරගන්න ඔයාට පුළුවන්කම තියෙනවා. ඉතින් ඉන්සි සංස්ථා ස්ලැබරම් එක ජයග්‍රාහකෙක් ජයග්‍රාහිකාවක් වෙන්න ඔයාටත් හරිම පොඩි වැඩයි කරන්න තියෙන. මේ ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා කියන්නේ ගොඩනැගිල්ලක් ඉදිකරනකොට, වාගේ නිවස ඉදිකරනකොට අපේ පෙදරේරු මහත්වරුන්ට හරිම සුමට විදියට සෞන්දර්යාත්මක නිමාවක් සහතික කරන්න නම් කියාපුම සිමෙන්ති. විශ්වාසයෙන් යුතුවාට මේක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. හැමෝගෙම විශ්වාසය දිනාගත් කොන්ත්‍රාත්කරුවන් තාක්ෂණ විශේෂඥයන් යන හැමෝගම විශ්වාසය දිනාගත් පරම්පරා ගණනාවක විශ්වාසයේ හිමි සිමෙන්ති නම් ඒ තමයි ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා කියන්නේ. ඉතින් ඉන්සි සංස්ථා සිමෙන්ති ඔයාට මේ අරගෙන ඇවිල්ලා තියෙන අලුත්ම අවස්ථාව ගැන මතක් කරන්න ඕනි. කරන්න තියෙන්නේ හරිම පුංචි දෙයයි. ඔයාට ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් මිලදී ගත්තු බිල් පතක්, ඡායරූපය, ඒකේ ඡායරූපය, නම, ලිපිනය, ජාතික හැඳුනුම් පත් අංකය 1.779667767 කියන අංකයට ඔයාට එවන්න පුළුවන්. එහෙම නැත්නම් මිස් කෝල් එකක් දෙන්න පුළුවන්. ඔයාට දැන් මේ වෙනකොට මේ තරගයේ දිනුම් මැදීම ආරම්භ වෙලා තියෙන්නේ. අවසාන දිනුම් මැදීම සිද්ධ වෙන්නේ ඔක්තෝබර් 23 වෙනිදා වෙනකම්. ඔයාට මේ වැඩෙත් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන්කම තියෙනවා. පහුගිය සැප්තැම්බර් 14 වෙනිදා තමයි මේ වැඩේ පටන් ගත්තේ. ඉතින් ඔක්තෝබර් 23 වෙනිදා තමයි අවසාන දිනුම් මැදීම තියෙන්නේ. ඔයාට පුළුවන් 0779 6767767 කියන අංකයට බිල්පතේ ඡායාරූපයක්, ඒ කියන්නේ කොට්ට පහක්, ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් මිලදී ගත්තු බිල්පතේ ඡායාරූපයක් ඔයාගේ නම, ලිපිනය සහ ජාතික හැඳුනුම් පත් අංකය එක තමයි එවන්න ඕනි. මිස් කෝල් එකක් දෙන්නත් අමතක කරන්න එපා. හරිද? දැන් මේ වෙනකොට ඉන්සි සංස්ථා ස්ලැබ්වරම් අරගෙන තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න අපේ කණ්ඩායම ඔයා ඉන්න පැත්තට ඇවිල්ලා ඉන්නේ හොයාගෙන. ඉතින් තෑගි භෝග සතුට විනෝදය මේ හැමදේම එක්ක තමයි ඉන්සි සංස්ථා කණ්ඩායම ඔයාගේ නගරයටත් එන්නේ. අද 22 වෙනිදා. දැන් මේ වෙලාවේ කෑගල්ල නගරයේ තමයි ඉන්නේ. ඉතින් කෑගල්ල නගරයේ ඉන්න ඔයාට පුළුවන් එතෙන්ට යන්න, ගිහිල්ලා මේ තරගයට එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි හෙට 23 වෙනිදා හෙට උදේවරුේ මාවනැල නගරයේ ඉන්නව, හවස ඉන්නව කඩු ගන්නාවේ. ඉතින් මේ අවට ඉන්න හැමෝටම ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් එක්ක එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් තෑගි දිනා ගන්න ඔයත් අනිවාර්යෙන්ම යන්න. මේ වෙලාවේ නම් කෑගල්ලවට ඉන්න කෙනෙක්ට, කෑගල්ලේ ඉන්න කෙනෙක් නම් යන්න පුළුවන්කම තියෙනවා මේ අවස්ථාවත් එක්ක එකතු වෙන්න. ඒ වගේම හෙට මාවනැල්ල සහ කඩු ගන්නාව ඉන්න ඔයාට පුළුවන් ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එකතු වෙන්න, මේ අපේ කට්ටිය අවිල්ලා ඉන්න තැනට යන්න. මතකයිනේ කරන්න ඕනේ දේ, ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් මිලදී අරගෙන ඒකේ බෙල්පත, ඔයාගේ නම, ගම, ලිපිනය, ජාතික හැඳුනුම් පත් අංකය 1.779 6767 අංකයට එවන්න. එහෙම නැත්නම් මිස් කෝල් එකක් දීලා තරගයට එකතු වෙන්න ඔන්න ඔයාටත් chance එක තියෙනවා.

0: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
1: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
2: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත්ංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනියා. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අපි මානය. සෙවණගල ආයුර්වේද. 0747-21-33-540 ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනියා. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අපි මානය. සෙවණගල ආයුර්වේද. 0747-21-33-540
6: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙට් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 23 අපි එන්නේ උදේ මාවනැල්ල හවස කඩුගන්නාව. තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදී ගත් විල්පතක් ඔබේ නම, ලිපිනය, ජාතික හැඳුනුම් පත් අංකය සමග 0779-67767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරගයට එකතු වන්න.
7: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට.

0: සරහන්දෑවා.
1: Brought to you by
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
3: Fems Ayurvedic ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
4: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
5: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: අතම ගන්න ෆෝන් එකයි.
8: සුබ සැඳව ගවස තුන විනාඩිය කායි.

0: දිවයිනපුරා කවදත් අලුත් කාගෙත් නෙත් කවදත් අලුත් කාගෙත් නෙත්
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ දිවසම
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර සඳහා දැනට කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය අතරේ කළේකම් ජල සම්පත් සංවර්ධන ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ විශේෂ ශ්‍රේණිය නිලධාරිනි ඉංජිනේරු PM ජයදීර මහත්මිය පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ලැබෙන ඔක්තෝබර් මාස 6 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලෙස දැනට සේවය කරනු ලබන ආචාර්ය ඉංජිනේරු K වැලිගපොළගේ මහතා ලබන 6 වනදා සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාම නියමිත බැවින් ඒ අනුව ඇතිවන පුරප්පාඩු සඳහා මෙම් පත්කිරීම සිදු කිරීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වෙත්තේ. රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දෙනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කියා සිටියා. බණ්ඩාරවිල මහනගර සභාවේ හිටපු කොමසාරිස්වරයෙකු වන ගජේන්ද්‍ර කුමාර් මහතා තරඟුඩුගෙන් තිබෙනවා. ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු පොලිසිය වෙත අද පැමිණි අතර එම අවස්ථාවේ ඔහු අතරඟුඩුගෙන ඇතේ. බණ්ඩාරවිල මහනගර සභාවේ කුත් සමයේ සිදු වූ මූල්‍ය වංචා හා කූටලේඛන සැකසීම සම්බන්ධයෙන් වන චෝදනා යටතේ එහි හිටපු නගරාධිපතිවරයා ආදායම් පරීක්ෂකවරුන් දෙදෙනෙකු සහ සංවර්ධන නිලධාරීන් දෙදෙනෙකු මීට පෙර අතරඟුඩුගෙන උනා. ඊට දාල නඩුව සම්බන්ධයෙන් උයි හිටපු කොමසාරිස්වරයාද දැන් අතරඟුඩුගෙන සිටින්නේ. මිලගනිත් නිවුස් පස්සර හතරට මොහොතින් මොහොත වෙනස් වන අලුත් පතරතුරු සඳහා නිත් නිවුස් YouTube නාලිකාවට සහ නිත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නිත් නිවුස් ටුටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95 FM 94.8 Net FM
5: ඉන්දර හැන්දෑව
6: brought to you by
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැ
8: ෆෙම්ස් ඇයික ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
9: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
10: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046.
11: FM 95 94.8

0: ZFM Kinder Händler Vigiano.
1: සුබ සැන්දෑමක් හවසතුනයි විනාඩි 6යි අපේ දෙවනි පැයට දෙවනි පැය නෙමෙයි දෙයියනේ මේ තුන්වෙනි පැය තුන්වෙනි පැයට තමයි මේ විදිහට මේ ඇවිල්ලා තියෙන්නේ මේ පැයදී කෝල් කරන්න මැසේජ් කරන්න සින්දුව කිල්ල ගන්න මේ පැත්තට එන්න ඔන්න මේ පැය පටන් ගන්නකොටම මම ආවානේ ZFM official facebook fan page එකේ facebook live එක මගේ දැන් එමු බලන්න මේ පැයේ facebook live එක පැත්තට කටි හිමීට මං කියන්නම් ඔයා ගැන යතරේ මට WhatsApp messages ගොඩාක් තියෙනවා කියලා ඉවර කරන්න මේ කට්ටිය ගැනත් මතක් කරන්න ඕනි. ජනු අපි වදලස්සට සින්දුකට එකතු කරගන්න. සින්දු ගොඩක් ඕනි එන්ටි අප්‍රල් වාදුව. නිශාන්ත අයියා මැසේජ් කළා තියෙන. සුබ දහවලක් වේවා. දැන් සුබ සැන්දෑවක්. ජනු මණික කොහමද? අපි සද්දට මහගෙන වැඩ කරන ගමන් ඉන්නේ පිළියන්දල කහපල හේලිත ෆැෂන් එකේ සමන්දි මානල් කුමාරි, අනුපමා ප්‍රියදර්ශනි, රූපා ජයශානි, චන්දිනි ශාන්ති, සුනේත්‍රා දේවින්දි. හරි හරි ඉතින් අද කිව්වනේ අද මට උම්මයි පාවට උතුරන්න හරියන්න ඕනි සුදු බෝලේ. ඇයි උම්මයි පා කියන්නේ තරහ වෙලා හින්දද? ඔයාටත් ඉතින් ඔය කෙල්ලෝ ටිකදයි ඔයාටයි උතුරන්න හරියන්න ඕනි. ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි. එපා කිව්වට මං අද දුන්නද යාලුයිනේ. ජානමණික ගොඩ දවසකින් ලස්සන සින්දුවකට එකතු කරගන්න. Yakkala BIMK furniture ke Dinesh ape Roshini kattiyo kom ekathu karagena lasana sindukada ekathu karaganna aadare manika umma umma umma maad gadama gadak aadare umma irbase අචිර ඇතුළු පතල ඩාට් එල් කේසයිට් එක මේ වෙලාවේ මා වහගෙන වැඩ කරන ගමන් ඉන්නේ කියලා දිනවා. මේ හැන සින්දුවර එකතු කරගන්න එදිරිම් පස්සේ. හයි ජනු, කලවානි පුෂ්පංකා, මගේ හස්බන්ඩ් ප්‍රියන්තයි, දුවල දෙන්න යෝ වයිනේ තන හැමෝම එකතු කරගන්න ලස්සන සින්දුවක් අහමු කියලා දිනවා. මේ හැන සින්දුවර එකතු කරගන්න එදිරිම් පස්සේ. ජනු මණිකේ ඔයා වහගෙන ඉන්න ලස්සන සින්දුවක් ඕනි දෙන්න උම්ම දෙකක් ඕනි. හොදේ නුවන් අයියා කොරියවලින් මැසේජ් කළා දෙන නුවන් අයියා. ඊටපස්සේ සුද්දාර සුන්දර සැන්දෑවක් ආදරේ සුදු මැණිකේ හැලියකට විනිතා ඉරංගනි අක්කා පණදුරේ මගේ ආදරණීය සුදු පුතා අනිල්වත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. අහමු මේ සින්දුවට එකතු කරගන්නම්. හයි කොහොමද චානු, අපිත් අවහගෙන ඉන්නේ ලස්සන සංගීතයක් දෙන්න. හස්බන්ඩ් ධනුෂ්ක, ලොකු දුව දම්සදී, චුඩු දුව බිෂෙලි එකතු කරගන්න කියලා අපේ යක්කල මොල දිලිනියක් මැසේජ් කළා දිනවා. මේ සින්දුවට එකතු කරගන්න ආදරණීය චානු. අපි වරසන සින්දුවකට එකතු කරගන්න. තරින්දු වලවලු කඩේ අටියන්තුට කඩේ දෙන හැමෝම එකතු කරගන්න. Thank you comment එකට. ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි සෙට් එකටම. හයි චානු බෝලේ. ආවා ආවා මද්දානට ආවා. දැන් නම් හැන්ද වෙලා තියන්නේ. ජානුගේ අස සින්දු වලට නටන්න මම ආවා. අද නම් පැලෙන්න ඔව් මරු දෙන්න ලස්සන සින්දුවක්. හබිසුමුදු චුටිකි දිනිදු කොළු පූෂදු මේ වෙලාවේ ගෙදර වැඩ කරන බාසු නැහැලා ඔක්කොම එකතු කරගෙන ඔයාවයි මගේ අලුත් සෙට් එකයි අම්මා තාත්තාදුළු ෆැමිලිගේ හැමෝම එකතු කරගෙන නෙත්හන උඩහ ගෙදර අක්කලගේ ගෙදර කට්ටිය උඩහ ගෙදර අක්කේ හැමදාම අහන්න ඕනි හරිද නෙත් ගින්දර ඇඳම හැමදාම අහන්න ඕනි. ආදරෙන් එකතු කරගන්න කියලා දේවතරේ චාන්දියක්ම මැසේජ් කළා තිනවා. මේ හැන සින්දුවට එකතු කරගන්න චාන්දියක්කා ජය වේවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: හවස 3 වෙනාඩි 20යි.
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
4: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: හිරුසාල් පෞලේ සීලු දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබා ගත හැකි හිරුසාල් නාඩු කීරිසම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 23 අපි එන්නේ උදේ මාවනැල්ල හවස කඩු ගන්නාව. තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදී ගත් විල්පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරගයට එකතු වන්න.
9: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 එන්.එල්.වී. තනඩ තහනේ රුත්‍රායියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
10: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 25ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවකට ගෙනවෙත් පාර දෙන්න.
11: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නුකා මස් කන්න.
12: මනුලොව පින්කෙතනම්මෝ ගම්පා උඩුගම්පොළ පිටියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
13: බිනර පුන් පොහෝ දා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා
12: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
13: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න.
12: අනුශාසකත්වය
13: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
12: විමසීම් 0777-12-48-999 0771-32-11-758
10: සජීවී විකාශනදායකත්වය දී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්.

හවස 3:24 වෙලාව හිමීටේ මුයිතිං ලයිව් එක පැත්තට අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන මේ සින්දුවට යන කලින් මට මතක් කරන්න තියෙනවා ඔන්නෝට මෙන්න මේ පණිවිඩ ටික ගැන මුලින්ම සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම ගැන මතක් කරලා ඉන්නම්. ආයුර්වේද ඖෂධ පාවිච්චි කරන ඕන කෙනෙක් දන්නවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන ආයුර්වේද ඖෂධ 100% හරිම ප්‍රතිඵල අරගෙන එන නියම ඖෂධ කියලා. ඉතින් දැන් ඔයා දියවැඩියාව හින්ද කාලයක් තිස්සේ දුක් විඳින කෙනෙක් නම් පීඩාවල පතුලා ඉන්න කෙනෙක් නම් මං ඔයාට කියන්නේ ආයෙ ඉතින් හිත හිත ඉන්න දෙයක් නැහැ. කල්යවයව ඉන්න දෙයක් නැහැ. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන සුගර් වෙනුවෙන්ම නිෂ්පාදනය වෙන සෙවනගල මధుමේහරණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්නේ විතරක් නෙමෙයි ප්‍රතික්ෂාව කැස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය තමයි සෙවනගල මధుකා කැසට පණිය කියලා කියන්නේ. පැටිරිව වලට බයි වෙච්ච කාලෙත් ඉවරටම ඉවරයි. හේතුව තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ ඒ වෙනුවෙන්ම නිෂ්පාදනය කරලා තියෙනවා සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක. ඉතින් ඒක ඔයාලට අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. මේ ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නව නම් ඔයා දන්න කවුරු හරි ඉන්නව නම් දියවැඩියාව වෙන්න පුළුවන්. හැම වෙලේම කැස ප්‍රතික්ෂාව උන්න ඇඟපත වේදනාව ඔය දේවල්ම කිය කිය ඉන්න කෙනෙක් ඉන්නව නම් එයාට ඊට පස්සේ පැටිරිව හින්දා දුක් විඳින කෙනෙක් ඉන්නව නම් අන්න එයාට මේ පණිවිඩ කියන්න මං කිව්වා කියලා කියන්නකෝ. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ මේ හැමදේම නිෂ්පාදනය වෙන්නේ ඔයාට 100% හරිම ප්‍රතිඵල ගන්න පුළුවන් ඖෂධ විදියට. ඒ වගේම තමයි කැමෝප්‍රිය බඩ පිපෙන ඔබට කැක්කුම් බඩාචේ මේනං 100% ස්වභාවික සෙවනගල අසමෝදකම් ගෙදරක තියෙන්න ඕනි. ඒ වගේම සෙවනගල ශ්‍රයාදේවි හාමිලක සෙවනගල ජීව ශක්ති රසායනය සෙවනගල ජීව බල අම්ල පිත්ත සොය සෙවනගල හන්දිරාජ තෛලය මේ විදිහට එකීමකී නොකී නිෂ්පාදන ගණනාවක් කමල් බන්දුල වීරප්පෙරුම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ තමයි නිෂ්පාදනය වෙන්නේ. ඉතින් අපේ වෙදකම පෙවුරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ආඩ පුළුවන් අදම කාලයක් දෙන්න 0747 31 33 540 ෆෙම්සෑ ගැනත් මතක් කරන්න නම් ඇඳගෙන ඉන්න පහසු ඉලීක් වෙන්නේ නැහැ ගෙවන මිලට උසස්ම තත්වයේ පෑඩ් එක තමයි ෆෙම්සෑ කියලා කියන්නේ. SLS සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට ෆෙම්සෑ ඔයාගේ අතට පත්වනවා. දන්නවනේ පීරියඩ්ස් කාලය කියලා කියන්නේ අමුතුවෙන් කියන දෙයක් නෑ. ගෑනු ළමයි හරිම අපහසුවෙන් ගෙවන දවස් ටිකක්. මේ අපහසුව වැඩි වෙනවා කියලා කියන්නේ ඒකට මුල්ම හේතුව ඔයා පාවිච්චි කරන පෑඩ් එක. ඉතින් ඒ හින්දානේ ඔයා අසමින් කරන දේවල් පවා ඒ කාලෙදි අත අරගන්නේ. ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරගෙන හිටියොත් ඒක කල් දානවා. එහෙම නැත්නම් ගලන්ට යන්න කියලා ඔයා යන්න ඉන්නවා ඉස්කෝලේ යන්න නැතුව ඉන්න බලනවා එක්සෑම් එකක් තිබුණොත් අර යන්නම ඕනි හින්දා යනවා. හැබැයි හිතේ පුංචි බයක් තියෙනවා එදාට ඔයාට කී දෙනෙක් ඉස්සරහ පහසුතාවයට පත් වෙන්න වෙයිද කියලා. ඇයි ඉතින් ඔයා මෙච්චර අපහසුයෙන් ඉන්නේ හරිම පෑඩේක වඩ මාකට් එකේ ගන්න තියෙනකොට. එහෙනම් ඉතින් දැන් ඔයාට බය නැතුව අරගෙන පාවිච්චි කරන්න පුළුවන් ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්ම තත්වයේ පෑඩ් එක SLS සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතර පත්වන ෆෙම්ස් අය දිවයින පුරා තියෙන ඕනෑම සුපිරිවෙල් සැලකින් ෆාමසි වලින් දැන් ඔයාට ෆෙම්ස් අය මිල දී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ ගැන මතක් කරගෙන ඔයා මාව අහගෙන ඉන්නවා කියලා මට මේවල තියෙන මැසේජස් ටික කොමන්ට් අගලට අගලට අගල කියාගෙන යන්නද ජනෝපිවද ලස්සන සින්දුවකට එකතු කරගන්න යටි අඳුර මහවිල විනෝදි කුකින් සර්විස් එකේ මිලින්දයා ලකදෝනි සඳසි චොටිදෝනි විනෝදි වයිෆ් සදර්ශනි මහවිල ගමේ හැමෝමත් යටි අඳුර හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. මේ හැන සින්දුවට එකතු කරගන්න වරකගොඩ අනුරගාමටිකේ බොස් එකතු කරගෙන ලස්සන සින්දුවක් දැන්න. ඊට පස්සේ ගාමටිකේ කෙල්ල සෙටකටත් දිකුම් එකක් ඕනි කියලා තියෙනවා. සඳනි නදී සමා සමන්මලි දේවි පූජා තමරාණි මාලි ලක්ෂිවත් එකතු කරගන්න කෙල්ල ටිකට. අක්කේ අද මාවත් ලස්සට සින්දුකට එකතු කරගන්න කියලා චතුහංගල්ලෙන් මැසේජ් කරලා තියෙනවා. මේ සින්දුවට එකතු කරගන්නම් ගිනිගත් වෙන ලීනානන්දයා දුව රිෂිතා කාවින්දයා වයිෆනූෂා එකතු කරගෙන සින්දුවක් අහමු. මඩවලින් රුවන් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එක කියවලා තියෙනවා. ඉෂානි මේ හැන සින්දුවට එකතු කරගන්න පුනිමසෙන් වඳිනෝ සඳ ලංකාවෙන් ආවත් එකතු කරගන්නම්. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න අම්බලන්තට බැමිණියම් වෙලා දමිකක්කා ලස්සන සින්දුවක් ඕනි. අම්මා තාත්තා දරුවා මිනිදු මෙත්සර හස්බන්ඩ් වසන්ත නෙත්හන හැමෝමයි ඔයාවයි කන්ද මුද්‍ර හන්දියට වැස්සෙම ගොඩ වෙමුකෝ. ඉන්දියා අප්පටික කාල යන්න. එතකොට අද මොනවද තියෙන්නේ? අනේ මොනවද තියෙන්නේ කියලා එවලා නැහනේ. ඉංගුරු ප්ලේන් ටියා කල්ලපු කඩෙන් බීල යල්ල. එකතු කරගන්නම් යන්න ඕනි කට්ටිය හරිද? ජය වේවා. හයි ජානු බබා කොහොමද ඔයාට? මං හොඳින් ඉන්නවා. මාවයි අක්කවයි අසන සින්දුවකට එකතු කරගන්න. මම ෂානි. ලොකුම එකක් ඕනෙලු.
බර්ධ විශෂකක් තියෙනවනේ අපේ මහින්සගේ බොද්ධ කියයේ. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. Mahinsa, ma wahagin ne dinne. Oyata, subbama subbu pandriyaku ewa kelana team ekak api goddama godak aadarein wish karana.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාර්ගික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් e-mobility වෙත.
1: හවස 3 විනාඩි 37යි.
2: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
3: රසතුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණිය තියාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
4: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න ලෙහෙසි පහසුයි වාසි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි
5: මේක තමයි විස්තරේ දන්න ඕන පත්තරේ
6: කොල්ල කෙල්ල

0: ಸಿಕ್ಕಲು ತ್ರೈ ಮಂಡಳಿಯ
1: ಸೇವೆ ನಿಯುತು ರಾಜಸೇವಕ ಒಬಟ ವಾಗೇಮ ವಿಶ್ರಾಮಿಕ ರಾಜಸೇವಕ ಒಬಟ ತೆನ್ ವಿಶೇಷ ಮಿಲಕಟ ಬಿವೈಡಿ ವಾಹನಯಾಕ್ ಬಿಂದುವೈ ಇಕಾಯ ಕೈತಿಕಾಯ ಏಕ ಸೇವೆ ಸಿಪಹಾಯ್ ಏಕ ಸೇವೆ ಸಿಪಹ ಮತಂದ ಬಿವೈಡಿ ಕರುಸರು ಸೇವೆಟ ಬಸ ಸೇಮಕ್ ಜೀವಿತೇಟ ಸೆನ ಸೇಮಕ್ ಕೊಂದಿಸ ಸಹಿತಾಯಿ
2: ಇನ್ಸಿ ಸಂಸ್ಥಾ ಸ್ಲೆಬ್ ವರಂ ತಟ್ಟು ಗಣನ್ ಹದಣ್ಣ ಕೊಟ್ಟ ಗಣನ್ ದಿನಣ್ಣ ಇನ್ಸಿ ಸಂಸ್ಥಾ ಸ್ಲೆಬ್ ವರಂ ತರಂಗೇಟ ಎಕ್ವಿ ಒಬತ್ ಜಯಗ್ರಾಹಕೆಕ್ ವನ್ನ ಮೇಘನ ಕಿಯಣ್ಣ ತ್ಯಾಗಿ ಭೋಗ ಪಿರಿವರಾಗಿನ ನೆಟ್ ಎಫ್ಎಂ ಅಪಿ ಇನ್ಸಿ ಸಂಸ್ಥಾ ಕಂಡ್ಯಾಮ ಸಮಗ ಒಬೆ ನಗರೇಟ ಸೆಪ್ಟೆಂಬರ್ ವಿಸಿತುನ ಅಪಿ ಎನ್ನೆ ಉದೇ ಮಾವನೆಲ್ಲ ಹವಸ ಕಡುಗಣ್ಣಾವ ತ್ಯಾಗಿ ದಿನಾಗಣ್ಣ ಒಬತ್ ಎನ್ನ ಇನ್ಸಿ ಸಂಸ್ಥಾ ಸಿಮೆಂತ್ ಕೊಟ್ಟ ಪಹಕ್ ಮಿಲದೀಗತ್ ಬಿಲ್ ಪದಾಕ್ ಒಬೆ ನಮ ಲಿಪಿನೇಯ ಜಾತಿಕ ಹೆಂದುನು ಪತ್ ಅಂಕೆ ಸಮಗ ಬಿಂದು ಐ ಹೆತ್ತೆ ಹತೈ ನವೆ ಐ ಹೆಟ ಹತೈ ಹೆಟ ಹತೈ ಹೆಟ ಹತ ಅಂಕೆಟ ಎವಾ ಹೋ ಮಿಸ್ ಕೋಲ್ ಎಕಗ್ ದಿ ಒಬತ್ ತರಂಗೇಟ ಎಕತುವನ್ನ
3: නිෂෝ ලංකා ජපනිස් ලැන්ග්වේජ් සෙන්ටර් වෙතින් භාෂා හා කුසලතා පුහුණුව සමගින් ජපාන් රැකියාවකට හරි මඟ පෙන්වීම රාජ්‍ය බැංකු ණය සමගින් නිෂෝ ලංකා ජපනිස් ලැන්ග්වේජ් සෙන්ටර් ගම්පහ 0776437371
4: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළුදොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළුදොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට
5: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
6: මගේ නම කුමුදුනේ මොරටුවේ තයිරොක්සින් වලට පොරොදු ගානක් මම බෙහෙත් ගත්තා මට සුවපත්ුන්නේ නැහැ ඊට පස්සේ මට රෙට් එෆ්එම් රේඩියකින් කමල් බන්දු ලැබුණ හැටි ගැන දැනගන්න ලැබුණා මම ඒකට ගියා දෙපාරයි බෙහෙත් ගත්තා මගේ රිපෝට්ස් හොඳ වුණා ඒ නිසා මට ඇත්තටම ගොඩක් පින් දෙන්න ඕන අය කමල් බන්දු ලැබුණ හැටියට මේ වගේ ලෙඩුන් සුවපත් කරන්න එදුම හතර නිරෝගීකමම ලැබෙන්න ඕන
5: කතා කරන්න 0777 300 940
7: අරංගි කොහෙද අවසරේ යන්නේ මේ පද්ද පද්ද
8: කවුදානේ මේ කළුවට කළුවේ
7: මං තමයි නංගි කළු කුමාරයා මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක
8: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න මං හතරට කලින් ගෙදර යන්න ඕනේ ඒක නෙවෙයි අයියා දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි
7: දැන් අපි හවසට ඩියුටි නෑනේ අපි දැන් හවස හතරට net fm හතර වටේ ආනෝ
8: මොනවා දැන් ඒ ලෝකෙත් තහන්නේ හතර වටේ දානේ මෙහෙත් එහෙමයි
4: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
9: net fm හතර වටේ හතර වටේ
10: හෙලෝ
11: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කිඳර හැන්දෑව

හවස 3යි විනාඩි 41යි යන්න ටික වෙලාව ලඟ වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් යන්න කලින් මට ඔයාට මතක් කරන්න තියෙන මෙන්න මේ ටික මතක් කරලා ඉන්න ඕනි. බෑනේ කරන්න මේ වැඩේ. යන්න කලින් ඇවිල්ලා. Active Plus Center 3 කොට්ට විශාඛාවේ 3 සංවත්සරය වෙනුවෙන් ඔක්තෝබර් 7, 8, 9, 10 කියන දවස් හතර පුරාවට Active Plus Center 3 කොට්ට විශාඛාවේ ඔයා වෙනුවෙන් ඔන්න නොමිලේ රෝග පරීක්ෂාවක් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පවත්වන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔයාත් බෙල්ල කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් ආතරයිටිස් වෙන පුළං සන්ධි රෝග මාංශ පේශි වේදනා නහර ගැට ගැසීම් ක්‍රීඩා අනතුරු නිසා ඇති වෙලා තියෙන ආබාධ වයස්ගත වීම නිසා ඇති වෙලා තියෙන දුර්වලතා අංශභාගයේ පාකින්සන් සුසුනාවේ ආබාධ වෙනත් පැරලයිස් රෝග උපතින්ම හරි උපතින් පසුව හරි දරුවන්ට ඇති වෙලා තියෙන යම් යම් ආබාධ කල්පවතින ශ්වසන ආබාධ වගේ රෝග තියෙන කෙනෙක් නම් ඔයාට හරියටම හරියන අවස්ථාව මිස් කරගන්න හිතන්නවත් එපා. හොඳම දවස් හතර තමයි ඔක්තෝබර් 7, 8, 9, 10 කියන දවස් හතර. ඉතින් Active Plus Center 3 කොට්ටාවේ තියෙන ශාඛාවට අනිවාර්යයෙන්ම යන්න ළමයි. හරිද? ඔයාට එතනදී ප්‍රවීණ බෞද්ධචිකිත්සක කණ්ඩායමක් විසින් නොමිල්ලේ ඔයාව පරීක්ෂා කරලා ඔයාට සුදුසුම ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම් වෙලා ඉනවා. ඉතින් මේ දවස් හතරේදී ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් වවනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔයාට ඔයාගේ පවුලේ සමාජිකින්ෙක් ඔක්තෝබර් 7, 8, 9, 10 කියන දවස් හතරේදී Active Plus Center 3 කොට්ටාව ශාඛාවට අනිවාර්යයෙන්ම යන්න. යන්න කලින් වැඩි විස්තර දැනගන්න දින වේලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් වලට කතා කරන්න. 0134227870 0134227870 එහෙම නැත්නම් 0775111 3918 0775111 3918 කියන නම්බරයකට කාල් එකක් දෙන්න. එතනින් පස්සේ ඔයාලට මතක් කරනවා 27 සංවත්සරයේ සමන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ අවුරුද්දේ සැප්තැම්බර් 25 ඉඳලා ඔක්තෝබර් 4 වෙනකම් BMICH පරිශ්‍රය පවත්වනවා. උදේ 9 ඉඳලා රාත්‍රී 9 වෙනකම් මේ වැඩේ හරි ලස්සනට යනවා. ඉතින් කියවීමේ මාසය වෙනුවෙන් ඔයාත් පොතක් මිලදී ගන්න ඔයාටත් පුළුවන්කම තියෙනවා. සැප්තැම්බර් 25 ඉඳලා ඔක්තෝබර් 4 වෙනකම් BMICH පරිශ්‍රය පවත්වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අත්දැකීම විඳ ගන්න යන්න. නිල රේඩියෝ විදිහට මේ අවුරුද්දෙත් අපි net fm අපි තමයි ඉන්නේවත් එක්ක. ඒ වගේම ශ්‍රී ලංකා පුත් ප්‍රකාශකින්ගේ සංගමය තමයි සංවිධාන ශක්තිය. ඒ අතරේ ඔයාට තවත් මේ විදිහ අවස්ථාවක් හම්බ වෙනවා. එතෙන්ට ගියොත් net fm alpha studio එකත් එක්ක සම්බන්ධ වෙන්න ඔයාට සුවිශේෂී අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් මොකද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී එන ඔයා වෙනුවෙන් net fm අපි alpha studio විශේෂ සජීවී මැදිරියක් සූදානම් කරලා තමයි තියෙන්නේ. එතනදී ඔයාට කස්සුනී ලෙහන්ස ගිහන්ස වගේම අපේ ඇල්ෆා ස්ටුඩියෝ කණ්ඩායමේ ගොඩාක් අය එතනදී මුණ ගැහෙන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි කස්සුනී ලෙහන්ස ගිහන්ස එක්ක අනිත් නිවේදක නිවේදිකාව වෙන්නත් ඔයාට chance එක තියෙනවා. සහ ඔයාගේ සජීවී දක්ෂතා එදාට ඔයාට ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. වගේම තෑගි දිනා ගන්නත් chance එක තියෙනවා. සහ ඇල්ෆා ස්ටුඩියෝ වැඩසටහනට ඉදිරියේදී සම්බන්ධ වෙන්න දිනයක් වෙන් කර ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාට නිවේදන හැකියාව තියෙනවා නම් අපේ ඇල්ෆා ස්ටුඩියෝ කණ්ඩායමට සම්බන්ධ වෙන්න, අපේ අනිත් වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න සහ නිවුස් ටීම් එකත් එක්ක එකතු වෙන්නත් හොඳ අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන්ම ඒ ලෙවල්ස් ඉවර කරලා ඉන්න කෙනෙක් නම් ඔයාට මේක හොඳ chance එකක් වෙනවා. ලියාපදිංචි වෙන්න ඔන්න ඔයාට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් එවන්න. 0715 95 95 95 0715 95 95 95 ඇල්ෆා ස්ටුඩියෝ කියලා සඳහන් කරන ඔයාගේ නම, පාසල, වයස, දක්ෂතාව එවන්න. අමතක කරන්න එපා. ටග්ගල මෙන්න මේ කටියත් එකතු කරගන්නද මම මේ හැන සින්දුවට යන්න කලින්. හයි ජනු, සුබ සැන්දමක්. මම කවශී, මමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න පානදුරෙන් මැසේජ් කියලා තියන්නේ. හයි සුදුනංගී, තැන්ක් යූ කමෙන්ට් එකට. විපිල දම්මිකා අක්කා, පුතා නිදව්, බාෂි පුතා, තාතා දිසා ඇතුළු ෆැමිලි එක හැමෝම එකතු කරගන්න ලස්සන සින්දුවක් අහමු. කලමණෙන් දිලුක්ෂ මැසේජ් කළා තිරෝ සින්දුව ගන්න එකතු කරගන්න කියලා. ඔවත් එකතු කරගන්න මේ සින්දුවට. අකිපන කොහොමද? අකිපන හොඳින් ඉන්නවා. නංගි පනට කොහොමද? මම දැනුයි ස්කූල් ගිහින් ආවේ. ආපු ගමන් ඔයා වහන්න ආවා මොණරාගලින් ගාගනි. උම්ම දෙකක් ඉල්ලා තියනවා. මෙහෙ උම්ම දෙනකොට අනිත් අය හිනා වෙන්නේ. හරියට නිකන් යාළට දෙනවා වගේ. හයි ජානුමණික, කොහොමද? හැමදාම වගේ ඔන්න අදත් අපි ඔයත් එක්ක ලස්සන සින්දුවකට එකතු කරගන්න. අලව සාලිය සොෆා එකේ
සාලිය ඊට පස්සේ අනික් කටි ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි කියන්නේ මේ හැන සින්දුවට එකතු කරගන්නම් වරලස්කම දින තමයි මුක්තිහන් ශ්‍රේම චන්ද්‍ර මල්කාති කමල් සන්ධ්‍යා සරචදාය මේ සින්දුවට එකතු කරගන්නම් නයිවල එස්එල් පහසර මල්ටි සිලෙක්ෂන් අපි ඔක්කොම ලස්සන සින්දුවකට එකතු කරගන්න මෙන්න මේ සින්දු සෙට් එකට එකතු කරගන්නම්.

0: දැන්නම් ඉතින් කෝල සිනා හම්බෙන්නේ නැහැ. ඒව හම්බෙන්නේ මගෙන් විතරයි. ඔන්න ඇවිල්ලා ඉන්නවා. එයාට මෙතනින් ඉස්සරහට මේක ඉස්සරහටම කරගෙන යන්න කියලා. මම යනවා. අසා ඇවිල්ලා. ඒකනේ මං කිව්වේ කෝල හිනා හම්බෙන්නේ කෙල්ලෙක්ගෙන් විතරයි. කොල්ලන්ගෙන් ඒව හම්බෙන්නේ නැහැ. එහෙනම් ඉතින් මම යන්නද එපාද?
1: නැති බැරි වුණාට
0: යන්න. එහෙනම් අපි හම්බ වෙමු හෙට හරියටම දවල් එකට. ඔයාගේ මගේ ගින්දර හැඳෑවෙන්. එතකන් පරිස්සමට ඉන්න ඕනි. දිගරමනෙත් එක්ක ඉන්න ඕනි. එහෙනම් කොල්ලෝ හැපි ගියා. මං ඔයාගේ ජනු.
1: නැති බැරි වුණාට නෑ බෑ නෑ නෝ හොරහි නැතිවාලු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදම මතන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක්මේ සමාජිකකි.
1: හවස 3:56 අයයි.
2: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් සැප්තැම්බර් 21 වනදා අපි එන්නේ උදේ 3:00 සවස පැන්නේගමුව නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සඳරු නවාතැන්.

0: දැන්ම කතා කරන්න. කසාකල ප්ලාන්ටේෂන් 011 2777 87 කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 2777 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
2: වසට තිත රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
0: යහතුන වඩන අපේ රස විජේ.
2: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
0: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
3: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරේටත්. සැප්තැම්බර් 25 වනදා අපි එන්නේ උදේ අකුරැස්ස සවස මාපලගම නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්. 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ඔය සිද්ධිය වෙන්නේ.
4: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
5: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එකත් සාර්ථක වෙනවා.
3: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
4: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
5: 69 දී හඳටත් යනවා.
4: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
3: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
1: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයි සක්වලත් අහන මෝනින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට
6: Net FM Algo Town
7: brought to you by
8: Prime Residences with Nobawithata gena ena Kolamba Navayehi idivana The Prime Colombo adama katha karanna 0710 77 333.
9: Loma danna Samsung ganna hondama tanai damro.
10: Samsung ganna hondama tanai damro.
11: Quality එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ Fortune Oil ම තමයි.
12: ඔව් ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
13: රැකවරණය ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
14: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
15: විජයකුරක්කන්.
16: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
17: අලුත් තැනක් අඩුම මිලක්. කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: Net FM Algo Town
18: ගින්දර හැන්දෑව
7: brought to you by
19: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
1: ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
11: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණි කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
3: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134 226 7046.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
13: අදම ගන්න ෆෝන් එකයි.
7: ඇයි හෙටට දාන්නේ?
13: විශ්වාසේ වංග කීවයි එක සිංගල් සිම්පල් පේ.
7: හෙටට නොදා ටිකට ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
3: සුබසන්නේවක් හවස 4:01 දැන්.

제발. 아디 포디 파글아 포디 포디 낭기라 카메카 함메 하베스트 방.

තනිකම නැති වෙලා වාගේ මහන්සිය නැති වෙන්න ඔයා කැමතිම කට්ටියව එකතු කරගෙන සින්දු අහන්න තියෙන පැය දෙක තමයි මේක. ඒ නිසා හවස 4 ඉඳලා 6 වෙනකන් ඔයාට මේ පැත්තට ඇවිල්ලා කතා කරලා මැසේජ් එකක් දාලා මාත් එක්ක ඉන්න පුළුවන්. හරි. කෝල් කරනවා නම් හදන්න ඕනේ අපේ නම්බර් එක නේද? ටගල කෝල් එකක් ගන්න. ඒ වගේම තමයි WhatsApp එකේ මැසේජ් එකක් දාන ඕන නම් 0711 95 95 95 තියෙනවා අපිට WhatsApp එකෙන් chat එකක් දාන්නත් පුළුවන්. ඊට පස්සේ wall post එකක් දාලා තියෙනවා net fm official facebook page එකට ගියාම සාමාන්‍යයෙන් දැන් Facebook එක පැත්තට ගියොත් ඔයා net fm official facebook page එක පැත්තට එන්න අමතක කරන්නේ නැහෙනේ නේද? එතකොට ඔයා ගිහිල්ලා අනිවාර්යෙන් මේ ටයිම් එකේ මම දාලා තියෙන වෝල් පෝස්ට් එකටත් කමෙන්ට් එකක් තියන්න අමතක කරන්න එපා. ඔයා දාන කමෙන්ට් එක මම මතක් කරන්නත් බලාගෙන ඉන්නවා. හරි, ඉතින් ඒ නිසා ඒකනත් මතක් කරන ගමන් අද කියන්න බැරුණා. මං හිතන්නේ අපි දවස් 3කින් 4කින් විතර Facebook live එකකින් හම්බ වුණෙත් නැහැ නේ. ඒ නිසා මම ලෑස්ති වෙලා ඉන්නවා net fm official facebook page එකකින් ඔයත් එක්ක live එකක් එන්න. ඉතින් ඒ නිසා මම ඔයාව බලන්න ආස නිසා ලයිව් වෙනවා. ඒ වගේම තමයි ඔයත් මේ පැත්තට ඇවිල්ලා පොඩ්ඩක් මාව බලලා ගියාට කමන්නේ. හරි, රයිට්. ඒ වගේම තමයි දැන් අද ගහරුවාද දවස. එතකොට හෙට අනිද්දා නෙවෙයි ඉංගනිද්දා එනවා අපි net fm dj night face to face attack show super 14 තරගාවලියේ දෙවැනි දවස. ඒක ගැන මතක් කරලා ඉන්න ඕනේ, මොකද කොළඹ දිස්ත්‍රික්කය සහ ගාල්ල දිස්ත්‍රික්කය අතර තමයි මේන සිකුරාදා විතරංගේ තියෙන. කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් DJ Bigsoy එනවා, ගාල්ලෙන් DJ Mike එනවා. ඉතින් එතකොට හිතා ගන්න බැරි තරංගයක් තියෙන්නේ, මොකද පළවෙනි තරඟ වටේ දෙදෙනාම ඉහළ මනාප ලබාගෙන ජයග්‍රහණය කරපු තරඟකරුවන් දෙන්නේ. තියෙන්සා ලබන සිකුරාදාවේ මේ තරඟය බලන්න පොඩ් කරන්නත් ලෑස්ති වෙලා ඉන්නේ කියලා වාට මතක් කරන ගමම්ම අපි සින්දුවකට යන්න හදන්නේ. හැබැයි යන්න කලින් වාට මතක් කරන්න ඕනේ මේ වෙලාවේ සාමාන්‍යයෙන් අපි මහන්සි වෙලා වැඩ කරනවා වගේම තමයි ජීවිතේ වාසනාවටත් පොඩි ඉඩක් දීලා බලන්න ඕන නේද? අපි දන්නේ සමහර විට අද වාගේ ජීවිතේ වාසනාවන්තම දවස වෙන්න පුළුවන්නේ. අනේ ඕවනම් බොරු කතා කියලා තැරලා දාලා ඉන්න එපා. පොඩ්ඩක් try කරලා බලන්න. රුපියල් 40ක් දීලා මං කියනවට අද ඔයා NLB මෙගා පවර් ලොතරැයියක් අරගන්නකෝ. මොකද මෙගා පවර් ලොතරැයියක් දිනුම් අදිනවා කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ තියෙන සියලු බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන්. හරි, ලොතරැයි කලාවේ පෙරළියක් සිදු කරපු රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක ලංකාවේ මෙතෙක් දැවැන්තම සුපිරි තෑගි දෙකකින්, ඒ කියන්නේ රුපියල් කෝටි 70ක් දිනා දීපු එකම ලොතරැයිය තමයි NLB මෙගා පවර් ලොතරැයිය කියලා කියන්නේ. ඉතින් එතකොට මේ වார்த்தාව යලිත් අලුත් කරමින් ලංකාවේ ලොතරැයිකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටි 1 පවර් සුපිරි තෑග්ග සහ වාට ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනා ගන්න අවස්ථාව තියෙන්නේ NLB මෙගා පවර් ලොතරැයිය කරගත්තාම තමයි. ඒ නිසා මේ සීරටම යන්නේ රුපියල් 40යි. ඔය රුපියල් 40කින් ඔයාගේ ජීවිතේම ගොඩදා ගන්න නම් ඔයා අනිවාර්යෙන් අරගන්න ඕන NLB මෙගා පවර් ලොතරැයිය තමයි. දවස පටන් ගන්න උදේ කැම වේලෙන් කියලා කිව්වොත් ඔයා පිළිගන්නවද? පිළිගන්නම වෙනවා. මොකද දන්නවද, සාමාන්‍යයෙන් උදේ නැගිටිනකොටම අපිට එනවා මොකද්ද? අම්මා කුස්සිය බත්තු යනවා, බත ඉදෙන සුවඳ. එතකොට තමයි අපේ දවස පටන් ගන්නෙ නේ. ඊට පස්සේ එතනින් එහාට අපිට අග්ගල වොෂ් එකක් දාලා කරලා ලෑස්ති වෙලා ඔක්කොම කරලා ඊළඟට කට්ටිය එන්නේ කෑම මේසෙට. කෑම මේසෙට ආවට පස්සේ අම්මා බතුත් අරගෙන ඇවිල්ලා කෑම මේසෙන් තිබ්බහම ඔන්න ඔතනින් තමයි අපේ පවුලේ දවස පටන් ගන්නෙ. එතකොට වා හිතන්නකො රසට බට්ටික තිබ්බහම හරිම සතුටින් බට්ටිකක් කාලා වැඩට ගිහිල්ලා පොඩි අයිස්කෝලේ ගිහිල්ලා දවස හරිම ප්‍රබෝධයෙන් පටන් ගන්නවා. හැබැයි ඔකේ අනිත් පැත්ත හිතන්නකො උදේ පාන්දර බත්තු යන්න ගිහිල්ලා බත බෙරි වුණොත් ඊට පස්සේ බත අමුණොත් එහෙම දවසම ප්‍රශ්න ගොඩක් නෙනේ. ඊට පස්සේ වා හිතන්න අර මම කියනවා වගේ වා හස්බන්ඩ්ට හරි ආදරෙන් හදලා දෙන බත් එක එයාට පොඩ්ඩක් දවල් වෙනවා කියලා හිතන්නකො. කන්න 12ට එකට විතර කන්න බැරි වෙලා හවස 3 විතර වෙනවා. දිගහැරලා බලද්දි බත් එක පිළුණු වෙලා නම් ඒ බත් එකේ හැමම අපරාධිනේ නේ සික් කරන්න වෙනවා. ඊට පස්සේ සමහර වෙලාවට උදේ යුවට පස්සේ ආයෙත්ින් අපේ ගෘහණිය දවල්ට යන්නේ නැහැ, පොඩ්ඩක් දවල් වෙන්න තියලා ඒ බත් ටිකම කනවා. ඉතින් එතකොට සමහර වෙලාවට සමහර හාල් වලින් බත් ඉව්වහම 12 එක වෙනකොටම පිළුණු වෙලා. එතකොට හැම් පිටින්ම බත් මුට්ටියම අයින් කරන්න වෙනවනේ. එතකොට හැම බැලුවොත් සෑහෙන වියදමකුත් යනවා බත් වලට නේද? හැබැයි මේ සියලු ප්‍රශ්න වලට විසඳුම තියෙන්නේ හිරු සහල් වල කියලා අපේ ආදරණීය අම්මලා ආච්චිලා අපේ ආදරණීය ගෘහණියන් දන්නවා. මොකද ඒගොල්ලොන්ට බොරු කරන්න බෑනේ. සාමාන්‍යයෙන් අපේ අම්මට එහෙමනම් මෙහෙම හාල් අල්ල බැලුවහම කියන්න පුළුවන් මේ හාල හොඳයිද කියලා නේ.
ඉතින් එතකොට හිරුසහල් කියලා කියන්නේ අන්න ඒ විදිහට එදා ඉඳලා අද වෙනකන් ලාංකීය ගෘහණියන්ගේ විශ්වාසය දිනාගත් සහල් සන්නාමයක්. මොකද බෙරි වෙන්නේ නැතුව ඊට පස්සේ අමු වෙන්නේ නැතුව ඊට පස්සේ ඉක්මනට පිලුණු වෙන්නේ නැති වෙන්න බට්ටික උයා ගන්න නම් රසට සුවඳට ගුණාත්මක බවින් ඉහළම විදිහට බට්ටික උයා ගන්න නම් අපේ ගෘහණියන් විශ්වාසයෙන් අරගන්න සහල් සන්නාමය තමයි හිරුසහල් කියලා කියන්නේ. ඔයාගේ ගෙදර කන්නේ මොන හාල් වර්ගයේ වුණත් ඒ ඕනෑම හාල් වර්ගයක් හිරුසහල් හරහා මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා පෝෂණීය ගුණය පිළිබඳව හිතන ආදරණීය ගෘහණියන්ගේ හොඳම විශ්වාසවන්තම තේරීම තමයි හිරුසහල් කියලා කියන්නේ. ලංකාවේ ඕනම වෙළඳසැලකින් ඔයාට මිලදී ගන්න හැකියාව තියෙනවා. අද ගෙදර යන ගමන් හාල් අරන් එන්න කියලා වයිෆ් කිව්වනම් ඔයාට නිකන් හාල් තෝරන්න තේරෙන්නේ නැහැ වගේ නං ඔයා බය නැතුව හිරුසහල් වලින් අරයි යන්න. ආයිතින් කතා දෙකක් නැහැ. නියම සහල් නම් හිරුසහල් තමයි. හිරුසහල් හිරු පායනවමින් විශ්වාසයි. ඒ ගැනත් මතක් කරලා ඔයගේ මගේ බොරින්න තීවිනින් ඩ්‍රයිව් එක හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ හවස 6 වෙනකන් ඔයා මාව අහගෙන මන් ළඟින් ඉන්න. දන්නවනේ මම DJ Azar.

0: ගනි කල් පවති අව ලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677667 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
2: අනුත්තන කඩම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහඳ රැසක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමු ව්‍යාපාරය වෙතින්
3: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
4: සුව පහසුව කල් පැවැත්ම වගේම නිමාවත්තිනුත් ඉතා ඉහළ ඔෆිස් චයස් නම් දම්රෝම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
1: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: මනුලොව පින්කෙතනම්මෝ ගම්පා උඩුගම් පුල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
6: බිනර පුන් පොහෝදා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා
5: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දැක සාදු නාද දේ පින් අනුමෝදන් වන්න.
6: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න.
5: අනුශාසකත්වය
6: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
5: විමසීම් 0772-12-48-999 0772-32-11-758
2: සජීවී විකාශනදායකත්වය ටී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්.

හතරයි විනාඩි 30යි වෙලාව. අපි වාගේම වගේ බොරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටේ අහගෙන ඉන්න ගමන් Facebook live එකක් ආවා. ඔයාට ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට කිව්වහම Facebook live එකක් එනවා කියලා. ඔයා බලාගෙන ඉන්නේ නැති Facebook live එක නකන්. හැබැයි එන ටයිම් එක කියන්න බැරි වුණා. ඉතින් ඒ වුණාට ආයි කී කින්ද දෙයක් නැහැ නේ. ඔන්න සර්ප්‍රයිස් කරන්නම Facebook live එකක් ඇවිල්ලා ඉන්නේ. මේ වෙලාවේ live එකේ කට්ටිය හිමීට join වෙන ගමන් ඉන්නේ. ඉතින් එන්ස ඔයා තාම live එක පැත්තට ආවේ නැත්නම් tag ගාලා NetFM official Facebook page එකෙන් live එකට එන්න ඕනේ. හරිද? එතකම් මම WhatsApp එකේ ඉන්න කට්ටියම මතක් කරන්න good evening asa boy අපිත් මේ වෙලාවේ ඔයා වහගෙන ඉන්නවා කියලා හැමදාමත් වගේ මට මුලින්ම message එක එවලා තියෙන තංගල්ලේ නප්සරා. මම ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ සේපාලි hotel එකේ set එක ජය වේවා. ඒ වගේම හයි අසයි කොහොමද මේ පාරනම් අපි DJ එකේ කොළඹට තමයි සපෝට් එක දෙන්නේ. බොරැල්ල අයිති වෙන්නේ කොළඹට නිසා ලස්සන සින්දුවක් දෙන්න කියලා බොරැල්ලෙන් නවෝත් මැසේජ් එකක් දාලා තිනවා. එතකොට ඉතින් ගාල්ලි සෙට් එක දැන් අනිත් අතට මට මැසේජ් එකක් දැම්මහම මොකද කරන්නේ නේ? එතකොට ඔයාට තමයි හැකියාව තියෙන්නේ ඔයා කැමති දිස්ත්‍රික්කේ ජයග්‍රහණය කරවන්න ගාල්ලද කොළඹද කියලා. අපි බලමු නේද? හයි කොහොමද අසා හොඳින් ඉන්නව නේද කියලා අහලා තිනවා. මං හොඳින් ඉන්නවා. හැලියගොඩ චමින්ද මොටර්ස් එකේ කොල්ල සෙට් එක අද සෝමවතීගේ හරිද කියන්නේ අම්මිගේ බර්ත්ඩේ එක කියලා තියෙනවා. හැපි බර්ත්ඩේ මං ඔයාට ගොඩාක් ආදරෙන් විෂ් කරන්නම්. ඊට පස්සේ බර්ත්ඩේ ගොඩාක් තියෙනවාද නේද? අපේ යටියන්තොට පැහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ ෆැමිලි එකේම බර්ත්ඩේ තමයි අද. තියෙන්ස අනිවාර්යෙන් ඔක්කොටම විෂ් කරන්නම් එකපාර. ඊට පස්සේ ශාන්ත කුමාර ලයිව් එකේ ඉන්නවා. ඊට පස්සේ චනුදි දිනෙත්මා ඉන්නවා. ඒ වගේම නිරාජ් වීම්සර ඉන්නවා. නදීෂා සෙව්වන්දි ඉන්නවා. සැහැන්න කට්ටියක් Facebook live එකට ඇවිල්ලා ඉන්නවා. සරා හේවාගම ඔයාවත් එකතු කරගන්නම්. මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ඔයා දන්න කට්ටියට ලයිව් එක ෂෙයා කරන්න. එතකොට ඒ කට්ටියටත් ලයිව් එකට ජොයින් වෙන්න පුළුවන් නේ. හරි, කට්ටිය ලයිව් එක පැත්තට එනකම් මම මේ මතක් කරන්න හදන්නේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක ගැන. වැස්ස දවසට තමයි ගෙදර වහලගෙන මතක් වෙන්නේ නේද? හරි, එතකොට මම මේ කියන්න හදන්නේ සාමාන්‍යයෙන් වැස්සට විතරක් නෙමෙයි. හරිද? ගෙදර පෙනුමට පවා සෑහෙන බලපාන ප්‍රධාන සාධකයක් තමයි ගෙදර වහලේ කියලා කියන්නේ. හරිද? දැන් වහලේ ගහලා ඉවරලා විශේෂයෙන් අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් වහලේ ගහලා ඉවරලා රූෆින් ෂීට් දානකොට ඔයා දැන් කොහොමද දන්නව ඉස්සර වගේ නිකම්ම රූෆින් ෂීට් එකක් දාන්නේ? දැන් කලර් රූෆින් ෂීට් තමයි දාන්නේ. මොකද ඒකෙන් ගෙදරට ලොකු ලස්සනක් එනවනේ. හැබැයි ඒ වුණාට කලර් රූෆින් ෂීට් දානකොට ඔයා හොඳට මතක තියාගන්න නිකන් රූෆින් ෂීට් එකක් දාලා නිකන් පේන්ට් එකක් ගන්න නම් එපා. ඔන්න කෙලින්ම කිව්වා. ඒකට හේතුව තමයි මේ වගේ වහිනකොට ඊට පස්සේ අධික ලෙස පායනකොට ඔය නිකන් ඔයා උඩින් ගන්න පේන්ට් එක නිකන්ම යනවා. කලර් එක ෆේඩ් වෙලා යනවා. රතු පාට ගෑවොත් ටික කාලයක් ගියාම රෝස පාට වෙනවා. නැත්නම් ඊට පස්සේ ඔය අධික රස්නේට ඔරොත්තු දෙන්න නැතුව මේ පේන්ට් එකේ පොතු ගැලවිලා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ෂීට් එක කළුම කළු පාටයි. හරි කැතයිනේ නේද? මාස දෙකෙන් තුනෙන් ආයෙ ආයෙත් මේක පේන්ට් කරන්න වෙනවා. හැබැයි ඒ වුණාට කලර් ඔෆ් රූෆින් ෂීට් එක දැම්මට පස්සේ ආයෙත්ින් ජීවිත කාලෙටම එකයි. මොකද මේක ඇවිල්ලා නිෂ්පාදනය කරලා තියෙන්නෙම ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදියට. හරි, ප්‍රොටෙක්ටිව් අන්ඩර්ලේයර් එකක්, ප්‍රීමියම් කෝටින් එකක් වගේම ලංකාවේ කාලගුණයට ඔරොත්තු දෙන විදිහ ටොප් කෝටින් එකක් යූස් කරලා තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් එතකොට අවුව වැස්ස කියලා මේකේ කලර් එක ෆේඩ් වෙන්නෙත් නැහැ. ඊට පස්සේ පේන්ට් එකේ පොතු ගැලවෙන්නෙත් නැහැ. මතුපිට තින් තාලේ වෙනේට වසර 5ක වගකීමක් බය නැතුව මේකළු දෙන්න යන්නේ ඒ නිසානේ. හරි, ඊට පස්සේ ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙනවා. අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා හරි කලර් එක පොඩ්ඩක් හරි ෆේඩ් වුණොත් මේකළු රීපේන්ට් එකක් ඔයාලට කරලා දෙනවා. වගකීමක් සහිතව කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔය අනම්මනන් රූෆින් ෂීට් වලට සල්ලි නාස්ති කරන්නේ නැතුව ජීවිත කාලයටම එකක් වෙන්න ඔයා ගන්න කලර් ඔෆ් රූෆින් ෂීට් එක ඔයාලට ගැලපෙන වර්ණ ගණනාවක් තියෙනවා. 0115 748 738 0115 748 738 කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. හරි, ඊට පස්සේ හසිත මදුසංක ඉන්නවා මේ වෙලාවේ. අපිත් මේ වෙලාවේ ඔයාව බලාගෙන ඉන්නවා කියලා තියෙනවා. ඒ වගේම තිරින මදුසංක, ඒ කියන්නේ DJ මයික් ඉන්නවා. මේ සතියේ තරඟට එන්න කලින් Facebook live එකට ඇවිල්ලා පුරුදු වෙනෝනේ. ඊට පස්සේ නිරාජ් වීම්සර ඔයාව මතක් කරා. අපේ DJ නිරා, ඒ වගේම තමයි නිරංජි අඹගහ ගෙදර. ඔයාවත් එකතු කරගන්නම්. මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මේකත් ඔක්කොම එකතු කරගෙන මම සින්දුවකට යන්න හදන්නේ. හැබැයි ඊට කලින් මතක් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් මේ දවස්වල ඔයාව හොයාගෙන ඔයාගේ නගරයට එනවා. ඉතින් එතකොට ලංකා ටයිල්ස් අපේ කණ්ඩායම ඔයාව හොයාගෙන ඔයාගේ නගරයට එන්නේ නිකම්ම නෙමේ. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ නිවසේ ආලින්දේර නිදන කාමරයට ගැලපෙන ටයිල්ස් හා බාත්පය උපංග වසර මැද හම්බෙන සුවිශේෂී වාසි යටතේ සුවිශේෂී මිල ගණන් වලට ඔයාට ලබා ගන්න හැකියාව තියෙනවා.
ගෙදරට ගැලපෙන ටයිල් ටික බාත් පෑ උපංග ටික හරි විදිහට අරගන්න නම් වාර තියෙන විශ්වාසවන්තම තැන තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ඉතින් එතකොට දැන් ෂෝරූම්ස් වලට යන්න ඕනේ නැහැ. මොබයිල් ෂෝරූම් ඔයාව හොයාගෙන ඔයාගේ ළඟට මේනවා. දැන් අද ඇවිල්ලා ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම උදේ ආවේ දෙබරවැවට හවස මේ වෙද්දි අම්බලන්තොට ඉන්නවා. එතකොට හෙට 23 වෙනිදා දවස පුරාම උදේ අම්බලන්තොට ඒ වගේම තමයි සවස්වරේ තංගල්ල කියන නගර දෙකේ තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා ළඟම ලොකේෂන් එකට ගිහිල්ලා ඔයාට හැකියාව තියෙනවා ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකෙන් ඔයාට අවශ්‍ය ටයිල්ස් ආ බාත්පෑ උපංග මිලදී ගන්න. ඒ ගැනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ 4:35. හයි කොහොමද අසා අපිත් මේ වෙලාවේ වාත් එක්ක ඉන්නවා කියලා මනීෂාමට මේ වෙලාවේ කමෙන්ට් එකක් දාලා දිනවා. Thank you. ජය වේවා. ඊට පස්සේ නිරංජි අඹගහ ගෙදර තිලින මදුසංක ඊට පස්සේ තව මුතුනමක් තියෙනවා සමීර ප්‍රදීප් ඔයාවත් එකතු කරගන්නම්. Thank you.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
2: හවස 4 විනාඩි 42යි දැන්
3: ඊසි නිසා ඇත්තටම ලේසිද
4: ඊසි නිසා ඇත්තටම ලේසි සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
5: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
6: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
7: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
8: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක
9: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල් ගින්දර හැන්දෑව විජානු
10: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
11: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව net FM.
12: පොත් අපගේ net වගේ
13: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4
14: හතර වටේ හතර වටේ
15: brought to you by
16: දිනන ලොකුම සුපිරි ටැගිදන එකම ලොතරැය NLB මෙගාපව ඔබත් අදම මිලදී ගන්න
17: හිරු පායනෝමින් විශ්වාස හිරු සාල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න
18: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
19: Come on, come on.

ரைட், வேளாவ ஹவுஸா 7:40 அட்டாக் வெனகோட்ட மே வேளாவே பாசிந்து ஜே மே வேளாவே மாவு பலாகினோ ஃபேஸ்புக் லைவ்கே. இட பாசே தரங்க விக்ரமசிங் ஏவாகிம தர்ஷன பிரியங்க சது சது ஹாய் கோமத செட்டகம லைவ்கே அவில்ல இன்னோ அபராதி கியன்ன பே சாமிந்தி ரணவீர உதார விதிரோ ஆவத் எகது கரகன்னங். இட பாசே அபே விக்சோ இன்னோ லைவ்கே. இட பாசே அபே நிராஜ் இன்னோ ஏவாகிம வவுனியாவல சமி இன்னோ செட்டகம் இன்னோ அபே ஹரத தன்ன கியன கட்டி. இட பாசே சுது ஐயத் லைவ்கே சிமிந்தியக முகத் அப்படி திகுகாலின பவத்மக் விசுவாசத்தின சிமிந்தியக முகத் கேலா அப்பை கொந்த்ராத் மகத்வருங்க ஹரி எமந்தன் தாட்சணிக விசேஷஜன் ஹரி காகெங் யஹுவத் மங்கியன்னி கமீன் பாசுனே மாமகெங் யஹுவத் பயனத்துவ கியன தம நமக் தமாய் ஏ காலிந்தல மே வெனக்கம் அப்படி தீன விசுவாசனீய சிமிந்தி சன்னாமய இன்சி சன்ஸ்தா சிமிந்தி ஏ கேன் மேக அத கீயக்கு விந்தல நெமே தன்ன காலிந்தல இதிகிரீமக் கரணவா நங் இன்சி சன்ஸ்தா சிமிந்தி தமாய் அப்பே பாசுன்னேல பாவிச்சி கரண்ணே மங்கியன் பொடி ஹதன கெதர இந்தலா. இட பசே மகா விஷால குடநகிரி தக்வாம விசுவாசம் ஹதன் பாவிதா கரண்ணே இன்சி சன்ஸ்தா சிமிந்தி எக ஏகட பலபான ஹேத்து குடத்தினோ பலவெனிம தே தமாய் இன்சி சன்ஸ்தா சிமிந்தி கியன்னே மே ஸ்ரீலங்கிய அப்பே நிஷ்பாதனயா. හරිද මේකේ තියෙන වැදගත්කම තමයි සාමාන්‍යයෙන් සිමෙන්ති ගැන දන්න කෙනෙක් දන්නවා. දැන් ඔය සිමෙන්ති කියන දේවල් නිෂ්පාදනය කරාට පස්සේ සෑහෙන කාලයක් තිස්සේ ගබඩා කරලා තියලා පාරිභෝගිකයෝ අතට එනකොට මේ සිමෙන්ති වල තියෙන ක්වලිටි එක බාල වෙනවා. හැබැයි උනාට ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා කියන්නේ මෙහෙම ගබඩා කරගෙන ගොඩක් කල් තියාගන්නේ. මොකද ලංකාවෙම නිෂ්පාදනය කරන දෙයක් නිසා ශ්‍රී ලාංකීය වෙළඳපොළට නැවුම්ව එන එකම සිමෙන්ති වර්ගය. හරිද, පුත්තලම කර්මාන්ත ශාලාව, රුහුණ කර්මාන්ත ශාලාවලින් දේශීයව නිෂ්පාදනය කරලා ගබඩා කාලය අවම කරමින් එහි නැවුම්ව ආරක්ෂා කිරීම සඳහා වෙළඳපොළ වෙත අරගෙන එන කාර්යක්ෂම තාවයක් තියෙන සිමෙන්ති සන්නාමයක් තමයි ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා කියන්නේ. ඉතින් එතකොට සාමාන්‍යයෙන් ඔය බාස්ලා එහෙම බාසුන් ඇහෙලා එහෙම දන්න දෙයක් තමයි ඉන්සි සංස්ථා සිමෙන්ති කොන්ක්‍රීට් එකට එහෙම නියමයි. මොකද මේකේ නිෂ්පාදන ක්‍රියාවලියත් එක්ක හිතා ගන්න බැරි තරම් වටිනාකමක් කොන්ක්‍රීට් එකට ලබා දෙනවා සහ ශක්තියක් ලබා දෙනවා. අන්න ඒ නිසා තමයි අපි වැඩ කරන මහත්වරු එහෙම බය නැතුව නිර්දේශ කරන්නේ කොන්ක්‍රීට් එකක් එහෙම දානවා නම් ඉන්සි සංස්ථා සිමෙන්ති වලින් දාන්න කියලා. දැන් එහෙම කටවචනෙට විතරක් නෙමෙයි නිවාස සහ ඉදිකිරීම් කාණ්ඩය යටතේ 15 වතාවක් ස්ලිම් කැනඩා ජනතා සම්මානයෙන් පිදුම් ලබන්න ඉන්සි සංස්ථා සිමෙන්ති වලට හැකියාව ලැබුණා. දැන් මම මේ කියන්නේ හැදුව ඔය කතාව නෙමෙයි. හරිද, දැන් ඔයා ගයක් හදන කෙනෙක් නම් හරිද ඔයා හිතන්නකෝ බිත්ති ටික හදලා ඔක්කොම කරලා දැන් ඔන්න ස්ලැබ් එක දාන්න සැරලීම ගහලා ඔක්කොම කරලා ඉවරයි. හරි, දැන් ස්ලැබ් එක දාන්න සාමාන්‍යයෙන් බාසුන් නැහැ කිව්ව විදිහට සිමෙන්ති කොට කීයක් විතර යනවද? හිතද්දිත් නිකන් පපුව පිච්චිලා යනෝනේ, අම්මෝ මෙන්න මෙච්චරක් ඕනනේ කොහෙන් කියලා කරගන්නද කියලා තේරෙන්නේ නැහැ. මේ ස්ලැබ් එක දාන්නනේ මාරු සිමෙන්ති ගොඩක් යන්නේ කියලා ඔයා හිත හිත ඉන්නවනම් ඔයාට මම මෙන්න මෙහෙම චාන්ස් එකක් දෙන්නම්. දැන් ඔන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් ගැන කියන්න හදන්නේ තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න දැන් ඔයාට chance එක තියෙනවා ඉන්සි සංස්ථා සිමෙන්ති හරහා. ඔයාට කරන්න තියෙන සැටලිම ගහලා ඉවරලා කෝල් එකක් දෙන්න විතරයි. ඉන්සි සංස්ථා සිමෙන්ති එකට මන් දෙර මේ නම්බර් එකට ඔයාට ශක්තියක් වෙන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් දෙනවා. සිමෙන්ති කොට්ට 1, 2, 3, 4 නෙමේ, සිමෙන්ති කොට්ට 100ක්. හරි, ස්ලැබ් එකම දාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. හැබැයි මතක තියාගන්න ඕනේ ඔයා බිත්ති ටික ඔක්කොම නැග්ගලා ස්ලැබ් එක ගහන්න සැරලිම ගහලා තියෙන්නත් ඕන. හරිද, ඔයාට මේ සඳහා අවස්ථාව හිමි කරගන්න නම් කරන්න තියෙන්නේ හරිම පුංචි දෙයයි. ඔයා කොහොමත් ගේ හදන්න අරගත්තේ ඉන්සි සංස්ථා සිමෙන්තිනේ නේද? හරි, එතකොට ඔයාට කරන්න තියෙන්නේ මේ ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් මිලදී ගත්ත බිල්පතක ඡායාරූපයක් නම ලිපිණය සහ ජාතික ඇඳුම් පත් අංකයත් එක්ක 0779 67767 අංකයට එවන්න. එහෙම නැත්නම් ඔයාට මිස් කෝල් එකක් ගහන්නකෝ 0779 67767 67. එතකොට ඔයාට අවස්ථාව හම්බ වෙනවා දිනුම් මැදීම ආරම්භ වෙන සැප්තැම්බර් මාසේ 14 වෙනිදා ආරම්භ වෙලා තියෙන්නේ. අවසාන දිනුම් මැදීම ඔක්තෝබර් 23 වෙනිදා වෙනකන් ඔයාට දවස් තියෙනවා. ඉතින් ඒ නිසා මේ chance එක මිස් කරගන්න එපා. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඉතින් එතකොට මේ chance එක මිස් කරගන්න එපා. දැන් ඔන්න
විශේෂයෙන්ම දැන් මේ ගැන මතක් කරන්න 22 වෙනිදා අදාවේ අලව්ව සහ කෑගල්ලට ඒ වගේම තමයි 23 වෙනිදා මාවනෙල්ල සහ කඩුගන්නාවටත් එනවා. ඉතින් ඒ නිසා මේ චාන්ස් එක ඔයා මිස් කරගන්න එපා. හරිද? රයිට්. මම යනවා ලයිව් එක පැත්තට මේ වෙලාවේ. හයි කොහොමද සාපින් මේ වෙලාවේ ලයිව් එක බලාගෙන ඉන්නවා කියලා ගයනි ලසන්තා ඉන්නවා. ඒ වගේම සිරිවර්ධන හයි කොහොමද? ඒ වගේම රජිත රන්දිමාල්, ඒ වගේම අපි ගැනත් කියන්නකෝ කියලා තියෙනවා. මිස්ටර් පසිය ජේ. ඕකේ අනිවාර්යෙන් ඔන්න ආවත් මතක් කරා. දිනේෂා සඳමාලි, දිනෝ දිනෝ, චතු චතු ඔයාවත් එකතු කරගන්නම්. අද ලයිව් එකට සෑහෙන කට්ටියක් එකතු වෙලා ඉන්නකොට මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන මම සින්දුවකට යන්න හදන්නේ. හවස 4:54 දැන් අපි අලුත් පැයකට යන්නත් ඕන. ලයිව් එක පැත්තට ආවෙ නැත්නම් ටග් ගාලා එන්න.

වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාකෝකි. ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.

0: බ්‍රන්ස් ගන්න එන්න තම්රු.
1: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112125125 මතන්න BYD කරුසරු. සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සයිදයි.
2: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සයිතයි.
3: බොක්ස් බාර් නම් වෙළඳපළේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
4: මෙල්වා එක ලංකාවේ එක. අපේ එක. කිරන්න ඕන නැති එක.
5: අක්මාවේ තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
6: සුබ සන්ධ්‍යාවක්. හවස 5යි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ ඉස්කෝලේ නිල ඇඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයක්. ඉතින් කසුනියක්කයි මායෙක් රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ කොටක් උසස් පෙළ කරපු අයලක් කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්.
3: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
4: Brought to you by
2: හරිදේ හරි තැනින් අරගන්න Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
5: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය
6: ඔබ වෙත ගෙන එන්නේ.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.

0: Pein Pei Alutvana. Alut Pei Timasma. Bad News.
1: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. ගංගා ආශ්‍රිත අවදානම් ස්ථානවල පදිංචි ජනතාව මේ ස්ථානවලින් ඉවත් කර ආරක්ෂිත ස්ථානවල පදිංචි කරවීම සඳහා ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා පවසනවා. නාබලපිටිය ප්‍රදේශයේ ජලගැලීම් හේතුවෙන් අවතැන්ව කඳවුරුවල විසෙන ජනතාව හමුවීමට ගිය අවස්ථාවේ ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළා. නවලපිටිය පස්භාගයේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ බව්වාගම සහ කන්ගේ පිටිය යන ප්‍රදේශවල ගංවතුර පීඩාවෙන් අවතන් වූ ජනතාව తాවකාලික රඳවා සිටින කඳුරුවෙත ගිය ආණ්ඩුකාරවරයා ඔවුන්ට මේ ස්ථානවල සපේන ආහාර පාන සහ වෙනත් පහසුකම් පිළිබඳවද සොයා බැලූ බවයි net news නියෝජිතයා පැවසුවේ. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news the truth people trust. ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි

పొడి పొడి పాగల పొడి పొడి నంగిల కనేక హమ్మే హవసట బాంగ్.

සුබ සන්ධ්‍යාවක්. හවස 5යි විනාඩි 9යි වෙලාව. ආගේ මගේ බෝරින් නැති ඉවනින් ඩ්‍රයිව් එක හතර වටේ අහගෙන ඉන්න ගමන් අපි දෙවෙනි පැයට ඇවිල්ලා ඉන්නේ. තව සමහර වෙලාවට වැඩ කරන ගමන් නම් හිටිය දැන් ඔෆ් වෙලා යන වෙලාවනේ. ටක් ගාලා ගිහිල්ලා බස් එකට නගින්නනේ. බස් රවුනොත් එහෙම නේද? දැන් නම් චුට්ටක් පායල වගේ හැබැයිනේ. ඔයාලගේ පැත්තට වහිනවද, ඊට පස්සේ පායලද, මොකද වෙන්නේ කියලා WhatsApp එකේ මැසේජ් කරපු සෙට් එකම මතක් කරන්න තමයි මම මේ හදන්නේ. ආදරණීය DJ ආසා සුබ සන්ධ්‍යාවක් වේවා. සුපුරුදු විදිහටම අපි ආව අහගෙන ඉන්නවා. ආතෝරණ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මට ලලිත් පෙරේරා මැසේජ් එකක් දාලා තිනවා. මම හිතන්නේ ෆැමිලි එකේ මොකද්ද සේරම කට්ටිය එකතු කරගන්න කියලා තියෙනවා. රයිට් අසාවා කොල්ලෙක් වෙලත් අම්මා උයන හාල් ගැන වා හොඳට දන්නෝ. හරිද? මට කෙල්ල දෙන්නෙක් ඉඳලත් බත් මුට්ටියක් උයා ගන්න දන්නේ නැහැ. දෙන්නම කැම්පස් කියලා තියෙනවා. රුක්මනී thank you message කරාට මත්තේ කොටි ඉඳලා තමයි message එක දාලා තියෙන්නේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න සහ අපිත් මේ වෙලාවේ ආව තමයි ආගෙන ඉන්නේ කියලා දෙමෝදර බැද්දෙවල කුමාර ඊට පස්සේ ආයුෂී නන්දාවතී ඇතුළු පෞලි කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා ස්වර්ණමාලි තමයි message එක දාලා තියෙන්නේ. ඊට පස්සේ අසා මොකද වෙන්නේ වහිනවද කියලා අහලා තිනවා. දැන් නම් පොඩ්ඩක් පායලා මදුවා thank you message කරාට. ඊට පස්සේ මෙන්න මේ set එකව තමයි දැනට එකතු කරගන්න තියෙන්නේ. ඔයාට ගොඩක් කට්ටිය මගෙන් ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් කියලා තිබ්බා. ඉතින් ඒ නිසා අලුත් පැය පටන් ගන්නකොටම ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් අහන්න දීලා අපි ආයි මේ පැත්තට එමු. මැසේජ් එකක් දාලා තියන්න කෝල් එකක් කරගන්න නම්බර්ස් ටික දන්නවනේ. මං ඉන්නව හවස 6 වෙනකන් ඔයත් එක්ක.

0: දැන් හිතන පරක්කුවට LB Finance එකකින් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: එන්න එන්න
4: ෂා
3: පාරටම එනවා කෑමවල සුවඳ
4: රසත් එහෙම තමයි.
3: ඔව් ඉතින්
4: ඔයාගේ කෑම
3: හැමදාම
4: රසයිනේ.
3: මොකක්දනේ ඔයාගේ රහස?
4: මම හැමදාම
3: ගන්නෙ
4: Fortune
3: oil නේ.
4: ඉතින්
3: මොකක්ද වෙනස?
4: ක්වොලිටි
3: එකම තමයි.
4: අවුරුදු
3: ගාණක්
4: තිස්සේම
3: අංක එකේ ඉන්නෙත්
4: Fortune
3: oil නේ.
4: ඇත්තම
3: තමයි.
2: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
5: හිරුසාල් පවුලේ සියලු දෙනාට ගැළපෙන රසම රසබත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබා ගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රසබත් වේලක් පිළියෙල කර ගැනීමට හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
6: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.

0: Samsung ගන්න හොඳම තැනයි දම්රු.
1: පෘථුවියෙන් ළඟහරට රේල් පාර ඔන්න ඔහම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
2: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවන් චිකන් රස සෝයා මීට්

එකතු කරගන්න කට්ටියකුත් ඉන්නවා. හයි කොහොමද සා? අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. සිප්පුගලම රන්දිමා හොටෙල් එකේ මදු ඒ වගේම සුබ සන්දාවක් වේවා. කොහොමද මාත් මේ වෙලාවේ ඔයත් එක්ක ඉන්නවා කියලා මොනරාගලින් මේනක සඳුරුවන් මැසේජ් එකක් දාලා තිනවා. Thank you මේනක. ඔයාවත් එකතු කරගෙන අපි යන්න හදන්නේ සින්දුවකට. Right. හයි කොහොමද සා? අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. චතුර ඔයාවත් එකතු කරගන්නම්. Thank you. ජය වේවා.

0: ಡೆತ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ ಬ್ರೇಕಿಂಗ್ ನ್ಯೂಸ್
1: වෙලාව සවස 5:30 විනාඩි 31යි. මෙන්න දැන් ලැබුණු පුවතක්. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නෞෆර් මෞලවි ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු වර්ධකරුවන් කරන බව ත්‍රිපුත්කල මහාධිකරණ වෙනසුරු මඩුල්ල අද නියම කළා. අදාළ චෝදනා ඉල්ලවිය සිටි තවත් විත්තිකරුවන් 9 දෙනෙකු නිදොස් කොට නිදහස් කරන බවත් වෙනසුරු මඩුල්ල නියම කර සිටියා. විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීම සඳහා නඩුව කල් තබා ඇති බවයි එහි සිටින net news නියෝජිතයා සඳහන් කළේ. මෙන්න එම පුවත නැවතත්. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නෞෆර් මෞලවි ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු වර්ධකරුවන් කරන බව ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළා. අදාළ චෝදනා එල්ලවිය සිටි තවත් විත්තිකරුවන් 9 දෙනෙකු නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරු මඩුල්ල නියම කර සිටියා. විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීම සඳහා නඩුව කල් තබා ඇති බවයි එහි සිටින net news නියෝජිතයා සඳහන් කළේ.

අවසබයි විනාඩි 32ක් වෙනකොට මම මේ මතක් කරන්න හදන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ගැන 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඔන්න සැතැම්බර් මාසේ 25 වෙනිදා පටන් ගන්න ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් BMICH පරිශ්‍රයට ඔයා ගියොත් එහෙම ඔයාට පුළුවන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මේ අත්දැකීම විඳ ගන්න කාලයක් තිස්සේ ඔයා ගන්න බලාපොරොත්තු වෙන ඉඳපු පොත් සේරම එකම තැනකින් හිතා ගන්න බැරි තරම් වටම යටතේ මිලදී ගන්නත් ඔයාට අවස්ථාව තියෙනවා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය මේ වැඩේ සංවිධානය කරද්දී හැම දමත් වගේ නිල ගුවන් විදුලි අනුග්‍රහක දායකත්වයේ ලබා දෙන්නේ net fm අපි හරිද ඉතින් එතකොට දැන් මේ දවස්වල වාට අපි නිතරම මතක් කරන දෙයක් තමයි දැන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේට යන වාට තවත් විශේෂී අවස්ථාවක් හම්බ වෙනවා ඒ තමයි alpha studio අපේ කණ්ඩායමත් එකතු වෙන්නත් වාට අවස්ථාව තියෙනවා ඉතින් ඒ නිසා කසුණී ඊට පස්සේ ලෙහන්සාගේ හන්සා කණ්ඩායමේ බොහෝ කට්ටිය අපේ විශේෂ මැදිරියේදී ඔයත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙන ඉන්නවා ඉතින් ඒ නිසා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේට ගිහිල්ලා මේ අත්දැකීමත් ඔයාට විඳ ගන්න අවස්ථාව තියෙනවා. ඒ ගැන මතක් කරලා ඊට පස්සේ මම මේ වාට කියන්න හදන්නේ සාමාන්‍යයෙන් ගෙදරට හාල් මිලදී ගන්නකොට කවුද කඩේ යන්නේ? සාමාන්‍යයෙන් හස්බන්ඩ් කඩේ යනවා වැඩිනේ. හැබැයි උනට හරිම හාල් තෝරගන්න හැකියාව තියෙන්නේ හස්බන්ඩ්ලට වඩා වයිෆ්ට. මම අර නිතරම කියනවා වගේ මෙහෙම අතින් අල්ලලා හාල් එක අතගාලා බලලා කියන්න පුළුවන් මේ හාල් වර්ගය හොඳයිද නරකයිද කියලානේ. ඒ නිසා අපි ගෘහණියන්ගේ ඇස්වලට වැලි ගහන එක ලේසි වැඩක් නෙමෙයි. මම ඔය කොයි හස්බන්ඩ්ටත් එක්ක කිව්වේ. හරිද? දැන් එතකොට ඔයා හිතන්නකෝ වැරදිලා හරි. හරිද? වයිෆ් කෝල් එකක් දීලා කියනවා බබා ගෙදර හාල් ඉවර වෙලා තිනවා ඔයා වැඩ ඇරලා එන ගමන් අල් කිලෝ පහක් විතර අරන් එන්න කියලා. එතකොට ඔයා මේ අන ගමන් අහස පොළව ගැට ගහන්න වගේ කල්පනා කරන්න එපා. දැන් හාල් ගෙනියනකොට හොඳ හාල් එකක් අරන් ගියේ නැත්තම් මාර ප්‍රශ්නයක් වෙන්නේ කියලා හිත හිත ඉන්න දෙයක් නැහැ. ලංකාවේ සෑම ගෘහණියක්ම විශ්වාස කරන සහල් සන්නාමය තමයි හිරු සහල් කියලා කියන්නේ. ඔයාට කරන්න තියෙන්නේ ඔයා සේරම දන්න හොඳ ස්වාම් පුරුෂයෙක් වගේ කඩේට ගිහිල්ලා බය නැතුව මුදලාලිට කියන්න මුදලාලි මට හිරු සහල් වලින් කිලෝ පහක් දෙන්න. ඕනම බැලන්සලකින් මිලදී ගන්න අවස්ථාව තියෙනවා. මොකද හිරු සහල් කියලා කියන්නේ ලංකාවේ හැම කඩේකම තියෙනවා. මොකද මුදලාලිලත් දන්නවා ලංකාවේ වැඩිම පිරිසක් ඉල්ලන්නේ හිරු සහල් තමයි කියලා. මොකද මේක ඇවිල්ලා බෙරි වෙන්නේ නැහැ. ඊට පස්සේ අමුවට ඉදෙන්නේ නැහැ. ඊට පස්සේ බත ඉක්මනට පිලුණු වෙන්නේ නැහැ. හරිම රසයි. ඒ වගේම තමයි ගුණයත් ඉතාම ඉහළ තත්වයේ තියෙන සහල් සන්නාමයක් තමයි හිරු සහල් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට හැකියාව තියෙනවා ළඟම තියෙන බැලන්ස් සැලට ගිහිල්ලා විශ්වාසයෙන් අරගන්න. හිරු සහල් හිරු පායනෝ මෙන් විශ්වාසයි.

0: දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් විලඳ පොලේ.
1: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
2: රසතුන් හදක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
3: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0111125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
2: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011127787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
4: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook balapatrabi mulya samagoki sri lanka tanpa durakshana yojana kame samajiki
6: sinisa attutuma lesi suwa pahasu matu pitak samaga kaandu novena nidahasa attindinna easy sani parakshaka tuwa dan rupiyal 150
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
7: සමුද කුෂාර වීරකින් කල්වලගොඩ ඌරගස් වන්දම්. පපේ අමාරුවක් හැදලා මම මුලින්ම හොස්පිටල් එකෙන් අවුරුදු 2ක් තුනක් විතර වගේ මම බෙහෙත් දීුවා. ඊට පස්සේ තෝටිග්ගි මාර්ගයේ පේනගල රෝග මහත්තයාගෙන ආරම්භ වුණා. මාස එකමාරක් 2ක් විතර වගේ කඩිකට රෝග මහත්තයාගෙන බෙහෙත් දීුවා. කලින් තිබුණු අපහසුතා, පපේ වේදනාව දෙවිල්ල එහෙම කිසිම දෙයක් දැන් නැහැ. ඒ බව මේ තත්ත්වයට ගෙන ආපු රෝග මහත්තයාට දීර්ඝායස ලැබේවා කියන ප්‍රාර්ථනාව.
2: කතා කරන්න 0777-300-940
8: වීතරාගී මුනි ගුණ ගයන ලෝසත සිත් නිවාසනහන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
9: නෙත් FM බුදු ගුණ හැන්දෑව

0: සිහිමියන්ගේ බැතිබර සරින් සුගයන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
2: දිනන ලොකුම සුපිරි තෑගිදන එක මලොතරයිය එල්බී මෙගාපව ඔබත් අදම මිලදීගන්න.
3: හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
4: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි.

චන්දන ලියනාරච්චි මහත්මයාගේ ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා මට අහලා තියෙනවා. රාණී රත්නායක, දයානන්ද, සමන්ත, ලසන්ත, චමින්ද, අපේක්ෂා, මලින්තක, තිලංකා, යනුලි, භූමි, තෙවුමි ඔක්කොම කට්ටියව එකතු කරගන්න කියලා තිනවා. අනිවාර්යෙන් සෙට් එකම එකතු කරගන්නම්. ඒ වගේම ඇහැලියගොඩ, ලක්මන, චන්දසිරි ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ වැඩේ නියමයි, අපිත් අහගෙන ඉන්නවා කියලා මොරන්තුරුවේ රොෂාන්, ශාමා, සෙනුක, ඍෂිකායක, ලක්ෂ්මන් මැසේජ් කරලා තිනවා. Thank you. ඒ වගේම අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා හුන්නස්කිරියෙන් මధు මැසේජ් එකක් දාලා තිනවා. අම්මා අප්පච්චි, ඒ වගේම දෝන්ලා දෙන්න භූමි, ඍතු, ඒ වගේම හස්බන්ඩ් අනුෂ්කවත් එකතු කරගන්න කියලා තිනවා. ඕකේ, අනිවාර්යෙන් මම එකතු කරගන්නම්. ලෑස්ති කරගෙන තින සින්දුවට. සින්දුවට යන්න කලින් වාට මතක් කරන්න ඕන මේ වෙලාවේ ගයක් හදනවා නම් ගෙදර වහලය කියලා කියන්නේ නිකන් නොතෙමී ඉන්න තියෙන එකක්ම නෙමෙයි. හරිද? වාගේ ගෙදර ලස්සන රඳාපවතින්නේ ගෙදර වහලය මත. ඇයි මං එහෙම කියන්නේ? සාමාන්‍යයෙන් ගෙදරට කවුරු හරි කෙනෙක් පිටින් එනකොට ඈත තියාම පේන ගෙදර වහලෙනේ. දැන් අපි සමහර වෙලාවට ගෙවල් වල දැකලා තියෙනවා වහලවල් කළුම කළු පාටයි. මේ හදලා මහලුකු කාලයක් නෑ. ඇයි කලයක ෆේඩ් වෙලා ඊට පස්සේ පාසි බැඳිලා නම් මනම් ප්‍රශ්න ගොඩක් එක්ක තමයි ඔය වැඩේ වෙලා තියෙන්නේ. හරි, දැන් අලුතෙන් ගයක් හදන කට්ටිය නම් දන්නවා ඉස්සර වගේ නිකම්ම නිකන් අලුපාට රූෆින් ෂීට් එක ගෙනල්ලා දාන්නේ නැහැ. දැන් කලර් රූෆින් ෂීට් එකක් තමයි දාන්නේ. ගෙදරට ගැලපෙන පාටකින් මොකක් හරි එකකින් කලර් රූෆින් ෂීට් එකක් තමයි දාන්නේ කියලා දැන් ගොඩක් කට්ටිය දන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සමහර වෙලාවට සමහර කට්ටිය ඔය කලර් රූෆින් ෂීට් එකක් දානවා කියලා පොඩ්ඩක් වැරදි වැඩ ටිකක් කරනවා. හරි, එකක් තමයි සාමාන්‍ය රූෆින් ෂීට් එකක් ගෙනල්ලා නිකන් පේන්ට් එකක් ගන්න එක. මේක ගෑවහම මොකද වෙන්නේ? ටික කාලයක් ගියාම මේ වගේ වහින කාලවල වලට ඊට පස්සේ සෑහෙන පායන කාලයට එහෙම මේ කලර් එක ෆේඩ් වෙලා යනවා. හරිද? ඊට පස්සේ ටික කාලයක් ගියාම ওই රස්නෙට එහෙම ওই පේන්ට් එකේ පතුරු ගැලවිලා යනවා. එතකොට තමයි ওই ෂීට් එක කළු පාට වෙලා කැත වෙලා පේන්නේ. ওই ඔක්කොටම තියෙන හොඳම විසඳුම තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. කලර් ඔෆ් රූෆින් ෂීට් එක දැම්මහම අවුවට වැස්සට කලයක ෆේඩ් වෙන්නේ නැහැ. ඊට පස්සේ රස්නෙට පේන්ට් එකේ පොතු ගැලවිලා යන්නේ නැහැ. ටික කාලයක් ගියාම අවර්ණ වෙන්නේ නැහැ. ජීවිත කාලෙටම ඔයාලට ප්‍රශ්නයක් නැතුව ඉන්න නම්, හරිද, ගෙදරට අපූරු ලස්සනක් අරගෙන ඉන්න නම්, ආකර්ෂණීය පෙනුමක් ගේන්න නම්, ඔයා අනිවාර්යෙන් වහලයට දාන්න ඕන කලර් ඔෆ් රූෆින් ෂීට් එක තමයි. හරිද? ඉතින් ඒ නිසා අවුවට වැස්සට දෙකට මොරොත්තු දෙනවා වගේම තමයි මේකේ මතුපිට තින්තාලේ පනේ සදා වසර 5ක වගකීමක් තියෙනවා. ෂීට් එකේ වසර 25ක වගකීමක් තියෙනවා. ආයෙත්ින් කවර කතාවද? අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා හරි කලර් ඩැමේජ් එකක් වුණොත් එහෙම මේගොල්ලොන්ට කියලා රීපේන්ට් එකක් කරගන්න පුළුවන් වගකීමක් සහිතව. ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ජීවිත කාලෙම ඉන්න බලාගෙන හදන ගෙදරට తాවකාලික රූෆින් ෂීට් දාලා හරියන්නේ නැහෙනේ. හැමදාටම හරියන්නේ එක රූෆින් ෂීට් එකක් දාන්නම ඕන. අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ ඔයාලට තියෙන හොඳම තේරීම තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. වැඩි විස්තර දැනගන්න 0115 748 738 0115 748 738 කතා කරන්න. ඒකනත් මතක් කරලා මම අදට යන්න හදන්නේ කෝල් කරපු මැසේජ් කරපු කට්ටිය සෑහෙන්න හිටිය හැමෝටම thank you. අපි ලබන සිකුරාද ගැනත් කියලාම ගියා නම් හොඳයි කියලා හිතුණා. කොළඹ දිස්ත්‍රික්කය සහ ගාල්ල දිස්ත්‍රික්කය අතර net fm dj night face to face attack show super 14 තරඟාවලියේ දෙවැනි වටේ දෙවැනි දිනේ අපි අරගෙන එනවා මේන සිකුරාදට ලැස්ති වෙලා ඉන්න සුපිරි බැටල් එකක් බලා ගන්න පුළුවන්. ඒ ගැනත් මතක් කරලා අදට යන්න. හෙට හම්බෙමු. පරිස්සමින් ඉන්නේ ගිහිල්ලා නම් ජය වේවා. මම dj asa good night.

0: අසුම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
1: මේක තමයි විස්තරේ දන්න ඕන පත්තරේ
2: කොල්ල කෙල්ල කොට

0: කිව් ශාලාවට එන්න මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ.
1: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-376-716-76-72.
2: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරේටත්. සැප්තැම්බර් 25 වනදා අපි එන්නේ උදේ අකුරැස්ස සවස මාපලගම නගරවලට. ඔබත් එන්න මේ අපූරු අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
0: 80 දශකයේ අන්තිම දවසක්. එදත් හොඳ ටෝම වැස්ස. සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක.
3: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
4: දිනන ලොකුම සුපිරි තෑගිදන එක මලොතරයිය එල්බී මෙගාපව ඔබත් අදම මිලදී ගන්න.
5: හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
6: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි.

0: ශුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: අතම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ විශ්වාසේ වංග කීවා එක සිංගල් සිම්පල් පේ හෙටට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න

0: රටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් නෙත්.

0: අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් සේවේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0111125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
1: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ
2: SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනේන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනයේ සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
3: ඉසි නිසා ඇත්තටම ලේසි සුව පහසු මතු පිටක් සමඟ කාන්දු නොවන නිදහස අත්විඳින්න ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි 80 දශකයේ අන්තිම දවසක් එදත් හොඳ ටෝම වැස්ස සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
4: මන්දාරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
5: මනුලොව පින්කෙතනම්මෝ ගම්පා උඩුගම්පොළ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
3: බිනර පුන් පොහෝ දා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා
5: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දේ පින් අනුමෝදන් වන්න
3: බිනර පොහෝ දා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න
5: අනුශාසකත්වය
3: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ
5: විමසීම් 0772-12-48-999 0771-32-11-758
3: සජීවී විකාශනදායකත්වය දී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: FM 95 FM 94.8 Net FM Divina Pura Divina Pura
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: වේලාව සවස 6:30.

0: Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363-076-716-3672.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: අයිබෝවන් අද 2026 සැප්තැම්බර් 22 අඟහරුවාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යානාවරණය. Net News අවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සචිව මැදිරියේ සිට මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: සිරස්තල. රටම බලා සිටි පාස්කු මහනඩුවේ තීන්දුවෙන් 15 දෙනෙකු වරදකරුවන් කෙරේ. දඬුවම් නියම කිරීම පසුවට 9 දෙනෙකු නිදොස් කොට නිදහස්. 22 ගැන සියලු දේ ව්‍යවස්ථානුකූලයි ආණ්ඩුවෙන් ප්‍රකාශයක්. දරු ස්ථාවරයේ වෙනසක් නැහැ 22ට විරුද්ධ වන බව විපක්ෂ නායක සජිත් කියයි. පන්නලදී වෙඩිදබා නතර කළ මෝටර රථය මද්රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවට පොලිසිය නනාවරණයක්. ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පළමු පදක්කම කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ.
0: Net News, the truth people trust.
5: රටම බලා සිටි පාස්කු මහනඩුවේ තීන්දුවත් 22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් අද ප්‍රකාශයට පත් වුණා. ඒ ඇතුළු දවසේ උණුසුම් පුවත් පෙළෙහි සත්‍යානාවරණය මෙතෙන් සිට.
0: Net News, ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: පාස්කර දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නෞෆ මෞලවිය ඇතුළු විතිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළා. අදාළ චෝදනා එල්ලවී සිටි තවත් විතිකරුවන් 9 දෙනෙකු නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරු මඩුල්ල නියම කර සිටියා. විතිකරුවන්ට දඬුවම් නියම කිරීම සඳහා නඩුව පසුවට කල් තැබුණා. මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම, මනුෂ්‍ය ඝාතන සිදු කිරීම සහ බරපතල තුවාල සිදු කිරීම තුළු චෝදනා 23,270ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරනු ලැබුවේ 2021 වසරේදී. නඩුව විභාගයට ගැනුණේ නවරත්න මාරසිංහ, රාමනාදන් කණ්ණන් සහ සුජීව නිශ්වංක යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල හමුවේ. දීර්ඝ සාක්ෂි සටහන් කර ගැනීමකින් අනතුරුව විත්තිකරුවන්ගේ විත්ති වාචිකද අධිකරණය විසින් සටහන් කරගනු ලැබුවා. ඉන් අනතුරුව තීන්දුව අද දින ප්‍රකාශයට පත් කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල විසින් දින නියම කළේ ඉකුත් අගෝස්තු මාස 24 වනදායි. අඩුකම් ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය සඳහා වන කෙටුම්පත සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත්, එය පාර්ලිමේන්තුවේ 3-2 විශේෂ බහුතරයකින් සම්මත කළ හැකි බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමත් මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මේ බව කියා සිටියා. මීට අමතරව අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවද කථානායකවරයා විසින් මෙහිදී පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. එම කෙටුම් පත අඩුකම් ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත්, ඒ අනුව ඒ පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත්තේ. මේ අතර අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ 22 වන අඩුකම් ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සමග ජන බලවේගයේ ස්ථාවරය වෙනස් නොවන බවයි. ඒ අනුව ඊට විරුද්ධව කටයුතු කරන බවද ඔහු කියා සිටියා.
6: කථානායකතුමනි, අද දවසේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබුණා. සමඟ ජන බලවේගය හැටියට අපි අපේ නිශ්චිත ස්ථාවරයේ සිටිනවා. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථා සංශෝධනයක්. ඒ ව්‍යවස්ථා සංශෝධනය තුළ පැහැදිලිවම අධිකරණයේ ස්වාධීනත්වයට ම්ලේච්ඡ පහරක් එල්ල වෙනවා. ඒ වගේම යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියටත් නීතිය ආධිපත්‍යයටත් මරු පහරක් හැටියට අපි සඳහන් කරන්නට කැමති. බොහොම සරලව කියනවනම් මේක දේශපාලන අලුගෝසු ව්‍යවස්ථා සංශෝධනය. දේශපාලන අලුගෝසුන් විසින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න නිර්මාණය කරපු ව්‍යවස්ථා සංශෝධනය. ඒ වගේම අපි විශ්වාස කරනවා මේක ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක්. ඒ නිසා පැහැදිලිවම අපි මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රතික්ෂේප කරනවා. අපි ඒකට විරුද්ධ වෙනවා. මේක ජනවරමට විරුද්ධයි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තුළ පොරොන්දුනේ ජනාධිපති ක්‍රමය වෙනස් කරනවායි කියලා. නමුත් මේ වෙනස කරන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල කරලා. අධිකරණය පිළිබඳව රටේ ලක්ෂ 220 තුළ තිබෙන ඒ පිරිසිදු විශ්වාසය කඩකිරීමක් කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි.
5: පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා දේ සම්බන්ධයෙන් දහස් පළ කළා.
7: දැන් 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්බන්ධව අවධානය යොමු වෙන වෙලාවේ අපි පැහැදිලිව කියන්න ඕන මේ වර්තමාන රජයට මේ රටේ ජනතාව 3/2 බලයක් දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්නවත් ලබා දුන්නු බලය අවභාවිතා කරන්නවත් නෙමෙයි. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන ආණ්ඩුව ඒකාධිපති ගමනක යන්න උත්සාහ කරනවා නම් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න උත්සාහ කරනවා නම් ඒකට ප්‍රධාන විපක්ෂයේ විදියට සමග ජන බලවේගයේ සමග ජන සන්දාරණයටත් විශාල වක්කීමක් තියෙනවා. මහජනතාව ඒකරාශී කරගෙන ජනතාවගේ විරෝධය ප්‍රදර්ශනය කරන. මොකද හේතුව ජනතාව මේ අයට 3/2 බලයක් දීලා තියෙන්නේ අවුරුදු 5කට. අවුරුදු 2ක් ගිහිල්ලා පිස්සු කැලිනකොට පාර්ලිමේන්තුව ඇතුලෙන් ඡන්දෙන් පරද්දන්න බෑ. හරිද? හැබැයි මහජන විරෝධයේ තරම ආණ්ඩුවට තේරුම් කරවන්න ප්‍රධාන විපක්ෂයේ විදියට අපි ඒ සඳහා අවශ්‍ය කටයුතු කරනවා කියන එක පැහැදිලිව කියන්න ඕනේ.
5: පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍ය රාසමාණික මහතාද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
8: ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 22 වෙනි සංශෝධනයේ සුප්‍රීම් කෝට් ඩිටර්මිනේෂන් එක සහ ඇන්ටි කරප්ෂන් බිල් එකේ සුප්‍රීම් කෝට් ඩිටර්මිනේෂන් එක ලැබුණා. ආණ්ඩුවට කියන්න කැමතියි 22 වෙනි සංශෝධනයේ මෙම පාර්ලිමේන්තුව තුළ සම්මත වෙයි. 3/2 ඔබතුමාලාට තියෙනවා. ජනමත විචාරණයක් ඉල්ල නැහැ. අපේ පක්ෂයෙන් ජනමත විචාරණයක් තිබ්බන හොඳයි කියන එක කිව්වා. හැබැයි මතක තියාගන්න 22 වෙනි සංශෝධනයේ සම්මත කිරීම අවසානය නෙමෙයි. ඒක තමයි ආරම්භය. ඔබතුමාලා 22 වෙනි සංශෝධනය සම්මත කරගනි. එතනින් එහාට ගන්න ක්‍රියාමාර්ග ගිය රජයන්ගේ තිබ්බ උදාහරණ හොඳට බලලා අරගෙන මේ ඉදිරි ගමන යන්න කියන එක යෝජනා කරන. ඒ වගේම තමයි අපි සතුටු වෙනවා ඇන්ටි කරප්ෂන් ලෝ එක චැලෙන්ජ් කරපු ඒ කණ්ඩායම නිසා. ඒක ව්‍යවස්ථාවට පටහැනි ඒ කියන්නේ සෙක්ෂන් 17 එක, ඒ කියන්නේ බ්‍රයිබරි කමිෂන් එකේ DG ට සර්ටිෆිකට් එකක් තුලින් පැමිණිල්ලක් මත පුද්ගලයෙක්ව එතුමා සර්ටිෆිකට් එක ඇදලා පුද්ගලයෙක්ව රිමාන්ඩ් බාරේ තබා ගන්න පුළුවන් ඇප එක්සෙප්ෂනල් සර්කම්ස්ටන්සස් කියන එක විතරක්. රෙෆරෙන්ඩම් එකක් නැතුව පාස් කරන්න බෑ කියන ඒ තීන්දුවත් අද ලැබිලා තියෙනවා. ඒක මං හිතන්නේ මේ අධිකරණයේ ස්වාධීන බාරේ
9: පිළිබඳව
8: ඉතා පැහැදිලි.
5: අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් යොමු වූ ප්‍රශ්නයකට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
10: සිදුවෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දැනුම් දීලා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයට පත් කරා. ජනමත විචාරණයකට යා යුතුයි කියන එක විපක්ෂයේ දේශපාලඥයන් වගේම සිවිල් සංවිධාන, නීතිඥ සංගම්, ජාත්‍යන්තරය පවා නියෝජනය කරන සංගම් වලින් පවා ගුවා මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව බලාගෙන ඉන්නේ නැද්දි මේක ජනමත විචාරණයකට යන්න වෙයි, මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වෙයි වගේ කාරණා එළියට ආවා. නමුත් අද දවසේ වෙනකොට තීන්දුව ලැබිලා තියෙනවා. දැන් ඔබතුමාලගේ රජය හැට මේක කොයි ආකාරයෙන් කළමනාකරණය කරගන්න වෙයිද ඉදිරියේදී?
11: විරෝධතාවලට මහජන උද්ඝෝෂණ වලට අයිතියක් තියෙනවා. ඒකට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි විරෝධතා හෝ උද්ඝෝෂණ වලට ජනමාචාරයක් ඇඳවන්න බෑ. ජනමාචාරයක් ඇඳවීමේ අයිතිය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ කියන පුළුවන් පාර්ලිමේන්තුවට මේ ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ 3/2 අමතරව ජනමාචාරයක් අවශ්‍යයි කියලා. ඒක තමයි ජනමාචාරයක් ඇඳවන්න පුළුවන්කම තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය වුමනා තරම් අවස්ථාව ලබා දුන්නා මේ සම්බන්ධයෙන් පෙස්සන් ඉදිරිපත් කරන්න සහ ඒ පාර්ශ්වයට කරුණු දක්වන්න. ශ්‍රී ලංකා නීතිඥ සංගමයම ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා. එතකොට සාමාන්‍යයෙන් මේ තීන්දුවේ විතරක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙන මතයක් දරුවා කියලා කියන්න බෑ. මොකද ඔය නීතිඥවරු, යෝජනා නීතිඥවරු, නීති සංගමයේ සමාජිකයන් හැමදෙනාම ශ්‍රේෂ්ඨාධිකරණයත් එක්ක අධිකරණයත් එක්ක වැඩ කරනවා. ඒගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් කරන්නේ කොහොමද කියන එක. ඉතින් ව්‍යවස්ථා සංශෝධනයකදී ක්‍රියා පටිපාටිය සිදුවුතු පිළිවෙලට තමයි සිදුුනේ.
5: ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා
11: කෙනෙකුට ඉල්ලන්න පුළුවන් ජනමචානයක් අවශ්‍යයි කියලා. නමුත් ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදන අනුව ව්‍යවස්ථා වගන්තියක් සංශෝධනයේදී ජනමචානයක් අවශ්‍යයිද නැද්ද කියන එක අවසානයේදී ව්‍යවස්ථාවට අනුකූලව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගන්නවා. යනවා තමයි මේ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විශ්වකාර මණ්ඩලය විසින් ඒ තීන්දුව කථානායකවට ලබා දුන්නේ. කථානායකවට අද උදෑසනක ප්‍රකාශයට පත් කළා. සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රසංග ඉදිරියට ඉදිරිපත් කළාට පස්සේ සති 3ක් කාලයක් ලබා දෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ තීන්දුව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නට. ඒ නිසා අපි මේ සති 3ක කාලය අවසන් වුණාට පස්සේදී එළබෙන දවස් හැටියට සලකලා මේ 24 සහ 25 දෙදින ව්‍යාජයක් ලබා දීලා තියෙනවා. මේ සම්බන්ධ විවාද කරන්නට සහ විවාද අවසානයේදී 25 වෙනිදා හවස 7ට චන්දිමුසී පවත්වන්නට තමයි ව්‍යවස්ථාවේ හැටියට අනුගමනය කරන ක්‍රමවේදී අපි ඒක අනුගමනය කළා තියෙනවා. දැන් මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගන්නේ නැති කෙනෙකුට පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන්, උද්ඝෝෂණ සංවිධානය කරන්න පුළුවන්, ඒකන මාධ්‍ය සමාන අදහස් දක්වන්න පුළුවන් කම ලැබෙයි. ඒගොල්ලෝ ඒක කරාවි. ව්‍යවස්ථාවේ දැක්වෙන පිළිවෙලට ව්‍යවස්ථාන අනුකූලව අපි මේ කටයුතු කළා තියෙනවා.
5: ආණ්ඩුවේ දෙවසරක ගමන් මග සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විවිධ දහස් පළපුණා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එහිදී දැක්වූ අදහස්.
9: ආණ්ඩුවට අවුරුදු දෙකක් කියලා උජාරුවෙන් කියන අයට අමතක වෙච්ච කාරණා බොහොමයක් තියෙනවා ගරු
12: සභාපතිතුමා.
9: ආ දැන් ජනාධිපතිවරයා රටවට යනවා. හොඳයි යන්න ඕනේ. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ගිහිල්ලා අලුත් බොරුවක් කියලා එන එක. කරපුවා කියන්න නැති හින්දා. දැන් 4G කුල්ලු 1000ක් ගහනවා. දැන් 5G ඇවිල්ලා තියෙන්නේ. ජනාධිපතිතුමාට මතක් කරන්න පොඩ්ඩක්. වැව් 400ක් හදනවා. හොඳයි. හදන්න පුළුවන් නම් හොඳයි. හදන්න ඕනේ. හැබැයි ඉතින් කරන්න නැති එක නේ ගරු සභාපතිතුමා. ප්‍රශ්නේ තියෙන්නේ. ආ එතකොට කැබිනට් එකේ මාධ්‍ය ප්‍රකාශයක් කියලා තාම සල්ලි වෙන් කළත් නැහැ. තාම සල්ලි වෙන් කළත් නැහැ. ඒක ජනාධිපතිතුමාට මතක් කළත් නැහැ. ගරු සභාපතිතුමා. දැන් රැකියා 120,000ක් දෙනවා. දැන් මැතිවරණ වෙලාවේ උපායධාරී 35,000කට එකවර රස්සා දෙනවා කියලා කැන්වසින් යවුවා. ගේංගට යවුවා. අද වෙනකොට ඔබතුමුන්නාසලා විශ්වාස කරන. ඔබතුමුන්නාසලාගේ ආර්ථික ප්‍රතිපත්තියට උපදෙස් දෙන IMF එකක් කියනවා මේ රටේ උගතුන්ගෙන් උපායධාරින්ගේ 43%කට රැකියා නැහැ. දකුණු ආසියාවේ විරකියා සම්බන්ධයෙන් දරුණුතම තරක ලංකාව තියෙනවා. හැබැයි මේකට ඔබතුමුන්නාසලාගේ උත්තරේ මොකක්ද? ආණ්ඩුව ගන්නකොට උද්දමනේ ඇරිණ. මේ මාසේ 8.1යි. දැන් අවුරුදු දෙකක ජයග්‍රහණගෙන කියවන අයට මේවා පේන්නේ නැද්ද?
5: ස්ථාවර නියෝග යටතේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අදාළ ප්‍රශ්නය යොමු කර තිබුණේ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන මාත්‍යයේ මහාචාර්ය චන්දන අබේරත්න අමාත්‍යවරයාටයි. ඔහු ඒ සඳහා පිළිතුර ලබා දීමට කල් ඉල්ලා සිටියා. කෙසේ වෙතත් සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විපක්ෂ නායකවරයාට පිළිතුරක් ලබා දුන්නේ මෙලෙසයි.
6: මතක් කරන්න ඕන ආණ්ඩුවට අමතක වෙලා තියෙනවා නම් මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන පොරොන්දු මාලාවේ පොරොන්දුනා උපාධි ධාරීන්ට රැකී රක්ෂා. අද තවමත් ඒ අයගේ ඒ රැකියා සිහිනේ බොඳ වෙලා තිබෙනවා. හැබැයි පොරොන්දු පත්‍රිකාවේ නම් තියෙනවා ගුරු සේවයට 20,000ක් බඳවා ගන්නවා, විද්‍යා තාක්ෂණ ඉංජිනේරු ගණිත ස්ටෙම් නොවන 3,000 සහ 9,000 බැගින් බඳවා ගන්නවා, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට, රේගු දෙපාර්තමේන්තුවට, සංචාරක කර්මාන්තයට තවත් 3,000ක්. මේ අනාදි වශයෙන් ඒ පොරොන්දු මාලාව ඉෂ්ට සිද්ධ කරන්නේ කවද?
13: ගරු විපක්ෂ නායකතුමා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයේ සමහර කොටස් වලට අදාළ තොරතුරු ලබා ගැනීමට තියෙනවා සති දෙකක් ඒ ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම සඳහා කල් ගන්නවා.
6: සති කිහිපයකින් අයවැත් ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ මේ රජයට තොරතුරු නැහැ, දත්ත නැහැ, උපාධිධාරීන්ගේ රැකියා විරහිත භාවය පිළිබඳව මේ අද දවසේ මේ මොහොතේ උත්තරයක් දෙන්න.
13: ගරු විපක්ෂ
6: නායකතුමා මොකද මේ විහිළුව? ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරීන්ට ද්‍රෝහි වෙලා තිබෙනවා කියන එක මම කියන්න කැමතියි.
13: පළවෙනි කාරණේ ඇත්තටම විපක්ෂ නායකතුමාට ස්තුතිවන්ත වෙනවා. අපිට ඒ තරම් හොඳින් බෝලේ උස්සලා දුන්න එක ගැන අපිට ඩෑෂයක් ගන්න තියෙන්නේ. අපි අධ්‍යාපන තරක් 23,000 ගුරුවරු බඳව ගන්න. නමුත් මේක 27-2 ප්‍රශ්නයක්. ඊයේ හවස දුන්නට පස්සේ ඒකට පිළිතුරු සකස් කරන්න සාධාරණ කාලයක් සමහරවට ඕන වෙන්න පුළුවන්. අපිත් අමතුමාට කිව්වේ මෙච්චර ෆුල් ටෝස් එකක් දුන්න වෙලාවක ඇයි බැට් කරන්නේ? ඒ නිසා අපි උත්තර දෙනවා.
5: ජාතික ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්මකුමාර් මහතාද අදහස් පළ කළා.
14: අද 2026 සැප්තැම්බර් 22 දින. එදා 24 සැප්තැම්බර් 22 සමස්ත ජනතාවට නිවේදනය කරේ අනුර කුමාර දිසානායක සහෝදරයා මේ රටේ විධායක ජනාධිපතිවරයා විදියට රටේ ජනතාව සාතිසේ බහුතරය තීන්දු කරන බවට. ඒ ඓතිහාසික දිනේ අද අවුරුදු දෙකට පස්සේ මට මතක් වෙනවා ගරු කථානායකතුමනි, මීට සති දෙකකට වගේ පෙර අපාතයෙන් වියෝ වෙච්ච ඒ අග්‍රගණ්‍ය කලාකාරණිය නන්දා මාලිනී මැතිණිය පවන ප්‍රසංගයේ ඉදිරිපත් වෙච්ච ඒ ගීතයක එක කොටසක්. කවදා එද්ද අපගේ එත් නිතානෝ ගිමනට සෙවන දෙන තුරුණුග තුරානෝ අප සම බිමක රඳවන සොහොයුරානෝ රජකයි අපට නොසිතන මහරජානෝ. මේ ගීතේ කියවෙන්නේ අනුර කුමාර දිසානායක සහෝදරයා කියලා මට මැවි පේනවා. ඒ අන් කිසවක් නිසා නෙවෙයි ගරු කතානායකතුමනි නියෝජ්‍ය. අපි දැක්කා අර දළදා පෙරහැරේ අවුරුදු 69ක් ඒ සේවාව කරපු ඒ ආදරණීය නර්තන ශිල්පියට සම්මාන දෙනකොට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා අත අරගෙන අත ස්පර්ශ කළා. ඒ කරකට ස්පර්ශ කරද්දී අනේ මගේ පුතේ කියන ඒ වචනේ ඔහුගෙන් කියවෙනවා. ආන්න රජකයි උවද රජකයි අපට නොසිතන මහරජානෝ.
5: පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එහිදී අදහස් දැක්වූයේ මෙලෙසයි.
12: අවුරුදු දෙකක් දැන් ගිහිල්ලා අවුරුදු දෙකක් ගියාට පස්සේ ජනාධිපතිතුමා අකුරු ඇස්සේ රැස්වීමේදී මහා බද වර්ෂාවේ අකුරු ඇස්සට ගිහිල්ලා මොනවද මේ කියන්නේ තෙල් මිල පාලනය කරන එක. තෙල් මිල පාලනය කරන එක ජනාධිපතිතුමාට කොළඹින් ඕක කරන්න පුළුවන් දෙයක්. මොකද ඕක කරන්නයි අකුරු ඇස්සට යන්න ඕනේ මහා බද වැසේ කුඩ ඉල්ලගෙන රාජපස්තලාට බණින්න අකුරු ඇස්සට යන්න ඕනේ නැහැ. රාජපස්තලාට බණින්න ඔතෙන් ඉඳන් බණින්න කොළඹින්දලා මීඩියා මොකක් හරි දීලා රාජපස්තලාට බණින්න ඕන. රාජපස්තලාට බණින්න යනවා අකුරු ඇස්සට යනවා වැලිගමට යනවා අනුරාධපුරයට යනවා බලොන්නරුවට යනවා රාජපස්තලාට බණින්න. තව කට්ටිය ඉන්නවා තව කට්ටියට බණින්නේ නැහැ රාජපස්තලාට විතරක් බණින්න. ඒක මම දන්නේ ජනාධිපතිතුමා අවුරුදු දෙකයි ජනාධිපතිතුමා පොඩ්ඩක් මූණ ටිකක් සැර කරගෙන ඔච්චර වයසට ඇයි අප්පා hina වෙලා ජොලිය ඉන්න කියන්නේ. ඈ තව අවුරුදු ඔයගොල්ලෝ කියන විදිහට තව අවුරුදු තුනක් ජනාධිපතිකම දිනවනේ මොකටද ඔය වෛරෙන් ක්‍රෝදයෙන් මූණ මේවා කරන්නේ. ඒක ගැනත් මේ වෙලාවේ කියන්න ඕන.
5: පොලිස් අනනතක වෙඩි ප්‍රහාර මැද්දේ පලා යමින් සිටියේදී පන්නල නගරයේදී පොලිස් බාරයටගත් මෝටර රථයේ තිබී හෙරොයින් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 260ක් සහ මත්ද්‍රව්‍ය චාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 9,24,770ක මුදලක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාශයේ පවසනවා. මත්ද්‍රව්‍ය චාවාරම් කරුවෙකු පිළිබඳ අනාවරණය වූ තොරතුරු මත ගිරිඋල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් අද උදෑසන එම සැකකරු ගමන් ගන්නා මෝටර රථයේ පිටුපස හඹා ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශයේ පැවසුවේ. එම රථයේ රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු පොලිසිය විසින් එහිදී අත්අඩංගුවට ලැබුවා. සැකකාර රියදුරා විසින් අනුතකා එම මෝටර රථය ධාවනය කිරීමේදී පොලිස් නිලධාරීන් සහ එම මෝටර රථයේ ටයර් ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. එම වෙඩි තැබීමෙන් පසු මෝටර රථය නතර කෙරුණේ පන්නල නගර ආසන්නයේදී. ජපානයේදී පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩාවලියේ පළමු පදක්කම ශ්‍රී ලංකාවට අද හිමි වුණා. ඒ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රුධි පදක්කම හිමි කරගනිමින් එහි රන් පදක්කම දිනාගත්තේ ඉන්දියාවයි. රන් පදක්කම සඳහා වූ දෙපිළ අතර අවසන් තරගයෙන් ඉන්දියා කණ්ඩායම ජයගත්තේ ලකුණු 147කින්. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියා කාන්තා කණ්ඩායම නියමිත පන්දු අර 20දී කඩලු 3ක් තැබී ලකුණු 216ක් රැස් කළා. පිළිතුරුම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සියලු දිනා දෙවී ලබාගත හැකි වූයේ ලකුණු 69ක් පමණයි. මේ අතර ආසියානු ක්‍රීඩාවලියේ ටේබල් ටෙනිස් පළමුවටේ තරගයකදී ජයහිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ බිමන් දිබණ්ඩාර සහ චනුල් දුල්ෂේන් අද සමත් වුණා. ඔවුන් මෙම ජයග්‍රහණය ලැබුවේ ටේබල් ටෙනිස් මිශ්‍ර යුගල තරගයේදී. මෙහිදී ඔවුන් කටාර් රාජ්‍යයට එරෙහිව තරග වැදුණා. බිමන් දිබණ්ඩාර සහ චනුල් දුල්ෂේන් තරගයේ ජයගත්තේ වට 3-1 ලෙසයි. පළමුවටේ 4-11 ලෙස ජය ගැනීමට කටාර් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සමත් වුණා. එහෙත් ඊළඟ තරඟ වට 3ම ජයගත්තේ බිමන් දිබණ්ඩාර සහ චනුල් දුල්ෂේන් විසින්. ඒ ලකුණු 12-10ක් 11-3ක් සහ 11-4ක් ලෙසයි. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉංගලන්ත කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය චෙස්ටර්ලි ස්ට්‍රීට්හිදී මේ වන විට පැවැත්වෙනවා. කාසිය වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුර පහර දෙන්නේ ඉංගලන්ත කණ්ඩායමයි. ඒ අනුව පන්දු අර 20ක් නිමා වන විට ඉංගලන්ත කණ්ඩායම කඩලු 2ක් දැපී ලකුණු 119ක් රැස් කරගෙන සිටියා.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: Net News නිමාව. Net News මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් Net News ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: Net News Rav Pratirava
15: ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News පිළිබඳව ලිබරල් තරුණ ව්‍යාපාරයේ නිර්මාතෘ නීතිඥ නාමිනි පණ්ඩිත මෙනවියද මෙලෙස අදහස් පළ කළා.
3: වසර 20කට අධික කාලයක් ජනතාවට ඉතාමත් වගකීමෙන් වගවීමෙන් ප්‍රවෘත්ති අරගෙන ආපු net news දැන් YouTube එකේ වගේම සමාජ මාධ්‍ය ඔයගලට අහන්න බලන්න පුළුවන්. ඉතින් මේ අලුත් අත්දැකීමෙන් ඉතාමත් ජනතාවට වග කියන නිවැරදි ප්‍රවෘත්ති බලා ගන්න හැමෝටම ආරාධනා කරනවා net digital ඒ වගේම net Facebook ඇතුළු සමාජ මාධ්‍ය පිටු සමග එකතු වෙලා ඉන්න කියලා. ඒ වගේම තමයි net radio තව දුරටත් දේශපාලන ආර්ථික සමාජ ගෝලීය කරුණු හමුවේ සිදුවන සිදුවීම් එසනින් ඔබට වාර්තා කිරීම තව දුරටත් දිගටම කරගෙන යනවා net radio සමග දිගටම එකතු වෙලා ඉන්න ඒක මම්ම net digital සමගත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
16: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
17: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura.
3: ඔබ තවමත් මේ වරද්ද කරනවද? නිවසේ ඉවතලන පොල් කටු පොල් එලි අපදේ දමනවද? මේවා විදේශ විනිමය උපයන පොල් ආශ්‍රිත ප්‍රධාන අමුද්‍රව්‍ය වේ. එබැවින් නිවසේ ඉවතලන පොල් කටු පොල් එලි නිවසට පැමිණ පොල් කටු එකතු කරන ජංගම රථවලට හෝ ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලාවලට ලබා දී මුදල් උපයන්න. රටටත් වාසි පරිසරයත් සුරකී. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
18: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112 125 125 125 BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
19: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
20: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
21: කොහොමද වෙරිලා?
20: වෙරිලා විතර නෙවෙයි මේ ඇලිලා.
21: නුඹනම් මේක හදලා බලන්නකෝ. මං හදන්නා විජය කීරි මාළු කරි.
22: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
23: අත්තම් මේ දෙකනම් හොඳට සෑහෙනවනේ.
22: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
24: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
25: එහෙයි
24: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ.
25: ඒ කියන්නේ එයාලට යාලුවෝ මගහැරෙනවා.
24: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුවා ඔයාලට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
25: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
26: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
27: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
26: මාරයිනේ.
3: FM 95 94.8 Net FM.

අහස තොරලා බැරිලා ලස්සනම වැහැ බින්දු ටික සෙන්කඩගල අහස උඩින් තියනවද? නැත්තම් පොළව තොරලා බැරිලා ඒ ලස්සනම වැස්ස සිප ගන්න පොළවේ ලස්සනම පස් ටික නුවරට අරන් යනවද?

වැහි බින්දුවලට පුළුවන් මතක අලුත් කරන්න අපි ඒ ගැන කතා කළා මතකද? ඒ මතක මැද්දෙන් මං ඔබ වෙක්කරගෙන යන ලස්සනම ලස්සන දවසක් ළඟට නවතින්න ඇස් දෙක පියාගන්න මොහොතක් මතක් කරන්න. ඉස්සර වෙලාම ආදරේ කිව්ව දවස. දැන් කියන්න අපිට ඒ ගැන. ඉස්සරෝම ආදරේ කිව්ව දවසට යන් මතක උස්සමු. ඒව මිහිරි මතක සුවඳ මතක. 0711 95 95 95.

ඉසි ශ්‍රමාදරය කියල කියන්න කෙනෙක් තාමත් මගේ ජීවිතිටාව නෑනෙ තරංගක් මං බලාගෙන ඉන්නවා මගේ හීනයට ඇවිත් ආදරය කියන කෙන හැබැහෙන් එනක පබෝ

0: மந்தாரம் ரேகாத்தாய் வினாடி தாயாய்
1: ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟ පට වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0447 31 33 540 අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
2: මනුලොව පින් කෙතනම්මෝ ගම්පා උඩුගම්පොල පිටියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
3: බිනර පුන් පොහෝදා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා
2: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දී පින් අනුමෝදන් වන්න
3: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න
2: අනුශාසකත්වය
3: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ
2: විමසීම් 0777 12 48 999 0771 32 11 758
3: සජීවී විකාශන දායකත්වය ටී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්
0: ආදරණීය තරංග ඔයාට සුබම සුබ මන්දාරම් රැක් වේවා අම්මෝ මතකයි හොඳට මතකයි ලෝකෙ දෙන සුන්දරම ආක්‍රමණය තමයිනේ ආදරේ හරි වෙලාවට හරි කෙනෙක් කළොත් ගැලවෙනවා නම් බොරු මේ වගේ වැස්සේ හිර ගැඩු පිපෙන හීතලේ රසම රස ලැවරේ එකක් කාලා කෝපි එකක් බොන ගම ඔහොමට ආදරේ කිව්වා ඒ හැංගීම ඇස්සේ ආදරේ පිරෙන්න තිබුණ තරංග හැබැයි ඒ ආදරය ළඟ ඉන්න බැරි වුණා අයිති කරගන්න බැරි වුණා හැමදාම දකින්න හිටියෙත් නැහැ මං ආදරය කියලා කිව්වෙත් නැහැ හැබැයි මට හොඳටම රිද්දුනෙත් ඒ ආදරෙන් අදත් මම මේ මගේ අරුණ ආදරයට හරි ආදරේ මගේ නම කියන්න එපා

සුබමන් ධාරම්රයක් ආදරණීය තරංග මේ ලෝකෙ වැඩියෙන්ම අපිට හමු වෙන්න ඇවිත් ළඟ නතර වුණු ආදර කතා නෙවෙයි ඇවිත් යන ආදර කතා එහෙම ආදරය කළ ආදරයකට දුරින් ඉඳන් ආදරය කරන්න පුළුවන් නම් මේ මං වගේ වෛර කරන්න බැරි අපේ ආදරේ වගේ සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් මේ මං වගේ හැමදාම ආදරවන්තයෝ සතුටින් ශාමා

صبح من صبح پریمانی من دارم رات ریاک پرنگا ای هیتا گنن بری ویلاوک هیمی دیریاک هیروٹا هیمی داوسک ماما هنگا دوکین اینه ایم که آگن مانگی پاسم مید دی مانگ اتترم مانگی هر گیا مانت کائی مان دنگ واگی ما ایت ای نواتا نواتا اویٹیلی کرا دی مانگی ہوئی ایم ومدلاو دی کیا لاویت رائی Amanu sekwage ay o mangwat hunga kadre kiwa Mang amanu sekwage kata krupe ka pradi kiya hituna Yes dilisi dilisi timma moka karannada Mama eta den palen nadre Taranga meka sammatya Enisa pe hunga gatin hunga duras Wala danaganna mone ape adre poddak wat adu vela na හැමදාම කිව්වේ බඳින්න ඕනේ නැහැ බැඳෙන්න කියලා. ඉතින් මාත් එහෙමයි. ආදරේ කියන්නේ ඕනෙම වෙලාවක ඇති වෙන්න පුළුවන් දෙයක්. මගේ නම කියන්න එපා. එහෙමනම් එයාට ප්‍රශ්නයක් වේවි. මං දුරින් ඉඳන් එයාට ගොඩක් ආදරේ කරනවා.

0: rõm rã, anh ta rõm rã.
1: විසිහත්වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
2: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
3: අපගේ net වගේ
1: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4.
4: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710 777 333.
5: මනුලොව පින් කෙතනම්මෝ ගම්පා උඩුගම්පොළ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
6: බිනර පුන් පොහෝදා පවත්වන පුණ්‍ය මහෝගය net FM ශ්වේත පූජා
5: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
6: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න.
5: අනුශාසකත්වය
6: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
5: විමසීම් 0772-12-48-999 0771-32-11-758.
1: සජීවී විකාශනදායකත්වය ටී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්.

දයාපර හිතවතිය තරංගා. එයා කිව්වේ මෙහෙම මැසේජ් එකකින්, ඒ පරක්කු වැඩි. මටව දැක්ක දවසින හොරු පුරුදු බවක් දැනුණා. ඒත් මොකද්ද කියලා මන් දන්නේ. ඒත් නොහොරු මිනිස්සු අතරෙත් මට හුරුම කෙනා ඔයා වෙලා. මට ජීවත් වෙන්න ඔයා ඕනේ කියලා කිව්වා. ඔයා ආදරේ කිව්වේ නැහැ. ආදරේ කියන වචනේ වාගේ තොල් වලින් එද ඇහුන්නේ. ඔයා කිව්ව එකම එක දෙයයි, මට ඔයා ඕනේ. ඒ වචන හතර ඇතුලේ ආදරේ කියන වචනයටත් වඩා ලොකු හැඟීමක් තිබ්බා. මාව ඉති කර ගන්න ඕනේ කියන එකට වඩා මගේ ළඟින් ඉන්න ඕනේ කියන නිහඬ ආශාවක් ඇහුණා. එදාමට තේරුණා ඒ වචන හතර මගේ හිතේ මෙච්චර ගැඹුරට මුල් බැසගන්නේ කියලා. අදත් මට මතකයි, ඔයා ආදරේ නොකියමට ආදරේ දැනෙන්න බලපු ඒ පළවෙනි දවස. මට ඔයාව ඕනේ. ඒ වචන දෙක තුනක් නෙවෙයි මගේ ජීවිතේ ආදරයට ලැබුණු පළවෙනි නම. ඒ වචන ටික ඔව් ඒක

ඔව් මට මතකයි. හුස්මක් හුස්මක් පාස ඔබට මම ඔබට ලංවෙලා හිටපු අතීතය. ඔව් මට මතකයි. දෑති රේඛාවල ලියවන දෛවය, අපි දෙන්නම එකට එකතු වෙලා කියවපු අතීතය. ඔව් මට මතකයි. එක බැල්මකින් මුල හිතම කියවපු අතීතය. ඔව් මට මතකයි. ඔබේ කටහඬ, ඔබේ සුවඳ, ඔබේ උණුහුම

तारक विलीनु पिनी जीवित यम सतु एकम सुवे ई सर पहारक विलीनु पिनी

නැත අන්සතු සිත් විඳලා දේතම බැඳගෙන ඉඳිමි බලා මා නැත අන්සතු සිත් විඳලා දේතම බැඳගෙන ඉඳිමි බලා මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු රහස් අහස්

ආදරණීය තරංග, මතකයේ හදනම් හඳ එළියේය, මතකයේ ගඟනම් ගඟේ ගලන වතුරේය, මතකයේ මලක් නම් ඒ මලේ සුවඳය, මතකයේ ඇහක් නම් ඒ ඇහෙන් වැටෙන කඳුලේය, මතකයේ හිත නම් හිත ගැහෙන හුස්ම පොදේය. එහෙව් මේ විශ්වයේ හැමදේම වෙච්චි නුඹ, ආදරේ ගලන ගඟ වගේ, සඳේලිය වගේ, ඇහි කඳුල වගේ, මලේ සුවඳ වගේ, හුස්ම පොද වගේ. මතක් කරන්නවත් අමතක නොවෙන විශ්වයේ අමුතුම ප්‍රාතිහාර්යක් වගේ. මැලේසියාවේ නදී තමයි එහෙම කිව්වේ. මතකයිද ඒ වගේ ආදරේ කියෝ දවසක් කියලා නන්න ලීන ෂර්ට් එකක් ඇඳගෙන කෝපි පාටස් දෙකකින් මගේ හිත අස නොදැනීම නතුරුණය හාදයාට හිමිවැන්න නැති බව දැන දනත් දන්න නැති බව දැන දනත් මගේ හිතට ඒක දහනම් කරන්නමට බැරි වුණා. ඔව් මං ආදරේ. හිරෝෂිමාවට බෝම්බ වැටුණු දවසක නගරයක් කඩා වැටුණා වගේ ඔයාක බැල්මක් දුන්නම මගේ පපු ඩික් ඩික් ගානවා. ඒක ආදරේද ඇබ්බැහියක්ද නැත්තම් හිමිනවන කෙනෙක් වෙනුවෙන් හිතක් හදාගත් නිහඬ පිස්සුවක්ද කියන මන් දන්නේ. ඒත් එක දෙයක් නම් දන්නවා. ඔයා මගේ නොවුනත් මගේ නම ඔයාගේ හිතේ කොතැනකවත් නොතිබුණත් මගේ හිත තවමත් ඔයා ළඟ නතර වෙලා. ඔව් මං ඔයාට ආදරේ. ප්‍රාර්ථනා දෙවමිනේ.

0: වීකෙන්ඩ් එකට තමයි හස්බන්ඩ්ගේ කරදරේ වැඩිම.
1: කට්ටිය සෙට් වෙලා පොඩි ට්‍රිප් එකක් යන්නත් මරු දවස් දෙක. යාව බලන්න යන්නත් නියම දවස් දෙක.
2: එයා
0: එනකම් බලාගෙන ඉන්න දවස් දෙක.
1: එකටත් ගැලපෙන නියම සින්දු
0: සෙනසුරාදයි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකල් net FM hello hello සතියන්තෙන් අහන්න.
3: දැන් එතකොට තමුන් එදින්දා කුලි වැඩ තමයි කරන්නේ.
4: එහෙමයි.
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ.
7: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ඔය සිද්ධිය වෙන්නේ.
4: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
8: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එකත් සාර්ථක වෙනවා.
7: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
4: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
8: 69 දී හඳටත් යනවා.
4: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
7: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
1: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයිසක් වෙලත් අහන මෝනින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට.
9: net FM. algo town.
10: Brought to you by
11: Prime Residences within Nobavithata gena ena Kolamba Navayehi idivana The Prime Colombo. Adama katha karanna 0710-777-333.
12: Loma danna Samsung ganna hondama tanai Damro.
13: Samsung ganna hondama tanai Damro.
14: Quality ekak gena hitala mama nan hemadaama ganne Fortune Oil ma tamai.
15: Oh, iting Fortune Oil avurudu ganak tissema goda naga gatta vishwasaya vena monawa awath sama karanna ba ne.
16: රැකවරණය ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
17: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
18: විජයකුරක්කන්
19: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
3: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
9: net FM

ලාක හපාත එලි පරදින තරංගක්කේ ඔයාත සුබ මන්දාරම් රාක්වේව. දැකල තියනවද හසු රත්තරම් පාටින් දිලිසනු? හරියට යාගෙලක වටිනම දවස පෙරෙරෝ එකක් කරලා වගේ. ඇත්තටම හරිම පෝසත් ඇසරුමකින් වහපු අපූරු රසයක් තියෙන චොක්ලට් එකක් තරම් මනුරම් දවසක් කිව්වත් මන් දන්නවා ඒ ආදරණීය ඇස්වලින් පවා එක පිළිගන්න බව. කඳවලලු සිපගෙන යන අමුතු සීතල වෙනදට වඩා තදින් දැනුනේ වෙනසකට වගේ. පුදුමාකාර මීන් රසයක්වත් ඒකට එකතු කරලාද මගේ හිත මේ තරමටම හිරිවැටෙන්නේ? කවුද දෙයන මේ සුදු පාට බේබි ස්ප්‍රේත් මල්ලොඩට ලාරතු පාටක් ගිහිරුවේ? ඒක හරියට මට දැනුනේ මගේ හිතේ තිබුණු හැම ආදරණීය හැඟීමක්ම මේ පරිසරයේ පුරාම හිරුවා වගේ. මල්වලට පාට දෙන්න පැතිවලට ලං වෙලා සායම් තැවරුවේ සමනලයන්. එදා පියඹුවේ මල්වතුවල නම් නෙමේ මගේ මල්වත්තක් බඳු හිතේද මන්දා. ඒ තටු අදින රිද්මයට මගේ හිතත් ගැහෙන්න ගත්තේ ඒ නිසාමයි කියා මට හිතුණා. ඉතින් කල්පකින් පිපෙන මගේ රතු පාට මිඩල් මිස්ට් මල්ලට මං කොඳුරලා කිව්වේ සේ අගපෝ අගපි මෝ කියලාද කියන්නවත් මටවත් තැවුනේ නැති බව නම් විශ්වාසයි. හැබැයි ඒ නිල් ඇස් දෙක ඒ විදිහත් මගේ කළු ඉංග්‍රියා වාසෙන් ආත්මයටම රිංගගෙන හිටපු නිසා මගේ ක්‍රීත් කාත්මය ඒ හැම හැඟීමක්ම අකුරු කරගත්ත නිසා වැන්නති මාව පැෂන් ගෙඩියක් වගේ එක මිටට තුරලට ගුලි කරගත්තේ. ඉතින් එහාට මං විදි ආයිරිස් ප්‍රේමය ගැන අකුරු අමුණන්න දන්නේ නැහැ. මං දන්නේ ආත්මයට කිඳා බැහැලයි රතු පාට උඩ සැනසීමේ පිනුම් ගහන්න. එච්චරයි මං දන්නේ. නොරතින වෙල් නොත් නැතුව අනොත්තර

ඇස්කඩිය ගුල්ලා දමනතුර බලා සිටිය හැකිද? අන්දුර නැහැවනු සිරකුටියක් තුළ ජීවත්වීම අවසිද? මා කළ වරද කුමක්ද? පැමිණිලිකාර පාර්ශවේද මමයා, විත්තිකාර පාර්ශවේද මමයා, අඳුර කුටිය තුළ මම විසින්ම මා ප්‍රශ්න කරමි. පිළිතුරක් තව මනත. නඩුකාරයාද මම වෙන මම විසින්ම මම? ඔව්, නඩුව කල් දැබීමට තීරණය කළමි. ජනනී භවන්තිකා.

දෙදහස් එක අවුරුද්ද අගලවත් උඩවල දොළ ළඟ කිතුරු රෑනවගේ කෙස් වැටිය පිස දමමින් අය හිටියා. දළපාරෙන් නැගෙන සිලිසිලි හඳ අස්සෙන් අපි ආදරේ බෙදා ගත්තා. රබර් වත්තේ කන්දට මුවවෙලා ලාහිරු එළිය නැගේ මූණ දිලිසුන සියතුන්ගේ හඬත් එක්ක අපේ ආදරේ මිහිරියාව සොබාදහම් වෙත ගලා ගියා. අදයි මගේ බිරිඳ නිකවරටියෙන් චම්පිකා.

سب مندارم رخسین هستین ترانگات مگه جیویتی رکتی بنا نانگه ای رتو داونا پالمو دیسن ہویا مٹ حمونا داوس مگه حسد حدکتی بنا نانگه حدی پالمو لی ہویا گی اسولین ویٹنو داوس تارکاگن مام ہیتو ایو حس درتین آلو کی کیلا ایت ویا مٹ آدرے کیو داوس مٹ تیرونا සමහර තාරක අහස නෙවෙයි මිනිසුන්ගේ හදවත්වලත් පායනවා කියලා. අද අපි දෙපැත්තක අහස් දෙකක ඔයාගේ හසට වෙනත් හදක් පායලත් ඇති. මගේ හසට ත්‍රෑ වෙනවා ඒත් පුදුමයක් තියෙනවා. ඔයා මගේ ජීවිතෙන් ඈත් වුණත් එදා පළමු වතාවට මගේ හිතේ පායපු ඒ තාරකාව තවමත් බැස ගිහින් නැහැ. සමහර ආදරයන් ඉරක් වගේ ජීවිතයට උදා වෙලා හදක් වගේ රෑවල් පුරවල අවසානයේ තාරකාවක් වෙලා මදකේ පමණක් ඉතිරි වෙනවා. එනිසා මදත් මන්දාරම් රැක් අහස දිහා බලනකොට මගේ හිත හැමින් අහනවා මතකයිද අපේ අහසට පළමු තාරකාව පාවෙපු ඒ දවස ලැරංගනා.

0: മന്ദാരമ്ര അഠായി പിനാടി ദഹാത്രായി വിഭാഗ പ്രശ്നോത്തര സഹ പ്രകാശന വിശേഷ വട്ടം സഹിതം ലഭാകാന്ന് സെപ്റ്റംബർ 25 വനതാ സിറ്റ് BMICHQ വിശാലാവട്ടെ എന്ന് മാസ്റ്റർ ഗൈഡ് പ്രകാശകയോ
1: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0162 863 363 0767 716 7672 මනුලොව පින්කෙතනම්මෝ ගම්පා උඩුගම් පුල පිටියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
0: බිනර පුන් පොහෝදා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා
1: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දැක සාදු නාද දේ පින් අනුමෝදන් වන්න
0: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න.
1: අනුශාසකත්වය
0: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
1: විමසීම් 0772-12-48-999 0771-32-11-758
0: සජීවී විකාශනදායකත්වය ටී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්.

மன்னாரம் ரே வித் தரங்கா. ඒ රත්නපුර ඇඹිලිපිටිය බස් එක සින්දුවක් දාලා තිබුණේ මා ඔබෙමයි සිතන්න ඔබ මගෙම සිතන්න පෙම්බර සඳක් වෙලා සිත ළඟමගේ නතර වෙන්න කනට ලඟ වෙලා හිමින් කිව්වේ මටත් එහෙම හිතන්න කියලා. ළඟ හිටපු අක්කට හොරෙන් අපි කතා කළේ ඇස් වලින්. ටික කාලෙකින් අපිට අපි මග ඇරුණ තරංග අන්තමත් ඇස් දෙක හොයනවා. ඒ 2006 අවුරුද්ද අපිට දුරකථන නොතිබුණු කාලේ මන් තාම ඇස් හොයනවා.

අඩමනක් නැතුව හේ පාවියන හොළඟක්. ලස්සනම තැන්වල විතරක් නතර වුණා. ආසම තැන් දැක්කහම නැවතිලා බලලා ගියා. එක නගරයක් ඉහළින් මම නැමති හොළඟ පියාසර කරමින් හිටියා. නන්නාඳුනන පැරණි නිවසක අතහැරුණු කවියක්, කවියක විසින් ලියා අතරමග නතර වුණු කවියක් හුළඟට හමු වෙනවා. ඉතින් ඊට පස්සේ හුළඟේ කවිය සම්පූර්ණ කරනවා.

උත්තරීතර ආදරයක මතක වස්ත්‍ර පූජාව. ආදරය ගැන බින්දක්වත් දැනන්න හිටිය කාලෙක, ජීවිතය ගැන හසුරක් නොදැන උන්නු දහක, මගේ පුංචි හිතමත්තේ මහමෙරක් ගැනත් දැම්මේ උඹ. මගේ ජීවිතේ හුස්ම නිංගක් කරන් යන්න ගියා. දුක නෑ අඩුම තරමේන්. ඔබ නිසා අසරණ වනෝ මතකයවත් මව මතක් කරන්න නැද්ද? මාව දාලා යන්න වෙන බව දැන දැනත් ඇයි කියන්නක මගේ ලෝකයේ මුනේ. උත්තර නැති ප්‍රශ්න අලව අසරණ කරන්න බෑ. ආදරය කියන්නේ උත්තරයක් නැති ප්‍රශ්නයක්. ලක්ෂරි ඩයස් මාතර තෙලිච්චවිලි. ආදරය හරි සුන්දරයි. ලඟන තත්තේ ආදරය දුරින් තියෙනවා තරංග. මං අඩු ගොඩාක් ආදරය කියලා අහන්න මඟ බලාගෙන හිටිය තරම්. මම හැමදාම එයා දැක්කේ හුදේ පිපුණු ලස්සන පින්න මලක් වගේ. ආදරය විඳින තරම් ආදරය විඳවන්නත් ඕනේ. නැත්තං ආදරේ වටිනාකම දැනෙන්නේ නැහැ. මං එහෙමයි මගේ හිත හදාගන්නේ. මාදිපලින් තරංග හර්ෂණී. හෙන්දිරික මල්වල සුවඳ මුළු පරිසරයම වැලාගෙන කිරිකොක්රෑන බැටි රහසේ වී අකුරක හැඩයක් මවමින් පියාඹන දෙස බලා ගේ පහු කර යන 5:30 ළඟම බස් එකනකම් බලාගෙන හිටපු වාර අනන්තයි. හැමදාම ඔබ යන බසේ රියදුරත් එක්ක යන්නම ගිය බොරු පුරුදු වලින් මගේ හදවත් දෝරි ගලන්න පුරවලා නොසිතු මොහොතක දරු පැටියෙක් වඩාගෙන ගමට ඇවිත් හවුහරණක් නොමැතිව ඔබ මා සදාකාලිකව තනි කළ ජීවිතය හොඳයි මට මියනතුර. මම ඉන්නා සුනිල් ප්‍රේමතිලක කහවත්තෙන්.

0: Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: Kaise yaadre hangan bag ila thiyenawane me? Kaise da siddale pa kaise syrup ekak biwwama hangan neme nethi kellama danna puluwa.
2: Niyam Ayurveda osu kaise samane karai.
3: මාරයිනේ
4: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජිනම් වෙජිම තමයි.
5: අද තැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: මනුලොව පින්කෙතනම්මෝ ගම්පා උඩුගම් පොළ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
7: බිනර පුන් පොහෝ දා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා
6: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
7: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න.
6: අනුශාසකත්වය
7: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
6: විමසීම් 077 12 48 999 071 32 11 758
5: සජීවී විකාශනදායකත්වය ටී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්.

තරංග කෙ ලස්සනයි හැමදාම අහනවා ආම්බෙන් හැමෝනු ලස්සන ආදරේ ලස්සන දිග කොණ්ඩෙ අයින්සක කළු මූණ උදේම වැඩට ගිහින් එයාගේ මූණ දැක්කම දවසම ලස්සනයි දිග සාය කොණ්ඩෙ ගොතලා ඒන අහිංසක මූණ තාම මතකයි අහිංසක රුවනියෝ ළඟ නැතත් තාම ආදරේ ඒ අහිංසක මූණ මගේ ළඟට ගන්න මට පිනමාති වෙන්නේ නැති මගේ ළඟ නැතත් ඒ අහිංසක කළු මූණ මට මතක් වෙනවා මම ටී සම්බන්ධාරම් රැක් වේවා තරංග ඒ දවස අද වගේ මතකයි එදායේ ආදරේ කියපු මොහොතේ මතක ස්මාරක පහු කරන්න ඇවිත් අහිමි වීමකින් පටන් ගත්තේ ජීවිතය අද ඉන්න තැනට එන විදිය මට ඉගැන්වෙ එදා මම කියපු ඒ ආදරණීය වචන කීපෙම තමයි හැබැයි අද මම ඒ දවස දිහා බලන්නේ හරිම උපේක්ෂාවෙන් නිදහසින් හැමෝටම තමන් ගැන තීරණ ගන්න අයිතියක් තියෙනවා නාලකා

කාලෙකට කලින් මගේ අතින් මගේ අරුණුවය ලස්සන ආදරවන්තයට මගේ අතින් වැරදිලා මැසේජ් එකක් ගියා. මං ඒක ඒකම ඩිලීට් කළා. එයාත් මට ඒ මැසේජ් එක අදාළ ඩිලීට් කරලා. මම මොකද කරන්නේ? මං ආයෙත් කතා කරන්නද? මට ආයෙ පරක්කු වෙන්න බෑ. මොකද කලින් පරක්කු වෙච්ච එකට මං තාමත් ජීවිතේ විඳවනවා. හරි සුන්දර ප්‍රශ්නයක්. හරි සුන්දර සිදුවීමක්. මං කල්පනා කරනවා ඔබට මොකද්ද කියන්න කියලා යාළුවෙක් විදියට. ඕ අල්ලගන්න පුළුවන් දුරකින් නම් ඇය ඉන්නේ. පණිවිඩයක් යවන්න. ඒත් හුඟක් දුර ගිහින්න කොහොමද එහෙම කරන්නේ? ඒත් එක දෙයක්, ඇයි අහන්නකො ඇයත් ඒ මැසේජ් එක තියලා ඩිලීට් කළේ? ඩිලීට් කරපු මැසේජස් වල මොනවද තියෙන්නේ නැත්තේ? ආදරේ නම් ඒක තමයි උත්තරේ. ඒ මැසේජස් වල ඩිලීට් වෙලා නැති හිත් වල තියෙන උත්තරේ තමයි ආදරේ.

සම්මතයත් සම්මතය කරමින් මගේ නපුරුකම හමුවේ. මට මාවත් අමතක කළ ඒ ආදරයට ජීවිත කාලය පුරාම නොලැබුණත් මං ආදරෙයි. හුදකලා ජීවිතය දිය තලාවෙන්න.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: පැය ගානක් ඩ්‍රයිව් කරලා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේකැක්කමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
2: හැමකතරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එක හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අද විශ්වාසය වගකීමයි සුභ එකේ තියන්නේ. අදම ගන්න ෆෝන් එක.
3: ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.

තරංගකෙ මං කිව්වා අදරේ කියලා මගේ හිත කෑ ගැහුවා. ඒත් එකයට හොන්න මං ගොළු පුද්ගලෙක් විතරක් වුණා. එයා කියනවා එයා කැමති එයා කාගේ හරි දෙවන තේරීමක් නොවි කාගේ හරි ප්‍රථම තේරීම වෙනවාට කියලා. එතකොටත් කෑ ගහලා කියන්න හිතුණා ඔයා තමයි මගේ ප්‍රථම තේරීම කියලා. ඒත් හැමදේටම බාධා වන්නේ හැමදාම මගේ ආදරේ රහසක් විදිහට තියෙන නිසා වෙන්න ඇති.

බලාකුලක් වගේ ඇත්තට ඇතට පාවෙලා යන්න හිතනමට කාටවත්ම නොකිය. ඒත් ඔය බලාගෙන ඉන්නවා නේද වෙනද වගේ මං එනක. ඒ කරියට ගහට පොත්ත වගේ මට හුළඟ වගේ වේගින් වේගින් කොහේ දන පුරුදු පාලම පාලු තැනකට යන්න හිතෙනවා. ඒත් ඔය මගේ සුවඳ දැනෙන කල් ඉන්නවනේ හැමදාම. කොහොමද ඉතින් මේ ඔක්කොම කරන්නේ? ආසීතුනට ඒක තමයි ප්‍රේමය, ආදරය, අසීමිත බැඳීම. යන්නම නෑ යන්නම නෑ ඉන්නංකු ඉතින් ළඟටම වෙලා තරහ වෙවි යාළු වෙවි. කැමතිද ඉතින් නිර්නාමිකයා? මට ආදරේද? දිලිස නැස් මගේ මූණ පුරා සරිසරනවා. ඔව් ආදරේ, එයාම කියව ගන්නවා දළදා හෙවන වැහි පොතේ. අදටත් හීනයක් ජීවා.

ඔබම හමුවේනම් කියලා හදවතින් ප්‍රාර්ථනා කරන අතරේ හමුනවුනොත් වඩා හොඳයි කියලා හිතන හීනත් තියෙනවා. හමුවීමට ආදරය කරන අපිම, හමුවීම බලාපොරොත්තුෙන් ඉන්න අපිම හමුනවුන නම් ගමක් නෑ කියලා හිතනවා. ආදරෙත් එහෙමයි. මන්තරංගා.

0: 80 ದಶಕೆ ಅಂತಿಮ ದವಸಕ್ ಎಂತ ಒಂದು ಟೂಬ ವ್ಯಾಸ ಸಿಹಿನ ನಗರೇ ಸ್ಯಾಲೋಮ ನಿದ್ರಾಶೀಲಿಯಾಮೇಕ
1: ಮಂದಾರಂಬ್ರೆ ಹತಟ ನೊಸ್ಟಾಲ್ಜಿಯಾನೋ ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
2: ದಶಕ ಗಣನಾವಕ್ ಪುರಾ ವೇದನಾವ ನಿಹಡಕಲ ಸ್ಯಾಮ ಗೆದರಕಮ ಸಿತಿಯುತು ವಿದ ಮಹಾತ್ಮ್ಯ ಸಿದ್ಧಾಲೇಪ
0: ಮೇ ಪಾರ ಕೊಲಂಬ ಜಾತ್ಯಾಂತರ ಪುತ್ ಪ್ರದರ್ಶನೆಯಟ ಆಲ್ಫಾ ಸ್ಟುಡಿಯೋ ಆಲ್ಫಾ ಸ್ಟುಡಿಯೋ ಇಸ್ ಕಾಲನಿ ಲೆಂದು ಮತ್ತೆಕ್ಕಮ ಮಿಲಿಯನ ಗಾನಕಟ ಕಥಾ ಕರನೆಕ ಮಟನಂ ಹರಿಮಾಡಂಬರ ඉතින් කසුනියක්යි මායෙක් රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ ගොඩක්. උසස් පෙළ කරපු අයලා කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකේ. ඇල්ෆා ස්ටුඩියෝ එකේ.
3: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa
4: brought to you by
0: Haride Haritani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevithayak
2: Dashaka Gananawak Pura Vedanawan Nihadakala Sama Gedarakama Sitiyutu Weda Mahatmaya Siddhalepa
1: Manulowa Pinketanammo Pinketanammo Gampawudu Gampula Petiyagoda Sri Shasanaloka පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
0: බිනර පුන් පොහෝදා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා ශ්වේත පූජා
1: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දේ පින් අනුමෝදන් වන්න
0: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න
1: අනුශාසකත්වය
0: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ
1: විමසීම් 077 12 48 999 071 32 11 758
0: සජීවී විකාශන දායකත්වය දී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්

0: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන්

දිනාට වාසනාවන්ත සුවදායි රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෆම් රේඩියෝවේ අඟහරුවාදා ධර්ම දක්ෂිනා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහායි. මේ උතුම් ධර්මදේශනාව ආරම්භ කරන්නට පෙර අපි ඔබට සිහිපත් කරන්නට ඕනේ මේ සතියේ සෙනසුරාදා මිනරපුර පසළොස්වක පොහෝදා නෙතෆම් රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන පවත්වනු ලබන්නේ ගම්පහ උඩුගම්පොළ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ මනුලොව පින්කෙත නම් වූ රමණීය සුන්දර පරිසරයේ සිටයි සජීවී වැඩසටහන සිද්ධ කරන්නේ. මේ වැඩසටහන සම්බන්ධීකරණය කිරීමේදී හේමන්ති චාරිකා මහත්මිය අපි ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ. ඒ වගේමයි සජීවී විකාශනයේ දායකත්වය ගැන කටයුතු කරන පෙතියාගොඩ පදිංචි ටී විජේවර්ධන පෙරේරා මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා වගේම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට් ආයතනයේ තුසිත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලය අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔබේ ප්‍රවාහන අවශ්‍යතාවයන් ඉටු කර ගන්නට 0777-5657-0777-5657 දුරකථන අංකයට කතා කරන්න කියලා සිහිපත් කරනවා. ඒ අතර අලෙවේ විධායක අමල් විජේසිංහ මහත්මයා, ඒ වගේමයි උඩුගම්පොළ කෙහෙල්බද්දර CNS රෙන්ටර් කාර් සර්විස් ආයතනයේ චතුර ජයකොඩි මහත්මයා ඔබේ අවශ්‍යතාවයන් ඉටු කර ගන්නට 0777-291-7195 දුරකථන අංකයට කතා බහ කරන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේම උඩුගම්පොළ සුබසිංහ වීල් ඇලයින්මන්ට් සෙන්ටර්හි සමන් සුබසිංහ මහත්මයාට කතා කරලා ඔබේ අවශ්‍යතාවයන් ඉටු කර ගන්නට පුළුවන් කමක් තිබෙනවා. 0772-275-397 තමයි සමන් සුබසිංහ මහත්මයාගේ දුරකථන අංකය. අනුශාසකත්වයේ සපයන්නේ විහාරාධිකාරී අති පූජනීය මිහිඳුපුර ජිනානන්ද අපේ ස්වාමීන් වහන්සේ. ඉතින් ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවැනි ශාඛාවේ පූජා නමින් නැති ගිණුමට 84-79-43-85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. අද නෙතෆම් රේඩියෝවේ අඟහරුවාදා ධර්ම දක්ෂිණා ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු. බදුල්ල කන්ද කැටිය දහම්තලා ආරණ්‍ය සේනාසනය හා හෝමාගම මාගම්මන අචල සද්ධාරාමේ යන උභය සේනාසනාධිපති දහම්තලා පට්ටාන සුරක්ෂා සභාව සහ පට්ටාන සුරක්ෂා ජාතික සංවිධානයේ නිර්මාතෘවර අති පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාධු සාධු සාධු.

0: ංගනං සෙට්ටං නමාමි සිරසාදරං. තෙරුවන් සරණයි සදැහැති පින්වත් ඔබ සියලු දෙනාටම. net fm ධර්ම දක්ෂිනා දේශනා මාලාවේ අද දිනට නියමිත ධර්ම දේශනාවේ මාතෘකා ස්ථානයේ තබා ගන්නට මා යෙදුනේ ධම්මපද පාළියෙහි ඇතුළත් වන ගාථා රත්නයක්. පින්වත්නි, අද දවසේ මෙම උතුම් සද්ධර්ම දේශනාව net fm ගුවන්විදුලි නාලිකාව ඔස්සේ සදැහැති ලෝදානන් වෙත විකාශනය කර හැරීමේ සදැහැති දායකත්වය ගැන කටයුතු කරන්නට යෙදෙන්නේ අංක 32 21 හිඳගොඩ බදුල්ල ලිපිණෙහි පදිංචි WP දිනේෂ් දර්ශන විජේසේකර මහතාත්, JM නයනා ජයවීර පින්වත් මහත්මියත් යන දෙපළ විසිනුයි. පින්වත්නි, භාග්‍යවත් අරිහත් දසබලධාරී සම්මා සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ ලෝක සත්වයාගේ හිතසුව පිණිස දේශනා කොට වදාළ 84,000 ධර්මස්කන්ධෙහි, එවනනම් 84,000 ධර්මස්කන්ධෙහි ඒ උතුම් වූ ධර්මය සූත්‍ර, විනය, අභිධර්මය කියලා කොටස් තුනකට බෙදෙන බව මේ පින්වතුන් දැනටමත් දන්නවා. විශේෂයෙන්ම සූත්‍ර පිටකයට ධර්මස්කන්ධ වශයෙන් 21,000, විනය පිටකයටත් ධර්මස්කන්ධ 21,000, ඒ වගේම අභිධර්ම පිටකයට සමස්ත ධර්මස්කන්ධයෙන් හරි අඩක්, එමනනම් 42,000 ධර්මස්කන්ධයෝ ඇතුළත් වෙනවා. මේ උදාරතර සූත්‍ර, විනය, අභිධර්මය කියන තුන් පිටකය විශේෂයෙන්ම පොත් 57කින් සමන්ගාගත වෙනවා. පින්වත්නි, සූත්‍ර පිටකය ගත්තොත් ඒ සූත්‍ර පිටකයේ තිබෙන ධර්ම කරුණු විශේෂයෙන්ම නිකාය ග්‍රන්ථ පහකට බෙදාග දක්වලා තිබෙනවා. මොනවද ඒ? ඒ තමයි දීඝ නිකාය, මජ්ඣිම නිකාය, ඒ වගේම කුද්දක නිකාය, අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය ආදී වශයෙන්. පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය දීර්ඝ සූත්‍ර වශයෙන් දේශනා කරපුවා දීඝ නිකායට ඇතුළත් වෙනවා. ඒ වගේම මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර තමයි මජ්ඣිම නිකායට අයත් වෙන්නේ. ඒ වගේම කුඩා සූත්‍ර දේශනා, දැන් උදාහරණයක් වශයෙන් ධම්මපදයේ තිබෙන මං අද සඳහන් කරා වගේ ඊටාම කුඩා දේශනා, සිව්පද ගාථා වගේ දේවල් ඇතුළත් වෙන්නේ කුද්දක නිකායට. ඊළඟට අංගුත්තර නිකායට අයත් වෙනවා පින්වත්නි, අංක වශයෙන් තියෙන ඒවා, උදාහරණයක් වශයෙන් කරුණු 1 ඒවා, කරුණු 2 ඒවා, ඒ ආදි වශයෙන් ඒකක නිපාතයට කරුණු 1 ඒවා, දුක නිපාතයට කරුණු 2 ඒවා, තික නිපාතයේ කරුණු 3 ඒවා, චතුක්ක නිපාතයේ 4 ඒවා, පංචක නිපාතයේ 5 ඒවා ආදි වශයෙන්. උදාහරණයක් වශයෙන් පංච උපාදානස්කන්ධය ගැන කියවෙනවා නම් ඒක අයත් වෙන්නේ පංචක නිපාතයට. චතුරාර්ය සත්‍ය ගැන කියවෙනවා නම් ඒක අයත් වෙන්නේ චතුක්ක නිපාතයට. සලායතන ගැන කියවෙනවා නම් ඒක අයත් වෙන්නේ චක්ක නිපාතයට. සප්ත බෝධ්‍යංග ධර්ම පිළිබඳව කියවෙනවා සප්තක නිපාතේ. මේ විදිහට බැලුවහම අංගුත්තර නිකායේ තියෙන අංක වශයෙන් දේශනා කරන ලද ධර්ම කරුණු. ඊළඟට සංයුත්ත නිකාය ගත්තොත් පින්වත්නි, සංයුත්ත නිකාය ඇතුළත් වෙනවා ඉතාම සංක්ෂිප්ත කරන ලද දේශනා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගැඹුරු ධර්ම කරුණු වල සාරාංශය ගෙන හැර දක්වපු දේශනා තමයි සංයුත්ත නිකායේ ඇතුළත් වෙන්නේ. දැන් මේ සූත්‍ර පිටකය ගැනයි මම කතා කළේ. අද මම මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුණු ගාථා රත්නය ඇතුළත් වන්නේ මෙන්න මේ සූත්‍ර පිටකයට. සූත්‍ර පිටකයේ කුද්දක නිකායට තමයි මේක ඇතුළත් වෙන්නේ. කුද්දක නිකායේ තිබෙන කුඩා කුඩා ඔය සූත්‍ර කොටස්නේ, ධම්මපද පාලිය, ජාතක පාලිය වගේ දේවල්. එතකොට ධම්මපද පාලියට ඇතුළත් වන ගාථා රත්නයක් තමයි මම අද මාතෘකා ස්ථානයට ගත්තේ. මෙහි සරල අදහස අපි විමසා බැලිය යුතුයි. යෝච වස්ස සතං ජීවේ අපස්සං උදයබ්බයං ඒකාහං ජීවිතං සෙයෝ පස්සතෝ උදයබ්බයං. යෝ, මෙතන යෝ කියලා කියන්නේ යමෙක්, වස්ස සතං ජීවේ වර්ෂ 100ක් ජීවත් වුණත් ඊට වඩා, කියන්නේ මොනව කරලාද, යෝච වස්ස සතං ජීවේ යමෙක් වර්ෂ 100ක් ජීවත් වුණත් අපස්සං උදයබ්බයං, උදයව්‍ය නොදකිමින්, උදයව්‍ය නොදකිමින්, අපි උදයව්‍ය කියන වචනේ පස්සේ පැහැදිලි කරලා දෙනවා, උදයව්‍ය නොදකිමින් යමෙක් වර්ෂ 100ක් ජීවත් වුණත් ඒ ජීවිතය පලක් නැති බව බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. නමුත් ඒකාහං ජීවිතං සෙයෝ, එක දවසක් ජීවත් වුණත් ශ්‍රේෂ්ඨයිලු, කොහොමද, පස්සතෝ උදයබ්බයන්, උදයව්‍ය දකිමින්. එන යම් කිසි කෙනෙක් උදයව්‍ය දකිමින් ගෙවන එක දවසත් ශ්‍රේෂ්ඨයි කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එහෙනම් දැන් බලන්න මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම පාඨවල තිබෙන ගැඹුරු අර්ථයන් මොනවද කියලා අපි විමසා බලන්න ඕන. පින්වත්නි, අපි දැන් ජීවත් වෙන්නේ මනුස්ස ලෝකේ. සත්‍යෝ වාසය කරන භූමිතල 31ක් බුදුරජාණන් වහන්සේ සිය නුවණින් දැකලා සිය ඇසින්ම දැකලා ලෝක සත්වයාට අනුකම්පාවෙන් දේශනා කරනවා. සත්වයෝ වාසය කරන සත්වතල භූමිතල 31ක් පිළිබඳ. ඒකට කියනවා 31 භූමිතල කියලා. මොනවද? පින්වනි, සතරපාය. සතරපායේ සත්වයෝ වාසය කරනවා. මේ සතරපාය අපි දැකලා තියෙනවද? ගොඩක් දිනකින් ඇහුවොත් සතරපාය දැකලා තියෙනවද කියලා දැකලා නැහැ කියයි. නමුත් පින්වත්නි, ඔබ එදින්දා ජීවිතයේදී දකින්ට ලැබෙන ඔය තිරිසංගත සත්තු, බල්ලෝ, පූසෝ, ඔය හැම සත්වයකම අයිති වෙන්නේ කොහෙටද? තිරිසං අපායට. එතකොට අපිට පේන්නම එක අපායක් තිබෙනවා, සතර අපායන් එකක් තිබෙනවා. එහෙනම් අපාය නැහැ කියලා සංකල්පයක් කවුරු හරි කෙනෙක් කියනවා නම් ඒක බුදුරජාණන් වහන්සේට කරන අභූත චෝදනාවක්. බලන්න, අපිට ඇස්පනා පිටම එකක් පේන්න තිබෙනවනේ, සතර අපාය. ඊළඟට පිමතුන අහලා ඇති, දැකලා ඇති, සමහර වෙලාවට ඔබගේ ගම් ප්‍රදේශවල සමහර උදවියට තමන්ගේ මළගිය ඥාති ප්‍රේතයෝ වැහිලා කතා කරනවා. සමහර අය මේව පිළිගන්නේ නේ, බටහිර විද්‍යාව ඒ වගේ දේවල් දරාගත් අය, භෞතිකවාදීෝ මේව පිළිගන්නේ නැහැ. නමුත් සමහර උදවිය පැහැදිලිවම තමන්ගේ මළගිය ඥාතිවරු ආරූඪ වෙලා වැහිලා කතා කරන අවස්ථා අපේ ජීවිතේ අපි පුද්ගලිකව අත්දැකීමෙන් දැකලා තිබෙනවා. ඉතින් සමහර වෙලාවට ඒ ඇත්තෝ තමන්ගේ පරම්පරා දෙක තුනකට කලින් මළගිය ඥාතිවරයෙක් වැහිලා තමයි කතා කරන්නේ. එතකොට ඒ පුද්ගලයා දන්නේවත් නැහැ සමහරට එහෙම කෙනෙක් හිටියද කියලා. නමුත් හොයලා බලනකොට ඒ පරම්පරාවේ පරම්පරා තුනකට කලින් විතර, එමුනම් ඒගොල්ලන්ගේ වර්ග පරම්පරාවේ පෙළපත් දෙකකට තුනකට කලින් විතර එහෙමයි ඉඳලා තියෙනවා. ඉතින් එවැනි අත්දැකීම් ක්ෂුණහස්සල හැටියට අපිට තිබෙනවා. එවැනි අය සමහරට පිරිත් කියද්දි ඒ වගේ අවස්ථාවල තමන්ට ඒ වැහිලා ඉන්න අය එළියට ඇවිල්ලා කතා කරපු අවස්ථා තිබෙනවා. දැන් පින්වන්දි, එතකොට ඒ ප්‍රේත ලෝකය, එතකොට තිරිසන් ලෝකය අපිට හැට පේන්නම තියෙනවා, අනිත්‍යක පේන්න නැහැ. නමුත් ප්‍රේත ලෝකයේ වගේ තැන්වල ඉන්න අය ඇවිදිල්ලා අනිත්‍යයට වැහිලා කතා කරනවා. අනිත්‍යක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේම දේශනා කරපු ආටානාටිය සූත්‍රය බලන්න. ආටානාටිය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඉත්ති වාහනං කත්වා අනුයන්ති දිසෝ දිසං. ස්ත්‍රියක් වාහනය කොටගෙන, ඒ කියන්නේ ස්ත්‍රියකට වැහිලා අනුයන්ති දිසෝ දිසං, ඒ පැත්තේ මේ පැත්තේ ගමන් කරනවා. පුරිස වාහනං කත්වා අනුයන්ති දිසෝ දිසං. පුරුෂයෙක් වාහනය කොටගෙන ඒ පැත්තේ මේ පැත්තේ යනවා. ඒ කියන්නේ පුරුෂයෙක් වාහනය කොටගෙන කියන්නේ දැන් අපි වාහනයක නැගලා ගමන් බිමන් යන්නේ. ඒ වගේ අමනුස්සයෙකුට ගමන් බිමන් යන්න ඕනුණාට පස්සේ පුරුෂයෙකුට ස්ත්‍රියකට වැහිලා ගමන් බිමන් යනවා. කුමාරි වාහනං කත්වා අනුයන්ති දිසෝ දිසං. තරුණ දරුවෙකුට, තරුණ කුමාරියෙකුට වැහිලා ගමන් බිමන් යනවා කියනවා. කුමාර වාහනං කත්වා අනුයන්ති දිසෝ දිසං. කුමාරයෙකුට, තරුණ පුතෙකුට වැහිලා ගමන් බිමන් යනවා කියනවා. ඒ වගේම හත්ති වාහනං කත්වා, අස්ස වාහනං කත්වා අනුයන්ති දිසෝ දිසං. ඇත්තුන් අස්වැව වාහනය කරගෙන යන තිරිසන් සත්තුන්ට වැහිලත් ඒ අමනුෂ්‍ය ගමන් බිමන් යනවා කියනවා. ඒ වගේ ගත්තාම මේ ප්‍රේත ලෝකය, ඒ වගේ අපි සඳහන් කරපු සතර අපායන් ප්‍රේත ලෝකය කියලා එකකුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඒක ප්‍රායෝගිකවත් අපිට අත්විඳින්න, අත්දකින්න තිබෙනවා. එන සතර අපායන් නැහැ කියලා කියන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ කාටවත්. කවුරු හරි කෙනෙක් ඒවා නොදැක්ක නිසා නැහැ කියලා කියනවා නම් හොඳට උදාහරණයක් වශයෙන් පෙන්වන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ සතර අපායක් දේශනා කරලා තිනු, හතරෙන් එකක් පේන්නම තිබෙනවා. එහෙනම් ඉතුරු තුන පිළිබඳව භාග්‍යතුන් වහන්සේට බොරුවක් කියන්න උවමනාවක් ඇත්තේ නැහැ. ඉතින් නවීන විද්‍යාවේ සමහර දේවල් මුලින් මුලින් පිළිගත්තේ නැති වුණාට දැන් ඒවා ඔප්පු කරගෙන යනකොට බුදුදහම කියපු කතා හෙළි වෙනවා. එතකොට පින්වත්නි, දැන් සතර අපාය, මනුස්ස ලෝකේ අපි ජීවත් වෙන මේ මනුස්ස ලෝකය, ඊළඟට දිව්‍ය ලෝකය, මේවා පිළිබඳවත් සමහරු නැහැ කියලා කිව්වට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. මොකද රහසින්වත් පවක් නොකරපු, කිසිදාක බොරු නොකියපු මගේ ශාස්ත්‍රූන් වහන්සේ මේ කාරණා ඔබට කියන්නේ මැජික් පෙන්වන්න නෙමෙයි, බොරු කියලා ඔබව රවට්ටන්න නෙමෙයි. මේ වගේ දේවල් තිබෙන නිසාමයි සර්වඥතා ඥාණයෙන් දැනගෙන මේවා ඔබට කියන්නේ, අපට කියන්නේ. එතකොට මේ 31 භූමිතලයේ සතර අපාය ගැන කිව්වා. ඒ වගේම manuss ලෝකය ගැන කිව්වා. දිව්‍ය ලෝක හයක් තිබෙනවා. ඒ දිව්‍ය ලෝක හය ගැන කිව්වා. මොනවද? චාතුම් මහා රාජික යාමේ තාවතින්සේ තුසිතේ නිම්මාන රති පරණිම්මිත වසවර්තිය. දිව්‍ය ලෝක හය සදෙව් ලෝක කියලා කියන්නේ. රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ විදිහට ගත්තාම 31 භූමිතලයක් තිබෙනවා. භූමිතල 31ක් තිබෙනවා. දැන් ඔබත් මමත් ඉපදිලා ඉන්නේ කොතනද? manuss ලෝකේ. පින්වත්නි, සතර අපායට නොවැටි manuss ලෝකේ ප්‍රතිසන්දිය ලැබුවේ ඔබෙත් මගෙත් පෙර පිනකට. මේ පින පින්වත්නි අපි කොහොමද භාවිතා කළ යුත්තේ කියලා කාරණාව තමයි අපි දැනගත යුත්තේ. විශේෂයෙන්ම මතක තබා ගන්න ඕනේ, බහුතරයක් මේ ලෝකේ ඉපදිච්ච මිනිස්සුන්ට මෙතනින් එහා පැත්තේට, එහෙමනම් මෙතනින් මරණයටපත් වෙනකොට අරගෙන යන්නට දෙයක් ඉතිරි කරගන්නේ නැහැ. ඒකට හේතුව තමයි මිනිස්සු දන්නේ නැහැ මේ manuss ලෝකයට ආවේ කොහොමද කියලා දන්නේ නැහැ. අපි හිතනවා අපේ අම්මා තාත්තා දෙන්න එකතු වෙලා අපිව බිහි කළා. ඕක තමයි සාමාන්‍ය ලෝකේ බොහෝ දෙනා දන්න කාරණාව. තවත් සමහර කෙනෙක් හිතන්න පුළුවන් ਸਰව බලධාරියෙකු විසින් අපිව මැව්වා. ඒතර ඔය කාරණා දෙකනේ සාමාන්‍ය ලෝකයා දන්නේ. මොකක්ද? කෙනෙක් හිතනවා අපේ අම්මා තාත්තා තමයි අපිව බිහි කළේ. තව කෙනෙක් හිතනවා ਸਰව බලධාරියෙකු විසින් අපිව මැව්වා. ඔය කාරණා දෙක තමයි සාමාන්‍ය ලෝක සත්වයා දැන කියාගෙන ඉන්නේ. නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඊට වඩා හාත්පස වෙනස් වුණු උත්තරීතර දර්ශනයක් දේශනා කරනවා. මොකක්ද ඒ දර්ශනය? පින්වත්නි, මේ සත්වයා නිර්මාණය වුණේ කොහොමද, මේ සත්වයා ඉපදුනේ කොහොමද කියන කාරණාව පිළිබඳව බුදුරජාන් වහන්සේ වෙනමම අදහසක් දේශනා කරනවා. පින්වත්නි, කොහොමද මේ සත්වයා නිර්මාණය වෙන්නේ? ඒත් තමයි හේතුඵල න්‍යාය. මොකක්ද හේතුඵල න්‍යාය? දැන් උදාහරණයක් ඇටියට මමත් ඔබත් පෙර ජීවිතේ කුසල අකුසල කර්ම කරලා තිබෙනවා. දැන් අපි මේ ජීවිතේ කරන්නේ, මේ ජීවිතේ අපි අකුසල කර්මත් කළා, කුසල කර්මත් කළා. දැනටත් අපි කුසල අකුසල දෙපාර්ශ්වයේම දේවල් කරනවා. දැන් ස්වාමින් වහන්සේලා හැටියට බොහෝ බහුතරයක් අපි දැන් කුසල කර්ම වැඩි කරගෙන අකුසල කර්ම අඩු කරගෙන යනවා. ඒත් අකුසල කර්ම නොවෙනවා කියලා කියන්නට පුළුවන් කමක් නැහෙනේ. රහත් වෙනකම් අකුසල කර්ම අපි අතින් සිද්ධ වෙනවා. හැබැයි අර දැන් ඕලාරික මට්ටමේ සිද්ධ වෙච්ච ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර, මුසාවාද, සුරාපානය කිරීම, විකාල භෝජනය, මුදල් පරිහරණය වගේ දේවල් භික්ෂුන් වහන්සේලා වශයෙන් අපේ අතින් සිද්ධ වෙන්නේ නැහැ. කිහි ජීවිතේ ගත කරන පින්වතුන් අතින් දැන් ප්‍රාණඝාත, අදත්තා දාන, හිමන නහොරකම, කාම මිත්‍යාචාරය, මුසාවාදය, ඒ වගේම සුරාමේරය කියන ශික්ෂාපද කෙනකෙනාගේ අතින් ටික ටික කැඩෙනවා. සමහර සියල්ලම කඩන අය ඉන්නවා. සමහර අයගේ එක දෙකක් කැඩෙනවා, සමහර අයගේ එකක් පමණක් කැඩෙන අවස්ථා තිබෙනවා. දැන් අපිත් එක්ක ඇවිල්ලා සමහර අය කතා කරනවා, ගෞරවනීය ස්වාමින් වහන්ස, මම අනිකුත් සියලු ශික්ෂාපද රකින්නවා, හැබැයි ස්වාමින් වහන්ස මගේ අතින් බොරු කියවෙනවා, මම ව්‍යාපාරයක් කරන්නේ, ඒ නිසා ස්වාමින් වහන්ස මට බොරු නොකිය බෑ කියලා ආදි වශයෙන් කතා කරන අවස්ථා තිබෙනවා. පින්වත්නි, ඒ අවස්ථාවලදී අපි ඒ අය වෙනුවෙන් ඒ අය සමග කතා කරලා බොහොම අනුකම්පාවෙන් කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නාම ඒ අය පිළිගන්නවා, ස්වාමින් වහන්ස ඇත්තටම අපි මෙච්චර කාලයක් ඒවා ඉගෙනගෙන තිබුණේ නෑ, අපි හිතාගෙන හිටියේ අනිවාර්යයෙන්ම මේ ලෝකයේ පැවැත්මට නම් බොරු කියන්න ඕනි, එමනනම් වෙළඳ ව්‍යාපාර කරගෙන යන්න බෑ ආදි වශයෙන් කියන අය තියෙනවා. ඊට පස්සේ රැකී රක්ෂා කරන ස්ථානවලට බොරු කියන්නම වෙනවා ආදි වශයෙන් කියන අය අපිට මුණ ගැහිලා තියෙනවා. නමුත් අපි කියන්නේ දැන් අපි හිතමු මෙහෙම බොරුවක් කියලා පින්වත්නි, ඒ බොරුවෙන් අපි හිතමු ජීවත් වෙනවා කියලා ව්‍යාපාර දියුණු කරගෙන ලොකෝ ව්‍යාපාරිකයෙක් ලොකෝ ධනවතෙක් හැටියට ජීවත් වෙනවා කියලා කොච්චරද ජීවත් වෙන්න පුළුවන්? අවුරුදු 60යි, උපරිම අවුරුදු 70යි 80යිනේ. ඊළඟට මේ බොරු කීපු එකට විපාක වශයෙන්, තමන් බොරු කියපු එකේ විපාක වශයෙන් කොච්චර කාලයක් මේ සසරේ දුක් විඳින්න වෙනවද? එතකොට කර්මයේ කර්මඵලයේ අදහන නිවැරදි ශ්‍රද්ධාව තියෙන ප්‍රඥාවක් තිබෙන කෙනෙක් වුණොත් අන්න ඒ කෙනා කියනවා ඇත්ත තමයි ස්වාමීන් වහන්ස, අපි මේවයින් වැළකීලා ඉන්න ඕනේ, වළකින්න ඕනේ. ඒ නිසා මම ඉදිරියේදී ස්වාමීන් වහන්ස ව්‍යාපාර කටයුතු කරද්දී ඇත්ත කියන්න පුළුවන් දේවල් ටික විතරක් කරනවා. ඇත්තට එවැනි ව්‍යාපාරික මහත්තුරු මට මුණ ගැහිලා තියෙනවා පසුව. ස්වාමීන් වහන්ස, අපි ඔබ වහන්සේ කියපු පරිදි ඒ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. මුල්ම කාලේ ඇත්ත කියන්න පටන් ගත්තාම ව්‍යාපාර ටිකක් පාඩු වුණා තමයි. හැබැයි ස්වාමීන් වහන්ස, අවුරුද්දක් දෙකක් කරගෙන යනකොට අර තිබුණා වගේ හතර ගුණයක් ව්‍යාපාර කටයුතු දියුණු වුණා. ඒක දන්නෙම නෑ, මිනිස්සු අතර විශ්වාසය ඇති වුණා. ඒ වගේම මිනිස්සු ඇවිල්ලි වරලා මොනම භාණ්ඩයක් ගත්තත් ඒක පිළිබඳ දෙසරයක් හිතන්නේ නෑ, වෙනද වගේ මිනිස්සු බනින්නේ නෑ, ඒ වගේම මිනිස්සු අපෙන් හොරකම් කරන්නේ නෑ. ඉස්සර අපි බොරු කියන කාලේ අපිට පාඩු වෙනවා. සමහර ලොකු ලාභ ලැබෙනවා, නමුත් පාඩුත් සිද්ධ වෙනවා. නමුත් මෙතෙන්දි මොකද වෙන්නේ? බොහෝ දුරටම සිද්ධ වෙන්නේ ලාභයන්මයි. ඒ වගේම සමහර විශ්වාස අය සමහරට නිකම්ම බඩු භාණ්ඩ ගෙනත් දෙන අවස්ථා, මුදල් ගෙනත් දෙන අවස්ථා තිබෙනවා. ඒ වගේ විශ්වාසය කියන එක බොහෝ දුරට තහවුරු වෙනවා මේ විදියට බොරු නොකියමින් ව්‍යාපාර කටයුතු කිරීම තුළ කියලා. එවැනි අවස්ථා අපේ ජීවිතය අත්දැකීම් වශයෙන් තිබෙනවා. ඒ වගේම ප්‍රාණඝාතය සම්බන්ධයෙන් කතා කළොත්, දැන් සමහර උදවිය කල්පනා කරනවා තමන් ගොවිතැන් කරනවා. මේ ගොවිතැන්පත් කරද්දී ඒ ගොවිතැනට අපි හිතමු කෘමිනාශක යොදන්න වෙනවා. එතකොට බොහෝ දෙනෙක් කියන කාරණාවක් තමයි, ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේලා බණට මෙහෙම කිව්වට අපිට කෘමිනාශක නොඉස මේ වගාවන් කරගෙන යන්න බෑ. ඉතින් මම සමහර වෙලාවට hina වෙලා කියනවා, ඔව් ඇත්ත නේනම් දැන් ඔය ඇත්තෝ කියන විදියට ස්වාමීන් වහන්සේලා වගා කරන්නේ නේද? ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වහම වගා කටයුතු කරන්නේ. දැන් ඔය සමහර වෙලාවට වර්තමානයේ අපිට දකින්න ලැබෙන සමහර හාමුදුරුවරු සමාජ මාධ්‍යත් පෙන්නනවා එක එක වගාවන් කරනවා. ඒවා බුදුරජාණන් වහන්සේ එපා කියපු දේවල්. යෝපන භික්කු පඨවින් කණෙයයන්වා කනාපෙයයන්වා පාචිත්‍යං. යම් කිසි මහණෙක් පොළව කොටනව නම්, පොළව කොටවනව නම් වෙන කෙනෙක්ලා පචිතියවතක් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ සිල්පද කැඩෙනවා. ඒතොර සීලයට ගරු කරන භික්ෂුන් වහන්සේලා නම් කවදාවත් ඔය වගාදීගා කටයුතු කරන්නේ නැහැ. මොනවද භික්ෂුන් වහන්සේලා වශයෙන් වගා කරන්න? ගුණ වගාව විතරයි. භික්ෂුන් වහන්සේලාට හම්බ කරන්න උවමනාවක් නැහැ. භික්ෂුන් වහන්සේලාට සිව්පසේ ලැබෙනවා. එතකොට භික්ෂුන් වහන්සේලා වගා කරගන්න ඕන මොනවද? ඒ මිනිස්සු දෙන දානේ වළඳලා ගුණ වගාව තමයි දියුණු කරගන්න ඕන. තමන්ගේ හිත දියුණු කරගන්න ඕන, භාවනා කරගන්න ඕන, සීලය රැකගන්න ඕන. එහෙනම් වගා කරගන්න ඕන ඒවා. එතකොට භික්ෂුන් වහන්සේලා වශයෙන් අපිට වගා කරන්න දෙයක් නැහැ. ගිහියත් වගා කරනවා. එතකොට ඉතින් ගෝයම් වගා වේවා, විවිධ වගාවල් තියෙනවා. ඒ වගාවල් වලට හානි කරන විවිධ සත්තු වර්ග එනවා. මේ සත්තු වර්ග මරන්නට විවිධ කෘමිනාශක වර්ග නිෂ්පාදනය කරලා තිබෙනවා. දැන් අපේ අය පෙළඹිලා ඉන්නවා. දැන් මට මතකයි අපි පුංචි කාලේ අපේ තාත්තලා ඒවට ඔය කෘමිනාශක ගහන එකට වඩා වැඩිපුර ඒවාට පිරිත් පැන් ආදිය පාවිච්චි කරලා, ඊළඟට විවිධ කෙම් ක්‍රම පාවිච්චි කරලා ඒවන් නැති කරගන්න උත්සාහවත් වුණා. හැබැයි වර්තමානයේ වෙනකොට ඉතාම ලේසියට පහසුවට මිනිස්සු ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ කරගන්නවා බොහෝම බරපතලව. ඉතින් දැන් ඒක නවත්තන්න මිනිස්සුන්ට නවත්ත ගන්නවත් බැරි මට්ටමටපත් වෙලා තියෙනවා. අනිත් එක බලන්න පින්වත්නි, කෘමිනාශක ගහන්න කෘමිනාශක මුරට හේනට ඉහින්න කොයිතරම් පාඩු සිද්ධ වෙනවද කියලා. දැන් එන්න ඒවයේ ඒ පණු වර්ග හැම අලුතෙන් බිහි වෙනවා. ඒ වගේම වගාවට හානි කරන ඒ සත්තු වර්ග අතිශයින් බහුලව බිහි වෙනවා අලුතෙන්. ඉතින් එවැනි පසුබිමක ඒ ප්‍රාණඝාත ආදී තව තවත් මිනිස්සු නැඹුරු වෙනවා. ඒකටම නැඹුරු වෙනවා. එතකොට දැන් මේවෙන් වැළකින්නේ කොහොමද? මේවෙන් වැළකින්න දැන් මට මතකයි පසුගිය කාලයක එක්තරා තරුණ අම්ම කෙනෙක් තමන්ගේ දියණියන් සමග ඇවිදිලා කියනවා, ස්වාමීන් වහන්ස, මගේ දරුවන්ගේ ඒ වගේ මගේ ඔළුවේ උකුණු කරදරේ හරීම වැඩි. අපේ ස්වාමීන් වහන්ස, මම අසවල් බෙහෙත දරුවන්ගේ ඔළුවට දානවා මේ උකුණු මරන්න. මං කිව්වා, පුතේ, දැන් තමන් ඔය අපිටම උකුණු 1000ක් හිටියා කියලා ප්‍රාණඝාත 1000ක් සිද්ධ වෙනවා. එතකොට ওই දරුවා සංසාරේ ගමන් කරනකොට අපිටම ওই දරුවා බෙලි කැපුම් කීයකට ලක් වෙයිද? අනාගතේ හදිසි මරණ අනතුරු කීයකට ওই දරුවා බඳුන් වෙයිද? ওই දරුවාගේ දරුවොත් කී වතාවක් අපිටම කුකුල් වෙලා විවිධ සත්තු වෙලා අනුන්ගෙන් බෙලි කැපුම් කාලා කී වතාවක් මරණයටපත් වෙන්නේ වෙයිද? එතකොට සසර බය නැද්ද? සසර බය කියන එක නම් තියෙනවා අපේ හාමුදුරුවනේ, අපේ ස්වාමීන් වහන්සේ. නමුත් මේ දරුවන්ගේ කරදරේ, දරුවන් අඬන එක ඉවස ගන්න බෑ. ඒ නිසා මම මේක දානවා. මම කිව්වා ඉතින් එහෙමනම් අපි ඒක වළක්වන්න වෙනත් ක්‍රමයක් අනුගමනය කළොත් සත්තු මැරෙන්නෙත් නැති ක්‍රමයක්. එහෙම එකක් තියෙනවද ස්වාමීන් වහන්සේ? මම කිව්වා ඔව්. ඔය දරුවෝ කල්පනා කළා ඔය කඳ පිරිතින් පිරිත් කරලා. විරූපක් හේහිමේ මෙත්තං, මෙත්තං ඒරාපතේහිමේ, චබ්භ්‍යා පුත්තේහිමේ මෙත්තං, මෙත්තං කණ්හා ගෝතම කේහිච්ච ආදී වශයෙන් කියන මේ පිරිත් පාවිච්චි කරලා, ඒ පිරිතෙන් පිරිත් පැන්, එමනම් පිරිත් තෙල් ටිකක් හදලා තමන්ගේ දරුවන්ගේ හිසට පාවිච්චි කරන්න කියලා මම යෝජනා කළා. ඊට පස්සේ හරි පුදුමයි, ඊළඟට ඇය දවස් කිහිපයකට පස්සේ මට ඇවිල්ලා කියනවා, ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ කියපු කතාව හරි, දැන් ඇත්තටම උකුණු කරදරේ බොහෝ දුරටම අඩු වෙලා තියෙනවා, දරුවන්ගේ ඔළුවේ දැන් ඒ උකුණු කරදරේ නැහැ කියලා. ඒ වගේ මම බදුල්ල කන්ද කැටී ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක වැඩ ඉන්න දවස්වල ඒ ආරණ්‍ය සේනාසනයේ ආවට මිනිස්සු ඇවිල්ලා කියනවා, අපේ ස්වාමීන් වහන්සේ අපිට මේ වගා දිගා කටයුතු වලදී ඒ කෘමිනාශක ඉහින්ද වෙනවා. එතකොට මම ධර්මදේශනාවලදී කිව්වා, එහෙනම් මේ කඳ පිරිතෙන් පිරිත් පැන් මං හදලා දෙන්න, ඔයත් කුඹුරට ඉහින්න කියලා. ඒ වගේම ඒ තාත්තලා, ඒ ගෝවි මහත්තුරු ඒ කටයුත්ත කළා. ඇත්තටම අපිට දකින්න ලැබුණා ඒ අය නැවත ඇවිල්ලිවල අපිට කියනවා, එක තාත්ත කෙනෙක් මට කියනවා, ගෞරවනීය ස්වාමින් වහන්ස, මගේ කුඹුරේ අස්වැන්න වෙනදානම් බුසල් 75ක් විතර තිබුණේ, දැන් බුසල් 105ක් විතර මේ අස්වැන්න වැඩිපුර ලැබෙනවා. ඒ වගේම ස්වාමින් වහන්ස මට ලාභ කිහිපයක් ලැබෙනවා. එකක් තමයි මම කෘමිනාශකවලට වියදම් කරපු මුදල් සම්පූර්ණයෙන් ඉතුරුයි. රුපියල් 20-30,000ක් එක කන්නයකට වියදම් වෙනවා. ඒ ටික සම්පූර්ණයෙන් ඉතිරි. දෙවෙනි එක තමයි ස්වාමින් වහන්ස මට කුසලයක් සිද්ධ වෙනවා, මම ප්‍රාණඝාත අකුසලයෙන් වැළකීලා ඉන්න නිසා. තුන්වෙනි කාරණාව තමයි අපේ ස්වාමින් වහන්ස මම මේ තෙල් බෙහෙත් නැනම් වස බෙහෙත් ගහන්නේ නැති නිසා මට බය නැතුව මගේ රටේ මිනිස්සුන්ට, මගේ දරුවන්ට කන්න දෙන්න පුළුවන්, මේවා වස විස නැහැ කියලා විශ්වාසයෙන් දෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ හිත හරීම සතුටුයි. මම බොහොම ප්‍රීතියෙන් ඉන්නේ. කුඹුර දිහා බැලුවාම, අස්වැන්න දැක්කහම මම හරි සතුටින් ඉන්නේ. බලන්න කී පැත්තක් තියෙනවද කියලා. ඊළඟට තව එකක් කියනවා, ස්වාමීන් වහන්ස මේ වස බෙහෙත් ගහනකොට ඒ හැම දවසකම ඒව ආග්‍රහණය වෙලා විවිධ රෝගාබාධ පෙනහළු ආශ්‍රිතව ඇති වුණා. ඒ වගේම හැමේ රෝග ඇති වුණා. දැන් ස්වාමීන් වහන්සේ ඒ සියල්ලගෙම වැළකීලා ඉන්නේ. බලන්න අම්මපච්චි, මේ ලංකාවෙම මිනිස්සු මේ ප්‍රාණඝාත අකුසලයේ කියන පළවෙනි ශික්ෂාපදයෙන් මේ කැඩුනොත් පින්වත් ඊළඟ ටික කොච්චර දුර්වල වෙනවද කියලා. එහෙනම් ඔබටත් මටත් බැරිද මේ ප්‍රාණඝාත අකුසලයෙන් සම්පූර්ණයෙන්ම වැළකීලා ඉන්න? ඒවට උපාය උපක්‍රමශීලී වෙන්න බැරිද? පුළුවන්කම තිබෙනවා. නමුත් වර්තමානයේ වෙනකොට කොච්චර බණ කිව්වත් ප්‍රායෝගිකව මිනිස්සුන්ට හිතන්න බැරි නිසා, ඒකට පිළියමක් දෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? මිනිස්සු ප්‍රාණඝාත අකුසලයට නැඹුරු වෙනවා. එසා මම මේ කියන කතාව අහන රත්තරන් අපේ ලංකා වාසී, ඒ වගේම ලෝක වාසී, net fm ගුවන් විදුලිය ශ්‍රවණය කරන බොහොම ශ්‍රද්ධාවන්ත අම්මලා අප්පච්චිලාට, දරුවන්ට මතක් කරන්නේ, පින්වත්නි, පළවෙනි ශික්ෂාපදේ ප්‍රාණඝාතය කියන එක වලකින්න. දැන් මම මේ කාරණාව කියන්න හේතු වුණේ, අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ මනුස්ස ලෝකෙට. මනුස්ස ලෝකෙට ආවේ ඇත්තටම පෙරපින් කරලා. එතකොට කුසලා කුසලං කම්මං විපාකාණං කන්දාණං, කුසල අකුසල කර්ම නිසා විපාක ප්‍රතිසන්දි විපාකයක් ගෙනත් දෙනවා. කොහෙද ප්‍රතිසන්දි විපාකය ගෙනත් දෙන්නේ? එක්කෝ මේ කුසල කර්ම කළොත් සුගතියේ, මනුස්ස ලෝකවල, දිව්‍ය ලෝකවල, ඒ වගේම රූපාවචර බ්‍රහ්ම ලෝකවල, අරූපාවචර බ්‍රහ්ම ලෝකවල. අකුසල කර්ම කළොත්, දැන් කුසලා කුසලං කම්මං, අකුසල කර්ම කළොත් සතර අපායේ ප්‍රතිසන්දි ලබන්නට වෙනවා. ඒ නිසා මේ ප්‍රතිසන්දි විපාකය සුගතියට ඔබට ලැබිලා තියෙනවා, මට ලැබිලා තියෙනවා. මොනව කරපු නිසාද? ඒ පෙර ජීවිතේ අපි කුසල කර්ම කරපු නිසා. නමුත් පින්වත්නි, මේ ජීවිතේදී අපි කුසල කර්ම කරගත්තේ නැති වුණොත් අපිට සමහර විට ඊළඟ ජීවිතේදී, ඒ කියන්නේ මරණාසන්න මොහොතේදී මට අකුසල කර්මයක් මතක් වුණොත් ඊළඟ ජීවිතේ සතර පාය උත්පත්තියකට යන්න වෙයි. එහෙම වුණොත් සදාතනිකවම දුකකටපත් වෙන්න වෙනවා. සමහර කල්ප ගණන් අපිට දුක් විඳින්න වෙනවා. ඒ නිසා කල්පනා කරන්න, ඔබත් මමත් මේ ඉපදිච්ච මනුස්ස ජීවිතය අර්ථවත් කරගන්නට කටයුතු කරන්න ඕන. මම ඒකයි ගාථාවක් වශයෙන් මේ සඳහන් කළේ. යෝච වස්ස සතං ජීවේ අපස්සං උදයබ්බයන් ඒකාහං ජීවිතං සෙයෝ පස්සතෝ උදයබ්බයන්. යමෙක් අවුරුදු 100ක් ජීවත් වුණත් උදයව්‍ය නොදක ඒ ජීවිතේ පළක් නැහැ කියලායි බුදුරජාන් වහන්සේ සඳහන් කරේ. මනුස්ස ලෝකේ ඉපදිච්ච ඔබත් මමත් බෞද්ධයේ කැටියට උත්පත්තිය ලැබලා තියෙනවා. බෞද්ධයේ කැටියට උත්පත්තිය ලබන්නේම පින්වත්නි සුවිශේෂී කුසල කර්ම නිසා. ඒ කොහොමද? දැන් ඔබ නිකමට හිතන්න මනුස්ස ලෝකේ අපි ඉපදිලා ඉන්නෝ බෞද්ධයෝ ඉන්නෝ අබෞද්ධයෝ ඉන්නෝ කියන අන්‍යාගමිකයෝ ඉන්නෝ. එතකොට මේ දෙගොල්ලම ඇවිල්ලා තියෙන්නේ පින් කළාද පව් කළාද? එමනනම් බෞද්ධයෝ පින් කළා ඇවිල්ලා අනිත් අය පව් කළාද? නෑ. දෙගොල්ලම මනුස්ස ලෝකේවත් සුගතිය ඉපදුනේ නම් පින්වත් ඒකාන්තයෙන්ම පිනක් කරලා නිසාමයි. පව් කළා නම් මනුස්ස ලෝකෙට එන්න බෑ. සතර පය පය උපදින්නේ. එහෙනම් පින් කළායි මනුස්ස ලෝකෙට ආවේ. එතකොට ස්වාමීනි ඒ ඇත්තෝ වෙනාගමක උපදින්නත් අපි බෞද්ධාගමික ගෙදරක උපදින්නත් මොකද්ද ඒකට මූල හේතුව කියලා දැන් ඔන්න ඔබට ගැටලුවක් එනවා. මොකද්ද හේතුව? පින්වත්නි පින්කම් කරනකොට අපි ආකාර දෙකකට කරලා තියෙනවා. එකක් තමයි ඥාන සම්ප්‍රයුක්ත පින්කම් කරලා තියෙනවා. අනිත් අය ඥාන විප්‍රයුක්ත පින්කම් කරලා තියෙනවා. මොකද්ද මේ ඥාන සම්ප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත කියන්නේ? කර්මයේ කර්මඵලයේ හෙවත් කම්මස්සගත ඥානයෙන් යුක්තව පින්කම් කරන එක එකක්, කම්මස්සගත ඥානයෙන් නැතුව පින්කම් කරන එක අනිකක්. උදාහරණයක් වශයෙන් ගමුකෝ. දැන් පහුගිය දිනවල පින්වත්නි දිට්වා සුලිකුණාටුව ආවා. ඒ වෙලාවේ සිංහල බෞද්ධයොත් බඩුමලු අරගෙන ගිහිල්ලා බෙදුවා. නොසිංහල අබෞද්ධයොත් ගිහිල්ලා බඩුමලු බෙදුවා. දැන් බෞද්ධයත් අබෞද්ධයත් ගෙනහිල්ලා බඩුමලු බෙදුවා. අපි හිතමු මෙහෙම, බෞද්ධ මහත් එක්ක ඉන්නවා, අබෞද්ධ මහත් එක්ක ඉන්නවා. මේ දෙන්නම එකම සයිස් එකම ප්‍රයිස් බඩුමලු දෙකක් අරගෙන ගියා කියලා හිතන්න. වටිනාකමත් එකයි, එකම ප්‍රමාණයේ බඩු අරගෙන ගියා. ගිහිල්ලා එකම වගේ ගෙවල් දෙයකට දුන්නා. එතකොට දෙන්නට රැස් වෙන කුසල් සමානද අසමානද? කෙනෙක් කියයි සමානයි ස්වාමීන් වහන්සේ කියලා. නමුත් පින්වත් එතන අසමානත්වයක් තියෙනවා. මොකක්ද හේතුව? බෞද්ධයා තුල තිබෙනවා කර්මය කර්මඵලය අදහන නුවණක්. ඒ මොකක්ද? අපි මේව දුන්නාම අපිට පිනක් රැස් වෙනවය. ඒ පින අපිට මතු ඉෂ්ට වූ ප්‍රිය වූ කාන්ත වූ මනාප වූ සුව එළවන්නා වූ විපාක, සුවගෙන දෙන්නා වූ විපාක පිනිස හේතු වෙනවයි කියලා කර්මය නිසා ඵලයක් ඇති වෙනවා කියලා කර්ම කර්මඵල අදහන නුවණක් තියෙනවා. ඒකට කියනවා කම්මස්සගත ඥානය කියලා කියනවා. පින්වත්නි සමහර උදවිය ගත්තොත් එහෙම කම්මස්සගත ඥානයක් නැහැ. දැන් අන්‍යාගමිකයෝ ගත්තොත් ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ, ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ කර්මය කර්මඵලය. අපි කරන දෙයට අපිට ඵලයක් සකස් වෙනවා කියලා පිළිගන්නේ නැහැ. ඒ ඇත්තෝ ගාව තියෙන්නේ මොකක්ද? අනුකම්පා බුද්ධිය විතරයි. අනේ මේ අය පව් කියන එක විතරයි තියෙන්නේ. අපි කරන දෙයට පිනක් රැස් වෙලා අපි සුගතියේ උපදිනවා කියලා ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. ඒ ඇත්තෝ ගාව බහුතරයක් ගාව තියෙන්නේ මොකද්ද? අපි මොනවා කළත් සර්ව බලධාරියාගේ කැමැත්ත මත තමයි අපේ ඊළඟ ජීවිතය තීරණය වෙන්නේ, ඊළඟ යන තැන තීරණය වෙන්නේ. ඕකයි එතන මත දෙක අතර වෙනස. එහෙනම් දැන් බලන්න, පුද්ගලයෝ දෙන්නේ ගියා, සමාන බඩුමලු දෙකක් අරගෙන ගියා, සමාන පවුල් දෙකකට දුන්නා. හැබැයි ඒගොල්ලන්ගේ හිත්වල තියෙන ස්වභාවය අනුව දෙන්නට රැස් වෙන කර්මය එකිනෙකට වෙනස්. ඉතින් දෙන්නටම කුසල කර්ම තමයි. ඇයි බඩුමලු දෙකක් දුන්නනේ? එතකොට දාන චේතනාව, පරිත්‍යාග චේතනාව අතහැරීම මත දෙදෙනාටම කුසලයක් නම් තමයි රැස් වෙන්නේ. එකක් ඥාන සම්ප්‍රයුත්තයි, අනෙක ඥාන විප්‍රයුත්තයි. ඥාන සම්ප්‍රයුත්ත කුසලයේ නිසා එයා ඇවිල්ලා ප්‍රතිසන්දි ලැබුවොත් ඒ ප්‍රතිසන්දි ලැබනවා කොහෙද? ඔන්න මනුස්ස ලෝකේම බෞද්ධම්මා කෙනෙක්ගේ කුසක උපදිනවා. ඒ බෞද්ධම්මගේ කුස තෝරගන්නේ තමන්ගේ කර්මය. බලන්න පින්වත්නි මේකේ තියෙන ලස්සන යාන්ත්‍රණය, මෙකනිසම් එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සියල්ල දේශනා කරලා තියෙනවා. ඊළඟට ඔන්න අර ඥාන විප්‍රයුක්තව කුසල කර්මයක් කළා. කුසල කර්මය නිසා සුගතියේ මනුස්ස ලෝකේ ඉපදුනා. හැබැයි උපදිනකොටම තෝරගත්ත කොහෙද? අන්‍යාගමික කුසක්. එනනම් වෙනත් ආගමක කෙනෙක්ගේ කුසක් තෝරගත්තා. දැන් ඒ විදිහට ඒ කුසක් තෝරගත්තට පස්සේ තියෙන අලාභය මොකද්ද? ඒ අය දරණ දෘෂ්ටිය මොකක්ද? තමන්ගේ දරුවට ලැබෙන්නේ තේ දෘෂ්ටිය. ඊළඟට බෞද්ධම්මා කෙනෙක්ගේ කුසේ ඉපදුනාට පස්සේ බෞද්ධම්මා දරණ දෘෂ්ටිය මොකක්ද? දැන් බලන්න පුංචිම දරුවට වුණත් අපි උගන්වනවා පුතේ සමනලේ මරන්න එපා, පුතේ සත්තුන්ට ගහන්න එපා, පුතේ ඔයා ඔය වගේ වැරදි වචන කියන්න එපා. පුතාලා හොඳට වඳින්න, අම්මට වඳින්න, තාත්තට වඳින්න, ඈ ගුරුවරුන්ට සලකන්න আদি වශයෙන් අපි පුංචි කාලේ ඉඳලම ඉගෙනගත්ත දේවල් ටිකක් තියෙනවා. එහෙනම් මේ බෞද්ධ අම්මා කෙනෙක්ගේ කුසේ උපදීමම පින්වත්නි ඇත්තටම අපිට ආශ්‍රය වශයෙන් අර කියන්නේ පුග්ගලෝපි උපනිස්සය පච්චේන පච්චයෝ කියලා පဋාණ දේශනාවේ කියන්නේ භාග්‍යතුන් වහන්සේ. ඒතකොට පුද්ගලයා අම්මා වුණත් තාත්තා වුණත් හොඳ පුද්ගලයෙක් නම් හොඳ ඇසුරක් ලැබුණොත් සසර හොඳ තැනකට යන්න පුළුවන්කම තියෙනවා, නිවනට යන්න පුළුවන්කම තියෙනවා. අපි කියන්නේ ඇසුර වැරදුනොත් සසර වරදිනවා කියලා කියන්නේ අන්න ඒ වගේ. එහෙනම් දැන් අපි කතා කරන්න යන්නේ යෝච වස්ස සතං ජීවේ, යමෙක් වර්ෂ 100ක් ජීවත් වුණත් අපස්සං උදයබ්බ්‍යං. මේ සරල සරල ධර්ම කරුණු වෙනුවට උදයම්ව්‍ය කියන ධර්ම කරුණ දැනගෙන හිටියොත් එයත් අවුරුදු 100ක් ඒක දන්නේ නැතුව ජීවත් වුණත් වැඩක් නැහැ කියනවා. හැබැයි එක දවසක් හරි මේ උදයව්‍ය කියන එක ස්පර්ශ කරලා, ඒ කියන්නේ ඒ කියන්නේ ඒකාහං ජීවිතං සෙය්‍යෝ, එක දවසක් ජීවත් වුණත් ශ්‍රේෂ්ඨයිලු, මොනවා කළද? පස්සතෝ උදයබ්බ්‍යං. උදයබ්බේ ස්පර්ශ කරලා උදයව්‍ය දැනගෙන උදයව්‍ය දැකගෙන දැන් බලන්න ඕන පින්වත්නි මේ උදයබ්බ්‍ය කියන වචනේ මොකද්ද කියලා. පාලියෙන් උදයබ්බය කියලා කියනෝ, ඒකට උදයව්‍ය කියලා කියනෝ. උදයව්‍ය කියන්නේ උදය අව්‍ය, ඇතිවීම නැතිවීම. උදය සහ අව්‍ය, ඇතිවීම නැතිවීම. මේ ඇතිවීම නැතිවීම කියන ධර්මතාවය දැනගෙන අවුරුද්දක් එක දවසක්, අවුරුද්දක් නෙමෙයි එක දවසක් ජීවත් වුණත් ඒක ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. අවුරුදු 100ක් ජීවත් වුණත් මේ උදයව්‍ය කියන කාරණාව දන්නේ නැතිනම් ඒ ජීවිතේ පුස්සක් කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළේ. එහෙමනම් දැන් ඔය උදයව්‍යෙහිවත් ඇතිවීම නැතිවීම, උදය වැය මොකක්ද කියන කාරණාව අපි මීට වඩා හොඳින් තේරුම් කරගනිමු. පින්වත්නි උදය හෙවත් සමුදය හෙවත් ඇතිවීම, ඒ කියන්නේ අපි හිතමු මේ සත්වයාගේ ඇතිවීම නැතිවීම දැනගන්නට ඕන. ඊළඟට දැන් මේ ඇතිවීම නැතිවීම සිදුවෙන ක්‍රියාවලියට පොදුවේ කියනවා අනිත්‍යතාවය කියලා කියනවා. ඔන්න පින්වත්නි බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා අනිච්ච කියලා වචනයක්. මොකද්ද අනිච්ච? අයන්න නියන්න අල්ප ප්‍රාණ චයනු දෙකකට බැඳලා. එතකොට ඕක කියවෙන්නේ අනිච්ච. මොකද පාලි භාෂාවේ පින්වත්නි අකුරු හල් කරන්නේ නැහැ, අකුරු බැඳිනවා. බැඳි අක්ෂරවල මූල අක්ෂරය කලින් තියෙන අක්ෂරය නැත්නම් පූර්ව අක්ෂරය ඉස්සරහින් තියෙන අක්ෂරය හල් වෙනවා අනිච්ච. දැන් මේ අනිච්ච කියන පදය හැදෙන්නේ න නිච්ඡං අනිච්ඡං, න නිච්ඡං නিত্য නැති බව, ස්ථීර නැති බව, එමනනම් වෙනස් වන බවට තමයි අනිච්ච නැත්නම් අනිත්‍ය කියලා කියන්නේ. පින්වත්නි දැන් අපි මේ සංසාරය, අපි මේ ජීවිතය ගෙවාගෙන යනවනේ. මේ මිනිස්සයා, මේ සත්වයා කියන කෙනා හැදිලා තියෙන්නේ මොනවයින්ද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පහකින්. මොනවයින්ද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පහකින්. ඇත්තටම මේවා අමාරු කියලා කෙනෙක් හිතනවා නම් ඒක තනි ක්‍රම විහිළුවක්. හේතුව මොකද්ද? අපි බාහිර ලෝකයේ තිබෙන විවිධ දේවල් ඉගෙනගෙන ඒවෙන් උපාධි අරගත්තු, PhD එක අරගත්තු, මාස්ටර්ස් කරපු අය විවිධ බාහිර දේවල් අපි ඕන තරම් ඉගෙනගෙන තියෙනවා. හැබැයි පින්වත්නි අපි අපේ ජීවිතය පිළිබඳ ඉගෙනගෙන නැහැ. බලන්න ඔය රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා කිව්වේ අඟහරු ලෝකේ තියෙන දේවල් ගැන නෙමෙයි, ගස් ගල් වල තියෙන දේවල් ගැන නෙමෙයි, එමනනම් හඳේ තියෙන එකක් නෙමෙයි. මෙන්න මේ මගෙත් ඔබෙත් හිස මුදුනේ සිට දෙපතුල දක්වා මේ සමස්ත බඹයක් තරම් වූ ශරීරයේ ඇසුරු කරගෙන තියෙන ටික ගැනයි මේ කතා කළේ. මොනවද? රූප කියන්නේ ඔබෙත් මගෙත් ඇඟ හැදිලා තියෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ඒ වගේම ජීවිතේන්ද්‍රිය රූපේ, චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද ආදී රූප 28ක් තියෙනවා. මෙන්න මේ 28 රූපයන් පිළිබඳව තමයි රූප කියලා කිව්වේ. ඊළඟට පින්වන්දි වේදනා, සංඥා, සංකාර, විඥාන කියන්නේ නාම ධර්ම ටික. විඥාන කියන්නේ ඔතන සිත්වලට. අපිට සිත් තියෙනවද නැද්ද? තිබෙනවා. බොහෝ අය ඒව දන්නේවත් නැහැ. අපිට සිත් තියෙනවද නැද්ද කියලා බොහෝ අය දන්නේ නැහැ. ඇත්තරම මෙහෙම කල්පනා කරන්න. ඔන්න ඔබත් මමත් දැන් ජීවත් වෙනවා. දැන් අපිට අතපය ඔසවන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්, කතා කරන්න පුළුවන්, ආහාර ගන්නව, hina වෙනව, අපි විවිධ දේවල් කරනවා. ඔය අතරතුර පින්වත්නි අපි හිතමු යම් මොහොතක අපේ අපි මරණයටපත් වෙනවා. එතකොට දැන් මේ අපේ විඥාන කියලා කිව්වේ මොනවද? සිත් ටිකට. එතකොට සිත් කොච්චරක් තියෙනවද? සිත් 89ක් තියෙනවා. ඒ 89 ස්ථාන 6ක තමයි හටගන්නේ. ඔබ දන්නවා ඇසේ හටගන්නවා චක්කු විඥාන, කනේ හටගන්නවා සෝත විඥාන, නැහැේ හටගන්නවා ගාන විඥාන, දිවේ හටගන්නවා ජීවහා විඥාන, කයේ හටගන්නවා කාය විඥාන. ඊට පස්සේ හෘදයේ වස්තුව ඇසුරේ හටගන්නවා මනෝ විඥාන සහ මනෝ ධාතු. පින්වත්නි අපි කොයි වෙලාවක හරි මැරෙනවා. දැන් මැරුණා කියලා කියන්නේ මොකද්ද? මේ කය ඇසුරේ තිබිච්ච සිත් ටික එකක්වත් උපදින්නේ නැතුව යනවා. දැන් අත උස්සන්න පුළුවන්ද? බෑ. දැන් කතා කරන්න පුළුවන්ද? බෑ. දැන් හිනා වෙන්න පුළුවන්ද? බෑ. දැන් ඇවිදින්න පුළුවන්ද? බෑ. එහෙනම් මොකද්ද මේ උනේ? පින්වත්නි සිත් ටික තිබෙන තාක්කල් තමයි අපි මේ සියලු වැඩ කටයුතු කරේ. ඒ කියන්නේ මොකද්ද? අපිට ඇඟක් තියෙනවා හරියට රූකඩයක් වගේ. සිත් ටිකක් තියෙන නූල් ටික වගේ. දැන් නූල් ටික තියෙන තාක්කල් මේ රූකඩේ නටනවා. නූල් ටික කපලා අතෑරියොත් රූකඩේ බිමට ඇදගෙන වැටෙනවා. අන්න ඒ වගේ ඇඟක් තියෙනවා, ඇඟ ඇසුරේ සිත් ටිකක් තියෙනවා. සිත් ටික තනියම පවතින්නේ නැහැ. සිත් ඇතුලේ චෛතසිකයෝ තියෙනවා. එහෙමනම් දැන් අපි තේරුම් ගන්න ඕන මොකද්ද? අපිට තියෙනවා ඇඟක්, ඒ ටික රූප, තියෙනවා සිත්, ඒ ටික විඥාන, නැනම් චිත්ත කියන එක. ඒක ඇතුලේ තියෙන මොනවාද? චෛතසික. දැන් චෛතසික ටික තමයි බෙදන්නේ වේදනා, සංඥා, සංඛාර ආදී වශයෙන්. එහෙනම් ඔය පංච උපාදානස්කන්ධේම කිව්වේ පින්වත්නි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කිව්වේ වෙනත් ආකාරයකින් කිව්වොත් රූප කිව්වේ රූප ටික, විඥාන කිව්වේ සිත් ටික, ඊළඟට වේදනා, සංඥා, සංඛාර කිව්වේ චෛතසික ටික. එහෙනම් මොනවද? චිත්ත, චෛතසික, රූප, ඒ වගේම වෙනත් ක්‍රමයකින් කියනවා නම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඒ ඔබෙත් මගෙත් මේ ශරීරයත් ඒ වගේම සිත් ටිකත් චෛතසික ටිකත්. එහෙනම් කොටින්ම කිව්වොත් චිත්ත, චෛතසික, රූප කියලා තුනක් තමයි මේ සත්වය කියලා කියන්නේ. හැබැයි මේ ටික ස්ථීර නෑ. ස්ථීර නෑ කියලා කියන්නේ රූප කියන ඒවත් හැමදාම පවතින්නේ නෑ. මම පොඩි උදාහරණයක් ඔයත්තන්ට කියන්නම්. වතුර ටැංකියක් තියෙනවා. මේ වතුර ටැංකියේ පින්වත්නි ලීටර් 20ක වතුර තියෙනවා. කොච්චරක්ද? ලීටර් 20ක් වතුර තියෙනවා. මේ ලීටර් 20ක් වතුර තියෙන මේ ටැංකියට තප්පරයට ලීටර් 2 ගානේ වතුර ඇතුල් වෙනවා. තප්පරයට ලීටර් 2 ගානේ වතුර ඇතුල් වෙනවා. ඒ වගේම තප්පරයට ලීටර් 2 ගානේ බටයකින් වතුර එළියට යනවා. දැන් විනාඩි 5කට විස්තර පස්සේ ගිහිල්ලා අපි බලනවා ඒ ටැංකියේ වතුර කොච්චරක් තියෙනවද කියලා. කොච්චරක් තියෙනවද? ලීටර් 20ම තියෙනවා. ඇයි ඒ? ලීටර් 20ක් මුලින් තිබුණා, තප්පරේ ලීටර් 2 ගානේ ඇතුල් වෙනවා, තප්පරේ ලීටර් 2 ගානේ අවුට් වෙනවා. දැන් එහෙනම් ලීටර් 20ම තියෙනවා. මම තව ප්‍රශ්නයක් අහනවා. ඒ දැන් තියෙන්නේ කලින් තිබුණු 20මද? නෑ ස්වාමීනි. සැරින් සැරේ තියෙන ටික අයින් වෙනවා. ඒ වගේම හැමතිස්සෙම තියෙන ටික අයින් වෙනවා, අලුත් ටිකක් මෙතෙන්ට ඇතුළත් වෙනවා. ඒ විදිහට බැලුවාම අපේ මේ ඇඟත් එහෙමයි පින්වත්නි. අපේ මේ ශරීරයත් අපි හිතනවා උන්චි කාලේ ඉඳලා මමමයි මේ දිගටම ජීවත් වුනේ කියලා. නෑ, මේකේ තියෙන රූප හැමතිස්සෙම මොකද වෙන්නේ? නැතිවෙවි යනවා. ඒ වගේම අපි කන බොන ආහාරය නිසා මේ රූප නැවත අලුතෙන් රූප ටිකක් ඇති වෙනවා. ඒ නිසා අපිට පේනවා අර ලීටර් 20 දිගටම තිබුණා වගේ පේනවා. පෙනුනට අලුතෙන් මොකද වෙන්නේ? ඒ තියෙන 20ම නෙමේ තියෙන්නේ. තියෙන ටික අයින් වෙනවා, අලුත් ටිකක් මේකට ඇඩ් වෙනවා. ඒ වගේ මේ ඇඟේ තියෙන රූප අයින් වෙනවා, අලුත් රූප ටිකක් මේකට උපදිනවා. ඒකනේ භාගතුන් වහන්සේ ඔය පဋාණ දේශනාවේ දේශනා කරන්නේ කබලින්කාරෝ ආහාරෝ ඉමස්ස කායස්ස ආහාර පච්චයේන පච්චයෝ කන බොන ආහාරය මේ කයට, මේ කයට කියන්නේ මේ රූප ටිකට, මේ කය හැදිච්ච රූප ටිකට ආහාර ප්‍රත්‍යයෙන් උපකාර වන්නේය. ඒ කියන්නේ මේ කයේ රූප ටික හැදිලා තියෙන්නේ කන බොන ආහාරේනි. දැන් හේතුවක් නිසා පුතා උපදිනවනම් යම් දෙයක්, ඒ හේතුව නිසා උපදින සියලු දේ හේතු නැති වෙනකොට මොකද වෙන්නේ? නැති වෙනවා. හේතුම් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුජ්ජති. යමක් හේතුවකින් හටගන්නව නම් හේතු නැති වෙනකොට නැති වෙනවා. ඇති වෙනවා, නැති වෙනවා. උදය, වැය. අන්න ඔය උදය වැය කියන ක්‍රියාවලිය යමෙක් දැක්කොත් ඒ කෙනා එක දවසක් ජීවත් වුණත් ඒ කෙනාගේ ජීවිතය හරිම ශ්‍රේෂ්ඨයි. හැබැයි අවුරුදු 100ක් ජීවත් වුණත් යම් කිසි කෙනෙක් එයාගේ ජීවිතය පළක් වෙන්නේ නැහැ මොනවා කළොත්ද මෙන්න මේ උදයව්‍ය ගැන දන්නේ නැත්නම්. බලන්න පින්වත්නි, අද ඔබට මේ දේශනාව හරි ප්‍රයෝජනවත් වෙනවා. හේතුව මොකක්ද? ඔබ අද තමයි දන්නේ අපේ ඇඟ රූප වලින් හැදිලා තියෙනවා කියලත් අද තමයි දන්නේ. ඒ කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ වැනි රූප ගොඩකින් හැදිලා තියෙනවා කියලා දැන් ඔන්න ඔයා මූලික දැනුමක් ගන්න. ඒත් එකම ඔයා දන්න මේ රූප ටික හැදිලා තියෙන්නේ කනබන ආහාරයෙන්. එහෙනම් රූප වලින් තමයි ඇඟ හැදිලා තියෙන්නේ. ඇඟේ තියෙන රූප ටිකක්, ඒ ඇඟේ තියෙන රූප ටික හැදිලා තියෙන්නේ කනබන ආහාරගෙන හේතුවක ඵලයක්. දෙවනි කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඇඟ ඇතුලේ තියෙන සිත් ටික, චෛසික ටික. දැන් රූපායතනං චක්කු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කානංච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ. දැන් අපිට අපි හිතමු අපි ඉස්සරහ තියෙනවා රෝස මලක්. මේ රෝස මල අපිට පේනවා. අපි හිතනවා මට පේනවා කියලා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මට පේනවා නෙමේ, රෝස මල කියන ඉදිරියේ තියෙන වර්ණ රූපය ආරම්මන ප්‍රත්‍යයෙන් උදව් කරපු නිසා ඇස ඇතුලේ චක්කු විඤ්ඤාණ සිතයි චෛතසිකයෝ උපදන්නට ශක්තිය දුන්නා. එතකොට අපි සාමාන්‍යයෙන් හිතන්නේ මෙහෙන් එළියට, ඒ කියන්නේ ඇතුලෙන් එළියට, ඇහෙන් එළියට දැක්කා කියලා, මම දැක්කා කියලා හිතන්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ ඒක තනිකරම අනිත් පැත්ත. මොකද්ද? රූපායතන බාහිර තියෙන වර්ණ රූපය ඇස ඇතුලේ චක්කු විඤ්ඤාණය උපදන්නට ශක්තියක් දෙනවා ආරම්මන ප්‍රත්‍යශක්තිය කියලා. ඒකට කියනවා රූපායතනං චක්කු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කානංච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ. මේ මෙතන පැහැදිලි කරන මොකද්ද? එහෙනම් මේක හේතුවක ඵලයක්. ආරම්මන ප්‍රත්‍යශක්තියෙන් ඉපදිච්ච ඵලයක්. හේතුවක ඵලයක් නම් පින්වත්නි, හේතු ඇති වෙනකොට ඇති වෙලා හේතු නැති වෙනකොට නැති වෙනවා. එහෙනම් අන්න ඒකට කියන මොකද්ද? උදය වැය උදය දෙය. එතකොට යෝච වස්ස සතන් ජීවේ අපස්සං උදයබ්බයන්. යමෙක් අවුරුදු 100ක් ජීවත් වුණත් ඔන්නඔය මම කියපු, ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරපු උදයව්‍ය කියන මේ ප්‍රොසෙස් එක, මේ ක්‍රියාවලිය දැක්කේ නැත්නම්, දන්නේ නැත්නම් ඒ ජීවිතයේ පුස්සක් බව කියනවා. හැබැයි යමෙක් ඒ උදයව්‍ය දකිනව නම් ඒ ජීවිතය ශ්‍රේෂ්ඨයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් පින්වත්නි, මම මේ උතාරතර ධර්ම කරුණ ඔබට කියලා දෙන්නට යෙදුනේ පဋාණ දේශනාව ඇසුරින්. විශේෂයෙන්ම පဋාණ දේශනාව නිතිපතා සජ්ජායනා කරන අතිශය බහුතරයක් අපේ මිනිස්සු දැන් අපිට සාකච්ඡා කරනවා. අපිට කියනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ මට පිළිකාවක් තිබ්බා, මගේ පිළිකාව සම්පූර්ණයෙන්ම හොඳ වුණා, ඔබ වහන්සේ ඔය සජ්ජායනා කරන පဋාණ සජ්ජායනාව ශ්‍රවණය කළා. ඒ මේ පဋාණ දේශනාවේ පුදුම ඒ වගේ ආනිසංශයක්, පුදුම බලයක් තිබෙනවා. ඒ සපින්වත් සියලු දෙනාම උතුම් පဋාණ ධර්මයේ කවරක්ද කියලා සොයා බලත්වා, ඒ සජ්ජායනා කරත්වා, අධ්‍යයනය කරත්වා, ලෞකික දියුණුව, ලෙඩ රෝග වලින් සුව වී නිදහස් සුවපත් ජීවිතයක් ගත කරන්නටද, නිවන් මඟ සම්පූර්ණ කරගන්නටද මේ උදාර ධර්ම දේශනාව පဋාණ සජ්ජායනාව හේතු උපකාර වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අද මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදියට හමාර කරනවා. අද දවසේ මෙම උතුම් සද්ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරන්නට යෙදෙනවා අංක 32 21 හිඳගොඩ බදුල්ල ලිපිණියේහි පදිංචි WP දිනේෂ් දර්ශන විජේසේකර මහතා, එවැගේම JM නයනා ජයවීර මහත්මිය යන පින්වත් දෙපළ විසින්. අරමුණු වශයෙන් සඳහන් කරනවා සිරිනිවස දරාණ්ඩේ ගෙදර ලියන්ගහවෙල බණ්ඩාරවෙල ලිපිණියේහි පදිංචිව සිටි මිය පරලෝගිය JM මුදියන්සේ ජයවීර ආදරණීය පියාණන් මියගොස් 2026 9 මස 22 දිනට වසර 28ක් සපිරීම නිමිත්තෙන් එම ආදරණීය පියාණන්ට සහ මිය පරලෝගිය සියලුම ඥාති වර්ගයාට පුණ්‍යානුමෝදනා සිදු කිරීමත්, එවැගේම ඔවුන් දෙපළගේ දියණිය වන වයස අවුරුදු 7ක් වන WP සේනුලි සෙතුම්දි තෙහන්සා විජේසේකර දියණියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීමත්, එවැගේම WP දිනේෂ් දර්ශන විජේසේකර මහත්මයාට JM නයනා ජයවීර මහත්මිය යන දෙදෙනා දැනට සිදු කරන්නා වූ රැකියා කටයුතු ඉතා හොඳින් සාර්ථකව කර ගැනීමට සෙත් ප්‍රාර්ථනා කිරීමත්, ඔවුන් දෙදෙනාගේ දියණිය වන හත්හැවිරිදි WP සේනුලි සෙතුම්දි තෙහන්සා විජේසේකර දියණියට, එවැගේම දෙපාර්ශ්වයේම දෙමව්පියන් වන
1: AJM පොඩිමැණිකේ WP පියදාස KG කරුණාවති ඇතුළු පවුලේ සියලු දෙනාට උතුම් වූ කල්යාණ මිත්‍ර ඇසුර ලැබී නිර්වාණය ළඟා කර ගැනීම පිණිස මෙම උදාර්තර ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරන අතර ඔවුන්හට ශිල්ප ශාස්ත්‍රය ලබා දුන් සියලුම ගුරුවරුන්ටත් මේ කුසලය අනුමෝදන් කරනවා. ඒ වගේම දේශකයන්න් වහන්සේ ඇතුළු උතුම් මහා සංඝරත්නයටත් මේ උදාර්තර කුසලය උතුම් නිවන් පිණිසම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරන අතර net FM ගුවන් විදුලිය ශ්‍රවණය කරන පින්වත් ඔබ සියලු දෙනාටත් උතුම් පဋාණ ධර්මයේ පිහිට ආරක්ෂාව රැකවරණය සැලසේවායි ප්‍රාර්ථනා කරමින් දායකත්වයේ ගෙන කටයුතු කරන්නට දෙනු සියලු පින්වතුන්ට ඒ පින්වතුන්ගේ පවුල්වල සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධය වේවායි ප්‍රාර්ථනා කරන අතර එවැගේම පවුලෙන් නමින් නැසී මිය පරලොයන්ට දුනා වූ වර්ග પરම්පරාගත සංසාරගත සහලේ ඥාතීන් සියලු දෙනාටත් මේ උදාර්තර කුසලියෝ සසල ගමන සුවපත් වී ඉක්මන් භවයක ප්‍රාර්ථනීය බෝධියකට අනුව ලෞතුරු නිවනින් නිවි සැනසීම සඳහා හේතු උපනිශ්‍රේ උපකාර වේවායි ප්‍රාර්ථනා සිදු කරනවා. මෙම උතුම් සද්ධර්ම දේශනාව මෙතනින් හමාර කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති.
2: සාදුහු සාදුහු සාදුහු. අද net FM රේඩියෝවේ අඟහරුවාදා ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු බදුල්ල කන්ද කැටිය දහම්තලා ආරණ්‍ය සේනාසනය හා හෝමාගම මාගම්මන අචල සද්ධාරාමේ යන උභය සේනාසනාධිපති දහම්තලා පဋාණ සුරක්ෂා සභාව සහ පဋාණ සුරක්ෂා ජාතික සංවිධානයේ නිර්මාතෘවර අතිපූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනකා සාදුහනක් පවත්වමින් නිරුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඒ අතර අපි ඔබට සිහිපත් කරන්නට ඕනේ මේ සෙනසුරාදා දිනයට යෙදෙන බිනරපුර පසළොස්වක පොහෝදා net FM රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන පවත්වනු ලබන්නේ ගම්පහ උඩුගම්පොළ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන. මේ විහාරස්ථානයේ සජීවී වැඩසටහන පවත්වන්නට අපිව සම්බන්ධීකරණය කිරීම සිද්ධ කරන්නට යෙදුනේ හේමන්තී චාරිකා මහත්මිය. ඒ වගේමයි සජීවී විකාශනයේ දායකත්වය ගැන කටයුතු කරන්නේ පෙතියාගොඩ පදිංචි ටී විජේවර්ධන පෙරේරා මහත්මා ඇතුළු පවුලේ සියලු දෙනා වගේම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට් ආයතනයේ තුසිත මහත්මා ඇතුළු කාර්ය මණ්ඩලය අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔබේ ප්‍රවාහන අවශ්‍යතාවයන් ඉටු කරගන්නට 077 770 56 54 077 770 56 54 දුරකථන අංකයට කතා කරන්න කියලා සිහිපත් කරනවා. ඒ අතර අලෙවි විධායක අමල් විජේසිංහ මහත්මා, ඒ වගේමයි උඩුගම්පොළ කෙහෙල්බද්දර CNS රෙන්ටර් කාර් සර්විස් ආයතනයේ චතුර ජයකොඩි මහත්මා, ඔබේ අවශ්‍යතාවයන් ඉටු කරගන්නට 077 291 71 95 077 291 71 95 දුරකථන අංකයට කතා බහ කරන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේම උඩුගම්පොළ සුබසිංහ වීල් ඇලයින්මන්ට් සෙන්ටර් හි සමන් සුබසිංහ මහත්මයාට කතා කරලා ඔබේ අවශ්‍යතාවයන් ඉටු කරගන්නට පුළුවන් කමක් තිබෙනවා. 077 02 75 397 077 02 75 397 තමයි සමන් සුබසිංහ මහත්මාගේ දුරකථන අංකය. අනුශාසකත්වයේ සපයන්නේ විහාරාධිකාරී අතිපූජනීය මිහිඳුපුර ජිනානන්ද අපේ ස්වාමීන් වහන්සේ. ඉතින් මේ පින්කම සාර්ථක කරගන්න වචනයකින් හරි සිතුවිල්ලකින් හරි උදව්වක් උපකාරයක් කළා නම් අතිපූජනීය මිහිඳුපුර ජිනානන්ද අපේ හාමුදුරන් වහන්සේට ඒ සියලු දෙනා අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. අනුශාසකත්වයේ වගේම උදෑසන අෂ්ටාංග සීලය සමාදන් කරවීම සඳහා වැඩමවන්නේ විහාරාධිකාරී

දෙකට යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන් අතිපූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේ සමග අතිපූජනීය කැලේගම මහින්ද ස්වාමින් වහන්සේ ඒ සඳහා වැඩමවනවා. පසරු හතරට සවස සජීවී ධර්ම දේශනාව සඳහා වැඩමවන්නේ අතිපූජනීය කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ. පසර 5:30ට ආශිර්වාද බෝධි පූජා පැවැත්වීම සඳහා අතිපූජනීය මහබුලන් කුලමේ ගුණරතන ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. එනිසා අපි ආරාධනා කරනවා බිනරපුර පසළොස්වක පොහෝදා මේ සතියේ සෙනසුරාදා හිමිදිරි පාන්දරම එන්න කියලා එතෙෆම් රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන සමගින් එක්කාසු වීම සඳහා ගම්පහ උඩුගම්පොළ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට නැත්නම් උඩුගම්පොළ නයිවල පාරේ 3 කිලෝමීටර කණුව අසල තමයි හරියටම මේ විහාරස්ථානය පිහිටා තිබෙන්නේ. ඉතින් මනුලොව පින්කෙත නම් වූ මේ රමණීය සුන්දර පරිසරයක පිහිටි විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම වෙනුවෙන් තමයි මේ උතුම් වැඩ කටයුත්ත සිද්ධ කරන්නේ. නැත්නම් මේ පෝය සජීවී වැඩසටහන සිද්ධ කරන්නේ. වැඩි විස්තර දැනගන්න ඔබට 0977-1248-997 කියන දුරකථන අංකයට කතා බහ කරන්නට කියලා අපි සිහිපත් කරනවා. ඒ වගේම ඉදිරිපුර පසළොස්වක පොහෝ දිනයන් වල මෙවැනි සජීවී වැඩසටහනක් ඔබේ විහාරස්ථානයේ පවත්වන්නට අදහසක් බලාපොරොත්තුවක් තිබෙනවා නම් 0777-4151-272 දුරකථන අංකයට කතා බහ කරන්න. මේ පින්කම සාර්ථක කරගන්න වචනයකින් හරි අපට ශක්තියක් වන සීල දෙනාත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. එතෙෆම් රේඩියෝව ලංකාවේ පිහිටි වෙහෙර විහාරස්ථාන ගොඩනගන්නට, පූජනීය ස්ථාන සංවර්ධනය කරන්නට, එහි නිර්මාණ කරන්නට මාධ්‍ය දායකත්වය සහ අපේ සහෘද සදහවතුන් සහසම්බන්ධ කරගෙන මූල්‍ය දායකත්වය දක්වනවා කියලා. ඉතින් අපේ අලුත්ම ව්‍යාපෘතිය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන සංඝාවාසයේ වහල නිර්මාණය කිරීම සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කිරීම. ඉතින් ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය කියලා කිව්වහම අතිශයින්ම වැදගත් පුණ්‍ය ස්ථානයක්. මොකද ලංකාවට දළදා සමිඳුන් වහන්සේ වැඩමවන මොහොතේ හේමමාලා සහ දන්තකුමරු විසින් මුලින්ම ලංකාවට පාතැබූ ස්ථානය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය. ඉතින් පසුගිය යුද සමයේදී LTT කඳවුරක් වශයෙන් තමයි මෙය භාවිතා කරලා තිබෙන්නේ. අපේ ආදරණීය රණවිරුවන්ට පින් සිද්ධ වන්නට ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නිසා ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ වර්තමානයේදී බොහෝ නිර්මාණ කටයුතු සිද්ධ වෙනවා. එනිසාවෙන් තමයි අපි ඔබට ආරාධනා කරන්න පුළුවන් විදිහට 1 රුපියලකින් හරි අපි මේ පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් දායක වෙමු. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය 2 ශාඛාවේ පූජා නමින් නැති ගිණුමට 84-79-43-85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. වැඩි විස්තර දැනගන්නවා නම් ඔබට පුළුවන් කමක් තිබෙනවා 0777-4151-272 දුරකථන අංකයට කතා බහ කරලා වැඩි විස්තර දැනගන්න. ඉතින් දඹදිව වන්දනාවේ යෙදෙන අපේ සදහවත් සියලු දෙනාට තමයි මේ සිහිපත් කිරීම. ට්‍රැවල් නෙත් ආයතනය දඹදිව ඔබ වන්දනාවේ එක්කන් යනවා වගේම සාංචි වන්දනා විශේෂ වූ වන්දනා ගමනක් සූදානම් කරලා තිබෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු සතර ස්ථාන සමග සාංචි වන්දනා කරන්නට බලාපොරොත්තු වන සියලු දෙනා වෙනුවෙන් තමයි මේ සුබ පණිවිඩය අපි සිහිපත් කරන්නේ. ඔක්තෝබර් මාසයේ පළමු වනදා ඉඳලා ඔක්තෝබර් මාසයේ 15 දක්වා තමයි මේ ගමන නැත්නම් මේ වන්දනාව සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේක ටිකක් සුවිශේෂී ගමනක්. ඉතින් අග්‍රාවල ඉඳලා පැය 6කින් සාංචිය වෙත සුඛෝපභෝගී දුම්රියක්ක මාර්ගයෙන් තමයි ගමන් කරන්නේ. ඉතින් වායු සමීකරණය කරන ලද ඔබටම වෙන්නු ආසනයක සුඛෝපභෝගී සත්කාර සමගින් තමයි
ඔබට මේ සාංචි වන්දනාවයි.

ගණනාව සිදු කරන්නට පුළුවන් කමක් තිබෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය දුම්රියකින් යන ගමනක් නෙවෙයි, සුඛෝපභෝගී දුම්රිය ගමනක් තමයි මේ ආකාරයෙන් සෝදානම් කරලා තිබෙන්නේ. ඉතින් මේත් සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් දිල්ලියට ගිහිල්ලා සාංචිය වැඳපු දාගෙන නැවත අග්‍රාවලට ඇවිල්ලා සතර ස්ථාන වන්දනාමාන කරගන්නට පුළුවන් කමක් තිබෙනවා මේ ට්‍රැවල්නෙත් සංවිධානය කරන සුවිශේෂී සාංචි වන්දනා වැඩසටහන සමගින් එක්කාසු වන සේල දෙනාට. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112-863-363, 0112-863-363, ඒ වගේම 0076-7172, 0076-7172 තමයි දුරකථන අංක.

Nit FM. Spirit Mandebeer. Mandebeer. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුව තෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිදී. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මේතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nyt FM. Pirit Mandebjerg. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM. Net FM. Ferit Manderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජග්ග පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදු ගුණ, දම් ගුණ, සංඝ ගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nyt FM. Pirit Mandebeer.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයට පත්වන්නේද මහණදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතුරා බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොල මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යත්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රය කලියා ඔටුන්නෙහි තබාගෙන යනලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.